පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live

0: සත්‍යයා
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
4: කවදත් අලුත්

0: දිවි සමිදානන් වහන්සේ උන්වහන්සේ සමග ඒකාත්මික වීමේ මාවත පාර අපට පෙන්වනු ලබන්නේ අප සමිදානන් වහන්සේ. උන්වහන්සේ සත්‍යයි, උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ ජීවනයයි. උන්වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ සත්‍ය වංශා. උන්වහන්සේ මාර්ගය වන්නේ උන්වහන්සේ මාර්ගය නිසා. ඇයි අපි එහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා මෙහෙම. ඔබට ලෝකේ බොහෝ දුක් ගැහැට ඇත. ඒත් කලබල නොවන්න. ඒ සියල්ල මව අභිභවා ජයගත් දෙමි. මාගේ කුඩාර ලැබිය නොවන්න. ඔබ කිසි කලෙක අනාථ වීමට මම ඉඩ නොදෙමි. උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය එකී මාර්ගය ඔබට පෙන්වනු ලැබීමයි. මගේ ආදරණීය දරුවෙනි, උන්වහන්සේව අදහා ලෝකේ ඇති මේ අබල දුබල සියලු ගති වලින් මිදෙනු පිණිස ඔබ උන්වහන්සේව අනුසාර කරන්න. ඒ භාග්‍ය ඔබට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වේවා. ජේසු පිහිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සියලු දිනාටම ආයිබෝවන්. අස්සලාමු අලේකුම්. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, යහපත් සාරවත් පසක දෙවියන්ගේ කැමැත්තෙන් යහපත් ශාක පිට වෙනවා. ඒ වගේම අයහපත් පසකින්, යහපත් නැති පසකින්, සාරවත් නැති පසකින් ගස් කොළන් එන එක ඉතාමත් අඩුවෙන් තමා එන්නේ කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. මේ වගේ තමා අපි අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දුන්න. අපේ ගෙදර පරිසරය, අපගේ පාසලේ පරිසරය, අපගේ නගරයේ, අපගේ ක්‍රීඩාංගණයේ යහපත් පරිසරයක් තිබුණොත්, යහපත් දේ ලබා දුන්නොත් ඒ ළමයි අපගේ දුවා දරුවන් යහපත් අය බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ට අපි ලබා දී තිබෙනා වූ පරිසරය යහපත් නැත්නම්, සාරවත් නැත්නම් ඔවුන්ට ලැබෙන්නේ අයහපත් දේ නම්, සාරවත් නැති පසක් නම් එමගින් දරුවන් නරක පැත්තට යොමු වන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම වග බලා ගත යුතුයි. අපගේ දුවා දරුවන්ට, සහෝදර සහෝදරයන්ට සාරවත් පසක් මෙන් අපගේ පරිසරය යහපත් කර දෙන්නට ඕන. ඒ සහපත් පරිසරය මගින් යහපත් දේ ඔවුන් ලබා ගනී. එමගින් ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත්වේ. අපගේ සමාජය යහපත් සමාජයක් බවට පත්වේ. එමගින් රටේ ජීවත් වෙන සෑම කෙනෙක්ම යහපත් වේ. එනිසා අල්ලා දෙවියන් වහන්සේ අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: අද දවසේ ලස්සනම ලස්සන බලාපොරොත්තු ගොඩාක් එක්ක අපේ ජීවිතේ අලුත් දවසක් උදා වෙලා තියෙනවා. ඉතින් NetFM Alpha Studio එකත් එක්ක අදත් ඔයා ඔයාගේ දවස ලස්සනම කරගන්න ආදරෙන් එකතු වෙලා ඉන්නවා නේද? ඒක අපි හොඳටම දන්නවා හොඳේ. ඉතින් ඔයාලා හැමෝම අද අපි Alpha Studio එකට ගොඩ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. Good morning, Essudinangi.
2: Good morning, Lehansakka. ඉතින් මොනවාද විස්තර?
1: මං නම් ගොඩක් හොඳින් ඉන්නවා. මං දන්නවා Essudinangit ගොඩක් හොඳින් ඉන්නවා කියලා. ඉතින් මේ අර අපි දෙන්නගේ විස්තර කියන්න ඉස්සෙල්ලා අපි කියමුදර ඔයා මට අද කියන්නම ඕනමයි කියලා හිතපු කතාව.
2: හරි Lehansakki. ඔන්න එහෙනම් මම මගේ කෝපි කතාව කියන්නම්කෝ. අපි මේ උදේට බොන කෝපි කියන්නේ නිකම්ම නිකම් බීමක් විතරක් නෙවෙයි. ඒක ඇතුලේ ලොකු රහසක් හැංගිලා තියෙනවා. ඔයාලා කවදාවත් හිතුවද අපේ ජීවිතේ ගන්න වැදගත්ම තීරණ ලස්සන හමුවීම් සහ සමහර ආදර කතා පවා පටන් ගන්නෙ කෝපි කෝපෙන් කියලා?
1: හරියටම හරි. ඒ වගේ තමයි කෝපි එකක තියෙන තිත්ත ගතිය තියෙනවා නේද? පැණි රස ගතිය. අන්නේ ඒවා හරියට අපේ ජීවිතේ වගේ. හැබැයි එතනින් එහාට ගිය තවත් ලස්සන අදහස් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් අපිට ලැබෙන කෝපි කෝපෙ මොකක් වුණත් ඒකේ රස අපිටම තමයි තීරණය කරගන්න වෙන්නේ.
2: අන්න හරි. අපේ ජීවිතයෙන් එන අභියෝග ප්‍රශ්න උනත් අපි ලස්සනට දකින්න පුරුදු උනත් අපිට පුළුවන් ඕනෑම තිත් අත්දැකීමක් ලස්සන කරගන්න නේද Lehansakki?
1: අනිවාර්යයෙන්ම. ඉතින් අන්න ඒ කුතුහලය පිරුණු ලස්සන කතා එක්ක අද දවස ගෙවන්න ඔයා ලෑස්තිද? ඉතින් මම දන්නවා දැන් මේ උදේ පාන්දර ලහි ලහිය ඔයාලා ගෙදර වැරටික් කරගන්න ලෑස්ති වෙනවා කියලා. ඉතින්
2: අපි චුට්ටක් පරක්කු වුණත් අපේ කසුනියක්කිටත් ගුඩ් මෝර්නින් කියමු නේද?
1: ගුඩ් මෝර්නින් කසුනියක්කි. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. ආඩම්බරයි සන්තෝසයි හරිම ජයයි මට නම්. මෙහෙම ඇහෙනකොට මෙහෙම දකිනකොට. ඉතින් හදත් ඒ වගේ ආඩම්බරකාර ලස්සන සුබ ජය දවසක් වෙන්න ඕන ඔයාට. හරියට අර කෝපි කෝපි වගේ.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: Black coffee ද? Plain coffee ද? Ice coffee ද? Latte, flat white. එහෙම නැත්නම් cappuccino. මොනවද ඕන කරන්නේ?
2: මන්නං අස ice coffee. නංගි මොනාට දන්නේ අස?
3: මන්නං අස cappuccino වලට.
1: ඕ. දැන් එහෙමයි. මට ඒක කියන්න දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ කෝපි කතා වෙන්නේ වැඩි පටන් ගත්තේ. කෝපි කියලා කිව්වහම ලෙහන්සා ගොඩක් වර්ග තියෙනවනේ නේද? එහෙම තමයි. දැන් සාමාන්‍යයෙන් මට නම් බස් කිව්වොත් ඔක්කොම බස්. ලොරි කිව්වොත් ඔක්කොම ලොරි. කා කිව්වොත් ඔක්කොම කාර්. එහෙම ලොකුවට වාහනවල වේරියේෂන්ස් ගැන අර කාන්තාවන්ට ඉච්චර ලොකු අදහසක් නැහැනේ නැති. ඒ කියන්නේ එහෙම තියන අය තියෙනවා. හැබැයි ගොඩක් දුරට අපිට ඊට වැඩිය වෙන වෙන දේවල් වලට අයිඩියාස් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ කෝපි කිව්වහම ඔක්කොම කෝපි නෙමෙයි. ඒක ගොඩක් වර්ග තියෙනවා. කාස් කිව්වහම ඔක්කොම කාස් නෙමෙයි. කාස් වලත් වර්ග තියෙනවානේ. ලොරි කිව්වහම ඔක්කොම ලොරි නෙමෙයි. බස් කිව්වහමත් එහෙමයි. හැම දෙයකම එහෙමනේ නේ. ටිකක් හිතලා බලන්න. මල් කිව්වම ඔක්කොම මල් තමයි. හැබැයි වර්ග තියෙනවා. කෝපිත් කෝපි තමයි. හැබැයි වර්ග තියෙනවා. වාහන වාහන තමයි. හැබැයි වර්ග තියෙනවා. ඒ වගේ මිනිස්සු මිනිස්සු තමයි. හැබැයි මොකක්ද ලෙහන්ස?
2: වර්ග තියෙනවා.
1: වර්ග තියෙනවා. ඉතින් අපි අපිට ගොඩාක් වර්ග තියෙනවා. පාට පාට තමයි අපිට පාට ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපිට අර පුළුවන් නම් ඔළුවට දාගෙන ලස්සනට ඒක කළමනාකරණය කරගන්න ඒකට ලොකු ඉවසීමක් තියෙන්න ඕන. ඒකට ලොකු හැදියාවක් තියෙන්න ඕන. ඒකට ලොකු මනසක් යෝධ හිතක් තියෙන්න ඕන. ඉතින් එහෙම කෙනෙක් තමයි ඔයත්. මේ අහගෙන ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් එහෙම කෙනෙක්. හරි, අපි හිතනවා අනේ අපිට එහෙම බෑනේ, මගේ නම් දැන් ඉවසීමේ සීමාව ඉවරයි එහෙම කියලා හිතනවා. මම නම් දැන් හොඳටම ඉවසුවා ඇති. හැබැයි අපි එහෙම කියලා තවසන්නේ නැද්ද?
2: ඉවසනානේ දරමේ. කසුණියගේ කතාවක් තියෙනවා නේද? අපි ඉවසන්න ඕනේ ඉවසලා ඉවසලා බැරිම තැන කියලා.
1: එහෙම කතාවකුත් තියෙනවා. හරියටම හරි. අර අපි කියනවනේ අපි බලාගෙන හිටියා, දැන් නම් බලාගෙන හිටියා ඇති. හැබැයි බලාගෙන ඉඳලා ඉඳලා ඊට පස්සෙම තමයි අපි බලාගෙනත් ඉන්න ඕනේ නේද චූටි මැනික? හරි, එහෙනම් ඔන්න මගේ කතාව ඒකයි. පාට ගොඩක් තියෙනවා, කතා ගොඩක් තියෙනවා. ඉතින් ඒ කතා ටික ඔක්කොම ඉවසීමෙන් දරාගෙන අද දවසෙත් යන්න ඕන. උදේ 6:13 වැඩ ගොඩක් අස්සේනේ ඔය අපි වහගෙන බලාගෙන ඉන්නේ. ඉතින් ඒ හැමදේම ඔයාට සුබයි.
2: ඉතින් ලයිව් එකට ආවොත් මන්නම් කියන්නේ කසුණියකි. ඒ සුබ දෙගුණ තෙගුණ වෙනවා.
1: එන්නකෝ එන්නකෝ.
2: ඉතින් මේ අද අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තෙම නංගි එක්ක කතා කරලානේ. ඉතින් අපි නංගිටම කියමු නංගිව හඳුන්වලා දෙන්න කියලා පොඩ්ඩක් වෙනසකටත් එක්ක.
3: මම තමයි එසන්දිය ශානා. මම ස්කෝලේ යන්නේ විනෝඩ්ගඩු රජීරණතුංග විද්‍යා විද්‍යාලයේ. එතකොට මම ඩබින් කරනවා, ඇක්ටින් කරනවා, ඊළඟට නිවුස් ප්‍රසෙන්ටින් කරනවා, ඒ වගේ දේවලත් කරනවා. ඒකමත් ඉගෙනත් ගන්නවා.
1: ඒකමත් ඉගෙනත් ගන්නවා. මිනුවන් ගුඩින් තමයි අද ඇවිත් ඉන්නේ. අපි ආයෙත් සද්දෙටම කියමුද මේ කවුද කියලා?
2: මේ තමයි මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා විද්‍යාලයේ MD SND ඉෂානා.
1: SND. දැන් SND ටැලන්ට්ස් මොනවද කියන්න බලන්න. දැන් කිව්වා ඇක්ට් කරනවා, ඩබින් කරනවා, නිවුස් ප්‍රසෙන්ටින් කරනවා. හා හා, ඉතින් අපිටත් චුට්ටක් කරලා පෙන්නන්නකෝ වයින් එකක් දෙකක්. මොනවද කරන්න පුළුවන්?
3: නිවුස් එකක් කියලා පෙන්න.
1: හා, නිවුස් එකක් කියලා පෙන්නමු. අද අපේ ටීම් එකේ නදීජ ඉන්නේ. අපි නදීජට කියලා චුට්ටක් මයික් එකත් ලං කරගමු නේද? එතකොට තව ටිකක් හොඳට සද්දෙටම ඇහි කියලා මට හිතෙනවා. හරි, එහෙනම් ඔන්න අපි අහමු අපේ සඳිකේ නිවුස් එක. දැන් net news උත් අලුත් වෙලානේ තියෙන්නේ. විශ්වාසවන්තම සත්‍යම තොරතුරු කවුද අරගෙන ඉන්නේ? ඉතින් අපිනේ net news නේ. ඔන්න ඉන්නවා නිවුස් රීඩ කෙනෙක්. අපි අහමු.
4: ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ කටුනායක ගුවන්තොටුපලේ කටයුතු සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන නමුත් මැද පෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසතමා තිබෙන හේතුවෙන් ලෝක ගුවන් ගමන් තමත් වැඩි ලෙස බාධා ඇති වී බවයි. එහෙත් මැද පෙරදිග ගහරහා නොයන වාණිජ ගුවන් ගමන් කීපයක් භාවිතා කළ හැකි බවත් ගුවන් ගමන් ප්‍රමාදය හෝ අවලංගු වීම පිළිබඳව තම ගුවන් සමාගම සමග ඍජු සම්බන්ධ විය යුතු බවත් දැනුම් දී තිබෙනවා.
1: දැනට ඇතිනේ. දැන් එසඳිකේ වයස කීයද මණික?
3: අවුරුදු 12යි.
1: අවුරුදු 12යි. ආපහු කියන්නක ඉස්කෝලේ.
4: කියන්නක ඉස්කෝලේ.
3: මිනාඩ්ගිරු රජිරණතුංග විද්‍යාලේ.
1: හා එතකොට පවුල විස්තර මොනවාද?
3: අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියා කෙනෙක් ඉන්නවා, මම ඉන්නවා. එතකොට අම්මගේ නම අනුෂා, තාත්තගේ නම මහේෂ්, අයියාගේ නම දිද, මගේ නම සඳි.
1: මේක ලස්සනයි නේද? ඉතින් ලෙහස.
2: ඉතින් කසුනියකි දැන් නංගි උදේ එද්දී එයා චුට්ටක් බය වෙලානේ ආවේ. ඉතින් මන්න හිතන්නේ දැන් බය ගිහිල්ලා ඇති. ඉතින් අපි එහෙනම් නංගිගෙන් අහමු නංගිගේ අනාගත බලාපොරොත්තු මොකද්ද?
3: මගේ අනාගත බලාපොරොත්තුව තමයි නිවුස් ප්‍රසන්න කෙනෙක් වෙන එක. ඒ කියන්නේ ලෝකෙම දන්න නිවුස් ප්‍රසන්න කෙනෙක් වෙන එක.
1: මේ ඒ අර කියන්නේ ෆීචර්ස් ඒ හැඩ තියෙනවනේ දෙසඳිගේ?
2: ඔව්, තර ලකුණු තියෙනවා.
1: තර ලකුණු තියෙනවා පේසඳිගේ. ඒ වගේම අද එසඳි හැඩ වෙලා ඇවිල්ලා ඉන්නෙත් නිවුස් ප්‍රසන්ට කෙනෙක් වගේ. මං ඒක තමයි දැක්ක පළමුවෙනි මේක. එයාට ඕන කරන්නේ එයාගේ ඇම්බිෂන් එක ලෝකෙම දන්න දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන එක. ඉතින් අන්නේ ඒ විදිහට තමයි අද මේ මැණික හැඩ වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් තමයි එයාට මුල්ම ආශිර්වාදය ලැබෙන්නෙත්. හරි මාසයි මෙහෙම දකිනකොටනේ ලෙහන්ස
2: අපේ දවසම ඉතින් බ්ලෙස් තමයි.
1: ඉතින් ඔයාගේ දවසත් මේ වගේ ආශිර්වාදාත්මක දවසක් කරගන්න ආසයිනේ. ඒකනේ හැමදාම නෙතෙෆෙ මල්ෆා ස්ටුඩියෝ අහගෙන බලාගෙන ඔයා මේ විදිහට හැකියාවන් තියෙන දක්ෂ දරුව අහගෙන ඔයාගේ දවසත් සුන්දර කරගන්නේ, ලස්සන කරගන්නේ. එහෙම දවසක් අද

0: Alpha Studio with Kasuni and Lehansa.
1: දෙහයයි විනාඩි 21යි net fm alpha studio අහගෙනයි අද මේ බදාදා දවස 2026 ජුනිදා 7 වෙනිදා ඔයා පටන් අරගෙන දිගටම අරගෙන යන්න ලෑස්ති වෙන්නේ ඉතින් දැන් හොඳයිද හොඳ විටමින්ස් ටිකක් ගත්තද
2: ගත්තා ඉතින් අපි ලයිව් එකේ කිව්වත් වගේ කස්සුණියක් කී අපේ ස්ටුඩියෝ එකට එන්න බලාගෙන කොච්චරක් නම් කට්ටිය ඉන්නවද ඉතින් ඒ ඔක්කොම ටැලන්ටඩ් ඔයාලට තමයි මේ අවස්ථාව ඔයාලටත් පුළුවන් අපේ net fm alpha studio එන්න ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ නම ඒ විස්තර ටිකත් එක්ක ඔයාගේ ටැලන්ට් එක එවන්න ඕනේ මෙන්න මේ නම්බර් එකට 0711 95 95 95 අද අපිත් එක්ක ඉන්නේ කවුද මේ විදිහට ටැලන්ට්ස් පෙන්වන්න ඇවිල්ලා එයත් බබලෙලා රටත් බබලන්න කවුද මේ ඉන්නේ
3: මිනුවන්ගඩ රෙචි රණතුංග විද්‍යා පාසලි MD S&D ඉෂානා නංගි
1: මිනුවන් ගොඩින් තමයි අද ඇවිල්ලා ඉන්නේ ඉතින් මිනුවන්ගඩ S&D කියන්නක බලන්න ඔයාගේ ස්කෝලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද ඔයා මොනවද ස්කෝලෙන් ඉගෙන ගත්ත දේවල්
4: මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා කියන්නේ මීඩියා පැත්තෙන් එතකොට මීඩියා යුනිට් එකෙත් ඉන්නවා එතකොට ටීචර්ස්ලට මේ දේවල් කිව්වහම මම හිට එනවා කියලා එහෙම කිව්වහම ගොඩක් සතුටු වුණා ටීචර්ස්ලා එතකොට ලොකු සහයෝගයක් දුන්නාද එන්නත් ස්කෝලෙන් එතකොට
1: අර උදේ රැස්වීම මොනවා හරි දේවල් ටිකක් කරනවා නේද ඒවත් කියන්නකෝ
4: උදෑසන රැස්වීම වල එනවුස්මෙන්ට් කරනවා එතකට ශිෂ්‍ය නායක නිලලාංචන පළඳවීමේ උත්සව කරනවා ඒ වගේ ගොඩාක් දේවල් කරනවා ඉස්කෝල.
1: ඒ කියන්නේ එසඳේ කටහඬ හරි ලස්සනයිනේ මිහිරිනේ. ඉතින් එසඳේ තමයි ඉස්කෝලේ ওই ගොඩාක් උත්සවවල ප්‍රසන්ට් කරන්නේ. ශිෂ්‍ය නායක උත්සවයේ වෙන්න පුළුවන් එක එක දේවල් වල එසඳේ තින් අනවුස් කරනවා. හරි. දැන් මොනාද අපිට තියෙන්නේ එවලා කට්ටිය WhatsApp එකට?
2: අපිට එවලා තියෙනවා මේ මුලින්ම අපි දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි කස්සුණියක් කිම මේ තමයි මේ මැසේජ් එක අපිට ඇවිත් තියෙන්නේ මේ දාලා තිබ අම්මෝ වොයිස් කියලා මං ඉතින් ඇහුව සොන් එකේද කියලා ඊට පස්සේ මේ දාලා තියෙනවා මං හිතන්නේ ඔබේ කියලා වෙන්න ඕනේ දාලා තියෙන්නේ ජෙම්ස් දෙකක් හඳවල් අස්වාහක් නම් අඳින්න එපා කියලා. ඉතින් එයාගේ ලස්සන මැසේජස් එනවා නිසදැස් ඉතින් අපිට හැමදාම එනවනේ.
1: එහෙමනේ ඕගොල්ලෝ කිව්වා කියලා අපිට කිසිම අස්වාහක් වදින්නේ නැහැ. ඒක ආශිර්වාදයක් නිසා. නේ. මේ වෙලාවට මම දන්නවා හැමතිස්සෙම මම කියන දෙයක් හරිම කාර්ය බහුල වෙලාවක්. එක එක රාජකාරී වලට එක එක අය ලෑස්ති වෙනව නේද? සමහරව ලැහන්සා මම කියනවා නේද හැමදාකම වගේ. දැන් අර මුරසේවේ යෙදෙන අය දැන් මේ වෙලාවට ඔෆ් වෙන්න ලෑස්ති වෙනවා. හරිද ඔෆ් වෙන ගම වෙන්න පුළුවන්. ඒත් මට පෞද්ගලිකව කියලා තියෙනවා අනේ ඕගොල්ලන්ව අහන ගමන් තමයි මම ඕෆ් වෙන්නේ. ඊට පස්සේ දැන් ඕෆ් වුණාට එයා ඔන් වෙනවලු. එහෙම කියනවා. දැන් එයා රාජකාරී වලින් ඕෆ් වුණාට මම ඔන් වෙනවා කියලා. ඉතින් එහෙම අදහස් අපිට ඇහෙනකොට දකින්නකොට හරිම ආසයි. ටීචර්ස්ලා අපි ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා ඉස්කෝලේ යන එන ගමන්, සාරි අයන් කරන ගමන් නේද? ලිපේ පරිප්පු එක තියෙන ගමන්, බත් එක චුට්ටක් උරගාන ගමන් අපිව සද්දට අහගෙන මෝර්නින් වයිබ් එක හොඳම වයිබ් එක කරගන්න හැමෝම එකතු වෙනවා. ඉතින් ඒක තමයි අපි හැමෝගෙම වයිබ් එක. සන්තෝෂයි හද එහෙම දවසකට සුභාසිරි සුබම වෙන්න කියලා තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ හොඳේ.
0: Net FM Alpha Studio with Kasuni and Lehansa.
2: Net FM Alpha Studio වෙලාව 2:06 විනාඩි 25යි.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
6: ඉගෙනුමට හොඳ මාතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිත කරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
8: සුබ දවස
9: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ සුබ දවස
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: අලුතැන කටමමලා කසාගල ග්‍රීන් සුප ශකා මදල අතුරකිරිය මුල්ලේරියාව නාරම්මල ගන මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: ඒ දීපෙන්දා ඇඟිලි පිටියේ උන්ගේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වෙන්නේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා බිරතරුන් මාත්‍යා මම ගෙහෙන්න. මම වාර හතරක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසෙ තුනක වගේ කාලයක් ගත්තා. රෝගී තත්ත්වය සුව වුණා.
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0162 863 363 0767 716 7672.
4: FM 95 FM 94.8 Net FM.
5: Net FM Alpha Studio with Kasuni and Lehansa.

0: Red FM Alpha Studio with Cosini and Lehansa.
1: අපේ ආල්ෆා ස්ටුඩියෝ එකට එන හැමෝම අර මල්ටි ටැලන්ටර්ස් ලානේ. එයාලගේ ටැලන්ට්ස් තියනා වගේම එයාලා ඉගෙන ගන්න එක තමයි අංක එකට තියන් ඉන්නේ.
2: දැන් ඊයේ ආපු අයියා දැක්ක නේද කොහොමද වැඩ කියලා?
1: මල්ලි.
2: එයා ගොඩාක් වැඩ කරනවා සොසයිටිස් වල ඉන්නවා. පෙරේද තමයි ඉස්කෝලේ ළමා පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දියුරුම් දීලා තියෙන්නේ. ඒ වගේම පන්ති පළමු වෙනිය ශිෂ්‍යත්වෙන් ලකුණු 177 කරන් තියෙනවා. අම්මෝ හරි මාසයි නේද?
1: ඔව්. අර තව එක මල්ලි කෙනෙක් අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් කිව්වා එකක් අධ්‍යාපනය, දෙකක් අධ්‍යාපනය, තුනක් අධ්‍යාපනය කියලා.
2: දමිතු.
1: අන්න හරි.
2: දැන් එයාගේ ෆිල්ම් එකත් ඇවිල්ලා තියෙන්නේ ක්‍රිකට් සාදු.
1: ඉතින් මේ මට දැන් නංගිගෙන් දැනගන්න ඕනේ ඔයා මේ ඔක්කොම වැඩ කරන අතරතුර කොහොමද ස්ටඩීස් වලට ෆෝකස් කරන්නේ කියලා.
3: මේවටත් කරන ගත්තර තුරදී එකැන මං ගොඩාක් මීඩියා ශේෂත්‍රයේ ගිහිල්ලා රෑ වෙනවා. කැනෙ 12:00-1:00 වගේ වෙනවා. එතකොට මම රෑවිල්ලා ඉස්කෝලේ යන බැරි වුණාම යාළුවන්ගෙන් වැඩ ඉල්ලගෙන ඒවා ලියලා හෝම්වර්ක්ස් කරනවා. එතකොට ඉතින් ටීචර්ස්ලත් ගොඩක් සතුට වෙනවා මේ වගේ දේවල් කරලා අධ්‍යාපනයත් හොඳින් කරගන්නවා කියලා.
1: පන්තිය කීවෙනිය වගේද සාමාන්‍ය?
3: පස්වෙනිය වගේ ඉන්නවා.
2: හොඳයිනේ නේද?
1: ඒකනේ ඉච්චර වැඩ ගොඩක් කරන ගමන් ඒ වගේ පොසිෂන් එකක් මේන්ටේන් කරගන්න පුළුවන් කියන්නේ දක්ෂයෙක් තමයි.
2: ඉතින් ඔයත් වෙන්න ඕනේ දක්ෂයෙක් නේද?
1: අනිවාර්යයෙන්ම.
2: දක්ෂයෙක් වෙන්න ඉස්කෝලේ යන්න ඕනේද?
1: නෑ
2: මං කියන්නේ ඉස්කෝලේ යන්න ඕනේ. දැන් ඉස්කෝලේ ගිහලා ඉවර වෙන අයට අයියෝ අපිට නෑනේ. ඉතින් අපි දැන් ඉතින් වයසයිනේ එහෙම කියලා හිතන අයට මම මේ කියන්නේ ඉස්කෝලේ යන්න ඕනේ. දක්ෂයෙක් වෙන්න අපි ඒ වටපිටාව හදාගෙන අපි කියන අපේ බේස් එක හදාගන්න, අපිව හොඳට පොලිෂ් වෙන්න, අපේ අර කොඳු නාරටි ශක්තිමත් වෙන්න අපිට ඉස්කෝලේ කාලේ තමයි හොඳම දේවල් ලැබෙන්නේ. එතනින් එහාට ගියාම අපි හිතනවා අයියෝ අපිට ආයෙ ඉතින් ඉස්කෝලේ යන්න බෑනේ. ඔව් අපිට ඉස්කෝලේ යන්න බෑ. දැන් අපේ වයසට ආවම අනේ කොච්චර හොඳයිද මේ වයිබ් එක කියලා තේරෙන්න නම් ඉතින් ඉස්කෝලේ කාලේ ඉවර වෙන්න ඕන. හැබැයි ඉස්කෝලේ කාලේ ඉවර වුණා කියලා ඔයාගේ දක්ෂතා ටික ඉවර වෙන්නේ නැහැ. ඔයාගේ දක්ෂය අවදි කරගන්න ඔයාට පුළුවන් වෙනවා ඉස්කෝලේ කාලෙන් පස්සෙත්.
1: අනිවාර්යයෙන්ම අපිට හිතන්න තියෙන කසුණියක් කි age is just a number කියලා.
2: හරියටම හරියන්නේ. ඒක නම් ඉතින් නම්බර් එකක්ම තමයි.
1: ඒකනේ
2: වයසට පරාද වෙන්න පහද?
1: හා
2: අපි බර්ත්ඩේ කේක් එක ගැන කියන්න ඕනනේ.
1: ඔව්. අද විශේෂ ටික මම පින් කරගෙනම හිටියා. අනේ ඉතින් මට චුට්ටක් හරි මිස් වුණොත් සමාව වෙන්න ඕනේ. මොකද කසුණියක් කි අර මැසේජ් ගොඩාක් යද්දි පල්ලෙහාට යනවනේ. එතකොට ඉතින් මගේ අතින් මිස් වුණොත් සෝරි. හැබැයි මම හොඳට බලලා ඔක්කොම කියනවා. අද අපේ නංගිගේ 20 වෙනි උපන්දිනේ. අම්මා තාත්තා අක්කා නංගි මේ හැමෝම එයාට විෂ් කරනවා. හැබැයි නංගිගේ නම නම් දාලා නැහැ. ඊට පස්සේ අද මගේ රක්ෂිත තනක පුතාගේ 13 වෙනි උපන්දිනය. එයා ඉගෙන ගන්නේ කිරියලු මධ්‍ය මහාවිද්‍යාලයේ රත්නපුරින්. ඉතින් එයාගේ අම්මා වසන්ති තමයි එයාට අද විෂ් එක දෙන්නේ. ඊට පස්සේ අපිට ලස්සන කැප් කට් වීඩියෝ එකකුත් එක්කේවලා තියෙනවා බබේගේ බර්ත්ඩේ විෂ් එකක්. අවීෂ කල්සර
2: දිසානායක.
1: ඔව්, අවීෂ කල්සර යක්කල චන්ද්‍රජ්‍යෝති මහාවිද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ අවුරුදු 11 යට මේ 11 වෙනි බර්ත්ඩේ එක සමරනවා. ඊට පස්සේ අපිත් එක්ක අද බර්ත්ඩේ එක සමරනවා
2: කවුද?
1: පොඩ්ඩයි ඉන්න නෙමෙයි, පහලට යනවනේ.
2: ඒ එච්චර මැසේජස් එනවනේ නේද අරවා මේව කියලා?
1: ඔවුනේ අනේ. මේ තියෙන්නේ අද අපේ අක්කගේ බර්ත්ඩේ එක. එයාගේ නම අමීෂා කල්සාරි. එයාගේ 38 වෙනි බර්ත්ඩේ එක තමයි සමරන්නේ.
2: මේ ඔක්කොටම සුබ උපන්දිනයක් වේවා. ආසිරි ආසිරි සුභාසිරි.
1: දැන් අර හැමදාම අපිට ලේට් බර්ත්ඩේ විෂස් වෙනවනේ. ඉතින් හැමදාම වගේ උණු මේ දැන් දාලා තියෙනවා අද අපේ මල්ලිගේ 6 වෙනි උපන්දිනේ මල්ලිගේ නම දිනිඳු කියලා. ඔව්, ඒ ටික තමයි මට හිතෙන්නේ තියෙන්නේ අද.
2: මිහිර විඳින්න, සනසිල්ල විඳින්න, මෙන්න මේ සින්දු අහන්නකෝ. තව චුට්ටක් චුට්ටක් චුට්ටක් සද්ද වැඩි කරගන්නකෝ.

0: කොහොමද කොහොමද වයිබ් එක? හා? ගත්තද? ඒ වයිබ් එක ගත්තද?
1: ගත්තා ගත්තා.
0: කොහෙටද?
1: හදවතටම ගත්තා.
0: හදවතටම තමයි වැඩ කරන්න ඕනි කියලා කතාවකුත් තියෙනවා. හැබැයි මම ඔය 3H concept එකේද කිව්වා. අපේයත් එතකොට මොළය, බුද්ධිය, ඒ වගේම
1: hand.
0: ඕ hands at මොලය ඊළඟට හදවත හාට් මේ තුනෙම කොහොමද අපි වැඩ කරන්නේ කියලා මේ තුනම අපිට ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපි අපිට හාටියස්ට් වුණොත් අපි අපිට හදවතටම එකඟ වුණොත් එහෙම ඒක මාර වයිබ් එකක් කරලා බලන්නකො. හදවතට එකඟව වැඩ කළොත් හරියනවාමයි. හදවතට එකඟව ඔයා රස්සාවට යන්නකො, ඔයාට හරියනවාමයි. හදවතට එකඟව රස්සාවට ගිහින් ඔයා වැඩ ටික කරන්නකො, සුබ වෙනවාමයි. හදවතට එකඟව පාඩම් කරන්නකො, විභාග වලින් විතරක් නෙමෙයි ජීවිතේම ජය ගන්න පුළුවන් වෙනවාමයි.
1: ඉතින් අපිට එක බර්ත්ඩේ විශ් එකක් පොඩ්ඩක් මිස් වුණා. ඉතින් අපිට ගුරු ගුඩාක් මෙසේජස් ආවා, සෝරි. ඉතින් කමක් නෑ නේද? අද මගේ තාත්තගේ 51 වෙනි උපන්දිනය. HM කරුණාරත්න, මම කසුණියක් යාර චුට්ටක් අපිට මෙසේජ් එක කියන්න බැරි වෙන නිසා ෆුල් මෙසේජ් එක කියන්නම් අර සමාව ගන්න විදිහට. උවින්දු, ප්‍රකාශ්, ගිම්හාන සහ අම්මා විසින් සුබ පතනවා. අද එයාලගේ නංගිටත් අකුරු කියවනවා. එයාගේ නම රන්සි චෙනුල්යා. ඉතින් එයාටත් අපි ලස්සන අනාගතයකට සුබ පතනවා.
0: චුටි ධෝනි, ආදරේ වස්තුව හොඳේ.
1: ඉතින් මෙන්න මේක චුට්ටක් අහගන්නකෝ. මේකේ තියෙන්නේ කසුණියකිගේ චරිත ස්වභාවය ගැන. වචනෙන් වචනය සිත් සනසන සන්සුන් ගඟුලකි ඈ. ඇය ඉතා උදාර, ඉවසිලිවන්ත සහ බුද්ධිමත් චරිතයකින් හෙබි නිවේදිකාවකි. මනස නිවන ඇගේ ස්වරය සමාජයේ පවතින කලබලකාරී බව සාමාන්‍ය කිරීමට සමත්ය.
0: ඒ චරිත සහතිකේ විතරද තියෙන්නේ?
1: මං ගැනත් තියෙනවා. ඉතින් මං ගැන අර මම කියන එක හරි නෑනේ.
0: එහෙමයි, මැෂින් එක මේ පැත්තට හැරෙන්නේ නෑනේ. ඒ නිසා කියන්න පුළුවන් ද ඔබටම?
1: එහෙනම් හිනහෙන දැස්සින් දවසම පොබුදන සිහින වසන්තයකි ඈ. ඇය අතිශය ක්‍රියාශීලී, ජව සම්පන්න සහ හාස්‍ය රසයෙන් පිරිපුන් විචිත්‍රවත් චරිතයකි.
0: ඇය ලෙහන් සාය. අනේ හරිම ස්තුතියි, බොහොම ස්තුතියි. ජය වෙන්න මොන, අද ඔයාගේ දවස සුබ වෙන්න මොන. ඉතින් අපිට මේ වගේ ලස්සන අදහස් ගොඩාක් එනවා. හරි සන්තෝසයි, ඔය එන ඔක්කොම අපිට කියන්න බෑ. අර මේ හැමදාම අර කස්සී කියලා කෙනෙක් එවනවා. කස්සී ලෙහන්සී කියලා එවන්නේ. ඉතින් එයත් අපිට ගොඩාක් කවි එවනවා. බොහොම ස්තුතියි. යමුනේ අදට?
1: යමු යමු. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ මෙනුවන්ගඩ රෙජී රණතුංග විද්‍යාපාසලේ MD එස්සුන්දිය ශානානංගි. එයාටත් ගොඩාක් ස්තුතියි අද අපේ දවස ලස්සන කරන්න එකතු වුණාට.
0: එස්සුන්දිය, යන්න කලින් කියන්න මොකද අද හිතුනේ?
2: මට ගොඩාක් සතුටුයි අද විදිහට ඉඩ ලැබිච්ච එක ගැන.
0: අසාවෙන්නේ හිටියේ. ෆොටෝස් ටික ගන්න නේද ඔය පෙරුම් පුරන්නේ?
1: යාට කසුණියක් කියන්නේ අර පොඩි ආසාවක් තියෙනවලු. අර මයික් එක ගාව ඉඳන් හෙඩ්ෆෝන් දෙක දාලා අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ අර නෙට් FM ලෝගෝ එකත් එක්ක ප්‍රොෆයිල් පික්චර් එක දාන්න.
0: නියමයිනේ. ඔයත් හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් වෙන්න. ප්‍රොෆයිල් එක මාර වැදගත්. මගේ ප්‍රොෆයිල් එක, මගේ ප්‍රොෆයිල් එක හදාගන්න ඕන මමම තමයි. ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්න ඕන ඔයාම තමයි. ඉතින් ඔයා බලන්න ඔයාගේ ප්‍රොෆයිල් පික්චර් එක කොයි වගේද කියලා. මම කසුනි.
1: මම ලෙහන්ස.

0: මේ අහන්නකො ලෙහන්ස
1: කියන්නක
0: සමුගර්ත නේද අපි දෙන්න.
1: ඒකනි කට්ටිය පුදුම වෙලාදැන් බලන ඇති.
0: හොඳ වැඩේ. දැන් මෙහෙමයි කැන්ඩි සිටි සෙන්ටර් එකට යන්න ඕනි කියලා අද කිව්වේ නෑනේ. නේද? කොච්චර ලොකු වරදක්ද අපි දෙන්න මේ සිද්ධ කරගත්තේ?
1: දඩුවම් ලැබිය යුතු වරදක්.
0: මේක පුදුමාකාර පාපයක්. ඉතින් මෙහෙමයි පොත් කියවන එක නම් ලොකු පිනක්. අපි අපිටම කරගන්න පිනක්. ඉතින් එහෙම පින්සාර ජීවිතයකට ලස්සන ගොඩාක් පොත්, ලොකු ලොකු පොත්, පොඩි පොඩි පොත්, ඒක කෙටි කතා, නවකතා, පරිවර්තන කතා, විෂානුබද්ධ දේවල්, කරුණු එකතු වුණු ලස්සන කතා, මේ ඔක්කොම එකතු වුණු තැනක් කැන්ඩි සිටි සෙන්ටර් එකට එනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම 19 වෙනි වරට ජූනි 29 පටන් ගන්නේ. ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා. අපි දෙන්න අදට සමුගෙන ගියාට ඒක නොකියන්නේ ගී. ඉතින් අපි දෙන්න එතනදී හම්බ වෙමු. හා ඔයයි මමයි එදාට රස කෝපි කෝපයක් බොන ගමන් ලස්සන පොතක් බලමු. කන්ද උඩරට මහනුවර පොත් දැක්ම

0: එහෙම තියන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඇමතිවරේ කැහුවා ඡන්දෙ කිව්වේ. මං කිව්වේ පළාත් සභා වලට මොකද වෙන්නේ? ඇයි ඉතින් පළාත් සභා වලට මොකුත් වෙලා නැහැ නේ වගේට තියෙන්නේ? නෑ නෑ නෑ නෑ මං අහන්නේ මේ පළාත් සභා ඡන්දෙට මොකද වෙන්නේ? කවුද කියන්නේ ඉතින් නැහැ කියලා? කියලා ඇමතිවරේ ඇහුවා. නෑ නෑ දැන් ඔය කදින් කට්ටිය කියන්නේ ඡන්ද තියන්නේ නැහැ කියලා. මේකනේ මල්ලි අපිට ඉතින් දිලන්න පුළුවන් වෙනකන් ඉතින් අපි ඡන්ද තියන්නේ නැහැ. අපිට දිනන්න බැරුව මොකටද මල්ලි ඡන්ද තියන්නේ? ඇමතුමා hina musu muhunin එහෙමයි උත්තර දීලා තියෙන්නේ. මේක ඉතින් ඇත්තටම කිව්වද බොරුවට කිව්වද ජෝක් එකකට කිව්වද කියලා කාටවත් තාමත් හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. මොකද හිතවත්කමට ඉතින් නිකන් කිව්වද දන්නේ නැහැ කියලා කට්ටිය පස්සේ කියලා තිබුණා. දැන් මේ මලගෙදරට ආපු දේශපාලඥයන් ගැන ගොඩක් දෙනෙක් පස්සේ කතා කළා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය නාමල් රාජපක්ෂ කරු ජයසූරිය විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක් මෙතෙන්ට අවිල්ලා හිටියා. මෙතෙන්ට මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිවරයා ඇවිල්ලා තියෙන්නේ මේ මලගෙදර ගැන මාධ්‍යෙන් තොරතුරු දැනගෙන. මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිවරයා ආව විතරයි එතෙන්ට ආව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකලත් දෙන්නා හරි බර කතාවක් ඉදලා තියෙන්නේ. කට්ටියගේම අවධානය තිබිලා තියෙන්නේ මලගෙදර දිහාවට නෙමෙයි. මේ මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිවරයා සුනිල් වටකල නියෝජ්‍ය අමාත්‍යරේ මොනවද අප්පා මෙච්චර කතා කරන්න කියලා බලාගෙන. පස්සේ සුනිල් වටකල නියෝජ්‍ය අමාත්‍යරේ ගියා විතරයි වටේ හිටපු කට්ටිය ඔක්කොම දුවගෙන ගියා මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිවරයා ගාවට. සස මේ මොනවද අපේ වටවල උන් හැකියන්නේ? ආහහා මේ මොනවද මන්ද කුරුකුරු ගෑවා මට ඇහුනෙත් නෑ හරියට කියලා මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිවරයා වැඩිය ගණන් ගන්නතෝ කිව්වා. හැබැයි ඒ කතාවට එතන හිටපු ඔක්කොම හකහක ගාලා hina වුණා කියලා තමයි මලගෙදරක උනත් කට්ටිය hina වෙච්ච හැටි ගැන පස්සේ කට්ටිය අපිත් එක කිව්වේ. පහුගිය දවසක සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගියා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බලන්න. එතනදී තින් සුවදුක් විතරක් නෙමෙයි වත්මන් දේශපාලන තත්ත්වය ගැන වගේම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුව ගැනත් ගොඩක් වෙලා කතා කරලා තියෙනවා. සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා මෙන්න මෙහෙම කිව්වා. "සර්, ඇයි ඔය දෙන්න එකතු වෙන්නේ නැත්තේ? දෙන්න එකතු වුණා නම් මේ මුකුත් නැහනේ. අනේ සර්, පොඩ්ඩක් සජිත් එක්ක චුට්ටක් කතා කරන්නකෝ මේ ගැන." රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා, "හරි හරි, මං සජිත්ට කතා කරන්නම්කෝ." එහෙමයි කතාව ඉවරලා තියෙන්නේ.
1: මීළඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත් මුතරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න net news
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011 2 863 363 076 716 7672
6: FM 95 FM 94.8 Net FM
7: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4497 කතා කරන්න.
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540 අලුතැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලි අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න එන්න කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2 27 77 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
11: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
12: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
13: මිය ප්‍රීමියම් ආයුර්වේද ඔසු

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔදේ හතයි විනාඩි හතරයි.
2: FM. I'll go down.
3: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
5: මෙල්ව බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්ව එක ලංකාවේ එක.
7: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
8: රුපියල් 3000කට වැඩියෙන් Feels එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, Feels එන්න, spin කරන්න, win කරන්න.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
10: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200 20 LKA.
13: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: උපදේහතයි විනාඩි 9යි. ගුඩ් මෝර්නින් හැමෝටම. නුවා අචේ දෙනටම ගුඩ් මෝර්නින්.
1: වෙරි ගුඩ් මෝර්නින්. වෙරි ගුඩ් මෝර්නින්.
0: අපි මං හිතන්නේ අපි හැමදාම කතා කරන්න ඕන මේ දැන් වෙන දේවල් ගැන විතරක් නෙවෙයි. අපි ඉස්සරහට සිද්ධ වෙන දේවල් ගැනත් කතා කරනවානේ. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ගැනත් අපි කතා කරන්න ඕනේ. නැත්නම් පාළුවයි වගේනේ.
1: ආ ඇත්තද? එහෙනම් මම අතීත සිද්ධියක් කියන්නම්.
0: ආ කියන්න.
1: දැන් 1912 අප්‍රේල් 12 වෙනිදා මේ සිද්ධ වෙච්ච ටයිටැනික් අනතුර පිළිබඳව අපි ගිය සවුඳ කිව්වනේ. දැන් ඒ ප්‍රවෘත්තිය පළ වෙච්ච විදිහයි ඊට පස්සේ ඒ ප්‍රවෘත්තිය පුවත්පත් වලට සහ මේ මාධ්‍යට ළඟා වෙච්ච ඒ කාලේ ළඟා වෙන්න දවස් කීයක් ගියාද පත්‍රයක වැටෙන්න ඕනේ වැඩේ පත්‍රයේ වැටෙන්න කොච්චර දවසක් ගියාද කියන එක කිව්වනේ. දැන් එහෙම නැහැ. දැන් අපේ net news ගත්තොත් සැනකින් අකේ වෙලාවකට තියෙන වැඩේ වෙලා වෙන්නත් කලින් කියනොත් මන් දන්නේ
2: නෑ. නෑ එහෙමේවත් තියෙනවා.
1: එහෙමේවත් තියෙනවා. එහෙමේවත් තියෙනවා.
2: ඉන්වෙස්ටිගේටිව් වැඩ තියෙනවා.
1: ඒ net news වල ඒවා නෑ. ඔව්. net news වල නෑ. සමහර ඒවා තියෙනවා. මේ හොරාට කලින් කේල් කරන වැටපයින්න වෙලාවල් තියෙනවා. දැන් මේ දවස්වල ඒවා අපි අත්දැකීමින් ඉන්නවා. සමහර අතීතයේ ඒත් මෑත අතීතයේ වෙච්ච දේවල්. දැන් ඒ වගේම 1615 එතකොට ලංකාවේ හිටියේ පෘතුගීසින්නේ. සෙන්ට්‍රත් රජුරෝ තමයි මට මතක විදිහට උඩරට රාජධානියේ ඒ දවස්වල රජුරෝ හැටියට හිටියේ. හරිම මේ ජොලි කතා තියෙන රජ කෙනෙක් සෙන්ට්‍රත් රජුරෝ කෙනෙක් අපි වෙන දවසක කියමු. කෙසේ වෙතත් දැන් 1615 සිංහල අලුත් අවුරුදු දවසේ සිද්ධ වෙච්ච ලංකාවේ හිතාගන්නවත් බැරි සිද්ධියක් ගැන තමයි මම මේ කියන්නේ. හැබැයි පෙරහැර පටන් ගන්න 1615 මහරතු 7 වෙනිදා. දැන් මේ වගේ ආලෝක දූෂණය තිබුණ නැහැ මේ දවස්වල. ඔය 6-7 වෙනකොට මිනිස්සු මොනවාරි සප්පයන් වෙලා නිදිය ගත්තා. නැත්තම් පැල් රකින කට්ටිය පැල් කවි කියාගෙන හිටියා. පැල් රකින් නැති කට්ටිය වෙන වෙන කවි කිය හිටියා. කොහොම හරි වැඩි හරියක් ඉතින් අහස බලාගෙන එහෙම නින්ද ඇත්තේ. තරු එලියයි සඳ වතුරයි ඉන්නේ තියෙන්න ඇත්තේ. ඉතින් කෙසේ හෝ මොහොම ඉන්නකොට 1615 මාර්තු 7 වෙනිදා ලංකාවේ අහසේ මහා අද්භූත දෙයක් පේන්න ගත්තා. ඒ තමයි වල්ග 3ක වල්ගා තරුවක්.
2: වල්ග 3ක.
1: ඔව්. මුළු අහසම රත් පැහැ ගන්න වෙලා තියෙනවා මේ වල්ගා තරුවේ. ඒ වල්ගා තරුවේ කෙරවරවල් 3 ඊතල් 3ක් වගේ දිස් වෙලා තියෙනවා. මිනිස්සු මේකෙන් සෑහෙන්න බය වුණා. ඊට පස්සේ ඔහොම ටික දවසක් යනකොට ලංකාවේ මේ බම්බල පිටිය, කොල්ලු පිටිය, වැල්ලවත්ත වැල්ලවත්තක් තියෙනවා. ගල් කිස්ස ඔහොම දිගටම මුහුදු වෙරළට මාළු ගොඩ ගහන්න ගත්තා. මැරෙන. මිනිස්සු තු අප්පා දෙන දෙයියෝ ගෙදෙට්ටම ගෙනත් දෙනවා කියලා. දැන් මේ මාළු ගොඩ ගහලානේ. මේවා අරන් කන්න ගත්තා. දැන් මිනිස්සු විතරක් නෙවෙයි මේවා කන්නේ, කපුටු කනවා, වෙන වෙන බල්ලෝ ඒ වගේ සත්තුත් කනවානේ. වැඩේ කියන්නේ මේවා කාපු මිනිස්සු මැරෙන්න ගත්තා. දැන් මේ මොකද්ද මේ උනේ? ඊළඟට මිනිස්සු දැන් මැරෙන හින්දා කන එක අතෑරියානේ. ඊට පස්සේ මේ ගොඩ ගහපු මාළුන්ගේ ගන්ධස්සාර ඉන්න බැරි වුණා. මිනිස්සු මුහුදු වෙරළේ හිටිය දීපරයෝ රට ඇතුළට ගමන් කරන්න ගත්තා. ඔහොම ටික කාලයක් යනකොට, ටික කාලයක් කියන්නේ මාසයක්වත් ගියේ නැහැ, ටික දවසක් යනකොට එක පාරටම මේ අපි ඉන්න බම්බල පිටිය, කොල්ලු පිටිය, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සියලුම පොළොව දෙදරන්න ගත්තා. පෘතුගීසීන් ගොඩනගලා තිබිච්ච බලකොටු බිඳෙන්න ගත්තා. මිනිස්සු දැන් ගෙවල් හෙල්ලෙනකොට කඩන් වැටෙයි කියලා ඉවර වෙලා එළියට පැන්නම මහා වැස්සක අකුණු වදින්න ගත්තා. ආයේ මිනිස්සු ගෙවල් ඇතුළට දිව්වා. ඒ ගෙවල් ඇතුළට ගියාම කොළඹ කොටුවේ විතරක් මුරා අට්ටාලයක් කඩන් වැටිලා එක තැන 30 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් කෙසේ හෝ වාර්තාවල් කියන විදිහට ලංකාවේ 2000ක් විතර මේ පොළව හෙල්ලීම හෙවත් භූමිකම්පාවෙන් මිය ගියා. ඉතින් ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ දී ඉගෙන ගන්නේ අපේ රටේ භූමිකම්පා නැති කඳු නැති ස්වාභාවික විපත් නැති රටක් කියලානේ. හැබැයි මීට අවුරුදු 411කට කලින් 1615 අප්‍රේල් මාස 14 වෙනිදා සිද්ධ වෙච්ච මේ සිදුවීම මේ තවදුරටත් ශ්‍රී ලංකාව එසේ නෙමේ කියලා කියන්න හොඳම සාධකයක්. දැන් මේකේ දැන් මේවා මේ කටකතා නෙමේ, මේක ලිව්වා පෘතුගීසි ලේකකේ. හරිද? මේ පෘතුගීසි ලේකකයා මේක ලිව්වේ මේ ඉතිහාස කතන්දරේ වාර්තා කරන්න නෙමේ. මෙයා මේක ලිව්වේ මේ මිනිස්සු දැන් එතකොට මේ පෘතුගීසින් කතෝලික දහමනේ ප්‍රචලිත කරමින් තිබුණේ. මේ මිනිස්සු මේ ආගමට ආපු නැති හින්දා මේ දෙයියෝ කෝප වෙලා තමයි මේක කළේ කියලා මෙයා පිටු හතරක මේ වාර්තාවක් ලියලා මේ පෘතුගාලයට යවුවා. හරිද? පෘතුගාලයට යවලා අවසානයේදී මේක පෘතුගාලයේ තිබිච්ච වාර්තාවල් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට ඇවිල්ලා බ්‍රිතාන්‍යයේ තිබිච්ච ලේඛනාගාරයකින් එක්තරා පියතුමෙක්ට හම්බ වෙලා උන්වහන්සේ මේක ප්‍රසිද්ධියට පත් කළා. මේ පිළිබඳව ඉන්දියාවේ හින්දු පුවත්පතෙත් අවුරුදු ගානකට කලින් පළ වෙලා තියෙනවා. දැන් මොනවද මේ වෙච්ච සිදුවීම? එතකොට අපිට ඉතිහාසයේ වාර්තා වෙන පළවෙනි භූමිකම්පාවනේ. දැන් එතකොට මාළු මැරුනේ කොහොමද? භූමිකම්පා එන්න කලින් මේ පොළවේ මුහුදේ වෙන ඉරිතලීම් වලින් විවිධ පොළොව යට තියෙන වායුන් එනවා මතු පිටට. ඉතින් විද්‍යාඥයින් හිතනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වගේ විස වායුන් වැදිලා ආග්‍රහණය වීමෙන් තමයි මාළු මිය ගියේ. ඉතින් ඒ මාළු විස සහිතයි ඒ මාළු ආහාරයට ගත්ත මිනිස්සුත් ඒක හින්දා මේ මිය ගියා කියලා තමයි කියන්නේ. දැන් මේකේ විශේෂ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වාර්තාවත් එක්ක තව හෙළිවෙන එකක් තමයි දැන් අපි මේ කොළඹ මේ කියන්නේ කොළඹින් කැලණිගඟ තරණය කරන්න අපි දන්නේ තොරණගද වෙච්ච පාරු පාලමනේ. අර මේ පාරු පාලමෙන් කියලා සුනිල් මේ සුනිල් සරත් පෙරා මහත්තයා ලිව්ව සින්දු අපි කියන්නේ. ඉතින් ඇත්තටම මේ කොළඹට නුදුරු තැනක මම තැන හෙව්වා කොහෙද කියලා තැන හොයාගන්න බැරි වුණා. කැලණි නදිය තරණය කරන්න පෘතුගීසින් විශාල වියදමක් දරලා, මොකද දැන් එතකොට උඩරට රාජධානිය අල්ලන්න මේගොල්ලෝ කරත්ත මේ ඔක්කොම අට්ටාල මොනවද කාලතුවක් වේ මේ අරන් යන්න බෑනේ. එතකොට ඒවා පාරු වලින් ගෙනහිල්ල බෑ. ඒකෙන්ද මේගොල්ලෝ කළු ගල් වලින් හැදුවා විශාල වියදමක් දරලා පාලමක්. මේ පාලම නිකන් කීතු කීතු වලට මේ කැඩිලා ගියා කියලා ඒ වාර්තාවේ තියෙනවා. ජෝඩ් රොඩ්රික්ස් කියන ලේඛකයා තමයි 1616 වසරේදී පෘතුගාලයේ ලිස්බන් නුවරදී පිටු හතරක පත්‍රිකාවක් ලෙස මේක ප්‍රසිද්ධියට පත් කරන්නේ. ඊට පස්සේ මේ දුර්ලභ ලේඛනය රෝමේ ග්‍රෙගෝරියන් විශ්වවිද්‍යාලයේ සෙබස්තියන් ග්‍රෙගරි පෙරරා පියතුමා විසින් සොයා ගන්නවා. 2006 සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙත් මේ පිළිබඳව වාර්තාවක් පළ වෙලා තියෙනවා. ඉතින් ඒක නෙමෙයි අපි මෙතෙන්දී දැන් අපි කවුරුවත් වැඩි අහලා තිබිච්ච කාරණයක් නෙමෙයිනේ ලංකාවේ මෙවැනි භූකම්පනයක් පිළිබඳව මේ වාර්තාවල් අපිට මේ තිබුණ නෑ වගේනේ අපි හිටියේ. හැබැයි 1615 සිද්ධ වෙච්ච මේ කාරණේ පෝල් ජේ පේරිස් මහත්මයාගේ පොතෙත් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක ලංකාවේ සිද්ධ වෙච්ච වාර්තා වෙන ඊට කලින් මේ දැන් අපිට දුර්භික්ෂයන් ගන්න අපේ මහාවංශය ඉතින් තියෙනවා, බැමිණි ඉතිහාසයම තියෙනවානේ. මේ හැබැයි භූකම්පන පිළිබඳව පළවෙනි වාර්තාව තමයි 1615 අපිට අහන්න දකින්න ලැබිච්ච මේ පෘතුගීසි ලේඛකයා විසින් පළ කරපු වාර්තාව. කෙසේ හෝ මම බැලුවා දැන් මේ වල්ගතරුව දැන් හැලිවලන් වල්ගතරුව නැත්නම් හැලීගේ වල්ගතරුව නම් අවුරුදු 72කට තරයක් වෙනවනේ. එහෙම එකක්ද කියලා නෑ. මේක එකවරක් විතරක් පේන වල්ගතරුවක් තියෙනවලු ලෝකේ. ඒ කියන්නේ දැන් එතකොට දුරේක්ෂය එහෙම හරියට නිර්මාණය කරගෙන නැහැනේ. ඒකින්ද ඒ ඇවිල්ලා ගිය වල්ගතරුව මොකද්ද කියලා තාරකා විද්‍යාඥයෝ තාම මේ දන්නේ නැහැ. සමහර ලාවට ඒක ගොඩාක් ඈතට දැන් මේ වෙනකොට ගිහිල්ලා වෙන්න පුළුවන්. මේ ඉතින් කෙසේ හෝ ලංකාවෙත් මෙමෙනි සංසිද්ධීන් වෙලා තියෙනවා. හැබැයි 1615 අප්‍රේල් 14 කිව් හැටි අපිට මතක් වෙන්නේ මොකද්ද? අප්‍රේල් 14 කිව්ව හැටිය.
0: සිංහල අවුරුද්දනේ.
1: අන්න ඒකනේ. අපි එහෙම තමයි හිතන් ඉන්නේ. හැබැයි 1615 දී සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගිහිල්ලා තියෙන්නේ අප්‍රේල් 14 නෙමෙයි.
2: එහෙනම් කවද?
1: ගිහිල්ලා තියෙන්නේ 9 වෙනිදා මල්ලි.
2: 9 වෙනිදා. එහෙනම් 9 වෙනිදා ද අවුරුදු.
1: 9 වෙනිදා අවුරුදු සමරල ඔක්කොම වෙලා ඉවර වෙලා තමයි. අනිත් එක මේ මේ ඔය තියෙන ලංකාවේ තියෙන වාර්තා අනුව ඒ දැන් කාලේ වගේ ඒ කාලේ ලොකුවට ඉතින් ඔය අවුරුදු සැමරිල්ලකුත් නැහැ. මම දැන් මට ලැබිලා තියෙන වාර්තා අනුව. ඉතින් සාමාන්‍ය මිනිස්සු ඒක අස්වැන්නේ මංගල්‍ය විදියට සමරන්න ඇති. දැන්නේ අවුරුදු තියෙන්නේ
0: නැහැ. ඔව්. කොච්චර තරඟ තියෙනවද?
1: අන්න ඒකනේ තරඟමානේ තියෙන්නේ. හරි කෙසේ හෝ ඉතින් ලංකාවේ ඉතිහාසයේ අපි වැඩි නොඇසු කතාවක් තමයි 1615 ලංකාවේ සිද්ධ වෙච්ච භූමිකම්පාව. ඒකින්ද ලංකාවේ ඉන්න උදවිය මීට පස්සේ ගෙවල් දොරවල් හදනකොට වුණත් අපි ඔපස්සේ කියන්නම් ලංකාවත් භූමිකම්පා වෙන්න පුළුවන් රටක් කියලා මීට අවුරුදු 411කට කලින් තිබිච්ච වාර්තාවලක් තියෙන හින්දා කල්පනාවෙන් හදන්න ඕනි. ඒ හදන්න ඕනි දේවල් ටික අපි පස්සේ කියන්න.
0: ඔව් අද ජුනි 17 අප්‍රේල් 14 නෙවෙයි.
1: හැබැයි අවුරුදු මතක එහෙම කියලා නෑ. ඔෆ් සීසන් එකේ වුණත් සිරිපාද යනවා වගේ මේ සින්දුව නිකන් ඔෆ් සීසන් එකේ යනකොට පොඩි නිකන් තියෙනවා ගැම්මක් නේද?
2: මේක අවාරේ.
1: හැබැයි දැන් කොහාට නම් ආයේ අප්‍රේල් මාසෙ නෙමෙයි. ඌ අප්‍රේල් මාසෙ විතරයි කෑ ගහන්නේ.
2: කෑ ගහන්නේ නැත්තේ.

0: Anupaha FM Adu Hatarai Dashma Ata Net FM
1: Ude Hatai Vinadi Visi Hatarai
2: Wasara Visi Ekakpura Satya Samagin Janta Vishwase Dinu Net News Shakti Matwa Idriyata
3: Prime Colombo
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0716177333
3: ප්‍රයිම් කොළඹෝ
5: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
6: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767777 WhatsApp කරන්න
7: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින් අමතන්න 0112200
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ speed budget usage lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්ම සෙට්
9: BYD Seelion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112 125 125

0: උදේහතයි විනාඩි 30යි වෙලාව දැන්. මේ නුවා ගොඩාක් අයට නුවාටත් මටත් මට චූටක් අඩුයි. හැබැයි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ට්‍රැෆික් එක.
1: ඔව්.
0: ඒ කියන්නේ ගෙදර ප්‍රශ්න විසඳනවාට වඩා
1: අර භූමිකම්ප හොඳයි කියලා හිතන්නේ.
0: හොඳයි. ඇත්තටම භූමිකම්ප හොඳයි කියලා හිතනවා මේ ට්‍රැෆික් එකේ ඉන්නවට වඩා නේද? ගොඩක් වෙලාවට මේ රටේ එපා වෙන එකත් හේතුවක් මේ ට්‍රැෆික් එක.
1: ගොඩක් අය කියනවා මේ සචිනි දැන් ලෝකයේ සංවර්ධිත රටවල් බොහොම එක ඔය කියන්නේ අපි කියන්නේ ඔය යුරෝප ස්කැන්ඩිනේවිය අනු රටවල් ඇරුණකොට ඒවත් මං හිතන්නේ ප්‍රධාන නගරවල ට්‍රැෆික් කියන සංවර්ධනය පේනන්නේ මිනුම් දඩක් වගේනේ නේද දැන් බීජින් නුවරනේ අර මේ ජෙන්ජන් සසුරස්රේ අසල තමයි ලෝකේ ලොකුම පාර තියෙන්නේ මේ එක පැත්තක තියෙනවා මාවසේතුන් මෙදතුමාගේ දේහය තියලා තියෙන ඒ මන්දිරය මෙහා පැත්තෙන් චතුරස්‍රය තියෙනවා ඒ මැද්දේ පාරේ මං හිතන්නේ ලේන්ස් තියෙනවා එක පැත්තකට තියෙනවා 20කට වැඩිය.
0: දැන්
1: බැලුවම 40ක් වගේ මං දන්නේ නැහැ මට එහෙම ගණන් කරන්න බෑ හැබැයි මම දන්නවා ඒක තමයි ලෝකේ වාර්තාගත වෙන පළල්ම පාර කියලා. හරිද? එතන තමයි පළල්ම පාර තියෙන්නේ. හැබැයි එතන ට්‍රැෆික් තියෙනවනේ.
0: ආ.
1: එතනත් සමහර ලාවට පැයක් කමාරක් ඉන්න වෙන ට්‍රැෆික් තියෙනවා. ඉතින් ලෝකේ ට්‍රැෆික් කියන එක සම්පූර්ණයෙන් මග අරින්න බෑ. හැබැයි අපිට ඒවට විකල්ප හොයන්න පුළුවන්නේ.
0: ඔව්. අපිට විකල්ප හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රැෆික් අඩු කියන්නේ අපිට ඒවට මේ අර විකල්ප වගේ දේවල් තමයි හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් දුර යන්න නැතු. නේ? දැන් අපේ දරුවන්වත් අපි ඉස්කෝලේට දානකොට යනවනේ. පැය දෙකක් විතර අපි යන්න
1: දාගන්නවා.
0: ට්‍රිප් එකක් නේ තනි කරේ.
1: නෑ ඒක තමයි. ඉතින් ඒක තෙහෙට්ටුව බලන්න.
0: ඔව්. ඊළඟට ඔය ඔෆිස් යන්න, ඉස්කෝලේ ගෙනියන්න. ඔහොම ගිහාම ඔබට හිතන්න පුළුවන් දවසම පාරට ඉවරයි.
1: නෑ ඒක තමයි. දැන් ඒ දරුවෝ පාසල් යනකොට සමහරලාවට ඒ දරුවන්ගේ නිින්ද හරියට ලැබිලත් නෙවෙයිනේ.
0: ඔව්.
1: අඩ නිින්දෙන් තමයි සියලුම ශරීර කෘත්‍යයන් කරගෙන ඔක්කොම කරගෙන ළමයිව ස්කූල් යන්න එකට හරි මොකට හරි පටවලා
0: එවන්නේ.
1: ඈ එතකොට ඒ ළමයි එන්නේ තෘප්තියෙන් නෙවෙයිනේ පාසලට.
0: ඔව්.
1: නේද?
0: ඔව්. එහෙම ප්‍රශ්න තියෙනවා.
1: ඔව් ඊට පස්සේ යනකොට ස්කූල් වෑන් වල බලන්න ළමයි කොච්චරක් නිදිද කියලා.
0: ස්කූල් වෑන් වල නිදාගත්ත කමන්නේ පන්තියේ පළවෙනි පීරියඩ් දෙවෙනි පීරියඩ් එකේ නිදි.
1: නිදිනේ.
0: ඔව්. ඉතින් ඒ හින්දා දැන් ඔබත් හිතනවා නම් ඔබේ දවසමත් පාරටම ඉවරයි කියලා. හොඳ ඔප්ෂන් එකක් ඔබට තියෙනවා. ද ප්‍රයිම් කොලම්බෝ ඉන් කොලම්බෝ 9. ඔන්න කොළඹ තියෙන හොඳම සොලියුෂන් එක තමයි මේ. බේස්ලයින් රෝඩ් එකට පාසල් එතකොට ඉස්පිරිතාල මේ හැම දෙයකටම ලේසියෙන් යන්නේ නැ වගේම ආඩම්බරෙන් කොළඹ ජීවත් වෙනවා කියලා කියනත් පුළුවන්. ඉතින් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ද ප්‍රයිම් කොලම්බෝ ඉන් කොලම්බෝ 9 කියලා කියන්නේ. රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට ඔබට අවස්ථාව තියෙනවා මෙලදී ගන්න අදම කෝල් එකක් ගන්න 0716 777 333 0716 777 333 ට. එහෙම උනතින් අර දවසම පාරට යන එක ඔන්න වලක්ව ගන්න ඔබට අවස්ථාව තියෙනවා. දැන් මේ ඔක්කොම කරන්න අපි ගාව සල්ලි තියෙන්න ඕනනේ. දැන් පඩිය හරි පඩිය ඔබට හම්බ වෙනවා. ඒ වගේම තමයි තවත් අමතර ආදායමක් හම්බ වෙනවා නම් ඒක ඔබේ ජීවිතේට ලොකු අත්වලක් වේවි. ඉතින් දැනට ඔබ ඉතුරු කරගෙන ඉන්න මුදල් සාමාන්‍යයෙන් ආමේටික මං ගාව තියෙනවනේ. එහෙමද හොඳ නැත්නම් ඒ ඉතුරු කරන් ඉන්න මුදල් වලින් ඔබට ප්‍රතිලාභයක් හම්බ වෙනවා නම්ද හොඳ. මං හිතන්නේ ඔබ තෝරගන්නේ දෙවෙනි එක. ඉතින් ප්‍රතිලාභයක් හම්බ වෙනවා කියලා අපිට දකින්න නැතනම් ඇහෙන ඕනම තැනකට ගිහිල්ලා සල්ලි තැන්පත් කරන්න විදිහක් නැහැ. ඊට පස්සේ පොලිය කෙසේ වෙතත් අපිට මුදල් හොයාගන්න විඳින්න වෙනවා අපාදුක්. ඒක තමයි හරිම වචන. ඉතින් ඒකයි අපි කියන්නේ LB ෆයිනෑන්ස් එකට යන්න ස්ථාවර තැන්පතුවක් ඔන්න ආරම්භ කරන අවස්ථාව තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතු සඳහා 11.79 ඉහළ පොලියක් වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නැත්නම් ඕනම අයෙක් සඳහා දින 200ක ස්ථාවර තැන්පත සඳහා 9.79 ඉහළ පොලියක් ලබා දෙනවා. ඉතින් දුර දකින අය මේ වෙලාවේ ගන්න හොඳම තීරණේ තමයි මේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. දැන් කාර්යබහුලයි නම් ඔන්න ශාඛාවකට එන්නේ නැතුව LB SIM map එකෙන්ම FD එකක් ඕපන් කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි කල්පිරුණම සල්ලි ගන්නත් එහෙම යන්න ඕනේ නෑ. SIM map එකෙන්ම ඔබට ගන්න අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0111 200 200 කෝල් එකක් ගන්න 0112 200 200 ඔබ කෝල් එකක් ගන්න ඕනේ. ඒ වගේම වසත් විසත් නැති අපේම 3-5 මාතෘව නම් ඒ විජය මස්කරි 3-5. දැන්
1: ඔය අපාර්ට්මන්ට් එකේ හිටියත් කවුද රහට කන්න අකමැති?
0: ඒකනේ. ලෙඩක් දුකක් වෙන්නේ නැතුව කවුද කන්න කැමති නේද?
1: ඉතින් ඒකනේ.
0: දැන් අපි ගොඩක් ලාට කියන දෙයක් තමයි කඩකෑම. දැන් මේ ගොඩක් අහන දෙයක්.
1: කඩයප්පන් කියලා කියන්නේ.
0: ඔව් දැන් ඒ කඩකෑම ගෙවල් වල තරම් රහ නැහැ. දැන් ලස්සනට තියෙනවා. පෙනුමටත් තියෙනවා. හැබැයි කෑවම ඒවල රහ නැහැනේ. ඉතින් එතකොට ඒ රහ නැති වෙන්නේ ඒ හරි අමුද්‍රව්‍ය
1: පාවිච්චි.
0: යොදන්නේ නැති හින්දා.
1: ඒවා කඩවල් වල දැන් අපි මේ විජය තුන පහ ගන්න කියලා කියන්නේ ගෙවල් වල ඉන්න අයටම නෙමෙයි.
0: ඔව් කඩවල් වල
1: ඉන්න කඩවල් වල අයටත් තමන්ගේ ව්‍යාපාරික අවස්ථා දියුණු කරගන්න ඔය විජය තුන පහ දාලා හදලා බලන්නකෝ අපි බොරුද කියන්නේ කියලා.
0: කොච්චර රහද ඔබේ
1: ඕඩර්ස් දීලා ඉවර කරගන්න බැරි
0: වෙන්නේ. අන්න හරි. දැන් ගොඩක් මේ ව්‍යාපාර කරන අය හිතන දෙයක් තමයි ලාභෙට තියෙන ඔය කිසිම ප්‍රමිතක් නැති ඒවා පාවිච්චි කරනවා. ඊට පස්සේ දෙවනි පාර එනවද මිනිස්සු කන්න?
1: නෑ නෑ නෑ.
0: ඉතින් ව්‍යාපාරයක් දියුණු කරගන්න නම් හරිම දේවල් ප්‍රමිතියක් ඇතුව පාවිච්චි කරන්න. ඉතින් විජය නිෂ්පාදන ගවලල විතරක් නෙවෙයි අපි යෝජනා කරනවා. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරික ස්ථානෙත් පාවිච්චි කරන්න. WP ලාන්චින්ග් එන විජය නිෂ්පාදනම ඔබේ කෑම වලට එකතු කරගන්න කියලා අපි මතක් කරනවා. එතකොට ප්‍රීතියෙන් සතුටින් ඉන්න පුළුවන් හැමෝටම.

0: දිවයිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදහතයි විනාඩි 40යි.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki.
5: වසර 23ක අසම සම සත හරිත රැකවරණය මිහිපිට ඇති කළ සදා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පාතබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
6: WhatsApp කරන්න 0776 441048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333. ප්‍රයිම් කොළඹෝ.
8: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
10: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 17 කතරගම ජුනි 19
5: විෂන් කයා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කයා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-9-22-23
11: FM 95 FM 94.8 Net FM

0: උදේ 7යි විනාඩි 46යි ඇල්ගටවුන් එකේ බලව දැන් මම ඉදනොද කරකවන්න යන්නේ
1: මොනවාද
0: හොටෙල් වවුචර් එකක්
1: ඕන හොටෙල් වවුචර් එක
0: ඒ වෙනුවෙන් මම කරකවන්න
2: ඒක ප්‍රාර්ථනා කරන S2 වහගෙන ආස දිහා බලාගෙන S2
1: බලන්නේ
0: නැහැ මං ඒ වෙනුවෙන්
2: කන්නඩි දෙක ගලවගෙන
0: මං ඒ වෙනුවෙන් තමයි කීල්ස් එකට යන්නේ මං ඒ වෙනුවෙන් තමයි ගිහිල්ලා කරකවන්නේ දැන් අර මගේ සමහර දවස් වලට තියෙනවා මගේ උදේ කෑම මං කීල්ස් එකෙන් ගන්නේ ඉවර වෙලා ගිහිල්ලා මම ඒක කන්නේත් මට හම්බ වේවා
1: මොනවා හරි ගමන් නැ ලැබේවා
0: කියලා. ඔව් ලැබේවා කියලා. ඉතින් යන්න කීල්ස් එකට දැන් අත්‍යවශ්‍ය දේවල් ගන්න යන තැනක් නිකීල්ස් කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අර මේ ගෙදරට ඕන කර දේවල් ගන්න එකත් කලාවක්.
1: ඔව්. ආර්ට් එකක්.
0: ආර්ට් එකක්. ඉතින් මේ ආර්ට් එක මේ ආර්ට් එකක් විදිහට දකින්න පුළුවන් වෙන්නේත් එහෙම කලාත්මක තැනකට ගියොත්.
1: ඔව් අනිවාර්යයෙන්ම නේ. ඉතින් දැන් අපි දන්නවා කීල්ස් එකට ගියාට පස්සේ ඔය ආර්ට් එකක් කියන එකට හේතු ගොඩක් තියෙනවා.
0: අර දේවල් තියෙන විදිහ බලන්න.
1: අන්න හරිනේ. අර අසුරලා තියෙන විදිය නේ රාක්කවල එකින් එක.
0: දැන් ඕගොල්ලන්ට මගේ දැනුම පරීක්ෂා කරන්න ඕන නම්. බම්බල් පිටියේ කීල්ස් එකේ එලවලුද මල්ද ක්‍රීම් ජාතිද
2: S2 වහගෙන යන්න පුළුවන්.
0: මගෙන් අහන්න කොහෙද තියෙන කියලා මං කියන්නේ. ෆාමසික කොතනද තියෙන්නේ? හරිද?
2: ඒක නම් පුළුවන් නේ වහගෙන.
0: ඊළඟට ඇතුල් වෙච්ච තැනම මං කියනවා. දකුණට ගිහිල්ලා කෙලින්ම යන්න ඕන.
1: හරිද?
0: ඇතුල් වෙච්ච තැනම වම් අතට
1: තියලා. හරි දැන් අපි මේ දැන් වර්චුවල් යනවා.
0: හරි.
1: ඔන්න මවා ගන්න.
0: ඔය දැන් ඔන්න දොර ඇරුණා. ආය දොර අරින් දැන් ඔටෝ ඇරෙනවා.
1: ඇරෙන ස්ලයිඩ් එකක්
0: වෙනවා. ස්ලයිඩ් එක. මේ ගිය ගමන් වම් අත දකුණට පැති ඉස්සරහම ලස්සනට මල් බොකේස් තියෙනවා. දැන් නුවන්ට එහෙම පුළුවන් ඉස්සරහට මගේ උපන්දි නේනවා. ටක් ගාල ගිහිල්ලා මල් බොකේ එකක් කරා මට දුන්න.
2: මේ මලකට මල් දෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්.
0: ඔ මයි ගොඩ්.
1: එහෙමද?
0: අර අර ඒකට කමර ගේන්නේ.
2: මල් දෙන්නේ නැහැ.
1: මම නම් දන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ බලන්න.
0: හරි ඊට පස්සේ මේ වම් අත පැත්තේ අපේ සිකියුරිටි ඉන්න අපේ බෑග් එහෙම තියන්න පුළුවන්. ඊළඟට ඉස්සරහා තියෙනවා ෆ්‍රෙෂ් වෙජිටබල්ස් තියෙනවා. ඉස්සරහම ඔය ආල ලුණු අරම ඒවා තියෙනවා. තව ඕනද? මං ඊළඟ පැයේදී කියන්න ඊළඟට.
1: හරි දැන් ඔය දැන් ඇතුළට ගිය ගමන් ඈ.
0: ගිය ගමන්.
2: දැන් ඉතින් ඔච්චර ලේසි එකේ ගිහිල්ලා තැන් දන්නවා නම් ඒ අදාළත් විදිය දන්නවා නම් කෝ ගෙනාවු කෙහෙල් මලක් නැහැ
0: නේ වා. ඒ මම 10ට ගිහිල්ලා මම කෙලින්ම යන්නේ.
2: ගිහිල්ලා ගෙදර යන්න එපා මෙහෙන්න නේද? ඔව් අරගෙන.
0: මං ඒ ටික අරගෙන මං ගෙදර යනවා. එහෙම තමයි මම කියන්නේ
1: තේරෙන්න. හරි දැන් ඇත්තටම මේ දැන් ඔය සචිනේ වර්චුවලි ගියා වගේ ඔයාලත් මතක ඇතිනේ ඉතින් ඔයාගේ ගෙවල් පැත්තේ තියෙන කීල්ස් එක වාට ඒ විදිහට මතකෙන් කියන්න පුළුවන් මොකද ඔය ඒ තරම් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔන්න ඔයා එහෙම ගියාට පස්සේ මේ හිස් අතින් එන්න වෙන්නේ නැහැ.
0: ඔව්.
1: ඒ කියන්නේ දැන් වෙනදට හිස් අතිනුත් නෙමෙයි එන්න ඕන කරන දේවල් අරගෙන.
0: හැබැයි
1: මේ පාර ඔයාට මේ අදාහ ගන්න බැරි තෑගි ටිකක් හම්බ වෙනවා. කරන්න තියෙන මෙච්චරයි. ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරියට වැඩි හරිනම් අපි ඔයාලට කියනවනේ හැම වෙලේම කීල්ස් එකට යද්දි කීල්ස් නෙක්සස් ඇප් එක අරගෙන යන්න කියලා. ඇප් එක ඉතින් අරගෙන යනවා කියන්නේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න තමයි තියෙන්නේ. ඔකාය වෙනම බෑග් එකේ දාගෙන එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ඕනේ වෙන්නේ නැහැ නේ ඇප් එකක් නේ. ඉතින් දැන් ඇප් එක අරගෙන ගිහිල්ලා වාට ෂොපින් කරලා ඕන දේවල් අරගෙන බිල් කරගත්තට පස්සේ ඒක රුපියල් 3000ක් හරි 3000ට වඩා වැඩි හරිනම් වාට පුළුවන් ඔයාගේ කීල්ස් නෙක්සස් ඇප් එක ඕපන් කරලා ඒකේ තියෙනවා QR කෝඩ් එක. ඒ QR කෝඩ් එක මේ කෙලින්ම ස්කෑන් කරගන්න. ඒක ස්කෑන් කරගන්න එක මේ අනිවාර්යයි. වාට අනිවාර්යයි. මොකද දන්නවද? ලොයල්ටි පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඊට පස්සේ වාට ඩිස්කවුන්ට් එහෙම සෑහෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මම නම් නිකුත් තරම් තියෙනවා.
1: අන්නේ ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඒක ස්කෑන් කරලා තියාගන්න දැන් මේ තෑගි කතා ඔක්කොම වෙනම නෙන්නේ. දැන් ඉස්සෙල්ලා ඔයා ස්කෑන් කරගන්න එක. ඒ කියන්නේ වර්චුවල් මේ ස්පින් වීල් එක ගැරකිව හෝ නැතත් ස්කෑන් කරගන්න එක. සමහර රුපියල් 3000ට අඩු නම් බිල් එක. එතකොට ඔයාට වර්චුවල් මේ ස්පින් වීල් එක කරකවන්න බෑනේ. හැබැයි ස්කෑන් කරන්න. මොකද ඔයාට ලොයල්ටි පොයින්ට්ස් ඇඩ් වෙනවා. කොහොම හරි දැන් අපි අර කියපු විදිහට 3000ක් හෝ ඊට වැඩි නම් ස්කෑන් කරාට පස්සේ ඔයාට එනවා වර්චුවල් ස්පින් වීල් එකක්. මේකට අපි වර්චුවල් කියලා කියන්නේ මේ ඇප් එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන මේක කරකවන්න. මේක කරකවන්න කරකවන්න ඔයාට තෑගි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අලුත්ම Samsung Galaxy අලුත්ම range එකේ smart phones තියෙනවා. ඊට පස්සේ MacBook Neo, Apple laptops තියෙනවා. ඊට පස්සේ air fryers තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට JBL wireless speakers තියෙනවා, wireless headphones තියෙනවා, hotel vouchers තියෙනවා, shopping vouchers තියෙනවා. මේ වගේ ලොකු සහ විශාල ප්‍රමාණයක තෑගි ගොඩක් ඔයාට ඔන්න දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
0: හරි. දැන් ඊළඟට මට අවශ්‍ය වෙලා තියෙන තව දෙයක්. වදනත්
1: washing machine එකක්.
0: ඒක දැන් තියෙන එකට වඩා මට එකක් වැඩි ධාරිතාවකින් දාලා එකපාර වැඩි ඉවර කරගන්න ඕන මට.
1: එහෙනම් ඔයා යන්න ඕනේ ඉතින් එක තැනකට තමයි. ඒ තමයි දම්රෝ කියලා කියන්නේ.
0: ඔව්. දැන් washing machine විතරක් නෙවෙයි fridge පවා ඔබට ගන්න පුළුවන්. දම්රෝ කර්මාන්ත ශාලාවල දේශීයව තමයි නිෂ්පාදනය කරන්නේ. මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද ගොඩාක් වෙලාවට අපිට හිතෙන්නේ පිටරටින් එන ඒවා තමයි ඔක්කොම හොඳ. තියෙනවා නියමෙටම තියෙනවා නෑ අපේ කර්මාන්ත ශාලාවලත් ඒ හා සමානම සමහරට ඊටත් වඩා හොඳට මේ දේවල් හදනවා ඉතින් ඒකෙ හින්දා ඔබේ ගෙදරට වොෂින් මැෂින් එකක් වෙන්න පුළුවන් ෆ්‍රිජ් එකක් වෙන්න පුළුවන් නැත්නම් Samsung Panasonic වගේ ලෝක ප්‍රසිද්ධ සන්නාම සහිත ගෘහ විදුලි උපකරණ වර්ග රසක් දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් ලබා ගන්න පුළුවන් දෙවින පුරාම විහිදුණු ශාඛා ප්‍රදර්ශනාගාර 160කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔන්න මිලදී ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට මාස 44ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් තියෙනවා තමන්ට කැමති විදිහකට ඔන්න මිලදී ගන්නත් පුළුවන් ගෙවීමේ දේවල් ඔන්න සැලසුම් කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා ඒ වගේම මතක් කරන්න ඕන අපි
1: මෙල්වා ස්ටිල් ගැන මතක් කරන්න ඕන මොකද ඔයා දන්නවා ඉදිකිරීමක් කරද්දී ඔයාගේ පුද්ගලික නිවසක් වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගෙම කියලා ව්‍යාපාරික ස්ථානයක් වාණිජ ගොඩනැගිල්ලක් හදනවා වෙන්න පුළුවන් අර දැන් නුවා කිව්වනේ මේ භූමිකම්ප
2: ඒක තමයි මම කියන්න හැදුවේ අපි ඔක පටන් ගන්නකොටම කිව්වනේ
0: ඔව්
2: ලංකාවේ පොළොව හෙල්ලෙන්නේ නැහැ කියලා හිතන්න එපා
0: ඔව්
2: දැන් මේ අපිට අපේ ජීවිත කාලෙත් නිකන් පොඩි පොඩි සුළු සුළු සුළු වීම
1: දැන්ලා තියෙනවා.
2: ඒක පාරක් සජින්ට මතකයි මේ ගොඩනැගිල්ලෙත් අයින්නකොට අපිට
0: දන්නවා.
2: ගුඩු ගුඩු ගාලා නිකන් එමෙකක් දන්නවා.
1: ඔව් වත්තවෙලා තියෙනවා.
2: ඔව්. මේ ඉතින් ඒකින් දා නියමිත අමුද්‍රව්‍ය. යදලා ගොඩනැගිලි හදන එක ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ අතරින් වානේ කියන්නේ ගොඩනැගිලි වලට යොදා ගන්නකොට මුළු බිල්ඩින් එකේම ස්ට්‍රක්චර් එක විනාශ වෙන්න පුළුවන් කාරණයක්.
1: අනිවාර්යයෙන්.
2: ඉතින් ඒකින්ද තමයි මේ අපිට හතර වටේ පේන බහුතරයක් ගොඩනැගිලි වල මෙල්වා වාහනේ පාවිච්චි කරලා තියෙනවා.
1: ඔව් ඉතින් ඒක නිසා තමයි අපි වාටත් මතක් කරන්නේ මෙල්වා වාහනේම පාවිච්චි කරන්න කියලා. මේ වෙනකොට ලංකාවේ ක්‍රියාත්මක දැවැන්ත අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ රජය මගින් කරපු දැවැන්ත ව්‍යාපෘති තියෙනවා. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය, ඊට පස්සේ අපි දන්නවා කොළඹ කරුණායක අධිවේගී මාර්ගය, ඊට පස්සේ නෙළුම් කුළුණ, ඊට පස්සේ අලුත් මැනින් මාකට් එක මේ වගේ ඉදිකිරීම් වලට පවා මෙල්වා ශක්තිය තමයි ලබා දුන්නේ. ඉතින් ඒක නිසා වාගේ ගොඩනැගිල්ලේ ව්‍යුහය ශක්තිමත් සහ අනාගතයේ එන්න පුළුවන් ඕනම ස්වාභාවික ආපදාවකට විශේෂයෙන්ම ওই භූමිකම්ප තත්ත්වයන් වලට ඔරොත්තු දෙන විදිහට ශක්තිමත්ව හදා ගන්න නම් මෙල්වා වානේ මෙල්වා ස්ටිල්ම දාන්න කියලා අපි මතක් කරනවා.
0: ඒ වගේම තමයි තාමත් ඔබ CV එක අතේ තියාගෙන ඉන්නවා නම් මේ අවස්ථාවත් මග ඇරෙයි. ඒ හින්දා අපි හැමදාමත් කියනවා ඔබේ අධ්‍යාපන වෘත්තීය අධ්‍යක්ීම් පුහුණු වීම ආදී නොයෙකුත් සුදුසුකම් වලට සරිලන රැකියා හොය හොය ඉඳලා ඔබ එපා වෙලා නම් ඉන්නේ. නෑ ඕන්නෑම රසක්. බෝර් එකක් වෙයිනේ කියලා
1: ඔන්න ඇතැල්ල
0: මේක ඇතැල්ල දාන්න බෑ කොහොම හරි රැකියාවක් ඕනේ නේද හැබැයි ඉතින් තාමත් ඒ කියන්නේ උඩින් පහත් වෙනකන් ඉන්න විදිහක් නෑ
1: අන්න ඒක ඒ කියන්නේ මේ දැන් සචින වාරක් කිව්වනේ මේ වචනයක් කොහොම හරි ඕනේ කියලා ගොඩක් අය ගොඩක් වෙලාවට මේ ඔය කොහොම හරි මොනා හරි හොයාගෙන තමයි කරන්න හිතාගෙන ඉන්නේ
0: දැන් දැනටත් එහෙම කරනා ඉන්නවනේ
1: දැන්ත් එහෙම කරනා ඉන්නවනේ සමහර වෙලාවට අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන මොන හරි විෂයක් ප්‍රගුණ කරලා එළියට ඇවිල්ලා මොනා හරි කරගෙන පඩියක් මාසේ අන්තිමට හම්බෙන්න ඕනනේ කියන නිසා ඒ සිතුවිල්ලත් එක්ක මොනා හරි කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා.
0: නැත්නම් 4-5 දිනක් එකතු කරගෙන ලිප්ටන් වටරවුමට යන්න
1: වෙනවා. හරිද? ඉතින් එහෙම වෙන්න එපා. මේ වගේ අවස්ථාවන් ඔන්නවට අරගෙන අවිල්ල තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අවුරුදු 23ක් පුරාවට ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තු ආයතනයක්. දශක දෙකක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඉතින් ඒ වගේ ආයතනයක් එක්ක එකතු වෙලා ඔන්නවට පුළුවන්කම තියෙනවා වගේ රැකියාව නැත්නම් වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. ලොකු රේන්ජ් එක රැකියා සංඛ්‍යාවක් දැන් තියෙනවා කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාලට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ශේෂ්ත්‍ර ඉහළම බැටුප් දිරි දීමනා කොමිස් අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර ශිෂ්‍යත්ව මේ වගේ සෑහෙන දේවල් වරප්‍රසාද ප්‍රිවිලේජස් ඔයාලට හම්බ වෙනවා ඉතින් ඔයා ඒ ලෙවල් ඉවර කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ වෙනකොට බැචලර් කෙනෙක් වෙන්න පුළුවන් ඩිග්‍රි එක කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඩිග්‍රි එක කරලා අර සචින කිව්වා වගේ කරන රැකියාව ගැන තෘප්තිමත් නැති කෙනෙක් රැකියාවක් තියෙන හැබැයි තෘප්තිමත් නැහැ මොනා හරි කරන කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනයේ හදාරන අර්ධකාලීන රැකියාව හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔන්නවට පුළුවන්කම තියෙනවා වගේ CV එක යොමු කරන්න 0761-1646-46 නම්බෙකට. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඊමේල් එකක් දාන්න careers@sadaharita.com කියන ඊමේල් එකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 7:58යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News. ශක්තිමත්ව ඉදිරියට.
5: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
6: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක් ආත්ම දෙන කොටු දෙක

0: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
1: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහල් කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333. ප්‍රයිම් කොළඹෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: දවලා උදේ 8:01.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. ලෝක කුසලන පාපන්දු තරගාවලියේ සෙනගාලය සමග අද පැවැත්වුණු තරගය ගෝල 3-1 ලෙස ජයගැනීමට ප්‍රංශය සමත් වුණා. තරගය පැවැත්වුණේ නිව් ජර්සිහිදී. ප්‍රංශ කණ්ඩායමේ නායක කිලියන් එම්බාපේ මෙම තරගයේදී වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා වෙමින් ගෝල 2ක් වාර්තා කළා.

0: මේ සමග කිලියන් එම්බාපේ පාපන්දු ඉතිහාසයේ ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වුණා. මීට පෙර ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාව පිහිටුවා තිබුණේ ඔලිවියර් ජීරෝඩ්. ඔහු ප්‍රංශය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරඟවලදී ගෝල 57ක් ලබාගෙන සිටියා. අද තරඟයේදී ලබාගත් ගෝල දෙකක් සමග කිලියන් එම්බාපේ ලබාගෙන සිටින ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 58ක්. මේ අතර නෝර්වේ සහ ඉරාකය අතර අද පැවති තරඟය නෝර්වේ කණ්ඩායම ජයගත්තේ ගෝල 4-1 ලෙසයි. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: FM 95 94.8 net FM දිවයින පුරා

0: Dette fem. Algo Town. Nagri Kadaba.
1: උදෑටයි විනාඩි 8යි අල්ගටවුන් එකේ වෙලාව අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිකට්ද ෆුට්බෝල්ද
2: ක්‍රිකට්ද ෆුට්බෝල් නෑ මේ කතා කරේ මම ඊයේ අර කිලියන් මවාපේ
1: ඔව්
2: එයාට හරියට පේ කරලා ඇතින් නේද
3: ඔව් ඔක්කොම ඒව පේ කරනවා කියන්නේ අපිට හිතා ගන්න බැරි ගණන්
2: ඔව් මේ නෑ අර පෙම්මතිය එක්ක රවුම් ගහන්න ගියානේ මේ මැච් තියෙද්දි
3: ඔව් කැප්ටන්
2: කැප්ටන් ඔව් කැප්ටන් වෙලා දැන් ඒකට එක එකන අනම්මනම් කිව්වනේ ඉතිහාසයේ වැඩියෙන්ම ගෝල් ගත්ත කෙනා බවට මේ මබාපේ පත් වෙලා
1: තියෙනවා
2: නිමාඩු දාගෙන එක එකනාගෙන් කයි කතන්දර අහගෙන
1: දෙම්මතිය
2: එක්ක රවුම් ගහපු අය ප්‍රතිබල
1: මෙහෙම ඒ කියන්නේ ප්‍රංශයට ඒ දෙකම හොඳට පුළුවන්
2: පිටියට
1: ඇවිල්ලා තමන්ගේ යුතුකම ඒක ඉෂ්ට කරා
2: අනම්මනම් කියපුවේ උන්නම් නේ හොඳක් වෙන්න
3: හැබැයි
1: ගෝලෙ මිස් වුණා
2: නේද පෙම්මතියත් මිස් වෙනවා ඊට පස්සේ මිස් යූ ගේ මැසේජ් එකක් තමයි ඉන්න වෙන්නේ අපේ ක්‍රිකටර්ස්ලා ඇඳන් වලට රැට මේට ගන්න මැච් එක නෙමෙයි මේ දැන් ගහගන්න මැච් එකක් මොකක් කර කියලා නේද
1: ඔව් එහෙම තමයි ඉන්න වෙන්නේ
3: හරි මේ දැන් අපේ වුමන්ස් ටීම් එක අමතක කරන්න බෑ
1: අන්න හරි ඊයේ ලබාගත් සුපිරි ජයග්‍රහණයක්
3: ක්‍රිකට්
1: වලින් දැන් දන්නවනේ ක්‍රිකට් කාන්තා ලොකු කුසලන 20 ලෝකපුසන තරගාවලියේ මේ දවස්වල එංගලන්තයේ පැවැත්වෙනවා. ඉතින් ඊයේ තිබ්බේ අපිට ප්‍රබල නවසනන්ත ක්‍රීඩිකාවන් එක තරගවලින්. හරිද? එතකොට ඊයේ ඒගොල්ලෝ ලබාගත්ත ලකුණු 150යි. කඩුලු 6කට. දැන් අපිට ලබාගෙන තිබ්බ 51යිනේ. අපි ගත්ත 53ක්. එකක් මොකද්ද?
3: කෙලිම 4කින් ඉවර කරානේ.
1: සහ මේ يعني 19යි පන්දු 4කදී පන්දු 2කුත්. ඉතුරු වෙලා තියෙදි තමයි ওই ජයග්‍රහණය මේ ලබාගත්තේ. හැබැයි එක වෙලාවක අපිට හිතුණා මේකත් ඉවරයි තමයි කියලා. මොකද ලකුණු 55 කඩු 4ක් දැවිලා හරිම අමාරු තැනක තමයි අපි හිටියේ.
3: අන්න
1: ඒ වෙලාවේ තමයි නිලක්ෂි සිල්වා සහ කවිෂා දිල්හාරි එකතු වෙලා පස්වෙනි කඩුවලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ. දැන් අන්න බලන්න සම්බන්ධතාව කොච්චර ප්‍රයෝජනවත් වෙනවද
2: කියලා. අනිත් එක මම මතක්ුනේ මේ දැන් අපේ ක්‍රිකට් පරිවර්තනීය කමිටුව අපේ හිතවත් ඉරාන් මැතිතුමා ඇතුළු ඒ පිරිස සංගත් මං හිතන්නේ ඇවිල්ලා එදා ඒ ගෑන් ළමයි ටික යන වෙලාවේ දුන්න මොටිවේෂන් එක පෞද්ගලිකව මම දැක්කා එක එක්කෙනා ගාවට ගිහිල්ලා සංඝ කතා කරනවා ඉරාන් වික්‍රමතුමා මහත්තයා කතා කරනවා
1: ඒ යන්න කලින් හැබැයි ගියාට පස්සේ අපි දන්නවා මේ සංඝ ජීවත් වෙන්නේ එංගලන්තේ මේ ගියාට පස්සේ සංඝගේ ඉන්ස්ටාග්‍රෑම් පිටුවේ පළ කරලා තිබුණා මේ අපේ ක්‍රීඩිකවන් අපේ මුළු ටීම් එකටම ගෙනල්ලා අපි කියන්නේ පොඩි
2: ට්‍රීට්මන්ට්
1: එකක් ඔව් ඒ කියන්නේ කැම් බීම දීලා පොඩ්ඩක් කතා කරලා ඒගොල්ලෝ මොටිවේට් කරලා අන්න එහෙම දේකුත් කරා
2: නෑ නෑ ඇත්තටම දැන් මේ සංඝක්කාර කියන්නේ මේ අනාගතේ ලංකාවෙන් සමහරවිට නයිට් පදවියට යන්න පුළුවන් කෙනා කියලා කියන්නේ මේ ඒ කියන්නේ ඇත්තටම මහත්තුරුන්ගේ ක්‍රීඩාව මෑත කාලේ මුළු ලෝකෙම බලපු මහත්මයා තමයි සංඝක්කාර ඉතින් එවැනි කෙනෙක් අනිත් එක ඒ කෙල්ලෝ ටිකට දැන්න ඇදෙන්නේ මේ අපේ අයියා කෙනෙක් කියලා නේ.
1: ඔව් මේ සංඝ කියන්නේ අපේ කෙනෙක්.
2: ඔව්.
1: අනිත් එක අපි මේ සංඝගේ එංගලන්තෙ ගෙදරට අපි ගියා.
2: ගෙදරට ගිහිල්ලා නේ.
1: ඔව්.
2: ඒක මතක් වෙනවනේ අර බෝල එනකොට.
1: එනකොට ඒ කියන්නේ පරාද. නැගී අපිට පරාද වෙන්න බෑ. මේ අපි පරාද වුණා සංඝත් ලැජ්ජ වෙනවා. එහෙම එකක් එනවනේ.
2: සංඝ කරගේ රටෙන් ආපු කට්ටිය අපි.
1: ඔව්.
2: කියලා එහෙම හිතනවන්නේ ඇත්තට මෙම්බ. ඇත්තටම
1: ඒව තමයි වෙන්න ඕන දේවල්.
2: හැමදේම උත්ප්‍රේරකයන් විසින්, මොටිවේෂන් විසින් අපිව මේ ඉස්සරහට ඇත්තටම එක්කන් යනවනේ.
1: ඔව්.
2: ඉතින් අපි ඒ අපි වෙනුවෙන් රට වෙනුවෙන් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවන්ට වගේම මේ වෙලාවේ මැදිහත් වෙලා කටයුතු කරන ඒ ක්‍රිකට් ක්‍රීඩාව පරිවර්තනයට ලක් කරන මහත්වරුන්ටත් අපි මේ වෙලාවේ සුබපතමු.
1: ඔව් ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ කාන්තා ක්‍රිකට් ගැන මතක් කරනකොට අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි අප්සාරි තිලකරත්න මහත්මිය කියලා කියන්නේ.
2: අනිවාර්යෙන්
1: මේ ක්‍රීඩිකාවන් ගොඩක්
2: සොයාගත්තේ මේ මුතු ගැට ටික සොයාගත්තේ ඇයනේ.
1: ඔව් ඒ හින්දා මේ ඇයටත් අපි ගෞරවය පුද කරනවා මේ වෙලාවේ. ඉතින් ඊයේ නිලක්ෂිකාද සිල්වා පන්දු 37කදී නොදවි රැස් කරා ලකුණු 54ක් 4.5ක් 1.5ක් අපි මේ ක්‍රීඩිකාවන් හැමෝටම සුබ පතනවා. ඒ කියන්නේ ප්‍රබල ක්‍රීඩිකාවන් මුල් පෙළ ක්‍රීඩිකාවන් අර අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී පෙන්නවා නෑ මටත් වැඩේ පුළුවන් කරගෙන යන්න කියලා.
3: ඔව් නේ. ඒ කියන්නේ අපිට අපේ අනාගත ක්‍රිකට් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද දැන් අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවානේ මේ චමරගෙන් පස්සේ අපිට ප්ලේ කරන්න පුළුවන් හොඳ ඉනින් ගහන්න පුළුවන් ක්‍රීඩිකාව නැති වෙයි කියලා. නෑ එහෙම ක්‍රීඩිකාවන් හැදීගෙන එනවා. ඉතින් චමරි යටතේනේ චමරි දැන් තමන්ගේ පුළුවන් ඒ කැපැසිටි එක පොටෙන්ෂල් එක පෙන්නලා තියෙනවානේ. ඒ දිහා බලාගෙන ඔන්න දැන් දක්ෂ ක්‍රීඩිකාවන් ලංකාවේ විමෙන්ස් ක්‍රිකට් ඇතුලේ බිහි වෙනවා. ඉතින් මේ ජයග්‍රහණය හරිම විශේෂයි. සචින් එකට හේතුව තමයි න්‍යූසීලන්ඩ් කියලා කියන්නේ මේ වෙනකොට එන්න T20 ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා. මේ වෙනකොට T20 අවසාන වතාවට පැවති T20 ලෝක ශූරතාවලියේ ශූරතාවය දිනාගත්තේ නවසීලන්තේ. ඒ නවසීලන්තයට එරෙහිව තමයි මේ විදියට අපේ කෙල්ලෝ ටික වැඩ වෙන්නේ.
2: ඔව් ඒකම මේ විශේෂයෙන් දැන් ෆුට්බෝල් බලනකොට මේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙන පාපන්දු මැච් එක සහ පාපන්දු ක්‍රීඩකයා මෙසීනේ. මෙසීයේ ඇල්ජීරියාවට එරෙහිව සුපිරි ගෝල් තුනක් ගහනවා. පළවෙනි ගෝල් එක ගහන්නේ හෙන්න ඈත ඉඳලා. ඒ කියන්නේ මටත් හිතලා මම ගෝල් කීපර් හිටියා නම් මටත් අල්ලන්න පුළුවන් වගේ කියලා. ඉතින් අල්ලන්න බැරුව ඇති විදුලි වේගෙන් නැනේ යෝධයාගේ එන්නේ මේ ගහන බෝලේ.
1: ඔව්
2: නේද? මේ ඇත්තටම ඉතින් මෙසීගේ වැඩ කෑලි මෙවර ලෝක උසලානේදිත් ලෝක පාපන්දු උසලානේදිත් ප්‍රේක්ෂකයෝ
3: දකින්නවා.
2: ඒ කියන්නේ මෙසීගේ පාපන්දු පිළ පරදින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන කට්ටියත් මෙසී ගෝල් එකක් ගයිද කියලා බලන් තමයි
3: ඉන්නේ. ඉතින් ගියපාර අර්ජන්ටිනාව කොහොම හරි කප් එක දින්නනේ. ඉතින් මේ පාරක් දිනයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. සහ පෘතුගාලය ගැනත් බලාපොරොත්තු තියන් ඉන්නවා. මොකද අවසන් මැච් එක රොනාල්ඩෝ ප්ලේ කරන මේ වර්ල්ඩ් කප් මැච් එක සීරීස් එක. ඉතින් ඒකින්ද එහෙම පෘතුගාලයටත් ලෝක උසලාන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් සහ තියෙන්න ඕන කියලා තමයි ක්‍රීඩා විචාරකයන් කියන්නේ. මොකද දැන් මොන දේවල් දින්නත් නේ කොච්චරවත් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණත් අර ලෝක ශූරතාවලියක් Tamanට දිනා ගන්න බැරි වුණානේ කියන අඩුව පොඩ්ඩක් තියෙනවානේ.
1: තියෙනවා. දැන් අපි මේ ක්‍රීඩා ලෝලින් පාපදු ක්‍රීඩා ලෝලින් බලාගෙන ඉන්නේ මෙස්සීද රොනාල්ඩෝ.
3: රොනාල්ඩෝද කියලා. හැබැයි මේ දැන් ඔන්න මේ පහල.
1: අපි මෙස්සී ගැන මතක් කරනකොට මතක් කරන්න ඕනේ මේ මෙස්සීගේ උපන්දිනෙත් තියෙනවා.
3: ආ එහෙමද?
1: ඔව් ලබන පදාත.
2: ආගෙන දේවල්. ආ මතක තියෙනවා.
3: හැපි බර්ත්ඩේ මෙස්සී.
2: අපි දෙන්නගේ උපන්දින මතකද ඔයාලට? ඈ අපි දෙන්නගේ උපන්දින මතකද කියන්නේ මේ කොහෙවත් ඉන්න මෙස්සීෙක් මතක්
1: කරගෙන ඉන්නවා. ඔයගොල්ලෝ ගහලා තියෙන ගෝල්ස් මොනවද කියලා කියන්න
2: ඕනේ. අපි කොච්චර ගෝල්ස් ගහලා තියෙනවද
3: නේද? මේ දැන් ඔය මේ ගෝල්ස් ගැන වගේම මේ ෆුට්බෝල් ගැන කතා කරද්දී අපි මෙස්සී ගැන ඊට පස්සේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ ගැන මබාපේ ගැන කතා කරනවානේ. අනේ මම ගැන හැම කතා කරනවා. හැබැයි මේ අපිට දැන් අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා. අපිට අමතකුණාට මුළු ලෝකෙම මේ වෙලාවේ යා ගැන කතා කරන්නේ. ඒ තමයි මේ කේප් වර්ඩි කියන පුංචි දූපත් රාජ්‍යය නපු
2: වසිකාවේ පොඩ්ඩක් කෙරෝලට වෙන්න තියෙන දූපත් 10යි තියෙන්නේ.
3: ඔව්.
2: ලක්ෂ 6ක් වගේ ජනතාවක් ඉන්නේ.
3: ඉන්නේ මේ වර්ග කිලෝමීටර් 4033ක භූමි ප්‍රමාණයක් තියෙන රටක් ලක්ෂ 5ක විතර ජනතාවක් ජීවත් වෙන්නේ. ඉතින් මේ රටේ ෆුට්බෝල් ටීම් එක ඔන්න පළවෙනි වතාවට වර්ල්ඩ් කප් එකක් නියෝජනය කරනවා. පළවෙනි මැච් එක තිබ්බේ සොයිස්ලන්ඩ් එක්ක 7ට 1ක් විතර පරදිනවා. ගෝල් 7ක් ගහද්දී 1යි ගහ ගන්න පුළුවන් වෙන්නේ. මේ මිනිස්සු hina වෙනවා. ඉතින් hina වෙනවා කියන්නේ මේ අලුත් රටක් නේ අර ගලිවරියෝ මැද්දේ ලිලිපුට්ට වගේ ෆුට්බෝල් ගහන්න ඇවිල්ලා. ඊට පස්සේ දෙවනි මැච් එක තියෙන්නේ ස්පාඤ්ඤයත් එක්ක. ස්පාඤ්ඤය මේ වෙනකොට රෑන්කින් වල මගේ මතකයේ ඉන්නේ නම් 3 හෝ 2.
2: මේගොල්ලෝ ඉන්නේ 64.
3: මේගොල්ලෝ ඉන්නේ 64 වෙනි තැන. හැබැයි ස්පාඤ්ඤයට රහිව මැච් එක ඩ්‍රෝ කරගන්නවා. එක ගෝල් එකක්වත් දෙන්නේ නැතුව මේක ගෝල් එකක්වත් නොදුන්න දැලක් විදිහට ගෝල් එක ආවරණය කරලා අර තිබ්බ මේ කියන්නේ තාප්පයක් බැඳ වගේ තමයි ගෝල් එක ඉස්සරහින් වොසින්හා යන මේ වෙනකොට මුළු ලෝකෙම කතා කරන
2: වර්ල්ඩ් කප් එකේ යාගේ නම ඩයස් නංගි කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි අම්මා ගැන බොහොම දුකෙන් කතා කරලා තිබ්බා මිනිස්සයා.
3: ඔව් ඒ කියන්නේ මේ අම්මා මැච් එක බලන්න එන්න හදලා තියෙනවා ඇමරිකාවට. හැබැයි යාට දැන් ඇමරිකාවට වීසා ගන්න පොඩි තැන්පතුවක් කරන්න ඕන ඩිපොසිට් එකක්. ඒක කරගන්න සල්ලි තිබිලා නැහැ. සල්ලි පෙන්නන්න ඕනේ නේ.
1: මේ මේ මේ පාපන් දුක් ක්‍රීඩකයන්.
2: ඒක තමයි අපේ ලංකාවේ කට්ටිය දන්නවනේ ෂෝ මනී පෙන්නන විදිය කියලා
1: දෙන්න. කියලා
2: දෙන්න. දැන් මං හිතන්නේ ලංකාව විතරයි ෂෝ මනී කියන වචනේ
3: තියෙන්නේ නේද?
1: හරි කොහොම හරි දැන්
2: ඇල්ජේ ෂෝමණී කියන එක මට මතක් වුණේ ඇචි අපිට මේ එදා ඉදන්ම ෂෝමණී කතන්දරේ අපේ රටත් එක්ක සම්බන්ධයි. ඔය ලක්ෂයට කොඩිය දානවා කියන්නේ ඒකනේ. ඉස්සර ලක්ෂයක් වෙලා දැන්නේ ලක්ෂ කියන්නේ එක ඉච්චර ලොකු ගාණක් නොවෙන්නේ. ඉස්සර කාට හරි ලක්ෂයක වත්කමක් තියෙනවා නම් එයා ගේ ඉස්සර කොඩියක් දැම්මලු. ඉතින් ෂෝමණීනේ.
1: හරි කොහොම හරි දැන් මේ ඒ ක්‍රීඩකයාගේ අම්මට මුදල් නැති හින්දා ඒක බලන්න හම්බුන්නේ නැහනේ. ඒ වගේ තමයි දැන් සමහර අම්මලා බොහෝමයක් අම්මලා ගොඩක් දේවල් කරන්නේ දරුවන්ගේ දියුණුව දකින්න. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. හැබැයි ඉතින් එහෙම ගොඩක් දේවල් කළා මේ දැන් ඒගොල්ලන් යම් තැනකට ආවට පස්සේ ඒගොල්ලන්ගේ දියුණුව බල බල ඉන්නානේ සතුටින්. හැබැයි ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්නකොට පාළුවෙන් ඉන්නා වෙන්න පුළුවන්. හැබැයි ඒ පාළුව මකන්නේ කවුද? ඉතින් මේ වෙලාවේ එහෙම අහන් ඉන්න හැමෝටම අපි කියන්නේ මේ ගීතේ ඔබට විශේෂයෙන්ම නුවා අපිට ඊයේ මැසේජ් කරලා තිබුණා කහතුඩුවේ. කහතුඩුවේ පුෂ්ප මහත්මිය ගොඩාක් අපිව ගොඩාක් අහන් ඉන්නවලු. ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරන ඒ තුන් විතරක් නෙවෙයි
3: තනියම ඉන්න වෙලාවට එතුමි අපි වහගෙන ඉන්නේ නේ.
1: ඔව්
2: අපි ඉතින් ශාන්තුවරේ තුන් දෙනෙන්නේ නේද? ඔයාගේ ඉස්කෝලේ නම පටන් ගන්න මොකෙන්ද?
1: ශාන්ත පාවුළු.
2: ආ එතකොට අචී ඉස්කෝලේ
3: ශාන්ත පීතර.
2: ආ මගේ ඉස්කෝලේ පටන් ගන්න ශාන්ත බෙන්ඩික්.
1: බලන්න අපි
2: අපි
3: ශාන්තුවර වගේ මිනිස්සුනේ.
2: ශාන්තුවරේ තුන් දෙනෙක්.
1: ඒ හිඳ දිගට වහගෙන ඉන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Saheli Happily කියන්නකො ඔයාලගේ cashback කතාව fabricator එකේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-780-7000ට WhatsApp කරන්න.
1: ඔද 8යි විනාඩි 23යි.
3: Velva box bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Velva එක ලංකාවේ එක.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: කොහෙන්ද මේ JBL එක?
7: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර office furniture කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු office furniture දම්ර showroom සිතින් ගන්න පුළුවන්.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
10: Prime Colombo.
11: Colombo මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබට. Prime Residences within ඔබ වෙතට ගෙන එන Colombo නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333.
10: Prime Colombo.
12: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0112-200.
13: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්
14: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
15: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112-125-125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
16: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 17 කතරගම ජුනි 19
0: FM Anupaha Anuhatrai Dashama Ata Net FM Divaina Pura
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112-559-669.
1: උදෑසන 8:27. මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ.
19: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112-536-636.

0: Dette fem. Algo Town. Nagri Kataba.
1: උදේටයි විනාඩි 31යි ඇල්ගෝ ටවුන් එකේ වෙලාව. දැන් ඇල්ගෝ ටවුන් අහනවානේ ගෙදර ඉඳලා.
2: ඔව්.
1: ඊළඟට යන ගමන් වාහනේ අහනවානේ.
2: ඔව්.
1: දැන් වාහනේ ඉඳන් අහන් එන අයට තමයි මම මේ කියන්නේ.
2: ඒ මොකද්ද?
1: දැන් උනේ ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නවා. හරිද?
2: ආහ.
1: දැන් එහා පැත්තේ BYD එකක අපි වහගෙන ඉන්නවා.
2: ඉන්නවා.
1: දැන් ඔයා ඒ BYD එක දිහා බලාගෙන ඉන්නේ. ආ බොරුද කියන්නකෝ.
2: නැත්නම් බැලෙනවා.
1: බැලෙනවා ඒක ඔටෝ බැලෙනවා. හරිද? එතකොට දැන් නැතන් තියෙන වාහනේ අප්ග්‍රේඩ් කරන්න හිතාගෙන ඉන්නවා නම් දැන් මේක ඇති පැද්ද මම. දැන් වෙන එකකට යන්න
2: ඕනේ. වෙන එකකට යනවා.
1: ඒක එහෙම හිතනකොටම දකුණු පැත්තෙන් වන් ඔක්කොම ඉස්සරහින් යනවා BYD. මොකද ඒගොල්ලෝ ඕගොල්ලන්ට කලින් BYD වලට
2: මාරු වෙලා
1: නේද? ඉතින් ඒ හින්දායි අපි කියන්නේ BYD එකට යන්නේ මේ අනිත් අය ගන්න හින්දා නෙමෙයි. හැබැයි මේ BYD එකක යනකොට හැමදේම වෙනස්.
2: හා
1: හා. තත්ත්වෙත් වෙනස්.
2: ඔව්.
1: Tamanට Taman ගෙන දැනෙන විදිහත් වෙනස්.
2: වෙනස් වෙනවා නේ.
1: හරියට අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. දැන් ඊට පස්සේ දැන් මම මේ කිව් එක බොරු නම් BYD එකක් ගත්තට පස්සේ අපි වහගෙන යන්නකෝ කලින් හිටපු හැංගීමයි ඒ හැංගීමයි වෙනස් නැද්ද කියලා බලන්න.
2: වෙනස් මොකක්ද කියලා බලන්න
1: නේ. ඔව්. ඉතින් ඒ විතරකුත් නෙවෙයි ඔන්න මේ දවස්වල රජී සේවකයන්ට BYD ගරුසරු වෙතින් ඔන්න ඔබේ සේවයේ තිරණයක් වෙන්න ලැස් වෙලා ඉන්නවා. වාහනේ මිලදී ගන්න දවස් ඉඳලා සර්විස් පහක් නොමිලේ හම්බ වෙනවා. ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික පහසුකමක්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් විශේෂ රක්ෂණ ආවරණ පහසුකම්, නොමිලේ හෝම් චාර්ජර් එකක් සහ වාහන ලියාපදිංචියත් නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම මේ අවශ්‍ය කරන හැම දෙයක්ම එකම වහලක් යටින් හම්බ වෙනවා. දැන් අපි වහගෙන බස් එක යනවා වෙන්නත් පුළුවන්.
2: ඔව්.
1: ඔබ දැන් බස් එකේ අපි වහගෙන රජයේ සේවකෙක් වෙන්න පුළුවන්.
2: පුළුවන්.
1: තව මාසිකෙන් වගේ ඔබ යන්නේ BYD එක බලන්න.
2: ඔව් අනිවාර්යෙන් මේ කියන්නේ ඔයාලා දැන් ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මාසික වාරිකේ විදිහට රුපියල් 68000ක් ගෙවලා BYD එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මාසික වාරිකේ විදිහට 68000ක් ගෙවනවා විතරක් නෙමෙයි. අර මේ සචින කියපු ඒ සියලු වරප්‍රසාද ටික ප්‍රතිලාභ ටිකත් ඔයාට ඔන්න BYD එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් යන්න කලින් 01 112 125 125 නම්බරයකට කෝල් ඇද්දාල යන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම තමයි මේ ෆුට්බෝල් ගැන කතා කර කර හිටියේ. මෙසි හැට්‍රික් එකක් ගත්තා.
1: ඔව්.
2: දැන් ඇල්ජීරියාවත් එක්ක යනවා මැච් එකක්. ඒකේ 3.2ක් විතර තමයි මේ ගෝල් සංඛ්‍යාව සටහන් වෙන්නේ. 3ම වෙන කාගේවත් නෙමෙයි මෙසිගේ.
1: අන්න මෙසි නේද?
2: ආ ඉතින්
1: මෙසි කියන්නේ මම හිතන්නේ එයාගේ කලින් ඊළඟට කියන්නේ එන්න තියෙන උපන්දිනයේට එයාම ටැග්ග්ක් එයාටම දෙනවා.
2: එයා අන්න ඒක තමයි. එයා ගෝල්ස් තමයි එකතු කරන්නේ.
1: ඔව්.
2: ඉතින් එයා ගෝල්ස් එකතු කරන්න ගියාම අනිත් රටවල් මේ නිකන් අමාරුවේ වැටෙනවා.
1: ඔව්.
2: කොහමද දැන් අපි මේ වැඩිපුර කතා කරා වැඩි ඇත්තටම මෙසි ගැනයි රොනාල්ඩෝ ගැනයි. ඒතකොට ලංකාවේ ඉන්න සීසනල් ෆුට්බෝල් ෆෑන්ස්ලා ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ගේ ෆේවරිට් ප්ලේයර් කියන්නේ නැතුව මේ නිතරම මේ වෙන වෙන නම් කිය කී ඉන්නවට.
1: මෙහෙම ඉතින් කාන්තාව වෙන අපි නම් අපිට ඉතින් මෙසි රොනාල්ඩෝ තමයි.
2: මේ අපිට නම් අපි ලොකුවට ෆුට්බෝල් දන්නේ නැහැ ක්‍රිකට් තරම්.
1: හරිද?
2: අපි දන්නේ FIFA කියලා වර්ල්ඩ් කප් එක තියෙනවා. මෙසිවයි රොනාල්ඩෝයි.
1: දන්නා මිචේචර. හරි. දැන් කොහොම හරි
2: මේ අපිට කලින් වැරද්දක් වුණා. මේක නිවැරදි කරන්නත් මම මේකයි මේ හොය හොය හිටියේ. අර අපි කේප් වර්ඩිය ගැන කතා කරානේ පුංචි රටක් ගැන මේ වර්ග කිලෝමීටර් 4033ක රටක් ජනගහනය විදිහට 104ක් ඉන්න රටක් කියලා. ඒගොල්ලන්ගේ පළවෙනි මැච් එක තමයි මේ ස්පාඤ්ඤයත් එක්ක තිබ්බේ. ස්පාඤ්ඤය මේ වෙනකොට වර්ල්ඩ් රෑන්කින් වල නම්බර් 2 කියන පොසිෂන් එකේ ඉන්නේ. මේක තමයි හිතාගන්නම බැරි වැඩේ. මේ ලෝක ශූරයෝනේ ස්පාඤ්ඤය කියලා කියන්නේ. ඒ වගේ රටකට එරහිව මේ අලුතාපු රට මේ පුංචි රටෙන් ආපු මේ වොස්නියාගේ රට කොහොම හරි ගෝල්ස් නොදී මැච් එක ඩ්‍රෝ කරගන්නවා. මෙතන මේ තීරණාත්මක චරිතය බවට පත් වෙන්නේ මේ වොසින්හා. මෙයා මේ ජොස්මය ඩයස් කියලා තමයි මෙයාගේ නම. කොමාරි ඔය මේ කේප් වර්ඩේ වල ජොස්මයලා දෙන්නෙක් කියලා තියෙනවා. ඒ ගමන තමයි මෙයා අර වොසින්හා කියන මේ අන්වර්ත නාමය අරගෙන තියෙන්නේ. මේකේ තේරුම තමයි මේ කියන්නේ වොසින්හා කියන නමේ තේරුම තමයි කේප් වර්ඩේ වල හඬ. Voice of Cape Verde කියන එක තමයි ඔය මේ වොසින්හා කියලා කියන්නේ. ඉතින් කැබෝ වර්ඩේ කියලාත් කියනවා, කේප් වර්ඩේ කියලාත් කියනවා. කොහොම හරි මේගොල්ලෝ නියම ගේම් එකක් දුන්නා. මේ ගේම් එකේ චරිතය තමයි වොසින්හා ඒගොල්ලන්ගේ ගෝල් කීපර් අවුරුදු 40ක්.
1: 40ක්?
2: අවුරුදු 40ක්. සාමාන්‍ය ස්පෝර්ට්ස් වල ගත්තට පස්සේ අවුරුදු 40 කියලා කියන්නේ සචිනී ටිකක් අපි දන්නවනේ. 40න් වගේ ස්පෝර්ට් කරන කෙනෙක් විශ්‍රාම ගන්නවනේ. ක්‍රිකට් වල වගේ නම් අපි දන්නවා අවුරුදු 35.
1: 35 විතර.
2: ප්‍රයිම් තමයි 30 ඉඳලා පටන් ගන්න. ඊට පස්සේ අවුරුදු 40 වෙද්දී
1: හොයාගන්න
2: නැහැ. නවත්තනවා. හොයාගන්න නැහැ කියන්නේ එතනින් එහාට ඒ ක්‍රීඩා ශිල්පයේ ජවය නැති හින්දා නවත්තනවා. ඉතින් මේ පාර ෆීෆා ලෝකසලානේ නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් මේ වොසින්හා කියන්නේ දෙවැනියට වැඩිම වයසක් තියෙන ක්‍රීඩකයා.
1: වැලිපුරම වයස තියෙන්නේ කවුද කියලා අපි දැම්මලෙම අපි සිකුරාදට කියනවා. හරි, මේ දැන් BYD එකක් ගත්තනේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි කොළඹ පදිංචි වෙන්න. හරිද? කොළඹ තමයි ඉන්න ඕනේ. හැබැයි ඉතින් කොළඹ ඉන්න ගොඩක් අය ආසයි, හැම දෙයකටම පහසුයි. හැබැයි ඊට පස්සේ කොහෙද ඉඩමක් හොයාගන්නේ? හොයාගන්න හරි අමාරුයිනේ. මොකද කොළඹ ඉඩම් තීරේ විකුණන්නේ නැහැ ඒවා. ඒවා තියාගන්න.
2: ඒ කියන්නේ විකුණන්නෙත් නැහැ, විකුණුවත් එහෙම ඔයාට ගන්න ලේසි නැහැ.
1: ගන්න ලේසි නැහැ. ඒ කියන්නේ කොහොමද ගන්නේ? මොනවද විකුණන්න ඕන අපි ඒක ගන්න?
2: ඒ කියන්නේ දැන් ඉඩම විතරක් අරගෙන ඉන්නේ නැහැනේ නේ. ඒ කියන්නේ ඉඩමේ ඔයා මොකක් හරි ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවනේ. සාමාන්‍යයෙන් ගෙයක් හදන කෙනෙක් කියලා හිතමු. එතකොට ඉඩම අරගෙන ගේකුත් හදන්න වෙනවා. ඊට පස්සේ කොළඹින් වගේ එහෙම ඉඩමක් ගන්න ඔයාට ලේසි නැහැ කිසිසේත්ම. ඒ වගේම තමයි ඉතින් අපි දන්නවා දැන් මේ කොළඹින් වගේ ගෙයක් හොයන්නත් හේතුව ට්‍රැෆික් එක එහෙම අඩු සාමාන්‍යයෙන් දැන් කොළඹ ඇතුලේ ට්‍රැෆික් තියෙනවා. හැබැයි වාට ඉක්මනින් මූව් වෙන්න පුළුවන්. හැබැයි දැන් කොළඹට තියෙන සියලු පිවිසුම් මාර්ග එහෙම නෙමෙයි. අපි දන්නවා උදේ 7 විතර වෙද්දි මට නම් අත්දැකීම් තියෙනවා. දැන් මම 4 කලින් කොළඹ ඇතුලට එන හින්දා මේ ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉස්සර එහෙම උදේ 7 පහ වුණාට පස්සේ ආයෙත් ලේසි නෑ.
1: ඔය එක තැනම තමයි. ඔය
2: පෑලිය ගොඩ හරියෙන් එහෙම කොළඹ ඇතුළට දාන්න ලේසි නෑ. ඉතින් ඒ වගේ තව පිවිසුම් මාර්ග කොළඹ වටේටම තියෙනවනේ. ඉතින් ට්‍රැෆික් එකත් එක්ක අපිට හරි අමාරුයි එදිනදා ජීවිතේ වැඩට එන කට්ටියට කොළඹට මේ විදිහට බොහොම පහසුවෙන් ප්‍රවේශ වෙන්න. ඉතින් අපි ඔයාලට මතක් කරනවා ඔන්න දැන් අලුතෙන්ම Prime Residences ලගේ apartment එක තියෙනවා. ඒ තමයි The Prime Colombo in Colombo 9 කියලා කියන්නේ. මේක හරියටම Colombo 9 වල තියෙන්නේ. ඉතින් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලංකාවේ අංකකේ පාසල් ඊට පස්සේ රෝහල් මේ හැම දෙයකම බොහොම පහසුවෙන් වාට ප්‍රවේශ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෝල් එක දෙන්න 0710 7133 3. 0710 7133 3. ඔය කොටු විදල කෝච්චිය යද්දි පොඩක් බලන්නකෝ මේ දෙමඩ ගොඩ ඔය වනවාසල හරියෙන් යද්දි වට මේ අපාර්ට්මන්ට් එක පේනවා.
1: පේනවා. හරි. ඊළඟට කසාගල සුපර් එකට යන තමත කරන්න පහ මොකද ක්වොලිටි බහන්ඩ මිල අඩුවට තියෙන තැනක් තමයි කසාගල සුපර් කියලා කියන්නේ. කොළඹ ගතදී අතුරුගිරිය මොල්ලේරියාව, ගම්පහ ගතදී ගණේමුල්ල, කුරුණෑගල ගතදී නාරම්මල, නුවරට ගිරියොත් ගම්පොළ, ඔන්න මේ ශාඛාවන්ට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රට මැද මාතලෙත් තියෙනවා. ඉතින් ඉදිරියේදී ඔබේ නගරෙත් ශාඛාව ඕපන් කරන්න කසාගල සෝතනම් කසාගල සුපර් අඩුම මිල. ඒ වගේම තමයි අඩුම මිලට හොඳම දේවල් ඔබේ ගෙදරට ගන්න හිතාගෙන ඉන්නවා නම් විශේෂයෙන්ම ඔය ගෘහ විදුලි උපකරණ වගේ දේවල් අන්න දමරුවකට යන්න අවස්ථාව තියෙනවා. මොකද
2: ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා. ඒ වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ මේ ඕන දෙයක් වට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ඔය වොෂින් මැෂින් එහෙම ගන්නවා නම් ඔයා කිව්වනේ සචිනේ ඕනේ කියලා. දම්රෝ වොෂින් මැෂින් තියෙනවා. මේවා ලංකාවෙම තමයි හදන්නේ. ඒකින්ද ඔයාලා ආයෙ කැඩුනට පස්සේ කෑලි හොයන්නේ මෙච්චර අමාරු වෙන්නේ නැහැ. ඒකින්ද දම්රෝ එකට ගිහිල්ලා වොෂින් මැෂින් එකක් ගන්න.

0: උදෑසන විනාඩි 42යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
3: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4794 කතා කරන්න.
4: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට කිජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
5: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.

0: Lotere Mandalii, Comisie de Loterie.
1: Din Arzi, gândește pur vezi stavără de-n pânsona, asier ecolai de-așa mahatai namec, asem sama poliac. LB stavără de-n patu. Amătan, bindu ai kai kai de kai desi ai desi. Trady A-LKA Outlook Stable, liapă din cimului samagamki.
2: Damru vetin, onem tenecate galapina akarșenie nimavin saha, ihal pramitie nyut plastic putu madili resak. Sielum damru pradarșana garavalin.
3: Happily kiyannako oyalage cashback kathawa
4: million 2 hamarak dakwa cashback laba ganna obe swisstick aluminum quotation ekak 0.76787 whatsapp karanna
5: BYD wahanayak dan rajya sevaka obatath dan vishesha masika warikekata suvisheshi melakata senasille gamanayanna wedi vistara sadaha 0.112125125 matanna
6: rakshana ithihase alutma peraliya vayasa suvedi arambha kala haki lankawe prathama saha ekama ජීවිතරක්ෂණය ජනශක්ති ලයිව් 87 ඕකේ අදම කතා කරන්න 0112 636 636
7: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත ප්‍රයිම්
8: කොලම්බෝ කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ අදම කතා කරන්න 0.710 777 333 ප්‍රයිම් කොලම්බෝ
9: ඒ ෂුගර් කියන මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0.47 31 33 540
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
11: ඔය දැටයි විනාඩි 45
12: FM Algo 2

0: හොඳ 8යි විනාඩි 46යි වෙලාව දැන් ඇල්ගොටවුන් එකේ. අපි යන්න හදන්නේ මහනුවරට.
1: මහනුවරට?
0: ඔව්.
1: මොනවද මහනුවර වෙන්නේ?
0: මොකද මහනුවර වෙනවා? මහා පොත් දැක්මක්. දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. ඔහොම කිව්වම නැත්නම් පොත් කියලා කිව්වම අපිට මතක් වෙන්නේ මේ සැප්තැම්බර් මාසේ.
1: සැප්තැම්බර් මාසේ නේ සාහිත්‍ය මාසේ.
0: සාහිත්‍ය මාසේ. හැබැයි සාහිත්‍ය මාසේ වෙන්න ඕනේ නැහැ නේ අපිට පොතක් වංගිල කියවන්න. මොකද ඔය සාහිත්‍ය මාසේ මේ හින්දම තමයි කියන්නේ ගොඩක් ඔලුවට ගිහිලා තිනා අපි සාහිත්‍ය මාසේ තමයි පොත් ගන්න ඕනේ. සාහිත්‍ය මාසේ තමයි කියවන්න ඕනේ. ඔහොම කියලා හිතනවානේ.
1: ඒ ගත්තු පොත් සමහර පොත් තියෙනවා තට්ටු ගහලා තාම කියවන්න බැරි වෙලා.
0: කියවන්න බැරි. ඕ. ඉතින් ඒ හින්දා මේ අර හැබැයි මෙහෙමයි අර කියවීම පුරුද්දක් විදිහටම කරන අයට මේ එහෙම මාස වෙන් කරගන්න ඕනේ නැහැ.
2: දැන් අපි කරන්නේ.
0: අපි කරන්නේ. දැන් කොහොමරි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 19 වෙනි වරටත් සංවිධානය කරනවා මහනුවර පොත් දැක්ම කන්ද උඩරට මහා පොත් මංගල්‍ය විදිහට තමයි මේක හඳුන්වන්නේ. ජුනි 29 වෙනිදා ඉඳලා ජූලි මාසේ 5 වෙනිදා වෙනකන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පවත්වන මේ වෙනකොට කටයුතු සුදානම් කරලා තියෙන්නේ. ප්ලැටිනම් අනුග්‍රහකින් විදිහට අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එතකොට MD ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන යන ආයතන දායකත්ව දක්වන ප්‍රධාන අනුග්‍රහකයන් වන්නේ සුසර ප්‍රකාශන ආයතන. ඉතින් රේඩියෝ පාර්ට්නර් විදිහට NetFM අපිත් කටයුතු කරනවා. අපි ආරාධනා කරනවා යන්න කැන්ඩි සිටි සෙන්ටර් එකට. ගියොතින් ඔබට අවශ්‍ය කරන පොත් තෝරලා බේරලා ඔන්න ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට විජය නිෂ්පාදන ගැනත් අපි මතක් කරන්න ඕන. ඔය මස් එකක් හදනකොට ගොඩක් වෙලාට කියන සමහරට වතුර වගේ දිය රහයි. ඒ හරි දේවල් හරියට දාල නැතුව.
1: ඔව් නේ.
0: බලන්න මං උයනවා වගේ
2: කියන විදිහ. සචින්ලගේ අම්මා ඒක අපි විශේෂණ පදයේ යොදනවා. නේද?
0: මං හදනේවත් එහෙම තමයි.
2: සචින් හදලා අරන් එනවා කියන
1: දේ. සචින්ලගේ අම්මා.
2: සචින්ලගේ අම්මා අපිට හදලා.
1: සචින් තමයි විශේෂණ පදය.
2: ක්‍රියාපදේ අම්මා.
1: අම්මා.
0: හරි හරි.
2: ඒ වාක්‍යයේ සචින් වනාහි
1: ක්‍රියා විශේෂණයක්.
2: ක්‍රියා විශේෂණය. ක්‍රියාපදේ වනාහි සචිනිගේ අම්මා සීලරත්න මැතිණිය.
0: සීලරත්න කවුද?
1: සීලවර්ධන.
2: සීලවර්ධන මැතිණිය.
0: මේ බයි ඔයගලන්ට මම හදලා දවසක ඔයගලන්ට දුක හිතෙනවා. ඔයගලා අඬනවා
2: මගේ
1: දුක හිතෙනවා.
2: නෑ නෑ ඔයාර අපිට වාගේ බේකරි කෝස් කරලා ඉවරලා හදලා ගෙන දුන්නේ
1: අපිට
2: දුක හිතුණා.
1: අපිට අපි ගැන දුක
0: හිතෙනවා. ඒක කෑවි නෑ වගේ. ඔයගලා කෑව නේද ඒවා?
2: නෑ ඉතින් කෑවා. ඉතින් මොනවා කරන්නද යාළුවෙක් බේරගන්න බෑනේ. ඔය නැත්නම් වාගේ කෝස් එකට ගිහලා මොනවා උත්තර දෙන්නද?
0: ඉතින්
2: කෙසේ හෝ මේ දැන් ඔයා කීල්ස් එකට එහෙම ගිහිල්ලා කීල්ස් එකේ මේ බොහොම කැපිපෙන රාක්කයක් නේ ඔය විජේ ප්‍රොඩක්ට්ස් තියෙන ඒවා. ඉතින් ඒවෙන් ගෙදර කුළු බඩු අරන් යනවා හොඳ ආදර්ශමත් දියණියක් විදිහට. හැබැයි ඒවෙන් වැඩ ගන්න විදිය දන්නේ සචිනිගේ මේ අම්මා.
0: හරි හරි කොහොම හරි ඔයගලන්ට රහට කෑව හම්බ වෙනවනේ.
2: ඔව් වන්න ඒක නයි අපිට මේ උපහාරය.
0: ඒක තමයි දැන්
2: පියවරුන්ගේ දිනේ තිබ්බ නේද මේ ඊයේ පෙරේද?
0: තිබ්බද? දැන් කොහොම හරි WP ලාන්ච් එකෙන් විජේ නිෂ්පාදනම මෙලදී ගන්න. මොකද කුළු බඩු ශේෂ්ත්‍රයේ වසර 30ක ප්‍රමුඛය තමයි විජය කියලා කියන්නේ. ඉතින් විජය ප්‍රොඩක්ට්ස් ඔබ මෙලදී ගන්නව නම් අපේ රසය තමයි හම්බ වෙන්නේ. ඉතින් රටේ හැමෝටම අපේ රසය දෙන්න තමයි විජය නිෂ්පාදනය මේ විදිහට මහන්සි වෙන්නේ. දැන් ගෘහණියක් නම් මවක් නම් තමන්ගේ දරුවන්ට හොඳම දේ දෙන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ.
1: ඉතින්
0: ඒක අර හොඳම දේ දෙන ප්‍රධානම දෙයක්නේ කෑම කියලා
1: කියන්නේ.
0: ඉතින් ඒ කෑම හදනකොට හොඳම දේවල් පාවිච්චි කරන්න. ඒකයි අපි කියන්නේ විජය නිෂ්පාදනම පාවිච්චි කරන්න කියලා.
2: මේ අර තාත්තලගේ දවස ඉදිරියට තියෙන්නේ.
0: ඔව්.
2: මේක නේ ඉරිදා.
1: ඇයි ඒ කලින් සමරලා නුවා තනියම?
2: නෑ නෑ මම දැක්ක එහෙම මේ යනවා. ඉතින් අපිත් ඉතින් කවදා හරි නේද පිය පදවිය ලැබුවම අපිට
0: කවදා හරි
2: දවසක අපිට ඒක අපි බලාපොරොත්තු වෙන එක සමරන්න ලැබෙවි කියලා.
0: මේ ලියනගේ මහත්මිය මේ රැකියාව ඉන්නේ හින්ද හොඳයි මේ වෙලාවට.
1: නෑ නෑ නෑ ගෙදර ඉන්න
2: මෑණියන්ද?
0: අනේ මට තේරෙන්නේ නෑ මේවා.
1: ලියනගේ මැතිණිය නෙමෙයි මහත්මිය.
0: මහත්මිය මහත්මිය හරි මහත්මියව හම්බෙලා අපිට කියන්න වෙනම දේවල් ටිකක් තියෙනවා ආචි නේද? හරි කොහොම හරි ඊළඟට රැකියාවක් හොයන්න කෙනෙක් නම් ඔබ
1: හොය හොය ඉන්න. ඔතන හොය හොය ඉන්න.
2: ඔච්චර මේ අපි
0: කියනවා.
2: ඔව්. ඔච්චර දැන් මාසයක් විතර තිස්ස කියනවා.
0: ඔව්.
2: දැන් ඔච්චර කියලා දාන්න නැත්නම්
0: ඔව්.
2: රසාවක් කරන්න මෙපා.
1: කරන්න එපා. ඔහොම ඉන්න.
2: මම නගේ ඔහොමම ඉන්න. ඒ දෙදරින් බැනුන් අහා.
0: ඔව්.
2: නේද? රටේ ලෝකෙන් බැනුන් අහා ඔහොමම ඉන්න. ඔන්න ඔය කියන්න අදත් කියන්න ඔන්න අදත් කියලා දාන්න.
0: ඉතින් අපි කියන්නේ ඔබට ඔබේ අධ්‍යාපන වෘත්තීය අධ්‍යක්ෂීම් පුහුණු මේ හැම සුදුසුකමක්ම තියාගෙන සුදුසුකමකට හරියන රැකියාවක් ඔබට හම්බුනේ නැහැ කියලා දුක් වෙවි ඉන්න එපා. ඔබේ ඔය හදලා තියෙන CV එක WhatsApp කරන්න 0-6-41-16-18-0-6-41-16-18 මේ අපි කියන්නේ සදාහරිත ගැන විශේෂ මතක් කරන්න ඕන අචි කාන්තාවන්ටම විශේෂිත වූ රැකියාවන් තියෙනවා අර්ධකාලීන රැකිය අවස්ථාවන් තියෙනවා ඉහළ තනතුරු විශේෂ වරප්‍රසාද මේ කාන්තාවන් ඒවට ඕගොල්ලෝ මුකුත් කියන්නේ
1: නැහැ ඉතින් කාන්තාවන්ට ඒගොල්ලන්ගේ ජීවන රටාවට ගැලපෙන විදිහට එහෙම තමයි දැන් ගෙදර අම්මල එහෙම පොඩ්ඩක් කලින් ගෙදර එන්න ඕනේ මොකද ළමයි එහෙම ඉස්කෝලේ යල්ලාම ඒගොල්ලෝ අම්මා ළඟ ඉන්න ඕන එහෙම පොඩි එකක් තියෙනවා ඒක හින්දා ඒ අම්මලගේ ජීවන රටාවට ගැලපෙන විදිහට කාන්තාවන්ගේ ජීවන රටාවට ගැලපෙන විදිහට රැකිය අවස්ථාවන් තියෙනවා ඒ වගේම තමයි වාගේ දිස්ත්‍රික්කයේ පළාතේ ප්‍රදේශයේ ආසන්නම තැනත් ඔයාට මේ වාගේ රැකියාව කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද සදාහරිත ප්ලාන්ටේෂන් ලගේ බ්‍රාන්චස් ගණනාවක් ශාඛාවන් ගණනාවක් ලංකාව පුරාම තියෙන නිසා ඉතින් CV එක දාන්න අර සචින කිව්වා වගේ ඒ නම්බර් එකට WhatsApp කරලා එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකටත් ඔයාගේ CV එක මේල් කරලා එවන්න

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වදයට විනාඩි 56යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4497 කතා කරන්න.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
12: Sit වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
11: ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
13: අලුතන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0710 777 333
15: ප්‍රයිම් කොළඹෝ

0: අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහගුණ වඩන අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672
4: FM 95 FM 94.8 Net FM
5: නවලව දැස්සන නවයයි.

0: දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියුස්
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. විදේශ රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට පුරවැසිභාවය ලබා ගන්න ඉන්දියා ජාතික සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ විමර්ශනයකට අදාළවයි. සැකකරු විසින් රුපියල් 449,090,000 තමන්ගෙන් ලබාගත් බවටයි අදාළ පුද්ගලයා විසින් පොලිසියට පැමිණිල්ල සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 32ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟ net news පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: FM 95 FM 94.8 Net FM

0: உதயநாவையாய் வினாடி ஹதாய் அல்குட்டா உன்னிக்கே வெளாவ அது அல்குட்டா உன்னிக்கே இன்னும் அந்திம் பயசமாய் நோமே பாட்டாங்க. දැන් අපි හැම වෙලාවෙම BYD ගැන ඔබව දැනුවත් කරන්නේ BYD එකේ යන්නේක ඔබටත් හොඳයි රටටත් හොඳයි
1: ලෝකෙටත් හොඳයි
0: ලෝකෙටත් හොඳයි. ඉතින් මේ හොඳ දේවල් කරන්න අදිමදි කරන්න ඕනේ නෑනේ සාමාන්‍යයෙන්. හැබැයි ඒක වෙන්නේ එහෙම තමයි නේ. හොඳ දේවල් කරන්න හොඳ දේවල් හිතන්න
2: ඒ වගේ පුරුදු කරන්න හරි
0: අමාරුයි නේද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි වෙනම වෙලාවක ඉගෙන හිතන්න ඕනේ නේ. හරනම් වෙන්න ඕනේ ඒවනේ ලේසිං වෙන්න ඕනේ දේවල්. හැබැයි හොඳ දේවල් කරන්න ටිකක් අපි අදිමත්.
1: හැබැයි ඉතින් ඇත්තටම හොඳ දේවල් තමයි ලේසියෙන්ම කරන්නත් පුළුවන්.
0: පුළුවන්. හැබැයි ඒවා අමාරු කරගෙන.
1: නෑ ඒක තමයි දැන් බොරු කියනවට වැඩිය බොරු නොකිය ඉන්න එක හරි ලේසියිනේ.
2: ඔව්. ඒර අපි බොරු කියනවනේ.
1: ඔව් කියනවනේ. දැන් කියන්නේ බොරු කියන එකේ භයානකම දේ තමයි කියන මනුස්සයාට අමතක වෙන එක. අහන මනුස්සයාට මතක හිටින එක. ඒක තමයි ලෝකේ භයානකම දේ. බොරු කියන මනුස්සයාට එක කාලයක් ගියාම කිව්ව බොරු අමතක වෙනවා. හැබැයි අහන් ඉන්න කාට මතකයි ඉන්නේ දෙන්නේ.
0: ඔව්. සහ දැන් ඇත්ත කිව්වම අය අමුතුවෙන් මතක තියාගන්න ඕනේ.
1: නෑ නෑ ඇත්තනේ. ඊළඟට දැන් හොරකම් කරන එක වලට කොච්චර අමාරුද කියලා. කොච්චර ප්ලෑන් කරන්න ඕනේද? හවු නොත් ගුටි කන්න ඕනේ.
0: ඈ
1: ඔව්. ඊට පස්සේ පොලිසිය යන්න ඕනේ. හැබැයි ඉතින් හොරකම් නොකර හිටියම ඉතින් කිසි ප්‍රශ්නයක් නැහනේ.
0: ඔව්.
1: ඉතින් ඒ වගේ හොඳ දේවල් කරන එක හරිම ලේසි.
0: ඔව්. ඒකින්ද ලේසියම ඔබට පුළුවන් දැන් BYD එකක් මිලදී ගන්න. විශේෂයෙන්ම රාජ්‍ය සේවයෙන් ඔබට ඔබේ සේවයට ඔබේ වටිනා සේවයට තිළිණයක් විදිහට BYD ගරුසර ඔන්න හඳුන්වලා දීලා තියෙනවා සියලුම BYD රථ වාහන මාදිරි සඳහා. දැන් මේක මේ එක මාදිරියකට විතරයි තියෙන්නේ, අනිත් එකට මේක නෑ. එහෙම කියන්නේ නෑ. සියලුම BYD රථ වාහන මාදිරි සඳහා සුවිශේෂී මිලගන් සහ ප්‍රතිලාභ දැන් රජයේ සේවකයන් වෙනුවෙන්ම ඔන්න හම්බ වෙනවා. වාහන මිලදී ගන්න දවසේ ඉඳලා සර්විසස් පහක් නොමිලේ හම්බ වෙනවා. ලංකා බැංකුව විසින් විශේෂ ලීසිං වාරික පහසුකමක්, ඒ කියන්නේ ඔබට ගෙවන්න එක පාර මුදල් නැණි ඕනම කෙනෙක් යතේ ඉතින් ලීසින් එකක් දාන්න ඕනේ. ඒ පහසුකමත් සලසලා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් විශේෂ රක්ෂණ ආවරණ පහසුකම්, නොමිලේ හෝම් චාර්ජර් එකක් සහ වාහන ලියාපදිංචි, මේ හැම දෙයක්ම ඔන්න එකම වහලකටින් කරගන්න අවස්ථාව තියෙනවා. ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න ඕනේ. දැන් කොළඹ ඉන්න එක්කෙනා මහනුවර යන්න ඕනෙත් නැහැ, මහනුවරේ ඉන්න එක්කෙනා කොළඹ එන්න ඕනෙත් නැහැ. දැන් කොළඹට එන්න ඕනේ නැහැ. ආනේ මේක නම් මෙතන නැතුව ඇති. ඇටෝ එක මෙතන නැහැ. ආ ෂාක් 6 එක මෙතන නැහැ කියලා කොළඹ එන්න ඕනේ නැහැ. ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුරම් පරමි ඔක්කොම ප්‍රදර්ශනාගාරවල ඔය ඔක්කොම මාදිරි තියෙනවා ඔබට මෙලදී ගන්න. ඉතින් යන්න කලින්
2: විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. 0112 125 125 කියන නම්බරයකට 0112 125 125 කියන නම්බරයකට මේ මාව එක එක අමුතු විදිවලට ඇහෙනම එකයි මේ බලන්නේ මයික් එකත් එහෙම කර කර මොකද කියලා. දැන් හරි වගේ
0: හරි
2: මෙන්න මෙහෙමයි. දැන් මේ අපි කතා කරේ BYD ගැනනේ. අපවට මෙච්චරවත් කියනවා මේ ඉන්ධන වලින් මේ දහවණය වෙන නැත්නම් ඉන්ධන දහණය කරලා කම්බෂන් එකෙන් දහවණය වෙන වාහන වෙනුවට EV vehicles වලට යන්න කියලා. මම මේ පොඩ්ඩක් මේ අද මේ මට assignment එකක් දීලා තියෙනවා කෙනෙක් අපේ ඔෆිස් එකේ. ඒක හින්දා මම මේ මහබැංකු වාර්තාව බල බල හිටියේ. මම ගාව තියෙනවා මේ 2025 annual economic review එක. ඒකට අනුව සජිනී අපේ රටේ මේ පහුගිය 2025 අවුරුද්දේ imports එනවනේ.
1: නෝ.
2: ඒ කියන්නේ මොනවද? ආනයනද අපනයනද?
0: ආනයන.
2: ආනයන තියෙනවනේ. ආනයන වලින් අපි 125.7% ඔයා හිතන්නේ ඒ කියන්නේ හරියටම ගත්තොත් 4 in 1 වගේනේ. 4 in 1 125.7% අපි ඩොලර්ස් එළියට යවලා තියෙන්නේ වෙන මොනාටවත් නෙමෙයි ඉන්ධන ගෙන්නන්න. ෆුවල්. ෆුවල් තමයි
1: සරලද?
2: 125.7%
1: ඒ කියන්නේ 4 in 1 විතරනේ.
2: ඔව් 4 in 1 විතර හරියටම. ඉතින් ඔන්න හිතා ගන්නකො එතකොට මේකේ තත්ත්වය මොන වගේ තැනකට
1: තියෙනවද කියලා. ඒක තමයි ඔක්කොම කරන්නේ.
2: ඔව්. ඉතින් අපි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි වාහන දහවණය කරන්න විතරක් නෙමෙයි තෙල් ගේන්නේ, අපේ
1: විදුලිය
2: නිෂ්පාදනයටත් ගේනවා. හැබැයි ඉතින් විදුලිය නිෂ්පාදනය හැරුණකොට අපිට මේ වාහන වලට තමයි ලොකු ප්‍රමාණයක් ඉන්ධන අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි වට කියන්නේ BYD වගේ වාහන වලට මාරු වෙන්න, EV vehicles වලට මාරු වෙන්න කියලා. ඒක අපේ රටට ඔයාට විතරක් නෙමෙයි, අපේ රටට, අපේ රටේ ආර්ථිකයට ඔයාට නොතේරෙන හැබැයි දැවැන්ත විදිහේ බලපෑමක් වාසියක් සලසනවා.
0: ඔව්. දැන් වාසි සලසන්නේ අපිට මේ මුදල් හදල් වලින් නැත්නම් යාන වාහන වලින් ගෙවල් දොරවල් ඔන්න අපිට හම්බ වෙනවා. නිකන් හම්බ වෙනවා කියලා හිතන්නකෝ. එහෙම වාසියක් විතරක් නෙවෙයි අපිට වාසි කියලා තියෙන ජීවිතේට. තමන් ආග අධහන ආගමනුව දේවල් වල නිරත වෙනවා කියලා කියන්නේ ඒක තමන්ට කරගන්න වාසියක් තමයි. දැන් මේ පාර එනවනේ පොසොන්. දැන් ඔන්න මේ පොසොන් පොඩු පසරස්සක පොහොදා නිතෆෙම් අපි ඉන්නේ කොහෙද දන්නවද?
2: කොහෙද ඉන්නේ?
0: බණ්ඩාර වෙල.
2: බණ්ඩාර වෙල.
0: ඔව්. ටවුන් එකේම තියෙන පන්සල තමයි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානේ. ඔන්න ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානේ මූලික කරගෙන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානී විශේෂම දේ තමයි නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය කියලා කියන්නේ. අපි දන්නවා නිතෆෙම් අපි සංවිධානය කරන මේ නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයන් මීට කලින් සංවිධානය කරපු ධාතු නමස්කාරයන් වලටත් වැල නොකෙඩි අපේ සදහවතුන් ආවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ පාර පොසොන් පොර පසළොස්වක පොහොව දවසේදී බණ්ඩාර වෙලට එන්න කියලා. උතුම් බක්කුල සෑයේ සිට වැඩම කරපු සර්වඥ ධාතුන් වහන්සේ, මහරහත් ධාතුන් වහන්සේ වදින්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ශ්‍රේත පූජා පොහොදා වැඩසටහනත් එතනදී පැවැත්වෙනවා. විතරක් නෙවෙයි පොසොන් තොරණ, දන්සැල්, පහන් කූඩු ආදී සියල්ලම ඔබට බණ්ඩාර වෙල නේත්‍රාලෝක පොසොන් උදානයේදී දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් සංවිධානය කරන තේපැන් දන්සල දවස් දෙකක් තියෙනවා. 28-29 කියන දවස් දෙකේම බණ්ඩාර වෙල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙනවා. ඉතින් සංවිධානයේ නිතෆෙම් සමගින් කසාගල ප්ලාන්ටේෂන්. ඉතින් අපි හැමෝම පොසොන් පෝයට මේ පාර බණ්ඩාර වෙල එන්නේ. වෙසක් එකේ අපි කොහෙද ගියේ?
2: කලින් අපි හිටියේ කූරගල ගියා. අපි වාවත් එක්කගෙන ගියා කූරගලට. ඉතින් මේ පාර ඔන්න පොසොන් එකට අපි ඇවිල්ලා තියෙනවා බණ්ඩාර වෙලට.
0: ඉතින් ආරාධනා කරනවා එන්න කියලා අපි බණ්ඩාර වෙලට.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
1: උදේ 9යි විනාඩි 17යි
3: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
5: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
9: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
13: කතා
12: කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ AAT නව ශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112 559 669
2: උදේ 9 විනාඩි 20යි මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 536

0: Dead FM Algo Town Nagari Kadaba.
1: ඔද නවයයි විනාඩි 24යි නිතර මල්ගෝ ටවුන් එකේ වෙලාව දැන් මේ අචි දන්නවනේ මං සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපොසිට් වලට ආසයි කියලා
2: දන්නවා ෆික්ස් දේවල් වලට
1: ආසයි ඕනේ විකිට ඕනම දෙයක් ෆික්ස් වෙන්න ඕන නැත්නම්
2: වැඩක් නැහැ
1: නැත්නම් අර දෙපැත්තට වැනි වැනි එහෙම හරියන්නේ
2: නැහැ ෆික්ස් ආයේ කෙලින් වචනේ තියෙන්න ඕන
1: අන්න හරි ආයේ වචනේ වෙනස් කරනවා නම් කමක් නැහැ දැන් දේවල් වෙනස් වෙන්න
2: පුළුවන්
1: හරිද වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන්න බෑ ඕනම දෙයක්
2: සාමාන්‍ය විදියට බෑ
1: අන්න හරි වෙනස් වෙනවා නම් එකක් පොඩ්ඩක් කියන්න
2: ෆෙයා වෙන්න ඕනේ
1: අන්න හරි එහෙම වෙන්න ඕනේ හරිද දැන් මම ස්ථාවර තැන්පතු ගැන කතා කරන්නේ දැන් අපි හැමදාමත් කියන ඔබ ඉතුරු කරලා තියෙන දේවල් ස්ථාවර තැන්පතුවක දැම්මුතින් එහෙම ගිහිල්ලා අර එන පොලියේ තියෙන්නේ මම මේක කල්නොත් කියලා තිනවා දැන් අමතකයි නම ආපහු
2: ඔන්න අහගන්න සචිනගේ මූල්‍ය උපදේශ සේවය ආරම්භ වෙනවා මේ විදියට
1: ඔව් මේ විදියට ආරම්භ මේ නොමිලේ හරිද
2: පුළුවන් වට අදහස් දක්වන්න
1: දැන් මෙහෙමයි දැන් පඩිය දැන් මාසේ අන්තිමට පඩිය දැන් එක එක ආයතන වල එක එක විදිහනේ සමහර දාට 30 සමහර දවසට 25 උන්වම වැටෙනවානේ හැබැයි ඔබ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන් නම් නිකන් 10 වෙනිදා හැබැයි අලත් හොඳයි 17 මේ සතිය හොඳයි හරිද
2: ඒ කියන්නේ එතකොට මාසෙ මුල වගේ නේ
1: මාසෙ මුල ඒ කියන්නේ මාස ටික ටිකක් හරි දෙවෙනි සතිය කියලා හිතමු අපි හරිද එතකොට දැන් අපි හිතමු අවුරුද්දකට අවුරුදු දෙකකට ඔබ ෆික්ස් ඩිපොසිට් එක දාන හැබැයි ඔබට පුළුවන් මාසික පොලිය එන විදිහට හදාගන්න හරිද ඒ නුකොට ඔන්න දැන් හිතන්න අද නම් ගිය මාසෙ ඔබ 17 වෙනිදා LB ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරා. දැන් අද ඒ මාස පොලිය වැටෙන්න ඕනේනේ. උදේම ටින් ගානවානේ.
2: නොටිෆිකේෂන් එක.
1: එනවා. ඒ ටින් එකෙන් ඔබට දවස ආරම්භ කරනකොට ඒ එන
2: අන්න
1: සතුට
2: ප්‍රබෝධය.
1: ප්‍රබෝධය.
2: ආයි ටින් ටින් එලා යනවා දවසම. ආයි
1: අන්න ඒක තමයි. ඒක උදේ නිකන් ඔබට පඩි දෙකක් හම්බ වෙනවා වගේ.
2: වගේනේ.
1: හරිද? ඉතින් ඒක එක පඩියක් ඔබට හිතෙන එක ඔබේම දෙයක්. ඔබේම ව්‍යාපාරිකෙන් හම්බෙනවා වගේ මහන්සියක් නොවි හරිද ඒකයි අපි කියන්නේ හැබැයි ඉතින් ඔය ඔක්කොම දේවල් කරන්න නම් LB ෆයිනෑන්ස් වල තමයි ඔබ ෆික්ස් ඩිපොසිට් එක ආරම්භ කරන්න ඕනේ නැතුව වෙන වෙන තැන්වල ගිහිල්ලා අපි මෙහෙම දෙනවා අපි ඩබල් බෝනස් දෙනවා අපි මාසෙට දෙපාරක් පොලිය
2: දෙනවා
1: ඔව් දෙයි මාස දෙකක් විතර දෙයි ඊට පස්සේ පොලිය කෙසේ වෙතත් දාපු මුදල හොයාගන්න
2: වෙන්නේ
1: නැහැ දුක් විඳින්න සිද්ධ වෙනවා
2: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔය ජීවිත කාලයක් පුරාවට මහන්සියලා උපයගත්තු දේ FDA එකක් දාද්දි එහෙම ආවට ගියාට දාන්න එපා. අනිවාර්යයෙන්ම මූල්‍ය සමාගමක් තෝරගනිද්දී ඒකේ විශ්වාසනීයත්වය ගැන වසලකිලිමත් වෙන්න ඕන. ඉතින් LB ෆයිනෑන්ස් කියන්නේ මේ විශ්වාසනීයත්වයේ කාලයක් පුරාවට රැකගත්තු ආයතනයක්. අපි දන්නවා ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් අගරාවේ ශ්‍රේණිගත කිරීම අනුව ඒගොල්ලන්ට A grade එකක් තියෙනවා. A grade එකක් හම්බ වෙන්නේ සචිනී මේ ඔය ෆයිනෑන්ෂල් පැත්තෙන් ගත්තට පස්සේ ඒ සෙක්ටර් එකේ කාලයක් පුරාවට එකම විදිහට. අපි කියන්නේ අඛණ්ඩව නොවැටි නොසලී හිටියොත් තමයි.
1: ඒ
2: මොනවාද මේ මූල්‍ය ආයතනයක් මේ නොසලී නොවැටි ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිත දන්නවනේ සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ සරලවම ගන්නදී ආයතනයක ඇසට්ස් වල වටිනාකම වත්කම් වල වටිනාකම වැඩි වෙන්න ඕන ලයබිලිටීස් වලට වඩා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන වගකීම් වලට වඩා. ඉතින් මේ විදිහට අපි මේ කතා කරන LB ෆයිනෑන්ස් කියලා කියන්නේ අන්න ඒ වගේ ආයතනයක් රුපියල් බිලියන 400ක්ම වූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි තැන්පතු රුපියල් බිලියන 150ක්. මේ වෙනකොටත් පාරිභෝගිකයන් මිලියන 1.5 ලක්ෂ 15ක් විතර ගණදෙනු කරන ආයතනයක්. අවුරුදු 55ක විශ්වාසයක් දශක 5ක විශ්වාසයක් ආයිති වෙන කතාවක් නැහැ නේ.
1: ඒකේ නම තමයි A grade එකක් හම්බෙලා
2: තියෙන්නේ.
1: දැන් ගොඩක් අය ඉස්කෝලේවත් A නෙමෙයි C නෙමෙයි D වත් සමහරලාට.
2: ඔව්.
1: හරි අමාරුවෙන් D එකක් දාගත්ත අයත් ඔහොම මූල්‍ය ආයතන කියලා තැන් තැන් වල දානවනේ.
2: දානවනේ.
1: ඒ අය ගාවට තමයි ඔබ යන්නේ ඉතින් මුදල් තැන්පත්
2: කරන්න. නේද?
1: ඊට පස්සේ අඳාගෙනත් ඇවිල්ලා
2: නැහැ. නෑ ගොඩක් වෙලාවට වෙන්නේ මේ සචිනී මේකනේ අපි අර පහසුව ගැන හිතනවා නේ පහසුව ඉක්මනින් දේවල් කරගන්න පුළුවන් සහ ලොකු ෆිගර්ස් පෙන්නනවනේ.
1: ඔව්.
2: මෙහෙම දෙන්නේ ආයෙ දෙන්න ගිය හිතනවා
1: මේ. ඒ අයිදන්නේ එහෙම පෙන්නන්නේ. ඒ ඉස්කෝලේ යන කාලේ A එකක් ගන්න ලකුණු ඕනනේ.
2: ඔව්.
1: ඒ අර හොරෙන් ලකුණු වෙනස් කරගන්න. හරි ඒ පුරුද්දට තමයි
2: අන්නේ වගේ එහෙම මෙහෙන් කෑලි දාලා අමුණලා පෙන්නනවා වගේ නේ ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ එහෙම ආවට ගියාට ගිහිල්ලා FD එකක් දාන්න එපා යන්න LB ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ආගේ FD එක දාන්න ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙනම plans තියෙනවා ඊට පස්සේ ඔයා මම වගේ තරුණ කට්ටිය
1: අන්න හරි
2: මම වගේ නව යෞවුන් තරුණයින් ඒ ඇයටත් එහෙම වෙන වෙනම plans තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ යන්න LB ෆයිනෑන්ස් එකට
1: එහෙම නැතුව ඔබේ මුදල් මහන්සියෙන් උපයාගත්ත මුදල් වෙන්න පුළුවන්
2: වතුරේ යවන්න එපා
1: ඔව් එහෙම වතුරේ ගියාට පස්සේ ඔබට එන්නේ නැති ඔළුවක් එක්කෝ හරිද?
2: සම්බෝව.
1: ඒ ඔළුව කැක්කුම් වලට ඊට පස්සේ දැන් මෙල් ඩොල් හොයනවා.
2: ඔව් ඒ කියන්නේ ලක්ෂ ගානක FD එකක් නෙමෙයි.
1: ඔව්.
2: නිකන් රුපියල් 100ක් එහෙම වුණත් හිතන්නකෝ.
1: ඔව්. එතකොට මේ ඔළුව කැක්කුමක් ආවම ඊළඟට මෙල් ඩොල් එකක් හොය හොය ඉන්නවා නම් ඒකවත් කරන්න දෙයක් තියෙනවා. තියාගෙන ළඟ මෙල් ඩොල් කාඩ් එක.
2: ඔව් මෙල් ඩොල් කියලා කියන්නේ මේ පැරසිටමෝල් විශේෂයක්. ඉතින් අපි කියන ඕනම රෝගී තත්වයකදී ඇල්ගොටවුන් එක විදිහට අපි කියන්නේ ඔයාට ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න. ඒක මස්ට් එකක්. ඒක අනිවාර්යයි. හරිද? හැබැයි දැන් ඉතින් ડોක්ටර්ව හම්බෙන්නේ එහෙම හිතුණු ගමන් යන්න බෑනේ.
1: ඔයා
2: වැඩට යන ගමන් වෙන්න පුළුවන්. සමහරවිට ඔයාට වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න ඕන වාගේ සොයන රැකියාවක් කරන කෙනෙක්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඔය සෙම් ප්‍රතික්ෂාවක් වෙන්න පුළුවන්, හිසරදයක් වෙන්න පුළුවන්, උණක් වෙන්න පුළුවන්. දැන් මේ ටිකේ සෑහෙන්න උණ තියනවා.
1: ඒ
2: කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම උණ දැන් ලංකාවේ තියෙනවා.
1: ඔව්.
2: හරිද? ඒකින්ද මොන උණ ඔයාට මොන ඉන්ෆ්ලුවෙන්ස් එක වැරදෙයිද දන්නේ නැහැ. වැරදෙයිද දන්නේ නැහැ. ඉතින් තියාගන්න මෙල් ඩොල් කාඩ් එකක් ලගින් ඔයාගේ ලාච්චුවේ වෙන්න පුළුවන්, බෑග් එකේ වෙන්න පුළුවන්, ඔයාට අතපොවන්න පුළුවන්, දුරකින් තියාගන්න මෙල් ඩොල් එකක් බීලා ඔයාට පුළුවන් වැඩ ටික කරගෙන යන්න. ඊට පස්සේ හිමින්සරේ ડોක්ටර්ව හම්බ වෙන්න යන්න.
1: ඔව් ඔෆිස් එකේ තියෙන්න ඕන කාඩ් එකක්. දැන් අපේ HR එකේ බලන්න.
2: අපේ HR එකේ තියෙනවනේ.
1: HR එකේ නංගි බලන්න. නංගි ගාව තියෙනවා. මෙල් ඩොල් නෝතරන් තියෙනවා.
2: අපේ HR නංගි ඔක්කොම බෙහෙත් තියාගෙන ඉන්නේ.
1: දැන් එයා ගාවට ගිහිල්ලා එයා මෙල් ඩොල් දෙනවානේ. ඔයක කොහමද මෙල් ඩොල් දෙනවා. දැන් අපේ ඔෆිස් එකේ ඔක්කොටම
2: ඔලුවක කොම.
1: නෑ නෑ. ඔව් ඒවත් එනවා. ඒව බලන්නත්
2: යනවා. එහෙම යනවනේ. දැන් මහයසයි එහෙම එහෙම
1: යනවා. යනවා නිතර මෙතන. දැන් ගොඩක් අපේ ඔෆිස් එකේ ඇයිටි ඒ නංගිව නිකන් අර සුරු දූතිකාවක් වගේ පේන්නේ. අයි මෙල් ඩොල් පෙත්තෙන් හොඳ කරනවානේ ඔක්කොම දේවල් නේද?
2: අහගෙන දැන් නැ ඉන්නේ.
1: අපි බලමු ගිහලා නංගි අහගෙන ඉන්නේ කියලා.
2: නංගි සෙවිලි මාරි වගේ නං අහගෙන ඉඳලා.
1: ඔය දෙනවා විනාඩි 31යි ඇල්ගොටවුන් එකේ වෙලාව.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 011126636
1: උදේ 9:35යි.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
3: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 26 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 011 22 125 125 මතන්න.
5: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 011 22 200 200 LKA.
6: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
8: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
10: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: Happening, been a bit of me. Happening, been a bit of me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: FM 95 FM 94.8 Net FM
3: මේ අපිට මතක් කරන්න ඕන දැන් මේ සින්දුවට යන්න කලින් කසාගල ගැන. මොකද දන්නවද මේ කසාගල ග්‍රීන් සුපර් මාකට් මේ වෙනකොට ලංකාව පුරාම තියෙනවා. ලංකාව පුරාම තියෙන කිහිපයක හැබැයි නගර තියෙන්නේ. ලංකාව පුරාම කිව්වම එහෙම හැම නගරෙම හම්බෙන්නෙත් නැහැ, හැම දිස්ත්‍රික්කෙම හම්බෙන්නෙත් නැහැ. හැබැයි අපි වට මතක් කරලා තියෙනවා මොල්ලේරියාවේ තියෙනවා, ඊට පස්සේ මාතලේ තියෙනවා. ඒ වගේම තමයි අපි කිව්වාට
4: ගනේමුල්ලේ
3: තියෙනවා, ඊට පස්සේ නාරම්මල තියෙනවා, ඊට පස්සේ ගම්පොල තියෙනවා, ඉතින් අතුරුගිරියේ තියෙනවා. මේ වගේ ඕනම තැනක තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත් ඔයාලට දැන් පුළුවන් තියෙනවා වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඕන කරන දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ grocery items මේ ඕන දෙයක් මිලදී ගන්න.

0: ඔදෙන වෙයි විනාඩි 42යි වෙලාව. දැන් එන්නේ හද්දට අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා.
1: අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ කොහොමේ මේතර 3 දෙනෙක් හිටියා පටන් ගනි
0: කිව්වේ. ඕනම දෙයක් එහෙමයි. පටන් ගන්න උගුරින් ඉන්නවා.
1: ආ කට්ටි ඉන්නවනේ.
0: නැදදී එක්කෙනා හැලෙනවා. අවසානයේ දිතුරු වෙනව නේද?
1: අන්න
0: ඒ තමයි වටින්නේ.
1: අන්තිමට මේ පෙරලා පෙරලා පෙරලා ඇවිල්ලා ෆිල්ටර් වෙලා ඇවිල්ලා.
0: ඔව්.
1: මේ ඉතුරු වෙන්නේ ඉතින් අපි දෙන්න තමයි.
0: ඔව් නේද?
1: ඔය සාරා හිටපු දවසට මායි සාරා ඉන්නවා. දැන් අද සචිනී ඉන්නින්ද මායි සාරා.
0: සාරා නැත්තම් ඔයා තනි වෙනවනේ. ඒකයි මම.
1: කවුරුත් නැත්තම් මෙතන මං තනියම ඉන්නේ. කෝ අපේනවා
0: කෝ ඒ
2: ආයෙත්
1: සාන්තරංග පේන්නේ
2: නැහැ
1: නේ සාන්තරංග පේන්නේ නැහැ මේ දැන් මේ මම මොකක්ද දන්නවද කියන්නේ නැද්ද මේ දැන් අපි මේ කලින් අර කතා කරානේ මේ මහ බැංකු වාර්තාව ගැන මේ CBS report එක මේ මං හිතන්නේ ලංකාවේ හැමෝම වගේ කියවන්න ඕන වාර්තාවක් ඒ කියන්නේ එහෙම දැන් වාර්ෂික ඕක නිකුත් වෙනවනේ සාමාන්‍ය 2025 එක
2: විශාල වියදමක් කරලා
1: ඔව්
2: ඒ ලෙවල් වලට ඉකෝන් කරන කට්ටියයි කොමර්ස් කරන කට්ටිය නම් ඔය විභාග පාස් වෙන්න ඕන නින්දා
1: ඔව් අනිවාර්ය
2: කරනවා.
1: ඔව් අපිත් දැන් ඉලවල් කරන කාලේ අපිටත් අනිවාර්ය කරා මේක කියවන්න ඕනේ කියලා ප්‍රශ්න අහන ඉඳ කියෙව්වා. නැත්තම් ලියන්න බෑ නීභාගේ. මේ දැන් මොකක්ද දන්නද අපි කතා කරන්නේ මේ තෙල් ගැන. තෙල් ගැන කතා කරලා අපි BYD ගැන එහෙම කතා කරා. මේ දැන් 2025 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 4ක් අපි වියදම් කරලා තියෙනවා ඉන්ධන ගෙන්නන්න. ෆුවල් ගෙන්නන්න.
2: ඩොලර් බිලියන
1: 4ක්.
2: බිලියන 4ක්.
1: බිලියන. ඇමරිකානු ඩොලර් බිලියන.
2: ඒක තමයි. අද නම් 333න් වැඩි කරන්න.
1: වැඩි කරන්න. සහ දැන් මේ මේ මේ දත්ත ටික බැලුවම අපිට
2: ඒක රුපියල් බිලියන 333යි රුපියල් බිලියන 1000කට කිට්ටු ප්‍රමාණයක්.
1: ඔව්. හරි. රුපියල් වලින්.
2: ඔව් රුපියල් වලින් බිලියන 1000කට කිට්ටු
1: ප්‍රමාණයක්. ඉතින්
2: ඒ කියන්නේ තව හයිවේ දෙකක් විතර හදන්න පුළුවන්
1: සල්ලි. ඉතින් 2025 අවුරුද්දේ මේක ඩොලර් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 4ක් 2024 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක්. ඔන්න 0.4ක් මිලියන 400ක් විතර ඇමරිකානු ඩොලර් අඩු වෙලා තියෙනවා. 2025 අවුරුද්දේ මේ වියදම. ඒකට හේතුව තමයි ලෝක වෙළඳපොලේ 2025 අවුරුද්දේ මේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.2ක් විදිහට තමයි මේක නැවරේජ් එක 73.2ක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඕක 24 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් 84.7ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. දැන් හිතන්නකො 2026 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් 100 පැන්නනේ මේ බොරතෙල් බැරලයක්
2: 116ට ආවා.
1: ආවනේ. එතකොට දැන් 2026 අවුරුද්දට අදාළ මහ බැංකු වාර්තාව නිකුත් වෙද්දී අපි ඉන්ධන වෙනුවෙන් ඩොලර් බිලියන කීයක් වියදම් කරලා තියෙයිදනේ? එතකොට දැන් මතක ඇති මේ නුවා සහ මම හිතන්නේ එදා සචිනී ඔව් සචිනී හිටියේ නෑ අපි කතා කරා මේ දන්සල් වල වෙන්න පුළුවන් මේ ට්‍රැෆික් වල වෙන්න පුළුවන් අපි කොච්චර නම් ඉන්ධන ප්‍රමාණයක් පාරට නිකන් පුච්චලා දානවා
2: නේද තමයි මේ දන්සලක් ගාව ඇති වෙන ට්‍රැෆික් එකෙන් සමහරවිට අයිස්ක්‍රීම් කම්පැනික් දාන්න පුළුවන් තරම් ඩොලර් බිලියන ගණක් බිලියන ගණක් කියලා ඩොලර් මිලියන ගණක් හරි වියදම් වෙනවනේ නිකන් තෙල් පිච්චෙනවනේ අපේ ට්‍රැෆික් වල පිච්චෙන තෙල් රුපියල් නෙමේ
1: ඩොලර්ස්
2: ඩොලර් ඒක තමයි අපි හැම වෙලාවෙම හිතර ගන්න ඕනේ දේ අපි ට්‍රැෆික් වල මේ මාර්ග තදබදේ පුච්චන්නේ රුපියල් නෙමේ මොකද රුපියල් දීලා ගේන්න බෑනේ ගන්න පුළුවන් අපි කඩේට ගිහිල්ලා පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා රුපියල් දීලා තමයි ගහගන්නේ රුපියල් දීලා ගන්න පුළුවන් එකම තෙල් වර්ගයේ අර වෙද මහත්තයෙන් බෙහෙත් තෙල් ගන්න පුළුවන් නේද ඊළඟට ওই මී තෙල් වගේ දේවල් ගන්න පුළුවන් ඊළඟට පොල් තෙල් ගන්න පුළුවන් දැන් මාන දුවන තෙල් නම් අනිවාර්යෙන් ඩොලර් වලින් තමයි රජය ලංකාවට
1: ගේන්නේ ඔව් ඒ කියන්නේ මේ ඩොලර් අවුට්ලෝ කියලානේ අපි කියන්නේ. අපි ගාව තියෙන ඩොලර්ස් ටික එළියට යනවා. අපි දැන් අර හැම වෙලෙම කියනවා අපේ මේ රිසර්ව්ස් තියෙන ඩොලර් බිලියන 7යි. හිතන්නේ ඉතින් ඕකෙන් කොච්චරනම් ප්‍රමාණයක් අපිට තෙල් වලට එළියට යවන්න සිද්ධ වෙනවද? යන්න ඇතිද? දැන් ඔය මේ කියන්නේ දැන් රිසර්ව්ස් තියෙන්නේ සජිනී අර වියදම් හැරුණමනේ. රිසර්ව්ස් ටික වෙනමනේ තියෙන්නේ. ඔය රිසර්ව්ස් ප්‍රමාණය තව වැඩි කරගන්න තිබ්බ අපිට මෙතනින් ඩොලර්ස් ටිකක් අඩු කරගන්න පුළුවන්
2: මොනවා. ඕකෙන් දැන් ඩොලර් බිලියන 4ක් 3ක් විතර වියදම් වෙනවා නම් 1 බිලියනයක් අපිට ඉතුරු කරගන්න පුළුවන් නම් අවුරුද්දකට නේද අපේ ඩොලර් සංචිත වලට ඉතුරු වෙනවා නේද ඉතින් ඒතකොට අපේ බෙහෙත් ටිකට ඒක පාන් රාත්තලේ ඉඳලා බලපහනවා ඒක
1: ඔව්
0: හරි
2: අනිත් එක මේ අපිට තෙල් මීට වැඩි ලාභයට දෙන්නත් පුළුවන්
1: ඉතින් ඒක නිසා තමයි අපි මේ ෆිගර්ස් ටික මේ අංක ටික පොඩ්ඩක් අරගෙන ආවේ ඉතින් මේව ගැන හිතන්න කියවන්න ඔය වෙලාව ලැබෙන වෙලාවක මහ බැංකු වාර්තාව නැත්නම් අපි හරි ඇවිල්ලා කියවන්න
2: ඔව් ඒක තමයි මහ බැංකු වාර්තාව කියවන්න ගියාම හරිම දැන් දැක්කම අම්මෝ ගණන් ඉලක්කම් සංඛ්‍යා ඒවා මේවා රොකට් සයන්ස් තියෙනවා කියලා හිතන්නේ හැබැයි මහ බැංකු වාර්තාව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ ලියන්නේ ඒක කියවන් යන්න ඇත්තටම මම හිතන්නේ මේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන එක ගණනක් පවා ලංකාවේ සාක්ෂරතාවය හොඳයිනේ 97%ක් විතර තියෙනවානේ තුන්දෙනෙක්ටනේ බැරි ඉතින් 97 කියවලා අර තුන්දෙනාට කියලා දෙන්න
1: ඔව් කියලා දෙන්න ඉතින් හරි දැන් ওই විදිහට කට්ටියට ওই මහා බැංකු වාර්තා ඔක්කොම කියවන අතරේ අපි මතක් කරනවා අනිවාර්යයෙන්ම ගොඩ වෙන්න කියලා කිල්ස් එකට
0: දැන් අපි දෙන තව ටිකින් ගොඩ වෙනවා
1: ගොඩ වෙනවානේ මොකද ඔය
2: තුන්දෙනා ටොලිය තල්ලු කරන් යන්නත් එක්කෙනෙක් ඕනේ
1: තුන්වෙනිය වියදම් කරන්න ඕන
0: ඔව් මොකද
2: කියන්නේ අපි යන් ආචි අපි දෙන්න යන්
1: අපි දෙන්න යන් තුන්වෙනිය
0: හරි
1: හරි ඉතින් කට්ටිය යන්න අනිවාර්යයෙන්ම කීල්ස් එකට ඔයගේ ටවුන් එකේ තියෙන ඔය ගමේ තියෙන ඔයාලට ළගම කීල්ස් එකට ගිහිල්ලත් ඔයාලට මේ විදිහට ඔන්න දැන් තෑගි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කරන්න තියෙන මෙච්චරයි කීල්ස් නෙක්සස් ඇප් එක තියෙනවානේ ඒකේ තියෙනවා QR කෝඩ් එකක් ඔයාලට තියෙන්නේ ඔක්කොම ඕන කරන දේවල් ගත්තට පස්සේ ඔයා බිල් එක දානවා කැෂියර් එකෙන් බිල් එක රුපියල් 3000 කෝ ඊට වැඩි වුණොත් ඔයාලට පුළුවන් ඔයාගේ නෙක්සස් ඇප් එක ඕපන් කරලා ඒකේ තියෙන අර QR කෝඩ් එක ඕපන් කරන්න QR කෝඩ් එක ඊට පස්සේ පෙන්නන්න කැෂියර් එකේ ඉන්නේ නංගිට හරි මල්ලිට හරි පෙන්නන්න අයියට හරි අක්කට හරි ගමන් නැහැ පෙන්නන්න ඒගොල්ලෝ එක ස්කෑන් කරනවා ස්කෑන් කරාට පස්සේ ඒ වෙලේම ඔයාගේ ඇප් එකේ එනවා මේ virtual spin wheel එකක් ඒක කරකවන්න ඒක කරකවුවට පස්සේ ඔයාට ඔන්න තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා තෑගි විදියට ඔයාට හම්බෙනවා කලින් MacBook Neo Apple laptops හම්බෙනවා ඒ වගේම තමයි Samsung Galaxy smartphones හම්බෙනවා air fryers තියෙනවා JBL wireless speakers තියෙනවා JBL wireless headphones තියෙනවා hotel vouchers තියෙනවා shopping vouchers තියෙනවා මේ ඕන දෙයක් වර්ධිනා ගන්න පුළුවන් ඊට පස්සේ කීල්ස් එකට ගිහිල්ලා ඔය කීල්ස් එකේ තියෙන බේකරි අයිටම්ස් ඔය මොන හරි ඉමින් සරේ ගණ මොන ගමන් මහා බැංකු වාර්තාව කියවන්න පුළුවන්
0: ෂේප් එකේ එතන තන් කියවන්නත් පුළුවන් ඉතින් ප්‍රශ්නයක් නැහැ
1: එතන තන් කියවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අපි ගිහලා දැන් කියවමු මොකද කියවන්න වෙනවා කියලා මට තේරෙනවා ඔව්
0: හරි එහෙනම් අපි අදට ඇල්ගටවුන් එක මේ විදිහට ඉවර කරන තමයි ලැස් වෙන්නේ හෙටත් එහෙනම් සුපුරුදු විදිහට මුදේ 7ට ඇල්ගටවුන් එකෙන් හම්බ වෙනනම් හැමෝම පරිස්සමට ඉන්න සබ දවසක් මම සචිනී
1: මම ආචින්
2: මම නුවා

0: සංස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටාහිද වූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායි

0: ආහාර පිම්බිමේදී.
1: පුසුන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පුසුන් පොහෙට අපි බණ්ඩාර වෙල යමු. අපි බණ්ඩාර වෙල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
1: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
3: FM 95 94.8 Net FM Divaina Pura
4: Velava oba veta gena enne
5: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ් සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
6: Good morning. වෙලාව උදේ 10යි.

0: Radio. Obovete geneenni.
1: Amma aatren apite kavapu. Vatkate karasa. Divya kulubalone shpadana. Amma geat kunaya. Serendip Green Plantation Private Limited.
2: Payen pay anutvana. Alut pay tipasuma. Bad news.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. ශ්‍රී ලංකා හෙළ විසිකිරීමේ ශූර රුමේෂ් තරංග තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙනවා. ඒ චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මළල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙළ විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින්. එහිදී රුමේෂ් තරංග දැක්වූ දක්ෂතාවය මීටර් 86.57ක්. පසුගියදා නිමාවට පත් වූ රෝම ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලියේදීද මීටර් 92.62ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. එහිදී දැක් වූ දක්ෂතාවය මේ වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙසයි වාර්තා අතරට එක් වුණේ. එම දක්ෂතාවයේ හේතුවෙන් ඔහු මේ වන විට හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමල තුන්වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. මිලඟනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: Dunu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Rakapuram Rasaganayana. Aulesam Rasakarakana. Mather Freela Noodles. Taste a Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්

ගුඩ් මෝනිං, සුබ උදෑසනක් වේවා. වෙලාවුදේ 10:09. අපි ආරම්භ කරන්න හදන්නේ ඔයාට සුපුරුදු දේදුණු මාවත. හැපි එකේ අහන්න දේදුණු මාවත පටන් ගන්නකොට හැපි එකේ ඉන්න පුළුවන් වටපිටාවකුත් මේ වෙනකොට අපිට හැදිලා තියෙනවා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැත්ත ගත්තොත් එහෙම ක්‍රීඩාව පැත්තෙන් අපිට ඉන්නේ හැම වෙලේම මේ දවස්වල හොඳ ආරංචි. ඒ අතරේ ලෝකයේ පැත්තෙන් බැලුවොත් එහෙම අපි පහුගිය කාලෙම ලෝකයේම කතාබහ කළේ යුද්ධයක් ගැන. හැබැයි ඒ යුද්ධය දැන් නැවතිලා තියෙනවා කියලා අපිට ඇහෙන්න හම්බ වෙනවා. ඒකත් එක්ක සතුටු වෙන්න පුළුවන් කාරණා එමටයි. එහෙම සතුටෙන් ඉන්න පුළුවන් වෙලාවක අපි ආරම්භ කරන්න හදන්නේ දේදුණු මාවත. අද හරියටම ජුනි මාසේ 17 වෙනිදා බදාදා දවස්. සතිය මැද දවසනේ. හිතින් වීකෙන්ඩ් එකෙන් දුරත් නෑ, ඊට පස්සේ වීකෙන්ඩ් එකට ළඟත් නෑ. හරිම අමුතු දවසක්. කොහොම හරි මේ දවසෙත් ඔයාගේ වැඩ ටික පහසු කරගන්න, මහන්සිය නැති කරගන්න දේදුණු මාවත තමයි ඔයාට හම්බ වෙන හොඳම බෙහෙත. මොකද ඔයාට කැමතිම සින්දු ටික දවල් එක වෙනකන් එක දිගට අහන්න හම්බ වෙනවා කියලා කියන්නේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන් කියන එකනේ අනිවාර්යෙන්. එනං ඉතින් අපි දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. මේ පැත්තට කෝල් කරන්න 0112553263 අමුතේ මතක් කරන්න ඕනේ නෑ නම්බේ. WhatsApp කරන්න 0711 95 95 95. මේ වෙනකොටත් messages ගොඩක් ඇවිල්ලා තින්නේ, මං ඉස්සරහදි කියන්න. මේ ලංකාවේ ගම් සහ නගර ගැනනේ මම මේ දැන් සති ගාණක් තිස්සේ එක දිගට ඔයාගෙන් අහගෙන අහගෙන අහගෙන එන්නේ. ලංකාවේ ගම් නගර තියෙනවද? අගට ගම කියලා යදෙන? හරි, ගම් නම් තියෙනවා කියමුකෝ. නගරත් තියෙනවද ගම කියලා අගට යදෙන? දන්නවනම් කෝල් එකක් ගත්ත වෙලාවක, WhatsApp message එකක් දාපු වෙලාවක මට කියනවා වගේම යන්න අපේ net fm facebook fan page එකට. මම post එක දාලා තිනවා, post එකට පහලින් comment එකක් දාන්න මම ඒ පැත්තත් මතක් කරන්නම්. ඒ අතරේ මතක් කරන්න ඕනි, අපි දැන් හැම දෙම digital කරණය කරගෙන ඉන්නේ. බැංකුව පවා දැන් තියෙන්නේ අපේ අතේ තියෙන smart phone එකේ, එහෙම නැත්නම් laptop එකේ, computer එකේ. ඩිජිටල් ගනුදෙනු කියන දේවල් දැන් බොහොම සාමාන්‍ය දේවල් වෙලා තියෙනවා. හැබැයි ඒ සාමාන්‍යකරණය වෙනවත් එක්කම ඔයාට සිද්ධ වෙනවා ඒ දේවල් ආරක්ෂාකාරීව කරන්න සහ ඒ දේවල් පිළිබඳව වැඩිපුර දැනුවත් වෙන්න. ඒ හින්දා තමයි NSB බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඔයා වෙනුවෙන් NSB ඩිජිටල් ඩ්‍රයිව් අරගෙන ඔයාගේ ගමටම ඔයාගේ ප්‍රදේශයටම එන්නේ. අද දවසේදී ඔයාව දැනුවත් කරන්න ඒ වගේම තමයි අපේ වෙළඳ මහත්වරුන්ට, වෙළඳ නෝනාවරුන්ට ඒගොල්ලන්ගේ ගනුදෙනු QR කේතේ ඔස්සේ කොහොමද ගිවීම් කරගන්නේ මේ වගේ දේවල් කියලා දෙන්න බලාගෙන NSB කණ්ඩායම ඔයාව හොයාගෙන අද දවසේ තියෙනවා. හරියටම කිව්වොතින් අද දවසේ කණ්ඩායම ඉන්නේ දංකොටුවේ තියෙනව නේද පොදු වෙළඳ සැල. අන්න එතන තියෙන රතගාලේ තමයි අපේ කට්ටිය, NSB කට්ටිය ඉන්නේ. ඒක හන්දා ඒකනත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ වැඩ පටන් ගන්න හදන්නේ. එහෙනම් ඉතින් දවල් එක වෙනකන් ඔක හැමදෙම සින්දු ටික එක දිගට අහමු. එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

ගෙදරදි හදන කෑම ටික රහට නැති වුණොත් එහෙම ගෙදර කෑමට ඉන්න කට්ටියක මූණ එච්චර හොඳ වෙන්නේ නැහැ. ගෙදර කෑමට ඉන්න කට්ටියට රහට කෑම හදලා දෙනවා නම් ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ ඉන කුළුබඩු, ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ ඉන නිෂ්පාදන වගේ කෑම වේල හදන්න එකතු කරගන්න. ගෙදර කෑම වේල අපේම රසින් රසවත් කරගන්න ෆ්‍රීලන් නිෂ්පාදන එක ඔයාට බලු. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් එන ෆ්‍රීලන් සෝයා මීට් කියලා කියන්නේ කෑම වේලක නැතුවම බැරි අංගයක් වෙලා තියෙනවා. සැරට රසට කන්න කැමති හැමට ෆ්‍රීලන් සෝයා මීට් තමයි ගැල්ලපෙනම ඔප්ෂන් එක. රස වර්ග 13කින් එනවානේ. සෝයා මීට් එනවා උඹලකට රසයෙන්, අපිට සුබුරුදු චිකන් රසයෙන්, ඊට පස්සේ ඉස්සෝ දැල් ඔය රසවල් වලින්, අපිට නිකක් නොපුරුදු පොස්සට කළු පොල් මාළුව රසයෙන්, ඒ වගේම තමයි කොටින්ම කියනවා නම් චීස් රසයෙන් සහ හල්මස් රසයෙන් පවා ඔයාට ෆ්‍රීලන් සෝයා මීට් අරගන්න පුළුවන්. අර මස් මාළු ජාති කන්නේ නැති වෙජිටේරියන් අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්‍රීලන් සෝයා මීට් අරගත්තා කියලා කියන්නේ රස බලන්න හොඳට පුළුවන්. දැන් ඉතින් ෆ්‍රීලන් සෝයා මීට් ගෙදරට ගෙනාවට පස්සේ හිස් දවටන විසික් කරන්න නම් එපා රජු. ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක් තැබැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයෙන් ෆ්‍රීලන් ආයතනයට යවුවටින් මේ මාසේ 30 වෙනිදාට කලින් ඔයාට අවස්ථාව තියෙනවා මාසෙකටම ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගේ කරගන්න. ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අමුද්‍රව්‍ය වලින්, අපේම ගොවියන්ගෙන් ලබා ගන්න නිෂ්පාදන වලින්, අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනනේ. ඒ නැතුව වෙන ඒවා කෑව කියලා කියන්නකෝ. අන්න එතකොට තමයි ඔය કૃતિම රසකාරක අරව මේවත් එක්ක ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්න. කැන්සර් එකක් එහෙම හැදුනා කියලා කියන්නේ කාට කියන්න? සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඒ වෙනුවෙන් තුවාට පිහිට වෙන්න බලාගෙන ඉන්නෝ. ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන්න ප්‍රතිපාර කමල් බන්දුල වීරප්පෙනෝ වෙදමහත්තයා ගාව තියෙනවනේ. සඳුද අඟහරුවාද දවස් දෙක, ඊට පස්සේ පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඔයා විරුවෙන් විවෘත. ලංකාවේ හතර වටේන පිරිස් කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා හොයාගෙන එතනට එන හන්දා යන්න කලින් පොඩ්ඩක් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන යන්න. ඔයාටත් පහසුයිනේ. නම්බර් එක තමයි 0077 0777 3940. එහෙම නැත්නම් 0773 273 540. කෝල් කරපු කට්ටිය, WhatsApp messages කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉස්සරහදි කියන්න හොඳේ.

0: FM 95 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: වේලාව 10:23.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077-406-4994 කතා කරන්න.
7: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 17 කතරගම. ජුනි 19
8: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දූඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව Net FM.
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: NDQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669.
3: වේලාව 10:26.
1: මේ හස්බන්ඩ්.
3: මොකද වයිෆ්?
1: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
1: අදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩාරම්

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: වෙලාව 10යි විනාඩි 26යි මං ඔයාලට මේ පැය පටන් ගන්නකොටම මතක් කරානේ අද දවසේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ NSB බැංකුව ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නේ NSB Digital Drive 3 අදියරේ වැඩ කටයුතු අද දවසේදීත් සුපුරුදු පරිදි සිද්ධ වෙනවා හරියටම කිව්වොත් දංකොටුව පැත්තට තමයි අද දවසේදී වැඩේ අරගෙන NSB කණ්ඩායම ගිහිල්ලා ඉන්නේ ඒ පිළිබඳ හරියටම විස්තර මම කියනවට වඩා වැඩේ ඉන්න කෙනෙක්ගෙන් දැනගන්න එකනේ වටින්නේ ඒ හින්දා තමයි මම සම්බන්ධ කරගන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අලවි නිලධාරි සුරාජ් සංජීව මහත්තයා අයබෝවන් ඔබතුමාට සුබ උදෑසනක් වේවා අද දවසේ සිද්ධ වෙන වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ
2: ඇත්තටම අද දවසේ අපි කේන්ද්‍රස්ථානයේ කරගත්තේ දංකොටුව නගරය දංකොටුව අපේ ජාතික ඉදිරි කිරීම බැංකුවේ හොඳ ප්‍රධාන ශාඛාවක් තියෙන නගරය ඉතින් අද දවසේ අපි මේ QR ප්‍රොමෝට් කරන QR කේත ලබාදීමේ වැඩසටහන අදින් ආරම්භ කරලා තියෙනවා ඉතින් ඒ විදිහට තමයි අපි කණ්ඩායම් කීපයක් නගරයේ පුරා මේ වෙද්දී වැඩසටහන ටික ආරම්භ කරලා
1: තියෙනවා එකින්ද අපි ආරම්භ ආරාධනා කරමු දංකොටුව අවට ඉන්න අයට හැමෝටම එන්න කියලා හරියටම තැන කිව්වොතින්
2: අපි දංකොටුව ටවුන් එකේ අපි නාත්තන්දි පාරේ හැරෙද්දිම තමයි අපේ NSB ශාඛාව තියෙන්නේ නාත්තන්දි පාරේ මීටර 50ක් විතරෙද්දී තියෙනවා අපේ එතකොට NSB ඩිජිටල් අපේ කුටිය තියෙනවා ඒකත් මතක් කරනවා අපි විශේෂ අද රැෆල් ඩ්‍රෝ එකක් කරනවා අපේ NSB ගනුදෙනු කරුවන්ට කියලා එතන ලොකු අවස්ථාවක් තියෙනවා එම ඉතින් ඇත්තටම ඊට අමතරව මේ QR කෝඩ් එක කියන එකම ඉතාමත් වැදගත් දෙයක් අද තරකාරී වෙළඳපොලේ ගොඩක් තරකේ ස්මාර්ට් ෆෝන් මාර්කේ තමයි දැන් ගනුදෙනු ක්‍රමවලට හුරු වෙලා තියෙන්නේ ඉතින් ඒක තමන්ගේ වෙළඳ හිමියට අවස්ථාවක් තියෙනවා අපේ නිලධාරීන් ළඟට එද්දී තමන්ට අවශ්‍ය මේ බැංකු ගිණුම ආරම්භ කරලා මේ QR කෝඩ් එක අද දවසේ තමන්ගේ වෙළඳ මධ්‍යස්ථානයේ අපේ නිලධාරීන් සම්බන්ධ කරගෙන ආරම්භ කරගන්න හැකියාවක් අද දවසේ දංකොටුව පුරවරේ සිද්ධ සියලුම වෙළඳ මහත්ම රත්නින්ට අපි උදාහරණ දෙලා තිනවා
1: හරි ඒ විදිහට තමයි අද දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නේද හරි බොහොම ස්තුතියි සුරාජ් සංජීව මහත්මයාට විස්තර කියන්න මේ පැතරාවට සුබ දවසක් රයිට් ඒකට මතක් කරන ගමන් මේ පැතර කෝල් කරන්න WhatsApp කරන්න කියලා මම කතා කරා කෝල් කරපු WhatsApp කරපු කට්ටියක් ටග් ගාලා එකතු කරගන්න තමයි හදන්නේ අද මම කෝල් කරන කට්ටියට වඩා ටිකක් වැඩිපුර අවස්ථාව දෙනවා WhatsApp messages එවන කට්ටියට ඊට පස්සේ Facebook post එකට comment කරන කට්ටියට ඔන්න මුලින්ම ඒ ගැන කිව්වා හරිද මුලින්ම මම යන්නේ රාගම පැත්තට ගිහිල්ලා ඉන්න නෑ රයිගමට ගිහිල්ලා ඉන්න good morning ජනි අපි රයිගම ඉඳන් අපිට නම් හොඳටම වහිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට message එක දාලා තියෙන්නේ මං හිතන්නේ හසිතා message එක දාන්න එයාගේ මහත්තයා වජිරනේ විදිර කියලා තියෙන්නේ කොමරියාගේ මහත්තයවයි පුතා යුකිතවයි ඊට පස්සේ නාමල්ව ඊට පස්සේ අක්කව ඒ වගේම තමයි අයියව බිනූප පුතා බිනාලි දුව මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ගොඩක් ආදරෙන් කට්ටිය මේ එකතු කරගන්න ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනේ අයියේ මම රාගම රෝසි හිමාෂා අපිට දෙන්නකෝ ලස්සන සින්දුවක් එයාගේ කොච්චි කරලවත් එකතු කරගන්න කියලා කියනවා කොච්චි කරල කියන්නේ ආදරේට පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න අපේ චතුරංගට තමයි එහෙම කියන්නේ ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නවා ජනේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොරටුවේ ඉන්න සුජානි චන්දිමා අපිට මෙසේජ් එකක් දාලා කියනවා සුජානි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ යන්න හදන්නේ මීගමුව ටවුන් එකේ උර්ලෝස් කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකට මං එතෙන්ට ගිහිල්ලත් කට්ටිය එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් අවිස්සාවේලේ GC ෆැෂන් එක තියෙනව නේද එතන ළඟින් යන අයට දේදුණු මාවත සද්දෙටම අහගෙන ඉන්නවා හෙනවා ගොඩක් ආදරෙන් ටීම් එකම එකතු කරගන්න මේ සින්දුව අපෙන් කාලයක් තිස්සේ ඉල්ලුවේ අපේ අලව්වේ කරුවක් අන්න දැක්කානේ කාලයක් ඉල්ලුවා මං අනිවාර්යෙන් දෙනවා අඬන්න ඕනේ ලුකිරීරෙන්න

ඊළඟ සිින්දුවට යන කලින් මං අපිට වට්සප් මෙසේජස් වල තියෙන කට්ටියක් එකතු කරගන්න හදන්නේ. හැබැයි ඊට කලින් කෝල් කරපු ගේපදෙනෙකුත් ඉන්නවා, එකතු කරගන්න ඕනිනේ. බොතල කුඩාවේ පැත්තට යන්න හදන්නේ. අපේ මාල්කාන්තියක් අදත් කතා කරා. එයාගේ දුව දිලිමි ඊයේ ටයිකොන්ඩෝ මැච් එකකට ගිහිල්ලා තිබුණානේ. ඔන්න ඊයේ දෙවෙනි තැනට තේරිලා තියෙනවා. අද පළවෙනි තැනට තේරෙන්න තරඟෙට සූදානම් වෙලාලු ඉන්නේ. අපි කියමු ඉතින් දැන් රීදී පදක්කම කොහොමත් අතේ තියෙනවා, රන් පදක්කම දිනන්න chance එක හම්බ වෙන්න කියලා. රාජාංගනේ අපේ අනුරුද්ධ අයියා කතා කරා. වයිෆ් ගීතාංජලි, සතිෂ් පුතා, තාරුකා දුව, තරුක්ෂි දුව මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්ව. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ දේදුරු මාවතට අපිවත් එකතු කරගන්නවා. එකතු කරගන්න එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ මහරගම ඉඳන් අපේ දුලානි. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දුම්බර ඉඳන් අපේ ලලිත් ප්‍රියංකර අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කටාන කොන්ගස් හන්දියේ තියෙන අරෝෂ් ටේලර්ස් එකේ ඉඳන් අපේ ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියත් අහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනී එනකම් මග බලාගෙන හිටියා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක තමයි එහෙම කියන්නේ. බොස් ඉන්නවා චමින්ද, කඳුරාවේ බින්තින, කඹුරාවේ බින්තිනගා, මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ ඉන්න නිලු, සමන්ත, මන්දාර, උලංගස් දළුවේ චාරිකා, ඊට පස්සේ රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, එයාලගේ බබාලා, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලින්න හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ ඇරැව්වල පැත්තට ගිහිල්ලා ඉන්න. ඇරැව්වල නිව් තරු ෆැෂන් එකේ සද්දෙටම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ලාල් අයියා, දිනුක අක්කා, අමිල අක්කා, චමුදි කුමාරි, දිලිනි, පවිත්‍ර, අමාෂා, දිව්‍ය, නිවේද මේ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා මට ආරංචි ආවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ කටියවත් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ රිකිල්ල ගස් කඩ පැත්තටයි, මයිලපිටිය පැත්තටයි ගිහිල්ලා ඉන්න. සැලෝන් දිනේශ්‍රී එකේ කට්ටිය ඉන්නවනේ අපි වහගෙන. එතන ඉන්නවා ඉතින් සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. නිට්ටඹු ඉඳන් අපේ හෂිනි අපි වහගෙන ඉන්නවා. මෙන්න බර්ත්ඩේ එකක් තියෙනවා. අද අපේ හෂිනිගේ අක්කගේ 23 වෙනි උපන්දිනේ. අද යා පළවෙනි පාරට ගෙදරින් පිට ගිහිල්ලා එයාගේ බර්ත්ඩේ එක සමරන්න. ජැෆ්නා යුනිවර්සිටි එකේ ඉඳන් තමයි බර්ත්ඩේ එක සමරන්නේ. අපේ දිනිති නංගිට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමත් ඔයාගේ පවුලේ කට්ටියත් එක්කම සුබවදන්න එකතු වෙනවා. අම්මා නාලිකා, තාත්තා නාලක, නංගි රවින්දි මේ 3 දෙනාවත් සුබපතන්න එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දිලිනි නෙවෙයි දිනිති, happy birthday.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10:42.
3: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
4: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4394 කතා කරන්න.
5: විෂන් කෑ හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ, අමතන්න 076-9632-23.
6: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 0176-44-11600 0112-5234-03.
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, leak වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
11: ඉතින් Fems ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
13: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී,
12: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
13: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්,
12: නොවිනස් වන රසවත්ම රසය.
13: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී,
12: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: මම ගාල්ලේ මාපල්ලගම 3000 කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
14: කතා කරන්න 0777-300-940.
16: ඉවසන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
17: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 10යි විනාඩි 47යි
5: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්
5: හදන්න ඕන තේද කෝපිද
6: දේදුණු මාවත
5: තමන් කොණ්ඩ හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
6: දේදුණු මාවත
5: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කාගන්න

0: प्रश्न नेत वाहन जानिए कदे दुनु मावत
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: ජෝඩු දාලා යන්න හදන්න හැබැයි ඉතින් ජෝඩු උනාට පස්සේ ජෝඩු දාලා යන්න හොඳ ගෙයක් තියෙන්න ඕනිනි ජෝඩු දාලා කුලී නිවසකට යනවට වඩා තමන්ගෙම කියලා ගෙදරකට යන එක තමයි ආඩම්බරකම. එහෙම යන්න නම් හොඳ ගයක් තියෙන්න ඕනි. හොඳ ගයක් හදනවා කියලා කියන්නේ ඉතින් මේ දවස්වල එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි කියනවා වගේ ලේසි නෑනේ ඕවා. එහෙනම් තමයි ඒක ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනත් ඔයාලට මතක් කරන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මේවාට මතක් කරන්න හදන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ලංකාවේ කොතනක වුණත් එතනටම ඇවිල්ලා ඔයා ගිඩමේ ගේ හදලා දෙන්න සූදානමින් ඉන්න කණ්ඩායම. විශේෂම දේ වෙන්නේ ඔයාලට ගෙදර හදන්න යන වියදම එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැති එක. ඒ වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන හෙමීට ගෙවන්න ඔයාලට අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙනවා. මේක අර කෙනකෙනාට බෙදලා දීලා නැතුව තනියම කැදල් එන්ටර්ප්‍රයිසස් බාර අරගෙන වැඩේ කරන හන්ද යන වියදමත් අඩුයි. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ අර පුංචි පවුල රත්තරම් පවුලකට ගැලපෙන ගෙදරක් රුපියල් ලක්ෂ 50කින් වගේ හදාගන්න බලු. මේ දවස්වල ඉතින් ලක්ෂ 50ක් කියලා කියන්නේත් එහෙම ලොකු ගාණක් නෙවෙයි ඉතින්. අදම කතා කරන්න කෑ මහරගම ඇල්හෙන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. හැබැයි යන්න කලින් වා කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන යන්න. මොකද ඒ තරමට මෙතන සෙනඟ. 0744 390 3250 එහෙම නැත්නම් 0744 390 3251. මං කිව්වා නේද අද මං වැඩිපුර අවස්ථාව දෙන්නේ WhatsApp එකට කියලා. ඒක හන්ද WhatsApp එක පැත්තේ ඉන්න කට්ටිය බලන්න තමයි හදන්නේ. එහෙම වෙනස්කම් කරනව නෙමෙයි අද පොඩි තාක්ෂණික දෝෂයක් මතුවලා තියෙන්නේ. ඒක හන්ද WhatsApp එක පැත්තට තමයි වැඩිපුර අවස්ථාව දෙන්න වෙන්නේ. අපේ රංජිත් දිසානායකයි අපිට මැසේජ් එකක් දාලා තිනවා මකුල්ලොල්ලු ගින්දන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්නකෝ පවුලේ හැමෝමයි දෙදුරු මාවත හන හැමෝමයි එකතු කරගෙන. අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ බිල්කි කෑගල් ඉඳන්. හරි නේද බිල්කි වගේ නම කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සුජීව මදුරංග අපේ යටියන්තර ඉන්න සුජීව ගොඩක් ආදරෙන් ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. යමු ජෝඩු දාලා.

FM 94.8 Net FM Divainapura.

0: FM Anupaha, FM Anuhataraitashma Ada, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke.
1: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප. ඒ විතරක් නෙවෙයි, ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝචින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ

0: ಆಲ್ಕೋಹಾಲಿಕ್ ಆಯೋಜನೆ.
1: ದಮ್ರೋವೆತಿನ್ ಓನೇಮ ತನಕಟ ಗಲಪಿನ ಆಕರ್ಷಣೀಯ ನಿಮಾವಿನ್ ಸಹ ಇಹಲ ಪ್ರಮಿತಿಯನ್ ಯುತ್ ಪ್ಲಾಸ್ಟಿಕ್ ಪುಟು ಮಾದಿಲಿ ರಸಾಕ್.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ් සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
4: වේලාව 11:00.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. පොළොන්නරුව මින්නේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගිරිතලේ විජයරාගම ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ 64 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක් වෙති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙක්. පෙරේදා පස්සරුවේ මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිටදී මෙම පහරදීම සිදු ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලම්මින් සිටියදී මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: Anu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapurama Rasa Genayana. Aulesama Rasa Karakana. Mather Freela Noodles. Taste ke Trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
5: තිබ්බර පොඩි ජොබ් එකක් පැද්දර පොඩි වණ්ඩියක් වෙව්වට රවුලක් ටිකක් කොට

0: වෙලාව 11:08 අපි ඇවිල්ලා තින්නේ දේතුරු මාවතේ දෙවනි පැයට. මේ වෙලාවේ මට පොඩි රස්නයක් දැනුණ හන්දා මං හිතුවා මේ පැය පටන් ගන්නකොට පොඩ්ඩක් කූල් විදිහට වැඩේ පටන් ගන්න ඕනි කියලා. ඒ හින්දා කූල් බීම් එකක් බොන්න මං යන්න හදන්නේ අපි දර්ශනව හොයාගෙන. මොකද මේ වෙලාවේ දර්ශන ගෙයතේ ලංකාවේ වැඩිම කූල් බීම් තෝගේ තියෙනවා. දවස් ගානක් තිස්සේ කූල් බීම් හොය හොය යනවනේ. අයිබෝන් දර්ශන. අයිබෝන් යන්නේ
1: අයිබෝන් ඔන්න ඔයා කිව්වාගේ කූල් බීම් හොයාගෙන යන ගමනේ අපි අදටම සිනා සුන්දර කතරගම පුරේ මද දවස අපි ජනි තවරණය කරන්නේ.
0: අතරමං වෙන්නේ නැතුව ඉන්න ඕනි එහෙනම්.
1: අනිවාර්යෙන් කතරගම ගියට අතරමං වෙනවා නේ. ඔයා කිව්වාගේ ඉතින් මේ දවස්වල පොඩ්ඩක් මේ පැතර ජනි ඇත්තම රස්නේ
0: වැඩි.
1: කොහොම වුණත් මේ අපි යනතොටදී යහු වෙනවා අපිට ඉතින් හැමදාමත් වගේම නේද? FM 95.4 කවදත් අලුත් කාගේ තෙත් තහන අපි අද මේ රාශිය හිතුවුන් පිරිසක් අපට හමු වුණා. දැන් ඉන්නේ එහෙම තැනක ජනි තීටි. මොකද සන්නාමය අරගෙන රටවට යන ගමනේ දිනන අද දවස සුන්දර කතරගමට එකතු වෙන වෙලාවේ අපි ගොඩනම මේ පැත්තෙන් කතරගම පුරේ විලංගකට අපි විලංග මහත්මිය කීඩි අරින් අපි ගොඩ වෙලා ඉල්ලනකොට අපට දුන්න කූල් බීම
0: මම මතක් කරගෙන යන මහත්මියව
1: අනිවාර්යෙන් ජනිත් වහගෙන ඉන්නේ. හැබැයි ජනිත් කියන ලස්සන සින්දු කුත් ඉල්ලලා තින්නේ. ඉතින් අවස්ථාව දින ජනිතෝනේ ඉපදින් සින්දුවක් ලබා දෙන්න. එයාට මේ වගේම ඔන්න අපි මතක් කරනවා අපි කොකා කෝලාත් එක්ක මේ වැඩේ ගා යන්නේ.
0: අනිවාර්යෙන්
1: එතකොට දැන් පුරා දවස් ගණනාවක් ජනිත් අපි මේ වැඩ කටයුතු කරගෙන ලංකාව පුරාම යනවා. අද දවස සුන්දර කතරගමට එකතු වෙන වෙලාවේ ඔන්න ආදරණීය කතරගමපුර රේ වෙලද මහත්පුරන්ට වගේම මහත්මීන්ට අවස්ථාව තියෙනවා වටිනා කියන මුදල් සෑයක් දිනා ගන්න. ජනිතර අපි හැමදාම කියනවාගේ අපි කවදාවත් බර වැඩ දෙන්නේ නැහැ නේ.
0: අපි
1: දේවල් දෙන්නේ. ඉතින් අපි නෙට් කොකාකෝලා ටීම් එක ඇවිල්ලා ඉන්න කතරගම පුරවරේට ඊළඟට ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්න
0: පුළුවන්.
1: අපි ඇවිල්ලා ටීම් එක ඇවිල්ලා ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉතින් ඉල්ලන වෙලාවට ඔයා දෙන්නේ කොකාකෝලා සර්නාමයට දෙයි. කොකාකෝලා එකක් එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක්, ෆැන්ටා ඔරේන්ජ් එකක්, එහෙම නැත්නම් ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක් හරි අපි ජනිත්ගේ පොඩි ජනිත්ගේ ආතම පාරට ගියා. ෝටේලෝ එකක් හරි ඔන්න දුන්න ජනිත් වටිනා කියන සෑගක් එවලීම ලබා දෙන්නට කතරගමපුර රියදට වෙළඳ මහත්තුරන්ට වගේම මහත්මියට ලබා දෙන්නට ඔන්න අපි මේ පැත්තෙන් සූදානම්. ඉතින් අපි අහගෙන ඉන්න හැමෝටමත් අවස්ථාව දෙනවා මීළඟට ගොඩ වෙන්නේ වගේ වෙළඳ වලට වෙන්න පුළුවන්. අපි ජනතර නිතරම කියනවා නිකන්
0: යන්නේ අර සරමක් ඇඳගෙන පොඩි බැනියමක් ගහගෙනනේ එහෙමනේ යන්නේ.
1: අනිවාර්යයෙන්ම ඉතින් යනකොට අපි යන්නේ සලාගෙන ගිහින් ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉතින් ඉල්ලනාට කොකා කොලක් සම්මාමයට දෙන නිෂ්පාදනයක් ඔබ ලබා දෙනවා නම් වටිනා කියන සෑයකක් එවලීම දිනා ගන්න සෑයකව තිනවා. ඉතින් මේ වගේම අර ජනිත් ඉතින් හැමදාම දිනා උත් එකට එක් වෙන්න බැරුණා.
0: මේ
1: වාර වැඩි ඉවරලා ආවට මම හරි ජනිත් එක්ක යන ජනිත් පරිවාරින් දිනා උත් එකට
0: ගිහිල්ලා මම වැඩිපුර ආසිතින් දැන් නම් ෆැන්ටා ඔරේන්ජ් එකකට වගේ පොඩ්ඩක් හැරින්න මට හිතෙනවා. පෝටිලෝ හැමදාම ඔයා පෝටිලෝ කියලා මට විහිළු කරනවානේ.
1: ඔන්න ජනිත් අවස්ථාව සාදුවෞතේදී අදරණීය කතරගම්පුර රෝ අදරණීය වෙළඳ මහත්මුන්ට වගේ මහත්මීන්ට මේ වටිනා කියන අවස්ථාව මගෙන් හැරගන්න වටිනා කියන මුදල් සෑය ගිනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි අද දවස නම් ආදරණීය කතරගම්පුර වරාවරණය කරන්න හැමදාමත් වගේ කවදත් අලුත් කාගේත් නෙත් ඔන්න අහගෙන ඉන්න උනාට වැඩිදුර විස්තර එකතු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ජනිත් බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි දර්ශන. විස්තර ගැන මේ පැත්තට ආවට දර්ශන ගැන මේ විදිහට මතක් කරගෙන ටග්ගාල සින්දුවකට කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං කිව්වනේ අර WhatsApp එකට තමයි අද අවස්ථාව දෙන්නේ කියලා. තාක්ෂණික ගැටලුවක් මතුවලා තියෙන්නේ කියලා. WhatsApp එකේ ඉන්නවා කට්ටිය. කොහෙටද යන්නේ මුලින්ම? හායි ජනියයි, ඔයා එනකම් බලන් හිටියේ අපි සින්දුවකට එකතු කරගන්න අපිවත් කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. රුවන්වැල්ලේ ඉඳන් පූජා බණ්ඩාර. රුවන්වැල්ලේ පූජා බණ්ඩාර ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන අම්මෝ මේ අපේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එක ඉන්න රංගන ගයා ගෙදර අච්චාරු හදලා මට ෆොටෝ එවලා. රංගන ෆොටෝ විතරක් එවලා මදි. ඔය අර කප් වලනේ දාලා තින්නේ. කප් දෙකක් තුනක් ඉතින් මේ පැත්තට ආවොතින් තමයි අපිත් සතුටු වෙන්නේ. රංගනව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මං තනියෙන් ඉන්න ගමන් ඔයාව අහගෙන ඉන්නවා කියලා අපිට බණ්ඩාරවෙල සාගරී මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ ජපානයේ ඉන්න ගාමිණී අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුවා නිශාන්තවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ අරුණ සංජීවණ ඉන්නවා වයිෆ්, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි අම්මා. ලංකාවේ ගොඩලියද ගමේ යාළුවා හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියන හන්දා මේ සින්දුවට කට්ටියම එකතු කරගන්නවා. එහෙනම් ඉතින් WhatsApp කරන්න 0711 95 95 95 න් අර තාක්ෂණික දෝෂය දැන් නිරාකරණය කරගෙන තියෙන්නේ. කෝල් කරන්න 0112 55 33 63 යන්න අපේ Facebook fan page එකට. මම post එකක් දාලා තිනවා. ඒකටත් comment එකක් දාන්න.

සඳලිය කාදරයට නටනට ඉන්නාතරේ දැනගන්න උනෝතින් එහෙම මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා ඔයාලට කැන්සර් එකක් ඊට පස්සේ බකුගඩුවල මොකක් හරි ලෙඩක් ඊට පස්සේ තව මොනවද තියෙන්නේ ස්නායුවල රෝග ධනිස්වල අමාරු සඳලියක නටන්න තියා ඇවිදින්නවත් වෙන්නේ නැහැ ධනිස්වල අමාරු තිබුණොත් එහෙම නම් පුතෝ හොඳේ ඔය ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා සෙවණගල ඉන්න කමල් බන්දුල වීරප්පිනො වෙදමහත්යගා සෙවනගල කිරීබන්නාර බෝගහාන්දිය තමයි ආයුම ආයුර්වේද වෙදමෙදුර තියෙන්නේ. එතන තමයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්යයි. නිට්ටාවටම සුව කරගන්න ඔයාලට තියෙන රෝගාබාධ හම්බ වෙන්න කමල් බන්දුල වීරපිරම වෙදමහත්ය. 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාලට පුළුවන් කමල් බන්දුල වීරපිරම වෙදමහත්යගේ. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනි දැන් ඔබ ගැන ඔබේ ඇස් ගැන ඔබටත් වඩා හිතන විෂන්කයා ඔයා වෙනුවෙන්ම සංවිධානය කරලා තියෙනවා නොමිලේම අක්ෂිසායනයක් මේ සතියේ වීකෙන්ඩ් එකට. දැන් මේ දින කිහිපය පුරාම මේ සති කිහිපය පුරාම විෂන්කයා ආයතනය ඔයා වෙනුවෙන් ලංකාවේ එක එක ස්ථානවල නොමිලේම අක්ෂිසායන මාලාවක් ක්‍රියාත්මක කරානේ. දැන් අද නෙවෙයි මේ මාසේ මේ ඉරිදට මේ ලබන ඉරිදට ඒ වගේ තවත් වැඩක් පැවැත්වෙනවා. හොරණ නගරයේදී තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හොරණ කිව්වට පස්සේ විෂන්කයා ශාඛා කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් විෂන්කයා ශාඛාව හොරණ තියෙනවා. ඒ කියන්නේ අංක 157-2 රත්නපුර පාර හොරණ. අංක 157-2 රත්නපුර පාර හොරණ කියන ලිපිණයේ තියෙන විෂන්කයා ශාඛාවෙදි තමයි මේ නොමිලේම පැවැත්වෙන සායනය පැවැත්වෙන්නේ. හරියටම කිව්වොත් NSB බැංකුව ඉස්සරහා තමයි තියෙන්නේ. මූලික අක්ෂි පරීක්ෂාවන් ටික කරගන්න, අක්ෂි පීඩන පරීක්ෂාව කරගන්න, ශ්‍රවණ පරීක්ෂාවන් කරගන්න වගේම ඇසේ සුද හඳුනා ගන්නත් නොමිලේම ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. මේ ඉරිදට විෂන්කයා ශාඛාවට ගියොතින් හොරණ තියෙන. ඒ විතරකුත් නෙවෙයි අපේ පුංචි දුවල පුතාලා වෙනුවෙනුත් සුවිශේෂී අක්ෂිසායන මාලාවක් අක්ෂි පරීක්ෂණ මාලාවක් සිද්ධ කරන්න මේ දවසේදී සූදානමින් ඉන්නවා හොරණ විෂන්කයා ශාඛාවේ කට්ටිය. ඉතින් එදාට එන අපේ පොඩිත්තන් වෙනුවෙන් මේ නොමිලේම පැවැත්වෙන අක්ෂිසායනයන්ට අමතරව ඒගොල්ලන්ට විනෝද වෙන්න VR boxers ඊට පස්සේ bouncers face painting මේ වගේ විනෝද ක්‍රීඩා රාශියකුත් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. වෙලාව වෙන් කරගන්න මේ ඉරිදට පවුලේ හැමෝමත් එක්ක ගිහිල්ලා හැමෝගෙම අක්ෂි පරීක්ෂා කරගන්න. විෂන්කයා හොරණ ශාඛාවට යන්න. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉස්සරහා තියෙන විෂන්කයා ශාඛාවේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ.

0: FM 94.8 Net FM දිවයිනපුර වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
3: වේලාව 11:00 විනාඩි 22යි අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ
1: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4394 කතා කරන්න
4: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanya, Meltol, Paracetamol Visheshaki.
5: හැමෝම පැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
6: මල්ලි ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
5: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
6: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ
4: සර් රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
7: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
10: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
11: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
12: අක්මාවෙ තෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
13: Wake up.
14: Subtitle hormones. Alpha Studio.
15: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
14: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
15: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
16: Good morning.
14: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112-559-669
3: වේලාව 11:00 විනාඩි 25යි
1: මේ හස්බන්
18: මොකද වයිෆ්
1: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හමුරතින් ඔයා මාව මැරි කරනවා දාපව්
18: නැතුව
1: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද
19: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලඟුල්ලන් පොගුම්
20: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ගෙදරදී කෑම බීම හදන එක ටිකක් අමාරු වැඩක්නේ. සමහර වෙලාවට හස්බන්ඩ්ගේ උදව් හම්බ වෙන්නේ නැහැ. වයිෆ් තමා තනියම ගෙදර කෑම ටික හදන වැඩේ කරන්නේ. ඔය කෑම හදන අතරේ ඉන්දියාප්ප වගේ කෑමක් හදන්න පොඩි වෙනසක් කරන්න ගියොත් එහෙම වැඩ වැඩිකමත් එක්ක ඉන්දියාප්ප හදනවා වගේ දෙයක් වැඩේ අතහැරලා දාන්න තමයි වයිෆ්ලා ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ. කො කඩෙන් ගෙනල්ලා කනවා. හැබැයි ඉතින් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වාට ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක ගෙදරදී ඉන්දියාප හදනවා කියන වැඩෙත් සෑහෙන ලේසි වෙලා තියෙනවා. ශ්‍රීලන් ඉන්දියාපිට මිශ්‍රණයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික අරගන්නේ අපේම ගොවියෝ හදන අපේම ගොයමෙන් පැහෙන අපේම වීවලින්. සුදු කැකුළු සහල් වලින් වගේම රතු කැකුළු සහල් වලින් එනහඳ රතු පාටින් සුදු පාටින් පාට දෙකෙන්ම ඔයාට අවශ්‍ය නම් ශ්‍රීලන් ඉන්දියාපිට මිශ්‍රණයත් එක්ක ඉන්දියාප හදන්න පුළුවන්. ඒ වගේම විශේෂම කාරණේ වෙන්නේ අර මිරිකන කොට අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇලෙන්නේ කැඩෙන්නේ බෙරි වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම හොඳට ඉන්දියාප ටික හදාගන්න ශ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක පුළුවන්. මොකද කියන්නේ රෑට ඉන්දියාප හදාගෙන කමුද? හස්බන්ඩ් උනත් සතුටු වෙයි. ගෙදරට වැඩ ඇරිලා එන වෙලාවට වයිෆ් හොඳ ඉන්දියාප ටිකක් හදලා තිබ්බට පස්සේ රෑට කන්න. හරි, අතරේ වාට මතක් කරන්න ඕනේ NSB බැංකුවේ ඩිජිටල් ඩ්‍රයිව් 3 වෙනි අදියර අද දවසේදීත් ඔයා වෙනුවෙන් ක්‍රියාත්මකයි කියන කාරණේ. NSB ඩිජිටල් ඩ්‍රයිව් ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නේ ඔයාගේම පහසුව වෙනුවෙන්. දැන් අපි ගොඩාක් වෙලාවට ඩිජිටල් බැංකු කරණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. කඩේකට ගියාම වුණත් අපි ගොඩාක් වෙලාවට දැන් කාඩ් එකෙන් හරි QR එකෙන් හරි තමයි පේමන්ට් කරන්නේ. QR payment කියන්නේ සෑහෙන ලේසි දෙයක් නේ. ඔය කඩවල් වල payment කරන්න ගියාට පස්සේ හැබැයි අපේ මුදලාලි මහත්වරු මුදලාලි නෝනාවරු ඒ ගැන හරියට දන්නේ. ඒ හින්දාම තමයි ඒ ගැන දැනුවත් කරන්නත් බලාගෙන NSB කණ්ඩායම NSB digital drive අරගෙන ඔයාගේ පැත්තට එන්නේ. අද දවසේදී දන්කොටුව පොදු වෙළඳපොළේ රතනැවුලුම්පොළ රතනැවුතුම්පොළ ගාවට තමයි NSB කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ටෑග් දිනා ගන්න අවස්ථාව තියෙනවා. app එක download කරගන්න, app එකෙන් ගනුදෙනු කරන්න කොහොමද, ආරක්ෂාකාරීව ගනුදෙනු කරන්න කොහොමද, මේ හැමදේම කියා දෙන්න බලාගෙන තමයි NSB කණ්ඩායම ඔයාගේ ගමට ඉන්නේ, ඔයාගේ ප්‍රදේශයට ඉන්නේ. අද දවසේදී දන්කොටුවේ පැත්තේ ඉන්නවා වගේම තමයි හෙට දවසේදී පන්නල බස් ස්ටෑන්ඩ් එක ගාවට තමයි සෙට් එක එන්නේ. ඒකෙන් මතක් කරන අතරේ කටි එකතු කරගන්න හදන්නේ WhatsApp එක පැත්තට යන්නේ. මාකොල ගල්පොත්ත හන්දියේ ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීර අයියා මැසේජ් එකක් දාලා තිනවා. සුපුරු විදිහටම යාගේ තින් ඉස්කෝලේ යාළුවට එක තමයි එකතු කරගන්න කියන්නේ. සපුගස්කන්ද මහවිදුහලේ 1981 අවුරුද්දේ ඉගෙන ගත්ත බැජ් එකේ යාළුව කට්ටිය තමයි එකතු කරගන්න කියන්නේ. තාමත් තරුණ ඇතිනේ කට්ටිය. මඩත් සින්දුව කෝණි ජනියෝ කියලා නිපුණි අපිට මැසේජ් එකක් දාලා තිනවා. රෝසමල් ටිකක ඉමෝජිස් ටිකකුත් එවලා තිනවා මට වෙන්නේ නැතිනේ. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. පූර්ණිමා ඔයාවත් එකතු කරගන්න. ජනි අපිත් ඔයාව අහගෙන ඉන්නේ. හොරණ ඉඳන් නිලෝ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා නලීන් දුව සනුල්ය ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. අර මං ඇහුවානේ ගම කියලා අගට තියෙන ලංකාවේ ගම් නගර මොනවද කියලා. මීරිගම, බණ්ඩාරගම, අටළුගම, මාවතගම, අම්මෝ මෙන්න හතරක්ම කියලා. සුබ දවසක් ජනි. අදත් අපිට ලස්සන සින්දු ගොඩක් තියෙනවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චාන්දනී තමයි අපිට මැසේජ් එක දාන්නේ. චන්දන ස්ට්‍රෝස් එකේ ඉඳන් අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනිමල්ලි ගුඩ් මෝර්නින්. අපේ මැසේජස් පේන්නේ නැද්ද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කඩව තින්න ලක්මාලි තමයි අපිට මැසේජ් එක දාන්නේ. අද නම් ආර්තමාර්ථකාමී වෙලා තනියම එකතු කරගන්න කියලා නැහැ. එයාගේ යාළුව කට්ටිය එකතු කරගන්න කියලා. කුමාර් මිස්, දුල්මි, දිනිඳු, ගයන් එක්ක ඔෆිස් එකේ වැඩ කරන සියලුම දෙනාව මේ සින්දුවට මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්.

0: මේ දවස්වල ලංකාව වටේම ඉන්න වෙළඳ මහත්වරු වෙළඳ මහත්මීන් නෙට් FM අපේ කණ්ඩායම එනකම් මග බලාගෙන ඉන්න. මොකද අපේ කට්ටිය වෙස් වලාගෙන එක එක පැතිවලට වෙලා එක එක දේවල් ඉල්ලන. දැන් කතරගම පැත්තේ කොකාකෝලා ටීම් එකත් එක්ක අපේ දර්ශන ඉන්නකොට මේ වෙලාවේ පිළියන්දල පැත්තට ගිහිල්ලා ඉන්නවා අපේ ඉෂාන් නැතුළු කණ්ඩායම. ඉෂාන්ලා ගිහිල්ලා ඉල්ලන්නේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා. ඉතින් විසඳුම හොත හොයාගත්ත දිශාන්
1: අනිවාර්යයෙන්ම මා ජනිත් කාලිකට පස්සෙ වෙන මතක් කළා වගේ මත්ද දවසේ ඉන්න පිළියන්දල දීව ෆෙස් එක අලුත් සුන්දර වැඩ කටයුත්තක් ආරම්භ කළා තියෙනවා. අපි ජනිත් මතක් කළා වගේම ඕන දීව ෆෙස් එක එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියන්නේ නිකන් නෙවෙයි මේක තියෙනවා ජනිත් ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය තියෙනවා. ඒ නිසා ඔන්න පැල්ලම් ඉවත් කිරීමේ අලුත්ම සාක්ෂණයක් දීව ෆෙස් වලට අන්තර්ගත වෙලා තියෙන විතරක් නෙවෙයි ඇඳුම් වලට අලුත් දීප්තියක් නැවුම් බවක් එකතු කරනවා. මේ අලුත්ම සාක්ෂණය නිසා ඒ විතරක් නෙවෙයි සුගන්ධ දිගු කාලීනව පවත්වන්න ඔන්න අලුත්ම තාක්ෂණයත් අපි මේ කතා කරන දීව ෆෙස් ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයත් එක්ක ඔන්න මේ අලුත්ම දීව ෆෙස්
0: ඒක තමයි ඔයා මේ ඔෆිස් එකට සුගන්ධ ගග හෙන්නේ මේ ටික.
1: ඔව් ඔව් අන්න ඒක තමයි මමත් දැනගෙන තියවදන්නේ දීව ෆෙස් වල තමයි මේක තියෙනවා. මේ දැන් අපි සුගන්ධ වර්ග පහක් තියෙනවා. රෝස සුවඳ තියෙනවා, ලැවෙන්ඩර් සුවඳ තියෙනවා, ගාර්නියා සුවඳ තියෙනවා, විතර නෙමෙයි සමන් පිච්ච වගේම සේපාලිකා සුවඳක් තියෙනවා. ඉතින් මෙන්න මේ සුවඳ වර්ග කැටිවනෝ ද්‍රීව ෆ්‍රෙෂ් එක අපි යනවා පිළියන්දල වල තියෙන වෙළඳ සැල් වලට අපි ගිහිල්ලා ඉල්ලනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුමක් අපේ මුදලාරි මහත්තයගෙන් එතුමා අපිට දෙන්නේ. ද්‍රීව ෆ්‍රෙෂ් ඕනම නිෂ්පාදනයක් නම් ඔන්න වටිනා මුදල් තෑග්ගක් දෙන්න අපි අද දවසේ පුරාම සූදානම්ින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මතක් කරන්න ඕනේ මේක ලොකු ආර්ථිකයේ වාසියකුත් එකතු කරනවා. දැන් ඉතින් ග්‍රෑම් 50 මිලිටම ග්‍රෑම් 60 ඒ කියන්නේ රුපියල් 25කට ග්‍රෑම් 60ක්ම අපේ පාරිභෝගිකයන්ටත් ලබා දෙනවා. ඒකත් ලොකු ආර්ථිකයට ලොකු ශක්තියක් ලොකු වාසියක් මේ දිනවල ලැබෙනවා. ඉතින් අපි අද හවස 3 ඉඳලා 6 වෙනකන් පිළියන්දල බස් නැවතුම්පල ප්‍රධාන සීමාව ඉඳලා මේ වටිනාකම ප්‍රායෝගිකව අත්හදා බලන්න අපේ පාරිභෝගිකයන්ට දෙන්න සූදානම් මේ අපූර්ව ඩීව පෙස් ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයේ අලුත් උණු ඔන්න මේ වටිනාකම බෙදා හදා ගන්න පුළුවන්. අතහිත පෙරෙන තෑගි භෝග වගේම ඔන්න වාසනා චක්‍ර තියෙනවා, තවත් වටිනා කියන තෑගි තියෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා අවදත් අලුත් සාගෙත් නැත් අපේ ජනිත් එක දේදනුවව තහගෙන හැමෝටම එකතු වෙන්න අමතක කරන්න එපා. අද හවස 3 ඉඳලා ඔන්න 6 වෙනකම් පිළියන්දල බස් නැවතුම්පල සීමාවට හෙට දවසේ ජනිත් අපි එනවා මහරජම නගරයට මේ වටිනාකම බෙදා හදා දෙන්න. ඔන්න අපි මහරජම නගරය වටින වෙලන්තල හිතවුතුන්ටත් කියනවා අපේ කණ්ඩායම ඇවිල්ලා ඉල්ලනවා ඔන්න එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා මුදලාරි මහත්තය අපිට දෙන්නේ. දීව ප්‍රෙස් ඕනම නිෂ්පාදනයක් නම් අතහිත පෙරෙන්න තෑගි බොග හිමි කරගන්න පුළුවන්. මේ බොහොම ස්තුතියි ජනිත් කාර්ය බෞල මොහොතේ මාව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැතරාවට. ඉෂාන් මේ විදිහට සම්බන්ධ කරගෙන ඉෂාන්ට ටටා බයි කියනකොට මේ පැත්තෙන් මට හයි බයි කියන කට්ටිය එකතු කරගන්න ඕනේ. WhatsApp එකේ messages ගොඩාක් තියෙනවා. හයි ජනි සද්දටම අහගෙන ඉන්නේ දේදුරු මාවත. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට message එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා වත්තේගම මඩවල තියෙන ප්‍රියන්ත සැලුන් එකේ අපේ ප්‍රියන්ත අයියා. ඇල්කඩුවේ ඉන්නවා දුව ගිම්හානි සෙව්වන්දි, වයිෆ් මල්ලිකා, ඒ වගේම තමයි මාව. නාවත් එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. ජපාන ඉඳන් අපේ නිශාන්ත අයියා message එකක් දාලා තියෙනවා. එයා කියනවා ඉතින් එයාගේ යාළුවා ගාමිණීවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා දෙන්න. ඉතින් දෙපැත්ත ඉඳන් messages දානවා. මං එකතු කරගන්නවා. හයි, ඔයාලා ලස්සනට වැඩසටහන කරනවා අහන් ඉන්නත් ආසයි. බුත්තල කුඩා ඔය විජයපාරේ සනත් පෙරේර තමයි අපිට message එක දාන්නේ. වයිෆ් කාන්ති, චුටිදුව කෞෂී, පුතා සුපුන්, ලොකුදුව කාවෙන්දි, දුවගේ ලොකුදුව චිතුලි, ඒ වගේම තමයි චුටිදුව සේජල්, නිශාන්ත පුතා ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmakata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 11 විනාඩි 43යි.
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
3: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
4: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777 406 4394 කතා කරන්න.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
6: කෝකාකෝලා රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කෝකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා ක්‍රීම් සෝඩා, නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 17 කතරගම, ජුනි 19 පාදනිය.
7: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87, කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
8: හොඳම මිලට ක්වොලිටි 100% 300% වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp අතුරු ඇප් 9කට non stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1000ක්
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකො.
9: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක්. අවුරුදු 10ක් විතර මම දුක් විඳලා හැම තැනින්ම බේත් ගත්තයි. සනීප වුණා. ડોක්ටර් ගෙන ආරංචි වෙන පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේට වාස්තා වෙලා තිබුණේ ડોක්ටර්ලා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
7: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වෙලාව දැන් 11:47.
8: මේ වයිෆ්.
9: මොකද හස්බන්ඩ්?
8: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා.
9: අයියේ
8: රිස්ක් එක වැඩිනේ.
9: ඒ කිව්වේ?
8: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
9: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයිදලයි තියෙන මොකට කියලාද?

0: මාවත
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636.
3: දැන් මේ උදා වෙලා තියෙන පොසොන් මාසෙනේ. පොසොන් පොහොයත් ළඟ ළඟම එනවා. පොසොන් කිව්ව ගමන් NetFM අහන හැමෝටම මතක් වෙන්නේ NetFM නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය. මේ පාර NetFM අපි නේත්‍රාභී වන්දනා අරගෙන යන්නේ බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල ටවුන් එකේම තියෙන පන්සලක් තමයි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියලා කියන්නේ. ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මූලික කරගනිමින් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය විශේෂයෙන්ම ඒ වගේම තමයි නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය මේ වර පැවැත්වෙන්නේ. ඒකනත් මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි ඔබට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරයත් එකතු වෙනවා වගේම නේත්‍රාලෝක පොසොන් උදානයේදී පොසොන් තොරණ දන්සැල් පහන් කූඩු එකත් එකතු වෙන්න දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන තේපැන් දන්සල ජුනි මාසේ 28-29 දවස් දෙක පුරාම බණ්ඩාරවෙල පුෂ්පාරාම පූජා භූමියේදී පවත්වන්නත් සියලුම කටයුතු සූදානම් කරලා තිනවා. සංවිධානය කරන්නේ NetFM එක කසාගල ප්ලාන්ටේෂන්. ඉතින් මේ පොසොන් පොහොයට අපි හැමෝම එකතු වෙලා බණ්ඩාරවෙලට ගිහිල්ලා පිළිවෙතින් පෙළ ගැසීම කියලා තමයි ඔයාලට මතක් කරන්න තියෙන්නේ. ඒ ගැනත් මතක් කරන ගමන් ඊළඟ පැයට යන්න තමයි හදන්නේ. ඊළඟ පැයට යන අතරේ කියන්න ඕනේ 0112 555 33 63 ට කෝල් කරන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ට. Facebook fan page එකේ post එක දාලා තියෙනවා. ඒ පැත්තට comment එකක් දාන්න. තාම නම් කියුනේ නැත්තම් ඉවසීමෙන් බලන් ඉන්න. දවල් එකට කලින් හැමෝගෙම නම් අනිවාර්යයෙන්ම කියනවා.

අනේ ජනියයි ඔයා මගේ නම තාම කිව්වේ නැහනේ ගොඩක් වෙලා මෙසේජ් එක දාලා. එහෙම කියලා කියන්නේ පැල්මඩුලි ඉඳන් අපි වහගෙන ඉන්න ලක්ෂි. එයා ගොඩක් ආදරය කරන චරිත් අයියායි මහේෂ් අයියායි එකතු කරගන්න කියනවා. මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Akunu lake nama hubavana ratapuram rasa genayana Aule sayama rasa karakana Mather freela noodles, taste ke trust ke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
6: පෑහෙනවා කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
7: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොමද වෙරිලා?
7: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
6: නුවන් මේ කහදලා බලන්නකො. මං හදන්නා විජය කීරිමාළු කරි.
4: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
8: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
9: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය.

0: පැකේජ් සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ තීමනා විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
1: සුබ දහවලක්, වෙලාව දවල් 12යි.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න, ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 17 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල ගෝටාගේ පෙත්සම අභියාචනාධිකරණයේ හමුවේ කැඳවයි. යෝෂිත අල්ලස් කොමිසමට රජයේ තීරණයකින් වාහන මිල යළි වැඩිවන බවට ආනයනකරුවන්ගෙන් අනාවරණයක්. මෙසීගේ ගෝල ත්‍රිත්වයෙන් ආජන්ටිනාව ජයග්‍රාහීව ලෝක පාපන්දු සටන අරඹයි.
0: Net News. The truth people trust.
7: ශ්‍රීලංකාවේ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව බවට පත්ව සිටින රුමේෂ් තරංග තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. ඒ අතර වත්මන් ලෝකශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනෝල් මෙස්සි අද තවත් වාර්තා කිහිපයක් තමන් නමින් ලියා ගැනීමට සමත් වුණා. ක්‍රීඩාපිටිය එලෙස උණුසුම් වෙති. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ගුණකල පෙත්සමත් අද අභියාචනාධිකරණයේ හමුවේ විභාගයට ගැනුණා. අද පළමු සත්‍ය අනාවරණය ඒ පිළිබඳවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසලා හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්තු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්තු මහතා සඳහන් කළේ පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි. පෙත්සම්කාර ගෝටාබේ රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිසේවාදායකයා තරංගොඩ ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළා. කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි. වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වලිය පැවසුවා. ඉන් අනතුරුව මෙම සලකා බැලීම අද 10:00 දක්වා කල් තිබීමට අධිකරණය නියම කළා. ප්‍රකාශයක් ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්

0: සභාව හමුවට පැමිණියා. ඒ මහතා මේ වන විටත් රැඳී සිටින බවයි නිත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකමැටියමේට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම් දීමකට අනුව ඔහු එම කොමිසම වෙත පැමිණ තිබවයි වැඩිදුරටත් වාර්තා වුණේ. භාවිත කළ වාහන සඳහා රේගු වටිනාකම තීරණය කිරීමේදී මෙතෙක් ලබා දුන් 15%ක වටිනාකම් අඩු කිරීමේ සහනය ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයේ හේතුවෙන් ආනයනික භාවිත කළ වාහනවල මිල ගණන් ඉදිරියේදී සීග්‍රයෙන් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමේ උපසභාපති සහ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා.
1: අපි ගත්තොත් මේ 2016 ජූනි 14 වෙනිදා 1971 ඇලයිරක් 10 කියන ගැසට් එක මගින් ලංකාවට ආනයනය කරන වාහනයක් වැලියු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒකේ විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ලංකාවට ගේනවා නම්, ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක් වාහනයක් ලංකාවට ගේනවා නම් ඒකේ වැලියු එක ගන්න ඕනේ ඒජන්ට් විසින් ඩික්ලෙයාර් කරන ඒ ඉන්වොයිස් එකේ වැලියු එක. මොටර් කැපැසිටි එක වුණත් ඒ ඩික්ලෙයාර් කරලා තියෙන කැපැසිටි එක. ඊට අමතරව අපි වගේ යූස් කා එකක් ලංකාවට ඉම්පෝට් කරොත් ඒකේ තියෙනවා ඒ මැනුෆැක්චරර්ගේ, අපි හිතමු ජපානෙන් වාහනයක් ලංකාවට ගේනවා නම් ඒ මැනුෆැක්චරර්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ තියෙන රීටේල් ප්‍රයිස් එකෙන් 15%ක ඩිස්කවුන්ට් එකක් ලබා දීලා තමයි කස්ටම් එකට ඒ තොග මිල කියන මිල ගන්න ඕනේ කියලා.
0: භාවිත කළ වාහන සඳහා රේගු වටිනාකම තීරණය කිරීමේදී මෙතෙක් ලබා දුන් 15%ක වටිනාකම් අඩු කිරීමේ තීරණය හේතුවෙන් මෙරට වාහන වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවත්, ඉහළ ඉල්ලුමක් පවතින වැගන්නාර් රථයක මිල පවා 104,000කින් පමණ ඉහළ යා හැකි බවත් අරෝෂ රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
1: දැන් අපි සරලව කියනවා නම් අපි හිතමු රුපියල් 100ක් ප්‍රයිස් කරලා තියෙන බිස්කට් එකක්. දැන් ගහලා තියෙන බිස්කට් එක ගහගෙන රුපියල් 100 මිල. නමුත් මේකේ තොග මිල රුපියල් 100 නෙමෙයි, සමහර තොග මිල රුපියල් 70 වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒකේ හරීම අර නිෂ්පාදිත අගය ගන්න තමයි මේ 15 දීලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ හරිනම් මේ මිල 15කුත් නෙමෙයි, මේක 25ක් 30ක් වෙන්න ඕනේ. මොකද අපේ ගන්නේ කිරීමට අනුව අපිට මේ දැන් ඔය රීටේල් ප්‍රයිස් එකට වැඩි අපිට ඊට ටිකක් ඊට වැඩි ඇත්තටම 25ක් 30ක් අඩුවට තමයි අපි වාහනේ ගන්නේ. නමුත් අපි ටැක්ස් කෙවද්දී අපිට හැම වෙලේ ඩිස්කවුන්ට් එක 15යි. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මෙතන රෙවෙනු ලොස් එකක් නෙමෙයි, මේක ආණ්ඩුවට ලොකු වාසියක් තියෙනවා. මොකද අපි අඩුවට ගන්න වාහනේටත් අපි ලොකු ඩියුටියක් ගෙවනවා. ඇත්තටම මේකට ඒ වැලියු එකට වඩා වැඩි ඩියුටියක් ගෙවනවා. ඉතින් අපි හිතමු දැන් මේ විදිහට මේ 15 ඩිස්කවුන්ට් එක අයින් කළොත් ඒක ඇත්තටම ලොකුවට බලපාන්නේ මේ පාරිභෝගිකයන. මොකද හේතුව Honda Vessel වගේ වාහනයකුත් මේ 15 අයින් කරොත් 120 කින් විතර වැඩි වෙන්න පුළුවන්. Wagoner එකක් 107,000කින් වගේ වැඩි වෙන්න පුළුවන්. Yaris එකක් වගේ 110,000කින් වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයෙන් ඒ වගේ මතිකරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ මේකින සලකා බලලා අපිට හරිනම් මේ 15 නෙමේ ඊටත් වැඩි ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.
2: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
0: ලෝක පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වත්මන් ලෝක ශූර අර්ජෙන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලන තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට අද සමත් වුණා. ඒ ඇල්ජීරියාවට එරෙහිව පැවති තරගයෙන් කැපී පෙනෙන ගෝල 3ට බිංදුවක ජයක් වාර්තා කරමින් අර්ජෙන්ටිනා කණ්ඩායම වාර්තා කළ ගෝල 3ම නායක ලියනල් මෙස්සි විසින් ලබාගත්තේ තම නම ඉදිරියේ තවත් වාර්තාවක් සනිටුහන් කරගනිමින්. මෙම තරගයේ ලියනල් මෙස්සි තම මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කළ 200 ජාත්‍යන්තර තරගයේ ලෙසද වාර්තා අතරට එක්ුණා. එහිදී මෙස්සි වාර්තා කළ ගෝල ත්‍රිත්වය ඔහු ලොකු කුසලාන තරගාවලියකදී වාර්තා කළ පළමු ගෝල ත්‍රිත්වය වනවා. මෙම දක්ෂතාවත් සමග 38 මෙස්සි ලොකු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කර ඇති ජර්මනියේ මිරස්ලෝව් ක්ලෝගිස්ගේ ගෝල 16 වාර්තාව සමකලා. කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේ පැවති මෙම උණුසුම් තරගයේ 17 මිනිත්තුවේදී තම පළමු ගෝලය වාර්තා කිරීමට මෙසි සමත් වුණා. ඒ ප්‍රංශ පාපන්දු පුරාවෘත්තයක් වන සිනඩින් සිදාන්ගේ පුත් ඇල්ජීරියානු ගෝල් රකින් අවන ලුකා සිදාන් පරාජය කරමින්. ඉන්පසුව තරගයේ 60 සහ 76 මිනිත්තුවලදී මෙසි තම දෙවැනි සහ තුන්වැනි ගෝලයන් වාර්තා කළා. ලොකු කුසලාන ඉතිහාසයේ තරගාවලි 6කට ක්‍රීඩා කළ ලෝ පළමු සහ එකම ක්‍රීඩකයා වන්නේද ලියනෝල් මෙසි. මේ අතර ලොකු කුසලාන පාපන්දු තරගාවලියේ සෙනගලේ සමග අද පැවැත්වෙන තරගයේ ගෝල 3ට 1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශය සමත් වුණා. තරගයේ පැවැත්වුණේ නිව් ජර්සිහිදී. ප්‍රංශ කණ්ඩායමේ නායක කිලියන් එම්බාපේ මෙම තරගයේදී වඩාත්ම කැපී පෙනෙනු ක්‍රීඩකයා වෙමින් ගෝල 2ක් වාර්තා කළා. මේ සමග කිලියන් එම්බාපේ පාපන්දු ඉතිහාසයේ ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාතරට එක්ුණා. මීට පෙර ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාව පිහිටුවා තිබුණේ ඔලිවිය චිරුඩ්. ඔහු ප්‍රංශය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරඟවලදී ගෝල 57ක් ලබා ගත්තා. අද තරඟයේදී ලබාගත් ගෝල දෙකත් සමග කිලියන් එම්බාපේ ලබාගෙන සිටින ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 58ක්. මේ අතර නෝවේ සහ ඉරාණි අතර අද පැවති තරඟයේ නෝවේ කණ්ඩායම ජයගත්තේ ගෝල 4ට 1ක් ලෙසයි. ශ්‍රී ලංකා හෙළ විසිකිරීමේ ශූර රොමේෂ් තරංග තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙනවා. ඒ චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රීවා ගෝල්ඩන් ස්පයික් මල්ල ක්‍රීඩා ශූරතාවලේ පිරිමි හෙල්ල විසිකිරීමේ සෞවේ ප්‍රථම ස්ථානයේ හිමි කර ගනිමින්. එහිදී රොමේෂ් තරංග දැක්වූ දක්ෂතාව මීටර් 86.57ක්. පසුගියදා නිමාවට පත් වූ රෝම ඩයිමන්ඩ් ලීග් මලර් ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද රොමේෂ් තරංග සමත් වුණා. එහිදී දක්වූ දක්ෂතාවය මෙම වසරේ ලොව හොඳම හෙළ විසිකිරීමේ දක්ෂතාවය ලෙසයි වාර්තා අතරට එක්ුණේ. එම දක්ෂතාව හේතුවෙන් ඔහු මේ වන විට හෙළ විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමවල තුන්වන ස්ථානයේ හිමි කරගෙන සිටිනවා. රොමේෂ් තරංග එළබෙන 19 වනදා දෝහාහිදී පැවැත්වීමට නියමිත දෝහා ඩයිමන්ඩ් ලීග් තරඟාවලියටද සහභාගී වීමට නියමිතයි. ඇමරිකානු අවහිරියෙන් ඉවත් කිරීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් රගත් නෞකා ප්‍රවාහණය ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ මාස දෙකකට ආසන්න කාලයක් පැවති අවහිරතා අවසන් කරමින් ඉරාන බොරතෙල් බැරල් මිලියනක් රගත් සෝනියා එක නැමැති තෙවුණු නෞකාවද ඇමරිකානු නාවික හමුදාවේ අවහිරතා සීමාවන් සාර්ථකව පසු කරගෙන ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කළා. මීට පෙරද ඉරාන බොරතෙල් බැරල් මිලියන 3.8ක් රගත් ඉරාන තෙල් නැව් දෙකක් මෙම ඇමරිකානු අවහිරතා සීමාවන් පසුකර යාත්‍රා කර තිබුණා. එමෙන්ම ස්ට්‍රීම් නැමැති තවත් නෞකාවක් මෙවන විට ඉරාන වරායන් පලා යාත්‍රා කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අල්ලසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ එම කොමිසම මගින් අතරංගුවට ගෙන තිබෙනවා. මෙන්න එම පුවත නැවතත්. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ එම කොමිසම මගින් අතරංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යූටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ඩොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7672.
7: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250.
9: ටටින් පිටින් හඬින් උඩින් වංගු දමාලා අටින් කටින් වටින් ගොඩින් පැනිය හලාලා සිලින් බිලින් බෙලෙක් හඬින් සද්ද දමාලා මගෙන් පෙමක් ලබන්න බෑ බොරුව දමාලා
10: ජනි එක දේ දුනු මාවත දේ දුනු

වෙලාව 12යි විනාඩි 19යි. අපි දේදුණු මාවතේ 3 වෙනි පැය, කියන්නේ අවසාන පැයට ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ කොළඹට නම් එච්චරටම මේ අවුව තිබුණත් පොඩි වැස්සක් ළඟ ළඟම එන බවක් තමයි පේන්න තියෙන්නේ. කෝල් කරන කට්ටිය, WhatsApp messages එවන කට්ටියත් ගොඩක් අපිට කියලා තිනවා ඒගොල්ලන්ගේ පැතිවලට වහිනවා කියලා. ඒ කියන්නේ මේ දවස්වල වහිනවා. හරි, සින්දු අහන්න යන්න හදන්නේ අපි මේ පැයත් එක දිගට සින්දු අහන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඕගොල්ලන්ව එකතු කරගන්න ඕනේ මේ පැත්තට කතා කරලා WhatsApp messages එවන නම් කියනකම් බලාගෙන ඉන්න කියලා මන් දන්නවා කට්ටිය. ඒ කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. අපේ ශාන්ත අයියා, ශාන්ත ටේලර්ස් එකේ කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන්නේ. එතන ඉඳන් අපේ ශාන්ත අයියා කතා කරා. කතා කරලා කිව්වේ යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මගෙන් දෙයකුත් ඉල්ලුවා. මට ලැබෙන්න තියෙන දෙයක් ඉල්ලුවා. බලමු ඒක දෙන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ මගුණ මෛත්‍රීපාල අයියා අපිට කතා කරා. මයනු ෆැමිලිය කිව්වමනේ දැන් ඉතින් රටම දන්නේ අපේ මෛත්‍රීපාල අයියව. මයනු ෆැමිලියේ මෛත්‍රීපාල අයියා කතා කරලා කිව්වා මංගලික අක්කා, ඊට පස්සේ මදු කදුව, මදුශංක, මදුරංග සෙට් එකම එකතු කරගන්න කියලා. ඊට ඉමදුවේ, මාවැල් ඉමදුවේ චාන්දනියක කතා කරා. පියතිලක ඉන්නවා හස්බන්ඩ්, එතකොට ඉසංකදුව, එයාගේ හස්බන්ඩ් මදුෂාන්, මදුමාල්, එයාගේ වයිෆ් හිරුණි, ඊට පස්සේ ඉෂාන්, එයා තනිකඩයි මං වගේ, ලක්ෂ්මන් අයියා, ඊට පස්සේ සියමලාණ්ඩු ඉන්නවා අක්කයි අයියයි. ඒ කට්ටිය සැලුන් එකේ සුදුමල්ලිවත් මතක් කරන්න කියලා කිව්වා. ඒ සැලුන් එක ටයිටැනික් සැලුන් නෙවෙයි. ටයිටැනික් සැලුන් කියන්නේ යටියන්තරට තියෙන්නේ. ටයිටැනික් සැලුන් එකේ ඉඳන් අපේ තුෂාර කතා කරා. සුන්දරම් බොස් ඉන්නවා, කමල් ඉන්නවා. දැන් ඉතින් වැඩේ තේරෙන්නේ වහින්නේ මොකද කියලා. සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. WhatsApp එකේ කට්ටිය එකතු කරගන්න හදන්නේ. ජනි අයියේ, මම දනු, මට ලස්සන සින්දුවක් දෙන්න. අම්මවයි, අප්පච්චිවයි, ලොකු අයියවයි, අභිලාෂ් අයියවයි එකතු කරගන්න කියලා තමයි රඹුක්කණ ඉඳන් අපේ දනු මට මෙසේජ් එක දාන්නේ. දනු ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කොහෙටද මේ යන්න හදන්නේ? මෙසේජස් ගොඩක් තියෙනවා, නමක් තමයි හොයාගන්න නැත්තේ. රයිට්, නයනාංජලි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කොහින්දන්ද කියලා නෑ, කොහොම හරි නයනාංජලි, ඔයව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්න, මට කියුට් කියලා. ජනී, ලස්සන සින්දුවක් දෙන්න. ටෙක්ලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ටෙක්ලා කියන දේවල් වලට මට ඉනා යනවා ඉතින්. හයි ජනි, කොහොමද ඉතින්? අපි නම් හොඳින්. මේ වෙලාවේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කෑගල් ඉඳන් හිමාලි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනි මල්ලි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පැල්මඩුල්ලේ ඉඳන් පෙනාශියා එකේ වැඩ කරන සෙට් එකත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එතන වැඩ කරන හැමෝමත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ පුස්සෙල්ලාවට යන්න හදන්නේ. පුස්සෙල්ලාවේ BF ජනපදයේ EG අනුරයියත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම්. මඩපාත ඉඳන් අපිට ලක්ෂ්මන් අයියා මෙසේජ් එකක් දානවා. තමරා, නිශානි, චේතනා, තේජ, අවෝර්, පුංචි පුතා භාග්‍ය, විෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිල ඉන්නවා KDA සමරසිංහ. මේ හැමෝම එකතු කරගන්න. පොලට ගම මේ අර මං අහපු ප්‍රශ්නට උත්තරේ. ගම කියලා අගට තියෙන ගම් සහ නගර මම මොනවද කියලා අහුවනේ. මෙන්න ගම් මෙවලා තියෙනවා. පොලට ගම, ජයවින්දා ගම, තැලි ගම, අටලු ගම, හෙම්මාත ගම, කණං ගම, තමුත්තේ ගම. අම්මෝ, මට දන්නේ ගොඩක් ගම් තියෙනවලු නේද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. යටියන්තොට මේ අපේ ටයිටැනික් සැලුන් එක ඉස්සරහා තියෙන මේ ත්‍රිවිල් පාක්කේ ලසා බෝයි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි හයි ජනි අයියේ, කොහොමෙයි ඔයාට? මං හොඳින් ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න, මල්මල් සාරිය සින්දුව දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ අපේ ෂෙසි. අද වෙලා මදිනේ, හෙට මං අනිවාර්යයෙන්ම ෂෙසි ඔයා වෙනුවෙන් සින්දුව අරගෙන එනවා. ඊට පස්සේ මං යන්න හදන්නේ යටියන්තරටම තමයි යන්න හදන්නේ. යටියන්තොට මහවිල සඳමාලි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා. ඔමාෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනෝෂා, හස්බන්ඩ් සුසන්ත, මේ කට්ටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි අප්සරා තංගල් ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. අප්සරාව එකතු කරගන්න ඕනි. ඊළඟට හයි ජනියෝ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, මේ පැත්තට එන්නකෝ, අපිවත් එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ඇන්ඩ් ගාර්මන්ට් එක ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. සාලිය, මංගලි, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, චතුර මේ සෙට් එකම ඉන්නවා ගොඩක් ආදරෙන්. කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. තව මෙසේජස් ගොඩක් තියෙනවා කියවන්න. මං කොහොම හරි අනිවාර්යෙන් දවල් එකට කලින් ওই නම් ටික ඔක්කොම කියනවා. ඒක හන්ද ඉවසීමෙන් බලාගෙන ඉන්න. තාමත් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95 95. Facebook post එකක් තියෙනවා, ඒකටත් comment එකක් දාන්න.

ගෙදර ඉන්න පුංචි පුතාලා පුංචි දුවලා ගොඩ කාසාවෙන් කෑම කන වෙලාවට කෑමට තියෙනවා නම් කැමති දෙයක් තමයි නූඩල්ස් කියලා කියන්නේ. හැබැයි ඉතින් නූඩල්ස් දෙනකොට ඔය එක එක ක්ෂණික නූඩල්ස් දෙනවට වඩා හොඳ එළවලු නූඩල්ස් එකක් හදලා දෙන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? හැබැයි ඉතින් එළවලු නූඩල්ස් එකක් හදන්න යනකොට ඔය නූඩල්ස් ටික අරගත්තට පස්සේ තියෙන ප්‍රශ්න තමයි නූඩල්ස් ටික බෙරි වෙලා යනවා. කිසිම පෝෂණ ගුණයක් නැහැ. ප්‍රශ්නයක් නිතින් ඒක. ඒ හින්දා තමයි වාට ෆ්‍රීලන් නිවසින් එන ෆ්‍රීලන් නූඩල්ස් ගැන මතක් කරන්න හදන්නේ. එළවලු කපනකොට එහෙමත් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ නේ. කැරට් ටික පොඩියට කපා ගන්න ඕනි, ලීක්ස් ටික පොඩියට කපා ගන්න ඕනි. හැබැයි ওই ප්‍රශ්න හැම දෙයකටම විසඳුමක් තමයි ෆ්‍රීලන් නූඩල්ස් කියලා කියන්නේ. අපේම රටේ හැදෙන නිෂ්පාදන වලින් අමුද්‍රව්‍ය වලින් තමයි ෆ්‍රීලන් නූඩල්ස් නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව විජලනය කරපු එළවලු පැකට් එකකුත් ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ වෙන හන්දා අමුතුවෙන් එළවලු කප කප වද වෙන්න කරදර වෙන්න දෙයක්වත් නැහැ. බොහොම ලේසියෙන් ඔයාට ඔයාගේ පුංචි පුතාට දුවට විතරක් නෙවෙයි ඉති හස්බන්ඩ්ට වයිෆ්ට කිසිම ප්‍රශ්නයක් නැතුව නූඩල්ස් එකක් හදලා දෙන්න පුළුවන්. අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසයේ දිනපු ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ අර ඒගොල්ලන්ටම ආවේනික රස තියෙන තුන පහ පැකට් එකකුත් තෙන හන්දා බොහොම රසවත්ව හදා ගන්න පුළුවන් ෆ්‍රීලන් නූඩල්ස් එක නූඩල්ස් එක. ඒ වගේම තමයි සෙවණගල කිරි ඉබ්බන්න අර බෝගහාන්දී තියෙන ආයුම ආයුර්වේද වෙදමැඳුර කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා හම්බ වෙන්න සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද විවෘත වෙදමෙඳුර විවෘතව තියෙනවා. කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. අර අපි නිතර ගණන් ගන්නේ නැති ගැස්ට්‍රයිටිස් වලට, ඊට පස්සේ ස්නායු රෝගවලට, කැන්සර්ස් වලට, වකුගඩු රෝගවලට, ඩයබටික් වලට, ඔය ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා ගාව. ඒක හන්ද සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැඳුරට අසනීපෙන් ඉන්න වාගේ අම්මව තාත්තව අචි අම්මව සීයව දන්න කියන කෙනෙක් උනත් යොමු කරන්න. යන්න කලින් කෝල් එකක් දීලා යන්න කියලා කියන්නේ එතනට එන සෙනඟ අතරේ ඔයාගේ වෙලාව පහසුවෙන්ම වෙන් කරගන්න පුළුවන් හන්ද. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. සින්දුවට යන කලින් මම ටග්ගාල කට්ටි එකතු කරගන්න හදන්නේ මෙසේජස් තියෙනවා ගොඩක් මට කියවන්න. කලවාණ ඉඳන් පුෂ්ප මෙසේජ් එකක් දාලා තිනවා. යාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි මාවයි සින්දුවකට එකතු කරගන්නවා කියලා කියලා තියෙන්නේ. සුබ දවසක් ජනී. ඔයාට ගොඩක් ස්තුතියි මං ඉල්ලපු සින්දුව දුන්නට. මේ අලව්වේ කරුවක්ක තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ බුත්තල ඉඳන් අපේ පැතුම් මල්ලි මෙසේජ් එකක් දාලා තිනවා. එයාවයි අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනී. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ ඇඹිලි පිටියේ ඉන්න මදු. ඊට පස්සේ අපේ නිලූක කිරුබත් ගඩොල ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ගාමිණි ගාණි ෆැෂන් එකේ කට්ටිය පවුලේ අය මාවත් එකතු කරගන්න ඕලු. කොච්චර හොඳයිද බලන්න අපේ නිලූක. හයි හයි ජනී අපි තින්නවෑ. මේ ඇවිල්ල ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක අපිට මෙසේජ් එක දාන්නේ අපේ ප්‍රියාණි අක්කා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ කවුද මේ නමක් නෑ. පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. නම නෑනේ ඉතින්. කොහොමාරි මට මෙසේජ් එක දාලා කියලා දිනවා. මං හිතන්නේ ඉෂුව වෙන්න ඕනි මෙසේජ් එක දාලා තියෙන්නේ. අර මං අහපු ප්‍රශ්නෙට උත්තරේ. ගම් ගැන ප්‍රශ්නෙට. හෝමාගම, බණ්ඩාරගම, මහරගම, මතුගම, වැලිගම, වැලි මඩගම එහෙමත් තියෙනවද? අපිවත් මතක් කරන්නකෝ ජනියෝ. එහෙම කියලා අපිට කියන්නේ අපේ පිටබැද්දෙන් ඉඳන් අපි වහගෙන ඉන්න සුජිත්. එයාගේ බොස් රවින්දුව, තිලිනි නංගිව එකතු කරගන්න කියලා කියනවා. හායි ජනී අපිත් ඉන්නවා. නිලුම් දෙනී ඉඳන් නදී තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා පවුලේ හැමෝමයි, වැඩ කරන තැන හැමෝමයි. මම මේ සින්දුවට කට්ටියම එකතු කරගන්න. දේදුණු මාවත අහගෙන ඉන්නේ සද්දටම ජනී. ඔයාට කොහොමද කියලා මගෙන් අහලා තියෙන්නේ මේ අපේ බුත්තල චමින්ද අයියා. එයා කියනවා ඉතින් මග හරින්නේ නැතුව අපේ මෙසේජ් එක කියවන්න කියලා. NSRS ටෙක්ස්ටයිල්ස් එක තියෙන බුත්තල අන්න එතන ඉන්න කට්ටියවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා මේ අපේ මීගමුවේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ධනංජය බණ්ඩාර අයියා. එකතු කරගන්න කියනවා දන්කොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න ඔයාගේ ගෙදර අම්මව, ඊට පස්සේ ඉතාලියේ මිලානෝ වල ඉන්නවා රෂෙන් නෙමෙයි රිෂෙන් පුතා, සුබෝධන පුතා, දෙමුතු පුතා, එයාගේ නංගි චන්ද්‍ර, සුබෝධනේ දුව, මේ හැමෝම. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. අනේ ජනී මගේ මෙසේජ් එකත් කියවන්නකෝ. ඔයාව අහන්නේ අද පළවෙනි පාරට. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන අපේ නදී. නදී කොහේ ඉඳන්ද කියලා නම් නැහැ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ke quotation ekak Swiss check ekata WhatsApp kara
2: million 2000 dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna
3: වෙලාව 12:38යි විනාඩි 38යි.
1: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
6: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 17 කතරගම ජුනි 19
7: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: ඒලවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 01112559669
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 01112 636 636
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් නැනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: වේලාව දැන් 12යි විනාඩි 42යි මොකද වයිෆ්
8: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
7: ආ දන්නව.
8: මොකද්ද?
7: මගේ ඔළුව.
8: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
9: කෙලියේ කෙලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලමුල්ලන් පොගමු.
10: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 01112 636 636
7: වෙලාව 12 විනාඩි 42ක් වෙලා තියෙන වෙලාවේ මං කටි එකතු කරගන්න කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ NSB Digital Drive ගැන NSB Digital Drive වැඩසටහන කියලා කියන්නේ දැන් අදියර දෙකක් යටතේ පවත්වලා තියෙනවා මේ තුන්වෙනි අදියර මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. අපි හැමෝම දැන් කාලය ඉතිරි කරගන්න අපේ පහසුව වෙනුවෙන් digital ගනුදෙනු වලට සූදානම් වෙලා අපි මේ දේවල් කරගෙන යනවා. ගොඩාක් වෙලාවට බැංකුවට යන්නේ නැහැ. අපි බැංකුවේ ස්ටේට්මන්ට් එකක් ගන්න තියෙනවා නම් මේ දේවල් කරන්නේ app එකෙන් ඊට පස්සේ transactions කරන්නේ app එකෙන් බැංක එකේ කොච්චර සල්ලි තියෙනවද? සල්ලි නැහැ තමයි. සල්ලි කොච්චර තියෙනවද කියලා අපි බලන්නේ අපේ බැංකුවේ app එකෙන්. ඔය දේවල් කරන්න ඇප් එක පාවිච්චි කරනවා වගේම ඉතින් මේ ගනුදෙනු කරන අතරේ ආරක්ෂාකාරීව මේ දේවල් කරන්නේ කොහොමද කියන දේවල් පිළිබඳවත් ඔයාව දැනුවත් කරන්න තමයි NSB Digital Drive තුන්වෙනි අදියර මේ දවස්වල අරගෙන NSB team එක ඔයාගේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම තමයි අපේ වෙළඳ මහත්වරුන්ට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒගොල්ලන්ට digital ගනුදෙනුත් එක්ක ඒගොල්ලන්ගේ කඩවල් වලට එන කට්ටියගෙන් දැන් ගොඩක් වෙලාවට cash අතේ තියාගෙන ඉන්නේ නැහනේ. QR code එකෙන් තමයි tag ගාලා අපි කඩේකට ගියාම උනත් payment එකක් කරන්නේ. ඉතින් මේ පහසුකම් කඩේ තියෙනවා කියලා කියන්නේ වෙළඳ ව්‍යාපාරික අවස්ථාව වැඩි වෙන්නත් අවස්ථාව වැඩි වෙනවා. ඒ හින්දා තමයි NSB Digital Drive ඔස්සේ ඒ සම්බන්ධිනුත් ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නේ. දැන් අද දවසේදී කණ්ඩායම ඉන්නේ හරියටම කොහේද කියලා කිව්වොතින් එහෙම අද දවසේදී දන්කොටුව පොදු වෙළඳපළ තියෙනවානේ. අන්න එතන තියෙන රතගාලේ තමයි ටීම් එක ඉන්නේ. ඒ වගේම තමයි හෙට දවසේදී පන්නල බස් ස්ටෑන්ඩ් එක ගාවට තමයි NSB කණ්ඩායම එන්නේ. ඒකනත් මතක් කරන ගමන් තෑගි භෝග දිනන්නත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. දැන් කටි එකතු කරගන්න තමයි හදන්නේ WhatsApp එක පැත්තේ කවුද ඉන්නේ? Hi ජනි අයියේ දැන් අපිව පේන්නේ නැහනේ මෙයාට. අකුරැසි දැන් යශෝ තමයි එහෙම කියලා දින්නේ නෑ නෑ අනේ පේනවා. අද මැසේජ් එක දාන ටිකක් පරක් වෙලා තියෙනවද කොයිදනේ? ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ. අම්මෝ මේ අර ගම කියලා අගට තියෙන ගම් නගර ඇහුවනේ. ගම් දාලා තියෙනවා 26ක්. හොඳේ. මෙයා නම් මේ chat GPT එකෙන් අහලාද මන්ද මේ දේවල් දාන්නේ. ජනි මම හැමදාම ඔයාව අහනවා. අද තමයි පළවෙනි වතාවට මැසේජ් එකක් දැම්මේ. එහෙම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මිල්ලෑවි ඉඳන් නිලෝ ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන. පොඩ්ඩක් ඉන්න මේ මල්මාලේ හොයාගන්න අපේ නිලුට දාන්න. ඒක නෑනේ හොයාගන්න. අනේ අපිව මතක් කරේ නෑනේ ජනි ඔයා. එහෙම කියලා අපිට කියලා තියෙන්නේ කවුද මේ පොඩ්ඩක් ඉන්න නම් ටික ගොඩාක් තියෙනවා. හරිද? මේ කොහෙන්ද කියලා කියලා නැහැ. ආ රයිට් අනුරගාමන්ටගේ. වරකාගොඩ තියෙන අනුරගාමන්ටගේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ ශාම අක්කට කරදරයක් වෙලා අදයා වැඩට ඇවිල්ලත් නැහැලු. එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. ගාමන්ටගේ වැඩ කරන කට්ටිය නදීකා, තමරා, රමණී, සමන්මලී, මිනුකි, සාමා, සඳුනි, ලක්ෂී, ක්‍රිෂ්ණා දේවි, ඊට පස්සේ සම්පත්, රුමේෂ්, හන්සි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මේ ඒක ඇතුළේ ඉන්න එකම කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. සම්පත් සහ රුමේෂ් ඔය දෙන්න විතරයි කොල්ලෝ දෙන්නෙකුට ඉන්නේ නේ. කොහොම ඇද්ද ඉතින්? හායි අයියේ, මම නිලන්ත කුෂන් එකේ ඉඳන් වසන්ත. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ පොතු වටවන ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා මැසේජ් එකක් දාලා තිනවා. මංගලිකා, පියුමි, රුවිනි, චූටි පුතා, නෙවෝන් ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. ජනී, අපි දේදුණු මාව තහගෙන තමයි ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ උකුවට තේ හදන අපේ මාෂි. උකුවේ ඉඳන් තමයි අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හෙලෝ ජනී, අද තමයි මුලින්ම මැසේජ් එකක් දැම්මේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අවිස්සාවේල් ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන බන්ටි අයියායි චූටි මල්ලි. දැන් ඒ දෙන්නටත් මේ මල් මාලයක් හොයන්න ඕනි. පොඩ්ඩක් ඉන්න, මල් මාල නෑ, මල් ලෙඩි හරි දාන්න. හොඳේ, අපිවත් ගීතයකට එකතු කරගත්ත. එහෙම කියලා කියන්නේ යටියන්තොට මහවිල විදුනි කුකින් සර්විස් එකේ ඉඳන් වැඩ කරන අපේ මිලින්ද අයියා. ලොකු දෝනි සඳසි, පොඩි දෝනි විදුනි, එවැගේම තමයි වයිෆ් සුදර්ශනී. යටියන්තොට හැමෝමත්, මහවිල ගමේ හැමෝමත් එකතු කරගන්න කියනවා. අපිට හොඳටම වහිනවා ජනි. අද නම් රෙදි වේල ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. චන්දි ඇතුළු පවුලේ සියලුම දෙනා කළුතර ඉඳන් තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ජනි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා අජිත් චන්දන. මම ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

ජනිය අයියේ, අපේ නම් කියන්න පරක්කුයි. නම් කියන්නේ නැද්ද? එහෙම කියලා අහන සෙට් එකක් එකතු කරගන්න හදන්නේ. ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුලි හැමෝම මං එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ හයි ජනි, මං අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍ය. මාවයි මගේ හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂීවයි, පොඩි පුතා සදෙව්වයි, දුව ගාල්ලි ඉහළ කිහිඹියේ ඉන්න සමාධිවයි, එයාගේ දුව ෂණුදිවයි, net අහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා අපේ රම්‍යක්ක කියද්දි අපිට ආදරණීය සුබ දවසක් වේවා ජනිමල්ලි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා උහන තිස්සපුරේ ඉඳන් නිලන්ත උල්ලුසුහේ වාගේ මැසේජ් එකක් දාලා තියෙනවා. දුව ඉසුරිෂානිකා, වයිෆ් සුමිත්‍රා එකතු කරගන්න කියලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න, ගොඩ දවසකින් මැසේජ් කරන්න බැරි වුණාට අපි අහගෙන ඉන්නේ. ගන්තුන ඉඳන් කෞශල්‍ය මැසේජ් එකක් දාලා තියෙනවා. කෞශල්‍ය, ඔයාව එකතු කරගන්නම්. අපිට උදේ ටික වෙලාවක් හොඳටම අවුව තිබිලා දැන් හොඳටම වහිනවා. දැන් නම් සාමකාමීව අවුවයි වැස්සයි දෙකම තියෙනවා. කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ ඉඳන් අපේ උදේශිකා නිරූපමාල තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා අපිට අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ අපේ තංගල්ල අප්සරා නෙවෙයි, වෙන අප්සරා පෙනෙක්. පොඩ්ඩක් ඉන්න. වැලිමඩ කන්දේ පුහුල් පොළ අප්සරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. එළම එළ ඩේ එකක් වේවා ජනි. බද්දේගම ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මදු. මදු, ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජනි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියන්නේ අපේ බදුල්ල ඉෂාර. මං ඉෂාර, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ කට්ටිය මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවලු. කේෂාන් මල්ලි, ඊට පස්සේ අපේ හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අපේ සමන්ත අයියාගේ අම්මා විමලාවති, ඊට පස්සේ ඔයාගේ වයිෆ් නිසංසලා, ඊට පස්සේ බබාල දෙන හිරු සහ තරු. මං එකතු කරගන්නවා මේ සින්දුවට. හයි ජනි, අද පරක්කුණා මැසේජ් එකක් දාන්න. අපිවත් එකතු කරගන්න සින්දුවකට. කෑගල් ඉඳන් පුෂ්පාංගණී අක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් පවුලේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. කෝජනි, අපේ නම් කියන්නේ නැද්ද? මේ අනුරගාමන්ටගේ සෙට් එක වරකහගොඩ. මං අර කලින් කිව්වනේ නම් ටික. ජනි, කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න? කෑගල් උබත් කඩේ සෙට් එක තමයි මැසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා පద్මසිරි මෝටර්ස් එකේ කට්ටිය පැල්ලේ බහල්ලේ බැද්ද තියෙන්නේ. හෙතරින් ඉන්න කට්ටියවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ PLG හිරිමුතුගොඩ අයියා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපේ මැසේජ් කියවන්නකෝ ජනි. බේරුවල ඉඳන් හිරුණාංගි තමයි මැසේජ් එක දාන්නේ. තරු, ඊට පස්සේ අම්මා නදි, පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. චාමර ස්ටෝස් එකේ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මහනුවර ඉඳන් දීපශිකා, පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. අයියා, අපේ නම් කියන්නකෝ කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගම්පහ ඉඳන් මනුජ, මං ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කන්තලේ ජයන්තිපුර ඉන්න සන්ධ්‍යා, ඔයාවත් මේ සින්දුවට පවුලේ හැමෝමත් එක්කම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද යාගේ චූටි දුවගේ 20 වෙනි උපන්දිනේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමත්, ඔයාගේ පවුලේ හැමෝමත් ප්‍රාර්ථනා කරනවා. වැඩේ තියෙන චූටි දුවගේ නමයි වලනේ. කමන්නේ, happy birthday.

වෙලාව 12:55. ගින්දර හැන්දෑවි ගින්දර කෙල්ල මැදිරියට ඇවිල්ලා ඉන්නේ. වාචිට මැදිරිය බාර දීලා අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ දේදුණු මාවතෙන්. මේ පැත්තට කෝල් කරපු, WhatsApp messages සෙවපු, Facebook fan page එකේ මම දාපු post එකට comment දාපු හැමෝටම ස්තුතියි. එනං හෙට උදේ 10ට ආයෙත් පාරක් දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්න මම ජනී.

0: anu paha. FM anu hatarai dashma ata. Net FM. De dunu mamata.
1: Brought to you by
2: Atunu lake namahu bavana rata puram rasa gena yana. Aule sayama rasa karakana. Mother Freela noodles taste ke trust ka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
6: විෂන් කියා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කියා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ, අමතන්න 076-9932-23.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: අලුත් තැන කාටුම මේල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2177-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-1872.
6: ඇයි ෂුගර් කියන මූණෙන් නැගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147-3133-540.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා. විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
12: හයි, වෙලාවේ කයි?

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙතගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම නැත් නියුස්
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවටගම් ලැබුවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා අකඩමියට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි. අල්ලස් කොමිසමේ කැඳවීමකට අනුව එම විමර්ශනයේ සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ සිටියා. ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ එම අවස්ථාවේදී. මිලගනිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: කින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD Rise ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 077 46 94 කතා කරන්න
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
11: FM 95 94.8

ஹாய், தவாலேகாய் வினாடி பகாய் விளம்பா. அப்ப லாகி கிந்திர ஹந்தாவோ அது தவசட்டு பட்டான்கா நையாமே. ඉතින් ඉල්ලමයි අද බදාත දවස සතිය මැද දවස වැඩ කරනු මැද දවස හරද. ඉතින් කොම කෝම හරි වැඩ ගොඩා කසේ ඔට හරීම කම්මැලි වෙලා ඉන්න වෙලාවක් මේක එකක් බඩිගිනයවෙල්ලා. ඉඩ පස්සේ බඩිගින්නට කෑවහම නිදිමතඇවෙල්ලා. කෝමහරි අයෝ වෙලාව පහවෙන්න, අයෝ වෙලාව හතරවෙන්න. ඕ වෙලාව පහම වෙලා එනවන කැවත අන්න එහෙම. එහෙම ඉන්න වෙලාවක මං කියන ඔගලන්ට කාල එකක් දේ ලවත් සපකේ චට් එකට ඇවිල්ලා හෙමනත්තං ෆස්බුක් එක අපි ලගේ ගින්දර හැඳෑව ෆස්බුක් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා

අපි පොඩි ජලියක් ගමු. ඔයාට දවසේ බෝරින්ම ටයිම් එක චිල් කරගමු. හරිද? මං කියන්නේ the phone numbers. ඕනනේ. මං අද පෝස්ට් එක ගෙන ඔයගලන්ට කියන්නම්. අද අපි කතා කරනවා ලේසියෙන්ම කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රම ගැන. ලේසියෙන්ම කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රම ගැන. ඔයා එක එක ටොපික් ආලා ඇති එක එක කෙනාගේ. එහෙම නැත්නම් ඔයා සෑහෙන ලොකු ඩයට් වලට ගිහිල්ලා ඇති. එක් ඩයට්? මන් දන්න කෙනෙකුත් එහෙම කළ බැලුවා. අපරාධ කියන බෑ හිටියට වඩා මහත් වුණාද මන්දා. ඊගවට ඔයා වන්නක ට්‍රයි කළා ඇති. හැබැයි ඔය කොම පරදවලා ලේසියම කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රම මේ ලෝකේ තියෙනව මහතයෝ. වැඩි කියන්නේ ඒව අපි මන්ද දන්නේ නැද්ද කියලා. මං අද එක ටිප් එකක් ඔයගලන්ට කියලා දෙනවා. ඒ වගේ ඔයාට ඔලුවට එන ටිප්ස් මෙන්න මේ පෝස්ට් එකට යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න තියෙන්නේ. හරිද? මෙන්න මගේ ක්‍රමේ. අලේ තියාගන්න ඔහිගේ මහලකු රස්සාව කියලා වසාටි කියලා ගෙදර යන්න. නිකම්ම කෙට්ටු වෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 වට්ස්ඇප් කරන්න.
1: අපිලගේ ගින්දර හඳවි පළවෙනි කමර්ෂල් බ්‍රේක් එක වෙලාව එකයි විනාඩි 15යි.
3: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
6: එහෙයි,
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
10: හෘද
11: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
1: දැන් වෙලාව 1:17.

0: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසූයේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 87 ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: දවල් එකයි විනාඩි 18යි වෙලාව ලේසියෙන්ම කෙටු වෙන්න පුළුවන් ප්‍රමෝලියාගෙන යන්න බලන්න මං ඕගලන්ට එකක් කියලා තියෙනවා හරිද ලේසියෙන්ම කෙටු වෙන්න පුළුවන් ක්‍රම අයේ නොකවුණු බී ඩයට් කරන්න ඕනෙත් නෑ ඊගවට මොනාද න්‍යූට්‍රිෂන් කෙනෙක්ගේ උපදෙස් ගන්න සල්ලි වියදම් කරගෙන යන්න ඕනෙත් නෑ හරිම ලේසි මෙන්න මේකයි මගේ ක්‍රමේ අන්නේ තියාගන්න ඕහිගේ මාළුක රස්සාව කියලා බොසාටි කියලා ගෙදරෙන්න එතකොට ඉබේම කෙට්ටු වෙනවා හරි අපි බලමු අපේ කටිය හරිම ක්‍රියේටිව් විදිහට කෙට්ටු වෙන ක්‍රම ලියලා තේනවා ඒව ටිකක් කියවල පොඩි ජලයක් අරගෙන සින්දු අහන්න යමු හරිද ඇඩ්මින් කෝරිතා එයා කියනවා මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්නලු අංක 1 මුලින්ම ඔයා ගිහිල්ලා අම්මා කැමෝතිම මල් ගහෙල් මල් ගහක් තියෙන පෝච්චියක් හොයාගන්න පියවර 2 ඊට පස්සේ අම්මට පේන්නම මේ මල් ගහ මෙතෙන්ට හරියන්නේ නැහැ අනේ වෙන තැනකින් තියන්න ඕනි කියලා උස්සගෙන යන්න පියවර 3 යන ගමන් ඒක අතාරින්න අනේ වැටුණානේ ඊට පස්සේ කොහොමද තාටි ගෙදරින් කැම හම්බ වෙන්නේ නැහැ ඒ හින්දා යව නිකම්ම කෙට්ටු වෙනවා යේ ජය වේවා ඔයා ඇත්තටම හොඳ කෙට්ටු වෙන ක්‍රමයක් කියලා තියෙන්නේ තැන්කියු හොඳ ඊට පස්සේ පත්තිංග චන්ද්‍ර රත්න එයා කෙනා බැංකුවකින් ණයක් ගන්නලු නැත්නම් පොලියට ගන්නලු මගේ යාළුවා දෙන්නෙක්ම මෝරු වගේ හිටියේ දැන් හාල් වැස්සෝ එලා නංගි සුපිරි බෙහෙත මෙහෙම කියන්නේ අපේ බෙන්තර අයියා ඔය පේනවනේ ළමයි ඔයා ඔයා තර වැඩි කියලා ඔයා මහත වැඩි කියලා සෑහෙන වොරි වෙවි හිටියන මේවා තමයි ඇවිල්ලා ක්‍රියේටිව් සහ ලේසිම ක්‍රම වලට කෙට්ටු වෙන්න හරිද කිසිම විදිහකින් ඔය බය වෙන්න එපා කිලෝ ඔයාට 20කින්ද 30කින්ද අඩු කරගන්න ඕනේ ඉතාමික්මනින් පුළුවන් ඔව් ඔබට පුළුවන් මේ ක්‍රමයක් අනුගමනය කරන්න නිපුණි අහිංසා කෙට්ටු වෙන්න නම් බෑ මහත් වෙන්න මොනා හරි කියන්නලෝ මහත් වෙන්න නේද මහත් වෙන්න අපි වෙන දවසක මහත් වෙන ක්‍රම ගැන කතා කරමු ආයි ඡන්දයක් ළඟපාත වෙනවා නම් නිකන් ඉල්ලලා බලන්න නිකමට කියවේ ලසංක ගුණසේකර හැමදාම ගින්දර හැන්දෑව අහන් ඉන්න ගමන් තේ එකක් බොන්නකෝ හාල් මැස්ස වගේ මහත් වෙනෝ හරිද බාෂි නගෝ හාල් මැස්ස මහත දානේ ඔය කියලා තියන්නේ ඉතින් පුෂ්ප කුමාර කෙට්ටු එනකම්ම නොකයින් අනිවාර්යෙන්ම මොනාම හරි වෙනවා ෂුවලෝ අයියෝ මේ ඊට වඩා ඊසි පීසි වැඩගෙන අපි කතා කරන්නේ හරිද ඊට පස්සේ ගෝල් ආටි වැට නුකා ඉන්න කියලා කිනෝ බෑනේ ඉතින් මෙව සීරියස් අරගෙනනේ කාංචනමාලි ලයනල් එයාත් කියනවා කැම නුකා ඉඳලා බලන්න කියලා මේවා සීරියස් අරගන්න නැතුව පොඩි දාන්නක ලස්සන කමෙන්ට් එකක් තිලක් කුමාර කෙට්ටු වෙන්න අනේ මහත් වෙන්න මොනාද කරන්න ඕනි කියන්නකෝ අර අර කලින් උත්තරේ තමයි මට දෙන්න තියෙන්නේ ඡන්දයක් කියන කාලයක් වලලා ෂේප් එකේ ඉල්ලලා බලන්නකෝ ඌ ලස්සන වෙලා මහත් වෙලා සුදු වෙලා ඉන්නු මැකිලා ඔක්කොම වෙලා එනවා ක්‍රමනි සුමේදා හයි වස්තු කැටි එකම ක්‍රමේ නොකා ඉන්න එක අර net එකේ බාෂි වගේ සේරටම මුල කට හරිද මැණිකේ කියලා කියනවා හයෝ මේක කරන්න බෑනේ පොඩ්ඩක් ක්‍රියේටිව් විදිහට හිතන්නකෝ ජලි කමෙන්ට්ස් ටිකක් දාන්නකෝ ලසන්තයි එයාසේ කියනෝ අනේ මන්නම් කොහොමත් කෙට්ටුයි එහෙනම් ඕම නිකන් ඉන්නෝ හා පොඩි ජොලියක් ගන්න කමෙන්ට් එකක් දාන්න කිව්වා ඉන්පස්සේ සීරියස් අරගෙන පොඩක් ක්‍රියේටිව් විදිහට හිතලා ලේසියෙන්ම කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රම ටිකක් ලියාගෙන යන්න හරිද ඔයා තාම අපි ලගේ ගින්දර හැන්දෑව Facebook post එකට කමෙන්ට් එකක් දාන්න අවි නැතන් එන්න netfm official fan page එක පැත්තෙන් හරි අපි යා මේ සිංදු අහන්න යන හදනේ ඔකෝටම කලින් ෆෙම්ස් ඇය ගැන මතක් කරන්න ඕනේ ගැල්ලමයිනේ මන් දන්නෝ පීරියඩ්ස් ගැන හරිම හරිම පේන්ෆෝ එක්ස්පීරියන්ස් එකක් නේද ඒක කොහොමද කියලා ඇත්තටම අපිට මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නැති තරම් හරිම පීඩාකාරී. ඒක ඔළුවට තමරේ ඇඟට තමරේ හැම වෙලාවෙම හරිම සෝදිසියෙන් ඉන්න ඕනි ලීක් වෙලාද? ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න නේද? ගෙදරම ඉන්නව නම් ඔය ඕනිකාත්. හැබැයි ඒත් ගෙදරම වෙලා ඉඳලා ඔය අම්මා කෙනෙක් නම් එහෙම කොච්චර වැඩ රාජකාරි තියනවද කරන්නනේ? එළියට එනව නම් ඉස්කෝලේ යන නංගි කෙනෙක් නම් සුදු ඇඳුම ඇඳගෙන ඉන්නකොට හරිම පරිස්සමින් හරිම කෑර්ෆුල් ඉන්න ඕනි ඔය දවස්වලටනේ. ඔෆිස් යන ලේඩි කෙනෙකුන හැම වෙලාවෙම වොෂ්රූම් දුවදුව ඉන්න බෑ වැඩ තියෙනවා කරන්නේ. ඒ නිසා ඔයාට ඕනේ ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න උපරිම පහසුව දෙන ඇඳගෙන ඉන්නවද කියලා තේරෙන්නවත් නැති හොඳ ක්වලිටි සුපර් ක්වලිටි පෑඩ් එකක්. අන්න ඒ නිසා තමයි ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන ෆෙම්ස් ඇය ගැන මම ඔයගලන්ට මතක් කරන්නේ. SLS ISO තත්ත්ව සහතික දෙකම තියෙන ෆෙම්ස් ඇය ඔයගලන්ට ගන්න පුළුවන් ඕනම ෆාමසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින්, ඒ වගේම සුපර් මාකට් එකකින්. නම කියලා නම බලලම අරගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙලාව දවල් 1:38.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ල කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000. 0777 46694 කතා කරන්න.

0: කොවිසිතලොතරැයිය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

ජුනි 27 28 29 බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුනු මාවත උදේ දහයේඉඳන් දවල් එක වෙනකන්.
2: Oh my God, this is original.
3: නැතු
4: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

Damali kai vinari 45 velawa. Api anda hadanne thawa lassana sindu tikak ahanna. Okkotuma kalien. Ogalanta matak karanna. Vishesha vishesha vishesha deyak thiyena. Ahanada? Minna meka gana. Japan nunta thiyena Toyota. ඉන්දියාවට තියෙනවා ටාටා. ජර්මන් වලට තියෙනවා බෙන්ස්. ලෝකෙ හැම රටකටම ආඩම්බර වෙන මුඛාක්ම හරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒත් අපේ රටට. හැබැයි දන්නවද දැන් අපිට බය නැතුව ලෝකෙට කියන්න පුළුවන්. අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා. ඒ තමයි කෙඩි රයිස්. අපිට මේ ආකල්ප වෙනස් කරගන්න කාලේ හරි. ණයබරින් නිදහසුණු අනාගතයක් අපි ගාව පරම්පරාවට හදලා දෙන්න කාලේ හරි. ඉතින් පිටරට බයික් ගේනකම් බලාගෙන ඉන්නේ නැතුව අපේම රටේ හදන මෙඩින් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන්. කේඩී රයිස් බයික් අපිත් පාවිච්චි කරමු, ආඩම්බරින් පාවිච්චි කරමු, අපේ සල්ලි රටේම ඉතුරු කරමු. මේ දවස්වල කේඩී රයිස් ලීඩර් 15 පෙට්‍රල් බයික් එකට යනවා ලක්ෂ එකහ මාරක මිලාඩුවක්. මේක වෙන්නේ කොහොමද කියලා ඔගලන්ට කියන්න. ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. ඊට අමතරව ලීස් එකක් දාලා නම් බයික් එක ගන්න ඩවුන් පේමන්ට් එකෙන්, වැඩි වෙච්ච ඩවුන් පේමන්ට් එකෙන් රුපියල් 50,000ක් තව අඩු වෙනවා. ඔන්නඔහොම තමයි ලක්ෂ එකහ මාරක ඔගලන්ට වාසි වෙන්නේ මේ දවස්වල කෙඩි රයිස් ලීඩර් 15 පෙට්‍රල් බයික් එක ගන්නකොට. සාමාන්‍ය වෙළඳපළ වටිනාකම 7,96,500ක් වෙන බයික් එක 6,46,500කට ඔගලන්ට ගන්න පුළුවන්. මේ කාලේ මෙච්චර වාසි බයික් එකක් නෑ. පෙට්‍රල් සුවඳට පමා දුවන බයික් එකක් නෑ. අනේ හින්දා පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ ඔගලොත් අද්දම තොග අවසන් වෙන කලින් ඉක්මන් කරලා ඕඩි කරගන්න. 0.77 6.43 0.77 6.43 97 වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැන් වේලාව තමයි 1:50.

වදරලිය අශෝක කකා. අනේ ආදරෙන් ඕව තෙගතුකරගම චූටි වැස්සක් ඉගලන්ට අපහු දෙන්න වගේල යන්නේ. වැස්සට කලින් දළු ටිකක් කඩාගෙන යන්න හදලා. කෝකටත් කියලා කෝල් එකක් දීලා මෙනුව කියලා ගත්තලෝ. ඊගවට රත්නපුරේ දෙල්වල කුමාරියක කතා කළා. අසේලා අයතකම ආව හගෙන ඉන්නව නේද? අපේ ටිමි පැටියවයි ඔක්කොම ලම ආදරෙන් එකතු කරගන්න අසේලා අය යාගේ දුව කෝල් කරාම කියනවලු. අනේ අපිට දැන් ඔයව වැඩක් නෑ, අපිට ඉතින් ගින්දරි ඉන්නවනේ. අනේ මං ආදරේ අනේ.

තමන් ලෙකයි විනාඩි 54යි වෙලාව. අපි ලගේ ගින්දර හඳෑව හන පළවෙනි පැයේ අන්තිම සින්දුව තමයි ඔගලන්ට හඳ දෙන්න හදන්නේ. ඒ අතරේ ඔගලන්ට අර කට ඇරලා Made in Sri Lanka මහත්තයෝ කියලා කියන්න පුළුවන් ගාන්ට, යුරෝප් රටවල් වලට එක්ස්පෝර්ට් කරන ගාන්ට, හොඳම සුපිරි එක්ස්පෝර්ට් ක්වලිටි එකට හදන කේඩි රයිස බයික් එක, ඒක අරගෙන ගමින් ගමට නගරේ නගරයට යන කෙරි රයිස් ප්‍රවර්ධන කණ්ඩායම අද ඉන්නේ කොහෙද කියලා බලාගෙන තමයි දැන් ලැස්ති වෙන්නේ. ආරංචියේ හැටියට ලස්සන පැත්තක ඉන්නේ, චූටා කිරිසියත් හිතෙනවා ඇල්ල පැත්තලු ඉන්නේ. මේගොල්ලෝ අද මොකද කරන්නේ, මේ ප්‍රවර්ධන වැඩසටහනත් එක්ක මොකද වෙන්නේ, මේ දේවල් ගැන දැනගෙන තමයි අපි ලෑස්ති වෙන්නේ. මගේ ගෙවෙනුවෙන් එකතු කරගන්නවා කේරි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් කලාප ප්‍රවර්ධන කළමනාකරු චානක මහත්මයාව. ආයුබෝවන්. ආයුබෝවන්. නැත, ලයින් එකේ නැත. අපි ආයෙ තව ටික වෙලාවකින් උත්සාහ කරමු එකතු කරගන්න.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට. සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක. අපේ එක. කිරන්න ඕන නැති එක.
3: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක්
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථිවිය දකිද්දි

0: 06 10 77 33.
1: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
2: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
3: FM Algo Town.
4: Kinder Handava.
5: Brought to you by
6: Sumudu Matupita nisa endan innat pahasui leak wennet
7: na. Fems ayaka oyata oyawa magarenne na.
8: Vadiyata leasing bara sahallu karanna KD Rice appi gewenawa oyata rupiyal 50000. Thawa KD Rice Leader 125 bike ekata discount ekak rupiyal lakshayak. Binno 77 406 497 kata karanna.
9: Oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 33 540.
10: Patio kohomada
11: සින්දුවක් අහනවද?
12: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
11: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
15: දැන් වෙලාව 2:03.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය අද කොළඹ මහධිකරණයේ හමුවේ ආරම්භ වුණා. කොළඹ මහධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවුම් ලැබුවා. එෙහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අදාළ චෝදනා විරුත් අධිකරණයේ කියවුණු ලැබුව අතර ඊට තම නිවැරදිකරු බව විත්තිකරු ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වුණා. 2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකර වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රාජ්‍යයට රුපියල් 88,58,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. ලගනිත් නිවස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆිම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
3: වැඩියුන ලීසිංග බර සහැල්ලු කරන්න KD රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 077 406 4497 කතා කරන්න
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
6: FM 95, 94.8.

0: Där händer vad vi bashi.
1: சுதகாய் வினாடி நவையாய் விளவ அதாப்பி கதா கிரே லேசியம் கெட்டு என்ன புலுவோம் கிருமகனா மங்கிக்கா கேள தேனோ அன்னித்தியாக நோகி மகளுக்கு ரசாவ கேள வசாட்டு கேள கெதிரையான එතකොට බලාගෙන ඉන්න දියෝගලන්ට කෙට්ටු වෙන්න පුළුවන්. හරි බලමු අපේ කටිය මොන මොන වගේ ටිප්ස්ද දීලා තියන්නේ ලේසින් කෙට්ටු වෙන්න. චන්ද්‍රිකා රත්න කියනෝ වාශිගේ හිනාවටයි කියනෙව්වටයි හිනානේ. එතකොට මහත්නම් වෙනවලෝ. ඒ හින්ද ගින්දර හැන්දෑ වහන්නේ නැතුව හිටියෝ තින්නම් කෙට්ටු වෙයිලා. අනේ ආදරේ මං ආදරෙන් එකතු කරගන්න හරිද? අමේෂ රංගිකා මටත් කෙට්ටු වෙන්න ඕනේ. හරි හරිම සිම්පල්. මොකද කරන්න ඕනේ? යන්න වැඩ කරන තැන බොසා ගාවට අනේ තියාගන්න ඔහිගේ මහලුකු රස්සාව කියලා ගෙදරන්න. ඉස්සරහට එතකොට රස්සාවක් නැහැ. රස්සාව නැහැ කියන්නේ කන්න බොන්න හම්බෙන්නේ නිකාම කෙට්ටු වෙනවා. බලන්න කොච්චර ලේසිද. එයා කියනවා අද මගේ පොඩි මාමගේ එකම දුවගේ බර්ත්ඩේ කෝ. එයාට ලස්සන විශ් එකක් දෙන්න නිකම්බු වලින් අමේෂා. එයාට විශ් කරන්නේ මගේ පොඩි මාමා. එයා ඉන්නේ ආදරෙන් කටියටම කටිය මේකතු කරගන්න මගේ තොම්මලේ පොඩ පැටයිලා එක කියවන අපි විශ්කක් දෙමු ගැම්මට. Happy birthday to you. Happy birthday to you. Happy birthday ane. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුවෝම සුබ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් wish කරනවා. හරිද? හරි ගවට චමින්ද ගුණරත්න. නිකම්ම කෙට්ටෝයි ටීක් තිබුණොත් කියලා කියනවා. ඒක මොකද්ද කියලා බලන්න එන්න ෆේස්බුක් එක පැත්තට. දිල්කා දිල් රුක්ෂි පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්න පාරක් ගානේ ඇවිදිනකොට කෙට්ටු වෙනවා නිකම්මලෝ. ඊට පස්සේ පිළියන්දල චන්ද්‍ර බුක්ෂොපිකේ සෙට් එක අපිට වැඩිය මහතයි ගොඩාක් ඉන්න තැනකට යන්න. එතකොට හරිලෝ සැවැව් ඔගල මාඩ ක්‍රියේටිව් අනේ. ඔගලා දෝතන නෙමේ ඉන්නෝනි ඇයි ඔගලාද මාත් එක්ක මෙතන ඉන්නෝනි. හරිනම් ඕනේ අපිට වැඩිය මහතයි ගොඩාක් ගාවට ගියාම නිකම් අපි කෙට්ටුයි තමයි. ලලිත් සොයි සංඛ පුළුවන් තරම් පයිම්ම යන්නලු. අයියෝ ඉතින් සීරියස් අරගෙන නෑ. එව නෙමේ පොඩි ජොලියම ටිකක් අහන්නේ. Good health to your products katiya mewa kanna eka serious aragena yane sandu netu humbaha kin ringala giyama kettu matta ilo naya gewa thari wede roshan shan ape bashige kramayetama karanawa kiyala thamai kiyanne adna kalu danna pahak. ඉගාවට මගේ කුමාරි ජයවර්ධනක්ක ස්ටිකර් එකක් දාලා තිනවා. Thank you සංජලා කුමදෝ. අනේ වාශි කෙට්ටු වෙන්න දෙයක් නෑ. මහත් වෙන්න දෙයක් කියන්නකෝ. හොඳට hina වෙන්න. එතකොට තර වෙනවලු. දන්නේ මම කරලා නෑ. කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ක්‍රියේටිව් කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ drop කරගෙන යන්න. මං ලෑස්තියේ ඔවා කියවන්න. හරිද? අපේ නෝරා ඉන්නේ. නෝරා කතා කළා නෝරාගේ අම්මා හා දීපත් කතා කළා. දීප වෙන්න ඕනි මට මතක විදිහට. මේගොල්ලෝ මම බලන්න එනවා කියෝනේ. අනේ එන්න එන්න එන්න එන්න. මා තාසාවෙන් ඉන්න බලන්න. පළවෙනි පාර ඕගොල්ලෝ ඇවිල්ලා ගියපු වෙලාවේ මට බලන්න බැරි වුණානේ, මිස් වුණානේ. සතිය දවසක එන්නක එතකොට හම්බ වෙන්න පුළුවන්. හරිද? අවල් එකට කලින් එන්න. එකේ ඉඳන් හතර වෙනකන් නම් මම හොයන්න නෑ.

அவச தெக்காய் வினாடிதான் ஹதாய் விலாவ கால்ல கொட்ட வகுமட்டுனா ஹொந்த டோமும் வகினோலு. அப்ப ரஞ்சதி அம்மா கதாக்கலா ஒயா தெமின்னத்துவ இன்னே திங்காரது அடே அவ தெக்கம தெக்கா காதிரி மங்க எக்குத்து கரைகானு ஒயாகே ஆரியதாஸ் மகத்தேவை கவட்ட துமிந்த சந்தன நுவான் දහම් එවින් ඉන්දිකා වජිරා කටියමත් එක්ක කළුතර රොබර්ට් අංකල් කතා කළා. වයිෆ් ලීලවතිවත් එකතු කරගන්න කියලා කියනවා. සින්දුවක් අහන්නේ චර් ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් නම් හොඳයිලෝ. ආගෙද ඉන්නක හිමින් හිමින් දෙන්නම්. හරි. ඊගවට WhatsApp එක පැත්තට යමු. හයි. ගින්දරිය ඔහි ආවේ. ආවා ආවා. සුදුමැණිකට අපුව පේන්නේ නෑනි කියලා කියනවා. අහම සුපුරි සින්දුවක් උම්මකෝ කියලා තහනවා. කවුද කියලා තමයි නැත් ඩීපී එකේ පෙන්වන්නේ තිලක් කියලා. ඕකේ තිලක් අයව ආදරෙන් එකතු කරගන්න. සියලු පැතුම් මිටේද ලස්සන දවසක්. මොකෝ ඊයේ දුකෙන් වගේ කතා කළේ කොල්ල ඔෆිස් ආවේ නැතේ කියලා හනවා. මොන කොල්ලෙක් ගැනද අහන්නේ? මොන කොල්ලෙක් ගැනද මේ අහන්නේ? හයි ගින්දර නංගි බබා අපි වගේ කැන්ඩි බෝයිස් ලා ප්‍රියන්ත යුකේ කුමාරයි ගවට සිල්වා ගයන් රහන් මේ කට්ටියම එකතු කරගන්න කියලා කෙනා කුමාරට උම්මා දෙකක් ඕනේ කියලා කෙනා ඔන්න කුමාරයි සුබ දහවලක් රෝසුමලේ. අනේ අහන්න බැරි වුණානේ කතා කරද්දී වචන පැටලවනේ හිටි ගමන් කියලා කියනවා. මේ ටික කියන්න බලන්න අපිටත් ඇහෙන චූඩි රීචගේ චූඩි රෝචගේ ජපන් දජය උඩ ලෙලදේ අලි රාලා අලි ලොරි රතු චීත දෙ ජාතයයි සමර අයියගේ සරමි සමර අනේ මේ ඕවා ඕවා ඕවා මං කියෝ චූඩි කාලේ අනේ ආදරේ අකුරැස්සේ යශෝ ඔව්වා කියලා නම් මගේ දිවේ පට රැවිලිය වන්න බෑ. ඔව්ව දැන් කියන්නේ කටපාඩුවේ මහරගම දුලානියක් හරේ ආදරෙන් ඔව්ව තෙගත කරගන්න. හැබැයි ඇත්තටම ටංග් ට්‍රිස්ටර්ස් හොඳයි. ඔයාට ගොත ගැහෙන ගතයක් මොනහරි තියෙනවද? හැබැයි මට නම් මේ ගොත ගැහෙලෙන්නේ එක එක දවසේ හැටියට. මං හිතන්නේ නැගිටින පැත්ත අනුවද කොහෙද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව 2:21.
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
5: මුළු තැන් ගෙටම විජය.
6: විජය තුන පහ, අපේ රසය රටේ සැමට.
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: Amma aadarin apita kavapu vatkadaka rasa divya kulubalu nishpadana ammage atgunaya Serendip Green Plantation Private Limited.
9: Coca-Cola rasade notinanno onna ape modalali mahatwarunṭai mahatmeintai tæge dinanna niyama chance ekak vaasi rasak karanna tiyenne punchima punchi deyai koi mohotaka hari oyage velanda salatat ape net fm kandaayema enna puluwan ehema evit modalali gen cool beam ekak denna kiyala illuwoth oya denne Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda netnam Portillo ekak nam oyata e mohotema mudal tæggak dina ganna puluwan ehenam soodanam enninna api enne Juni 19 paadeniya Juni 20 ගලෙන් බිඳුනු වැව.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
1: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
0: පුසුන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පුසුන් පොහේට අපි බණ්ඩාරවිල යමු. අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 011-2-559-669.
5: වේලාව 2:25.
6: Oh my god, this is original.
7: නැතු
8: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසූයේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80යේදීත් ඕකේ. අදම කතා කරන්න 011-2-536-636.
5: හවස 2:26 වෙනව. අපි යමෝ. කාටද කාටද? WhatsApp එක පැත්තට. ගින්දරියෝ ඔය කිචි කිචි අහන පිටින නෝමල් ටේලර්ස් මාතර අනේ ආදරෙන් එකතු කරගන්න උතු රන්න හරියන්න ඕනි ඉතින් අහන මටත් ලස්සන සිදුවක් දෙන්න මෙහෙම කැලේ ශාන්ත ටේලර්ස් නිදහස් මාවත කෑගල්ල මගේ ශාන්ත ඒවත් ආදරෙන් එකතු කරගන්න ඒ වගේම තමයි කෑගල්ල කෑගල්ල කිව්වහම මම වහන සෑහෙන දෙනෙක් ඉන්න ඔය අතරේ මගේ සුපිරි වයිට් කඩේ රණියක හයි අනේ පාලෝයි ඔය අතික කාලිකින් කතා කරේ නෑ ඒ වගේම කෑගලු වත් කඩේ සෙට් එක අතරින් ඔක්කොම ළම එකතු කරගන්නවා හයි මැනිකේ මාතව සද්දට හගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනි කියලා ලුක්කු වෙලා මාෂි කියනවා අතරින් එකතු කරගන්නවා හයි භාෂා කකුමද මම සංගීත් මල්ලේ අනේ අපේ මාලියසල සංගීත් කල්ලා අනේ හැමෝම මතක් වෙනවා අනේ රසිකයේ කොහොමද එන්න රසිකයේ සංගීත් කොල්ලා හනෝ කොහොමද කියලා මන් දන්න තරමින් රසික කොල්ල හොඳින් ඉන්නවා මොකද අපි පෙරේද දුක ගැන කතා කළා ඉස්සර වගේ හැමදාම අහන්න බැරි වුණාට පුළුවන් දවසට අනිවා අහනවා ඉතින් හොඳේ අපේ පැතුම් සංජය කොම්ලවයි බිස්කට් කෙම් ලොජිකල් පැලන් පිටි හිරානියක කන්නන්තොටි හෙලගම බේකරේ රසිකයි වැඩ කරන කට්ටිය ඒ වගේම කාන්ති අම්මවයි නිතහන කොමලයි එකතු කරගමයි කියලා කියනවා අනි මං ආදරේ කොල්ල ඉන්න තැනක පරිස්සමට ඉන්න හරිද ඇහලියගුට චමින්ද බූටස් එකේ සෙට් එකත් අහගෙන ඉන්නවනු බොස් චමින්ද සනත් රසිඳු ඉගාවට පින්ති මාලියද තනුෂ ශාඛ්‍යා විහාරා නිලෝ සමන්ත මන්දාරා චාරිකා රුවන් තරුෂි මැගිනන්ද ප්‍රියංගිකා සම එවගේම වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ගාපු ඔක්කොමලයි නන්දපාල ඉන්දු ඔය කටියෝම එකතු කරගන්න කියලා කියනවා ජය වේවා නිගම්බෝ සෙන් ඇන්තනිස් රෝඩිකේ ධනංජය අයව තාදරෙන් එකතු කරගන්න එවගේම ඉටලි මිලාන් වලින් රිෂෙන් සුබෝධන නංගි චන්ද්‍ර දිමුතු සුබෝධනි ඩුබයි වලින් අංජුවත් එකතු කරගන්න කියලා කියනවා කටිය මාදරෙන් එකතු කරගන්න ඉන්න තැන්වල පරිස්සමට ඉන්න අහනම අපිවත් සින්දුවකට එකතු කරගන්න ඇතියන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ කටිය මිලින්ද අයියා සඳසී විදුනි වගේම සුදර්ශනියක් මහවිල ගමේ හැමෝම යටියන්තට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාක එකේ ඔක්කොමයි යටියන්තට සමන් දේවාලි ගාව සිටි සලෝන් එකේ ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනවා සින්දු ටිකක් අහන ජය වේවා ආදරෙන් ඔක්කොමලා මේ සිඳුවට දාගමු. එයාතර ෆෙම් සෑ ගැනත් ඔගලන්ට කියන්න ඕනේ. පුරුද්දට ළඟ තියාගන්න. හදිසි වෙලාවල් එන්න පුළුවන් නේද? සමහර වෙලාවට අපි ස්ට්‍රෙස් වුණාම, වැඩ වැඩි වුණාම, ගොඩාක් ඇඟ මහන්සි කරාම පීරියඩ්ස් එක්ක තික්මං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පීරියඩ්ස් පරක්කු වෙන්න පුළුවන්. ඒ වගේ දවස්වලට පීරියඩ්ස් හැදෙයිද නැද්ද කියන බලාපොරොත්තුවක් තිබ්බත් නැතත් පෑඩ්ස් ළඟ තියාගෙන ඉන්න එක හරිම වටිනවා. මොකද සමාජයේ ඉස්සරහ අපහසුතාවයට පත් නොවී ඉන්නනේ. වාට වගේම තවත් කාන්තාවක් අපහසුතාවයට පත් වෙන එක වළක්ව ගන්න පුළුවන් ඔයා ගාව ස්ටෑන්ඩ් බයි තිබුණොත්. ඒ නිසා තමයි ස්කූල් බෑග් එකේ වෙන්න පුළුවන් ඔගේ කා එකේ, ඔෆිස් එකේ ලොකර් එකේ, එහෙම නැත්නම් හෑන්ඩ් බෑග් එකේ, ගෙදර කබර්ඩ් එකේ, අල්මාරියේ, කොතන වුණා ෆෙම්ස් ඇය තියාගන්න කියලා කියන්නේ. පෑඩ්ස් නම් ඕන තරම් තියෙනවනේ නේද? හැබැයි ගෙවන ගාන්ට උපරිම සාධාරණයක් කරන ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන පෑඩ් එක නම් ෆෙම්ස් ඇයව තමයි නම කියලා නම බලලම අරගන්න. ඒ වගේම තමයි KD Rice Motor Company Private Limited ඔගලන්ට අරගෙන KD Rice පෙට්‍රල් බයික් එක ගැනත් මතක් කරන්නම ඕනේ. ඔයා දන්නවනේ ජපානෙට ටොයෝටා තියෙනවා, ඉන්දියාවට ටාටා තියෙනවා, ජර්මන් වලට බෙන්ස් තියෙනවා. ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න ඔය වගේ බ්‍රෑන්ඩ්ස් තියෙනකොට හේතු තියෙනකොට අපේ රටට කෝ එහෙම බ්‍රෑන්ඩ් එකක්, අපේ රටට කෝ එහෙම ආඩම්බර වෙන්න හේතුවක් කියලා හැමදාම අපි හිත හිත හිටියනේ නේද? තවත් අපිව අවතක් සේරු කරගන්න ඕනි නෑ. මොකද මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් ගන්ට එක්ස්පෝර්ට් ක්වාලිටි බයික් එකක් හැදුවා ඒ KD Rice Motor Company Private Limited. අනිතක තමයි කියනෝනි මේක දැනටම යුරෝප් කන්ට්‍රීස් ගොඩකට එක්ස්පෝර්ට් කරනවා. ඒවයි සුදු මහතුරු ආඩම්බරින් පදිනවා. ඉතින් ඒ නිසා අපිට බය නැතුව ලෝකෙට අපේ කියලා කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා KD Rice. ඔයාගේ සිතුවිලි අකල්ප වෙනස් කරගන්න කාලේ හරි ණයබරින් නිදහසුණු අනාගතයක වෙනුවෙන් අපේ සල්ලි පිට රටවල් වලට පූජා කරන එක දැන්වත් නවත්තලා අපේ සල්ලි අපේ රටේ මිතිරි කරගන්න KD Rice ආඩම්බරින් පාවිච්චි කරන්න. මේ කාලේ මේ පෙට්‍රල් ගිනි ගණන්නේ නේද? ඉතින් ඔගලන්ට ඕනි අඩුම තෙල් ප්‍රමාණිකෙන් වැඩිම දුරක් දුවන්න පුළුවන් බයික් එකක්. අනේ නිසා තමයි මම ඔගලන්ට මෙන්න මේ KD Rice Lead 15 පෙට්‍රල් බයික් එක ගැන මතක් කරන්නේ. මේක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම වෙන්නේ රුපියල් 796,500යි. මේකට මේ දවස්වල ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් වගේම ලීසින් ඩවුන් පේමෙන්ට්ස් ඔක්කොම වැඩි කරලා තියෙන වෙලාවේ ඩවුන් පේමෙන්ට් එකකින් තවත් 50,000කට අඩු කළා. 1,50,000ක වාසියක් එක ඔගලන්ට බයික් එක ගන්න ඉඩ හදලා දෙල තියෙනවා. හැබැයි මේ වාසිය තියෙන්නේ තොග අවසන් වෙනකම් විතරයි. හැබැයි එහෙනම් ඉක්මන් කරන්න. තොග අවසන් වෙන කලින් ඔයාගේ බයික් එක අතෙන් කරගන්න මෙන්න නම්බික කෝල් කරන්න KD Rice Motor Company Private Limited වෙත 0677 806 4497 0677 806 4497 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව 2:35 හොඳේ.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.

0: Airtel 368 budget එකට set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: Fems ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
4: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0247 21 33 540.
5: Wake up. Saturday hormones. Alpha Studio.
6: Davasata moona karana vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
6: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
7: Good morning.
5: Satya Dawaswala Ude Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
8: Oh my god, this is original.
9: Nato?
10: Make up like a kinder handava, bro.

0: දවස දෙකයි විනාඩි 37යි වෙලාව. ඕමින් ඕමින් ඕමින් අපිට තියෙන උපදූපයක් හොයන්න යන්න. ඒෂාන්නයි. දැන් ඒ පාර සේරෝම වැඩ නවත්තලා ඔහෙ රෙදි හොදන්න පටන් ගත්තේ?
1: නැත්තම් බැරුව වැඩදී මොනවා හරි කරන්නත් වෙයි ඉවත් වෙන්නේ.
0: ඔය දැන් කාගේ රෙදි අපුල්ලන්නේ?
1: වටේම දෙනවා.
0: පිළියන්දල වෙන්න රෙදි හොදනවල.
1: හොඳම විසඳම කියන්නේ බාෂි නිකන් නෙවෙයි. ඔන්න අලුත්ම ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයත් එක්ක දීව ප්‍රෙස් දැන් අලුත් වෙලා ඇවිල්ලා තියෙන ඉතින් පැල්ලම් ඉවත් කිරීමේ අපූර්ව තාක්ෂණයක් අපි මේ කතා කරන දීව ප්‍රෙස් වල අන්තර්ගත වෙලා තියෙන විතරක් නෙවෙයි ඇඳුම් දීත්වත්ව සහ නැවුම් බවක් එකතු කරන ඔන්න තාක්ෂණයකුත් අපි මේ කතා කරන ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය අතුරේ තියෙන විතරක් නෙවෙයි සුවඳ දිගු කල් පවතිනත් තාක්ෂණයකුත් ඔන්න අන්තර්ගත කරලා තමයි අපි මේ කතා කරන දීව ප්‍රෙස් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන ඇවිල්ලා තියෙන ඉතින් අපි හැමදාමත් දන්නවා ඔන්න අපි හිස්සතින් නෙවෙයි පිටියන්දර නගරේ පුරා ඇවිල්ලා ඉන්නේ ඉතින් අද දවසේ තව ලෝයාවකින් අපි ලස්සන වැඩ කටයුත්ත පටන් ගන්නවා. ඔන්න මත්ලා කියන තෑගි භෝග ගොන්නක් අපේ ආදරණීය හිතවතුන්ට හිමි කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ රෙදි සෝදන අපේ වැඩි ප්‍රායෝගිකව අත්මදා බලන්නත් අද මේ පැත්තේ ඔන්න ඉඩකඩ හැකියාව දෙන අපි මේ කියන්නේ ඇත්තද කියලා අපේ ආදරණීය පාරිභෝගිකයන්ට ඔන්න ප්‍රායෝගිකව බලන්නත් පුළුවන්. අද දවසේ මේ පැත්තේ එනවා නම් වටිනා කියන තෑගි භෝග හිමි කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වාසි ඔන්න තවත් වාසියක් තියෙනවා. ග්‍රෑම් 50යි මිලටම ග්‍රෑම් 60ක් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 25කට ග්‍රෑම් 60ක් ග්‍රෑම් 10ක වාසියකුත් තියෙනවා. ඔන්න අපේ පාරිභෝගික ධනතාවට ඉතින් අපි හැමදාමත් වගේ මතක් කරනවා මේ වටිනාකම. ඔන්න සුවඳ වර්ග පහක් තියෙනවා. රෝස සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාර්ඩ්නිය සුවඳ, සමන් පිච්ච වගේම සේපාලික සුවඳක් තියෙනවා. ඔන්න ඒ විතරක් නෙවෙයි වෙළඳසැලේ අපි ආදිත්‍ය හිතුවද නමතක කරන්නෙත් නැහැ. අපි ඇවිල්ලා ඉල්ලනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ මුදලාලි මහත්තයා අපිට දෙන්නේ දීව ප්‍රෙස් ඕනම නිෂ්පාදනයක් නම් ඔන්න අතේ ඉත වෙන මුදල් තෑගකුත් අපි දෙන්න සූදානම්. අද පිළියන්දර නගරේ ඉඳලා මේ වටිනාකම බෙදා හදා දෙනකොට අපි හෙට දවස් දෙනවා මහරගම නගරයට. ඉතින් මේ වෙලාව අපේ භාෂික ඉන්දර හැන්ද වහගෙන හැමෝටම මතක් කරන්නේ ඔබේ වෙළඳසැලට ඇවිල්ලා ඉඳනවා නම් කවුරු හරි අපි මේ කතා කරන්නේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියන්නේ ඔන්න මොකද්ද කියලා ඔබ දෙනවා නම් දීව ප්‍රෙස් නිෂ්පාදනයක් ඔන්න වටිනාකම් ගොඩක් හිමි කර ගන්නත් පුළුවන්. බොහොම ස්තුතියි භාෂි මාව සම්බන්ධ
0: මේ අහන්නකෝ. මගේ තියෙන කළු පැල්ලම් කීපයක් දීව ප්‍රෙස් දාල හේදුව තපුල්ල ගත්තොත් යවා ගන්න පුළුවන් වෙයි බෑ. නං එන්න පිළියන්දල පැත්තේ ඉන්න ඕන. ඔන්න යන්නයි තියන්නේ. හරි අපි හිනම් මේ සින්දුව අහලෙමු. කටි ගොඩක් ඉන්නවා එකතු කරගන්න. හිමින් හිමින් කියන්න ගහා

අවසදකයි විනාඩි 44යි. අපි ලගේ ගින්දර හන්දාවේ මේ පැය තිවර වෙන්න යන්නේ. අයියෝ මන් දන්නේ තව දවසක් ඉවරයි ඉතින් හරිද? හරි ඕකේ. ඔය ඉඳගමන් චූටි ජලියක් ගන්නත් එක එන නෙතෆිම් ඔෆිෂියල් ෆේස්බුක් ෆෑන් පේජ් එක පැත්තට හරිද? ලේසියෙන්ම කෙටු වෙන්න පුළුවන් ක්‍රම ලියාගෙන යන්න. ලේසියෙන්ම කෙටු වෙන්න පුළුවන් ක්‍රම. මන්න එකක් ලියලා තියෙන්නේ. අනිත් තියාගන්න හෙලගේ මහලුකු රස්සාව කියලා බොසාට කියලා. ඔය ගෙදර එන්න. එතකොට කොහොම තායි රස්සාවක් නෑ? රස්සාවක් නෑ කියන්නේ අතේ සල්ලි නෑ. අතේ සල්ලි නෑ කියන්නේ කන්න බොන්න බෑ. ඉතින් වබා නිකම්ම කෙට්ටු වෙනවා. අනිවාර්යෙන්ම ගාගේ ජාලි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔහට හිතෙන විදිහට දේවල්. හරිද? මම දැක්කා මේකේ කමෙන්ට් එකක්. මට දැන් කවුද කියලා මතක නෑ. තව ටිකකින් මම හරියටම නම් බලලා කියන්න. එක්කෙනෙක් කියලා තිබ්බා. හොඳම බූට් එකක් ඇවනම් හරි කියලා. අයියා දාලා ගියා. සුද තාත්ති දාලා ගියා කියලා. ඊට පස්සේ කෙලින්ම කෙට්ටු වෙන්න පුළුවන්. ආවුෂ් එතකොට කොහොමදනේ ෆිගර් එක ලස්සනට හදාගෙන ලස්සනට ඉන්න තිබ්බා. හරි ඕකේ අපි වෙන මේ සින්දුව අහන්න යන කලෙයි මම ඔගලන්ට NSB ඩිජිටල් ඩ්‍රයිව් ගැන මතක් කරලා ඉන්නම් අහටදා. මේ කැවිල්ලා ඔබව දැනුවත් කරන බලාපොරොත්තුෙන් ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඔබව හැයාගෙන ප්‍රදේශෙන් ප්‍රදේශයට නගරෙන් නගරයට එන ගමනක්. විශේෂයෙන් කියන්න ඕනේ අපි අර ඩිජිටල් බැංකින් වලට පොඩ්ඩක් බය වුණාට ඇත්තටම මේක හරිම ලේසි. අපි අර නොදැනුවත්කමට හිතනවා ස්ලිප් එකක් එහෙම අතට එන්නේ නැති නිසා මේවේ ආරක්ෂාව කොහොමද දන්නේ? හරියට ට්‍රාන්සැක්ෂන් එක වුණාද දන්නේ නැහැ. කෑෂ්ලස් පේමෙන්ට් ඕවා හරියට වෙනවද දන්නේ නැහැ. හොම්බ හොම කියලා අපිට තේනවනේ එක එක ගැටලුනේ. ඔය හැම දෙයක්ම නිරාකරණය කරගන්න ඉන්න තැනක ඉඳලම බැංකු ගානේ රස්තිය අද වෙන්නේ නැතුව දුවන්නේ නැතුව ඉන්න තැනකදී බැංකු වැඩ ටික කරගන්න ඔයාගේ අතේ තියෙන ඩිවයිස් එක පාවිච්චි කළේ දේවල් කොහොමද කරගන්නේ කියලා දෙන්න තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ විදිහට NSB ඩිජිටල් ඩ්‍රයිව් තවන අදින අරගෙන වාගේ ප්‍රදේශයට එන්නේ. අද 17 අද ඉන්නේ දංකොටුව පොදු වෙළඳපළ රථ නැවතුම් පළාසල. හරිද? හෙටෙනෝ පන්නල බස් නැවතුම් පළාසලට ඒ අවහම අලව මුණ ගැහෙන්න. එතකොට වැඩි විස්තර කොහොමද ටික ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් වෙසක් පොහොය ඉවර වුණා. එහෙමම දැන් ඉන්නේ පොසොන් පොහොය. පොසොන් පොහොය වෙනුවෙන් මෙත් FM අපි ඉන්නේ බණ්ඩාරවෙල ටවුන් එකේම තියෙන පන්සල කවුරුත් දන්න ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තමයි අපි ඉන්නේ. ඔය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මූලික කරගෙන තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් නුදානේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ නේත්‍රාභිවන්දන ධාතු නමස්කාරය පැවැත්වෙන උතුම් බක්කුල සෑයේ වැඩවාසය කරන සර්වඥ ධාතුන් වහන්සේ වගේම තමයි මහරහත් ධාතුන් වහන්සේ වඳපදා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම ශ්වේත පූජා පොහෝදා වැඩසටහනක් පැවැත්වෙනවා. ඊට අමතරව පොසොන් තොරණ දන්සල් පහන් කුඩු මේ සියල්ලම දකින්න ආමිසෙන් වගේම ප්‍රතිපත්තියෙන් මුනිදු පුදන්න ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවිල නේත්‍රාලෝක පොසොන් උදානයට එන්න කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරි ප්‍රධාන අනුග්‍රහයෙන් සංවිධානය කරන තේපැන් දන්සල ජූනි මාසේ 28-29 කියන දවස් දෙක පුරාවටම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙන ඒකත් එකතු වෙන පුළුවන් ඇගේ පතේ විඩාව නිවා ගන්න. ඉතින් නෙතෙෆෙම් එක කසාගල ප්ලාන්ටේෂන් සංවිධානය කරන පොසොන් නුදානය බලන්න එන්න මේ පාර අපි පොසොන් එකට බණ්ඩාරවිල යමු. ඒ වගේම තමයි හොමොම්මන් සෙවනගල ආයුර්වේද ගැන ඔගලන්ට මතක් කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන ඖෂධ අතරේ තියෙනවා ගෑස්ට්‍රයිටිස් වලට කියාපු බෙහෙතක්. හරිද? මේක ඇවිල්ලා ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සහ ගෑස්ට්‍රයිටිස් නිට්ටවට සුව කරගන්න පුළුවන් බෙහෙතක්. සෙවනගල ජීවබල අම්ලපිත්ත සුවය. ඒ වගේම හන්දිපත් කැක්කුමයින හන්දිපත් රෝදාවයින සෙවනගල හන්දිරාජ තෛලයේ තියාගන්න ළඟම සෙවනගල ජීවශක්ති රසායන. ඒ වගේම හිසකෙස් සංශ්‍රිතව ප්‍රශ්න තියෙනවනම් සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් පාවිච්චි කළ බලන්න. කොහොමද අසමෝදගම් එකක් ගෙදර තියාගන්නවනේ නේද? ඒ අතරේ නොත් 100% ස්වභාවික සෙවනගල අසමෝදගම්. කෑමට ඇපිටයිට් නැති ගතියට බඩ පිපෙන ගතියට බඩ කැක්කුම් ගතියට අජීර්ණ ගතියට 100%
ප්‍රත්‍යක්ෂයි. මේ ඔක්කොම ඖෂධ ඉන්න තැනකටම ගෙන්න ගන්න 0.47, 31.33, 540 කතා කරන්නේ. 0.47, 31.33, 540 නෝගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 53යි වෙලාව. අපි ලගේ ගෙන්දර හන්දාවේ දෙවෙනි පැයේ අන්තිම සින්දුව. මේක අහන්න යන කලින් මම ඔයගලන්ට කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන ටක් ගාලා කියලා ඉන්නම්ද? කැදල් එන්ටර්ප්‍රයිසස් හීන දකින්නගේ චූරියට හරිවා හදා ගන්න ඕනිමයි. ඇත්තට දවසක මේ මගේ ගේ, මේ මන් දුක් මහන්සියෙන් හදපු ගේ, මේ මන් දවස ගානේ වැඩ කරපු මහන්සියට හදාගත්තු වැඩ කරපු මහන්සිය වේ. මේ මගේ දාඩිය, මේ මගේ සතුට, මේ මගේ කඳුල එහෙම කියලා පෙන්නන්න ඇත්තට වාට කියලා ගේ පොඩ්ඩක් තියෙන්න ඕනිමයි. අමාරුවෙන් එකතු කළ සල්ලි ටිකක් හදාගෙන ගත්තු ඉඩම් පොඩ්ඩක් තියෙනවනะ. ඕකේ ගේ පොඩ්ඩක් හදාගන්න හිනේ ඉක්මනට හැබෑ කරගමු. ඒ හිනේ හරි විදිහට හැබෑ කරගන්න විදිහ තමයි මම කැදල් එන්ටර්ප්‍රයිසස් ලත් එක්ක ඔයගලන්ට කියන්නේ. විශ්වාස කරන්න නිදන කම්බර දෙකක සම්පූර්ණ ගෙයක් වාට 150,000කටත් හදාගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි මේ සම්පූර්ණ ගානම එකපාර ගෙවන්න ඕනි නෑ, අතේ තියෙන ටික යාලට දෙන්න. ඊට පස්සේ ගේ හදලා වැඩේ ඉවර කරයි ඒගොල්ලෝ. ඔයාට තියෙන්නේ පොලියක් නැතුව ටික ටික ගෙවාගෙන යන්න. ලංකාවේ ඕනම තැනක ඔයාගේ සිහින නිවස හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් ඒ හින්දම කැදල් කියන තැනට කැදල් එන්ටර්ප්‍රයිසස් ලව විසිට් කරන්න සෑහෙන දිනක් දවසකට යනවා එනවා. ඒ හින්ද එන්න කලින් අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්න. මොකද යාලින්නේ මහරගම ඇල්ලෙන රෝඩ් එකේ විතරමයි, ලංකාවේ වෙන කොහෙවත් කැදල් එන්ටර්ප්‍රයිසස් ලාගේ බ්‍රාන්චස් නෑ. හරි, ඒ හින්ද ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව එන්න කලින් කෝල් එකක් දෙන්න. 0 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි මෙන්න මේ කටිව තක් ගාල දාගමු. ගින්දර වගේ සින්දුවකට අපිවත් එකතු කරගන්න ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස්. මේ ටික වාෂිනංගිට අපේ ගහෙන් කඩපුවා. ඔයා පළතුරු වලට කැමතින රම්බුටන් ඉවලා කෙල ගිලුන සොරි. ඔය ටික කවුරු හරි කෑවද? නිකමට කිව්වේ මට කෙල චුට්ටක් ගිලුනා. අච්චාරුවක් දාමු.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
2: මල්ලි, ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
1: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
2: රත්ති 3 in 1 පැක් එක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
0: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
7: අලුතැන කටුම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් 100,000ක්. 0777 406 4997 කතා කරන්න.
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: ආ පැටියෝ කොහොමද?
15: සින්දුවක් අහනවද?
16: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
15: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ් සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා. විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
19: දැන් වෙලාව 3:01.

0: ಇದೆಯಾ? ಒಬ್ಬ ವೆತಗಿನೇನ್ನಿ
1: ಅಮ್ಮ ಆದರೆ ಅಪಿಟ ಕವಪು ಪಟ್ಕಟಕ ರಸ ದಿವ್ಯ ಕುಳುಬಳು ನಿಷ್ಪಾದನ ಅಮ್ಮಗೆ ಅತ್ಕುನಯ ಸೆರಂಡಿ ಗ್ರೀನ್ ಪ್ಲಾಂಟೇಶನ್ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್
2: ಪೇನ್ ಪೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೇ ದಿಬಸ್ವ ಡೆತ್ ನ್ಯೂಸ್.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත්නිව් සමග මම තරංග. අල්ලස දූෂණ චෝදනා විමර්ශන කොමිසම් විසින් අතරංගොඩ ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වූ යෝෂිත කනිෂ්ඨ රාජපක්ෂ යන අය දූෂණ නැමැති වරදට ආධාර අනුබල දීමේ චෝදනා මත අතරංගොඩ ගත් බවයි මෙම කොමිසම නිවේදනය කළේ. 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍යබට් නිලධාරීන් බඳවා ගැනීමේදී බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව විධායක අංශයේ ශිෂ්‍යබට් නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඩමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගී වීමට අවස්ථාව සලසා දීම තුළින් දූෂණයේ නැමැති වරදට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ඔහු අතරංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. මිලඟ net news පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩිවන ලීසිං බර සහැල්ල කරන්න කේඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩිරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 4497 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95 94.8

0: Tindere, händer och vi bashi.
1: හවස තුනයි විනාඩි 7යි වෙලාව. අපිලගේ ගින්දර හඳෑව හන අන්තිම පැය. මේ පැයෙදි ලස්සන සිදු ගොඩාක් තියෙනවා මගේ

කචිත හගෙන ජලයේ ඉන්නයි තියෙන්නේ. එහෙමද? කෝල් එකක් දෙන්න WhatsApp එකේ chat එකට set වෙන්න, ඒ වගේම Facebook එකේ අපිලගේ ගින්දර හඳාව Facebook post එකට කෙට්ටු වෙන්න ලේසි ක්‍රම. ලියාගෙන යන්නට පුළුවන්. හරිද? කටිය ගොඩාක් ඉන්න එකතු කරගන්න ගොඩ පිටිය කුසුමාවති අම්ම කතා කළා. අපි ටිකක් වැඩියෙන් වෙලා කතා කරගෙන හිටිය. මට ඕන තරම් වෙලා එහෙම කතා කර කර ඉන්න පුළුවන්. අපිට කතා කරන්න මාතෘකා තියෙනවා අපි ඇහැට දැකලා නැති වුණාට. ඔගොල්ලෝ මට කියන දේවල් එක මම චිත්‍ර ඇඳ ගන්නවා. මගේ කටහඬින් ඔගොල්ලෝ මාව මවා ගන්නවා නේද? මට ඉතින් ගොඩ පිටිය කුසුමාවති අම්ම කියපු ගමන් මතක් වෙන්නේ පුංචි ගේ පොඩ්ඩක් එක්ක. ගේ ඉස්සරහම ලොකු අඹ ගහක් තියෙන එහෙම තැනක එක පුටුවක ඉඳගෙන අනිත් පුටුවේ කකුල් දෙක තියාගෙන පුංචි රේඩියෝ එකෙන් මාව අහගෙන ඉන්න අහිංසක අම්ම කෙනෙක්. ඉතින් මං ඔයාට හරිම ආදරෙයි. ඔය රූපේ මං ජීවත් වෙන තුරාවටම මගේ හිතේ තියෙන ඔය විදිහටම. හරිද? මං ආසනේ ඔගලංග දුකින් තියන්න. හැබැයි මං දන්නේ මට ඔගලන්ට දුක හිතෙන කතාවක් ඉක්මනට කියන්න වෙයි. හැබැයි මොන වුණත් මං ඔගලන්ට ආදරෙයි කියන එක නම් කියනවා දෙකම දෙකක් ඇත්තටම ආදරෙයි. හැබැයි ඉතින් ආදරෙන් එකතු කරගන්න කුසුමාවති අම්මෝ ඊගාවට අපි අම්මෝ WhatsApp එක පැත්තට මෙන්න මේ කට්ටියව එකතු කරගන්න. හයි ගින්දර වාශි, අපි චාමර ස්ටෝස් පනෝ පිටියේ කළුතර චාමර තනූජ දෙනවත් ආදරෙන් එකතු කරගන්න. සුබ සඳවක් බයං කාලද කියලා හනවා. කාලා කාලා අපේ ෆොමලික කොම ඔබා ගන්නවාගේ සින්දු මල්ලට රම්පුතේ ආදරේ පැලෙන්නම හැමදාමත් කියලා කියනවා බිරියානි කඩේ බියංකාකා. ඔයාගේ කකුල දැන් හොඳටම සනීප ඇති කියලා මම හිතනවා. හිත හයිය මගේ ධෛර්යවන්ත අක්ක පොඩට උතුරන්න හරියන්න ඕනේ තිංග. හයි ගින්දරි, ඔන්න අපි තව ගින්දර හැඳාවට ලේසියෙන්ම කෙට්ටු වෙන්න පුළුවන්. බරමනින මැෂිමින් බැහැල ගියාමල ඒ වුණාට මහත්තයෝ හිත හදාගන්න විතරයි නෝක හරියන්නේ. නැත්තං ඇත්තටම කෙට්ටු වෙන්න නම් ඇත්තට අර වගේනේ හොඳ බූට් එකක් කෑවන ආෂ්. එහෙම නැත්තං මෙන්න මෙහෙම සබා දහමට දෑත් දිගු කරන් ඉන්න එන්න එන්න ප්‍රශ්න එන්න ප්‍රශ්න එන්න කියලා දෑත් දිගු කරන් ඉන්න ප්‍රශ්නාවහම නිකාම කෙට්ටු වෙනවා. එහෙම නැත්තං තව එකක් කියන්න. සීනි හදාගන්න, එතකොටත් කෙට්ටු වෙනවා. නෑ නෑ නෑ නෑ, ඒක නම් කරන්නේ නැහැ. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
1: දැන් වෙලාව හවස 3 විනාඩි 16යි.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
1: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.

0: Happening finna they love me. Happening finna they love me.
1: Happy එකේ අහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු. බණ්ඩාර විල යමු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: A-Level වනි ජංක්ෂන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT. අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
0: දැන් වේලාව 3:19.
4: Oh my god, this is original.
0: නැකෝ
5: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

0: அவசரத்துனா வினாடி விசி ஹயாய் விளவு ஜப்பானிட்டு தீனோ டொயோட்டா இகாவட்டு இந்தியாவிட்டு தீனோ டாடா ஜெர்மனியிட்டு தீனோ பென்ஸ் லோகே ஹம்ம ராட்டுக்கிட்டு மெவ்வா அப்பே கேல கியான ஆடம்பரிங் கியான பிராண்ட்ஸ் தேதி அத்தட்டும் லங்கிக்கே விதிகட்ட மிக அப்பே கேல கியான அப்பிட்டே காக்தி புன்னேன் இக்க சேண்டலுக்கு அடுவாக்க விதிகட்ட தெனுன்னு நிசாதமாய் கேடி ரைஸ் மோட் கம்பெனி பிரைவேட் லிமிடெட் வித் இன்னொகலண்ட மேட் இன் ஸ்ரீ லங்கா கேல லோகிட்டு பயம் நேத்துவ கியான புலோன் பிராண்ட் இக்கா கதலதுன்னே இத்தின் ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක හරි ලස්සන ආරංචියක් බණ්ඩාර වෙලට අරගෙන යන ගමන් ඉන්න අපේ කෙඩි රයිස් ටීම් එක මෙතන ඉන්නවා කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමන අධිකාරී අරවින්ද මහත්මයා මං හිතුවා එතුමාව සම්බන්ධ කරගන්න ඕනි බණ්ඩාර වෙලට මේ අරන් යන ලස්සන පණිවිඩේ මොකක්ද කියලා දැනගන්න අයුබෝවන්
1: ලෝකෙ හැම රටකටම තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. නමුත් අපි මෙච්චර කාලයක් සිට රටවල වල බ්‍රෑන්ඩ් පාවිච්චි කරමින් හිටපු රටක්. දැන් ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවේ දේශීය සන්නාමයක් මේඩ ඉන් ශ්‍රී ලංකා විදිහට අපි අඳුරලා දීලා තියෙනවා කේඩී රයිස් ආයතනය. ඉතින් අපි හිතුවා ඒක කොළඹ රිජ්ලක් සීමා වෙන්නේ නැහැ. අමුළු රට ආවරණයකින් අපේ ආයත අපේ බ්‍රෑන්ඩ් එක අඳුරලා දෙනවා. දැන්වත් අපි ලංකාවේ සෑහෙන විශාල ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා. එතකොට ඒ නිසා අපි ඒක බණ්ඩාරවිල වගේ සුන්දර ප්‍රදේශයකට අපි දැන් අරන් ඇවිල්ලා තියෙනවා. අපි 25 වෙනි දවසේ දැවැන්ත ප්‍රදර්ශනාගාරයක් නිර්මාණය බණ්ඩාර නගරේ.
0: වාව්.
1: ඒක හඳුන්වාගන්න තමයි අපි මේ දවස්වල අපි දවස් 15ක් විතර දැන් බණ්ඩාර නගරේ විශේෂ ප්‍රමෝෂන් එකක් කරමින් යනවා. අද අපි ඇල්ලේ දාසි. ජනතා අපිට මාර ප්‍රතිකාරයක් තියෙනවා. අපි ඉතාම ආදරෙන්
0: පිළිගන්නවා.
1: ඇත්තටම අපි තරක්කුණ වැඩි බණ්ඩාරවලට එන්න
0: අනිතක බණ්ඩාර වෙල ඉන්නවා නෙතහන ගොඩාක් දෙනෙක්. ඒ හින්දා කේඩි රයිස් ගැන කොහොමද දනවත්?
1: සන්තෝෂයි ලංකා බ්‍රෑන්ඩ් එකක් ගැන එක්තර ආකර්ෂණයක් තියෙන එක ගැන. ඒක නිසා අපි සෑහෙන සන්තෝෂයෙන් වැඩේ කරගෙන යනවා. අපි 25 වෙනිද තාම විශේෂ ජනන්ත බණ්ඩාර නගරයේ තවත් ලස්සන කරන
0: හරියන්න සාර්ථක වෙන්න කියලා ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා. කේඩි රයිස් කියලා කියන්නේ ඇත්තටම අර කිව්වත් වගේ අපිට අපේ කියලා කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකනේ. ඉතින් ඒ නිසා අපේ සල්ලි තවත් පිටරට පටවන්නේ නැතුව අපේ සල්ලි අපි රටේ ඉතිරි කරමු. අපි ජාතියක් විදිහට ගොඩයමු. මිස්ටර් අරවින්ද බොහොම ස්තුතියි විස්තර කියන්න එකතු වුණාට. වැඩි ඔක්කොම කටයුතු ලස්සනට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: හැමෝම බණ්ඩාර පැත්තෙන් අය එන්න ඇවිල්ලා බලන්න. ඔබලන්ට ස්ට්‍රයික් කරන්න පුළුවන් පෙට්‍රල් බයික්, එතකොට අපි ඉලෙක්ට්‍රික් බයික් ඔක්කොම තියෙන ඔබලන්ට ස්ට්‍රයික් කරලා බලලා මේ ගන්න පුළුවන්. ඊට අමතරව අපි ස්ටාර්ට් කරනවා අපි තෝරනක් ලංකාවේ පීවීර් කාර් එකක් තියෙනවා. අපි
0: තියෙන
1: එතකොට තව අපි 28ක රෝද හත් කාර් එකක් හදලා දෙනවා.
0: යස්.
1: ඒක නිසා අපි දෙක ඉන්න
0: මට මතක් වෙනවා අපේ රංජන් අයියව රංජන් රාමනායක කියලා මං හැමදාම විහිළු කරන්නේ.

Balangkuda LNG Holdings. Mahesaya, ane aadring ove ikutu kiriganda. Eyata kitika digata katha kitakire hitiya, eya hari lassana kathawak kiywa. Eyala kema packet tika diga araganne, mang enawat ekkumalu. Ane. මං ආදරේ ඔගල කෝටම හරිසමට ඉන්න සතුටින් ඉන්න ජය වේවා LNG Holdings වැඩ කරන කොමලම මේරියක් අතේක ආදරෙන් එකතු කර ගන්නවා ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව හවස 3 විනාඩි 36යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක්. අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද? ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
5: වට්සප් කරන්න 0776 441 1048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදා කාලිකව ජීවිතය විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරු සරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
4: විෂන් කෑ හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-932-9023
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
9: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
13: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
12: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
11: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
14: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
15: Oyat try karanna Ganna Vijaya Aapa Piti
16: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
17: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
18: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
19: Net FM Algo Town
20: Oh my god, this is original.
21: Nato?
22: Make up, I like it. Kinder, hand have a bro.

මට කොල් කරපු කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. මෙන්න මේ කට්ටියව දාගමු මේ සින්දුව අහන්න. වල්පට මුල්ලේ උපාලි අයියා, ධම්මි, තුෂාන්, මිහිරංග කට්ටියම ආදරෙන් මතක් කරනවා. තව අවුරුද්දකින් දෙකකින් අහන්න ගෙදරයිගේ නම් කියන්න කියලා මට මතකයි. හරිද? ආදරෙන් එකතු කරගන්න ඊගාවට. කලගිරිහෙනි මුණසිංහ හංගලුත් කතා කළා. ඔයවත් ආදරෙන් එකතු කරගන්නවා. ඉන්න තැනක පරිසමට ඉන්න ඕනේ ඉතින්. හරි, ඔය කටියම එකතු කරගන්නවා. ඒ වගේම බලංගඩින් ජයපාල අයියවත් එකතු කරගන්න ඕනේ. අපි වෙන මේ සිංදුවා යහන්න යන්න හදන්නේ. ඒ අතරේ ෆෙම් සෑය ගැන ඔගලන්ට කියලා ඉන්නම්. ෆෙම් සෑය කියලා කියන්නේ ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන සැනිටරි නැප්කින් එක. ගෑන් ළමයින්ට, කාන්තාවන්ට, පීරියඩ්ස් දවස් වලට, ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම වැඩක් මග අරගන්නේ නැතුව සාමාන්‍ය දවසක් වගේම ගත කරන්න උදව් කරන්නේ ෆෙම් සෑය. ලීක් වෙන්නේ නැහැ, ඇඳගෙන ඉන්න පහසුයි. ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ ගෙවන ගානට උපරිම සාධාරණයි. ඉතින් ඕනම ෆාමසි එකකින්, සුපර් මාකට් එකකින් වගේම ග්‍රොසරි ෂොප් එකකින් ඔගලන්ට ගන්න පුළුවන්. අරගෙන පාවිච්චි කළ වෙනස බලන්න වැඩි ගණන් දීලා බොරුවට එකම දේ ගන්නෙ නැතුව. හරිද? ඒ වගේම NSB ඩිජිටල් ඩ්‍රයිව් ගැනත් මතක් කරන්න ඕනි. හරිම ලේසියෙන් දේවල් කරගන්න පුළුවන්කම තියෙද්දි අපි බොරුවට මහන්සි වෙනව නේද කියලා ඇත්තට තේරෙයි. හරියට දැනගත්ත තින් මේ ඩිජිටල් බැංකු කරණේ ගැන. හරිද? ඉන්න තැනක ඉඳලා ඇප් එකක් පාවිච්චි කරලා මේ දේවල් කරගන්න පුළුවන් නම්, ට්‍රාන්සැක්ෂන් ඔක්කොම කරගන්න පුළුවන් නම්, බිල් පේ කරගන්න පුළුවන් නම් කොච්චර ලේසියක්ද නේද? ඒ ගැන දැනුම ලබා දෙන්නත් එක තමයි, ඒ ගැන විශ්වාසය ගොඩනගන්නත් එක තමයි NSB ඩිජිටල් ඩ්‍රයිව් එවන අදේර අරගෙන ජාතික ඉදිරි කිරීමේ බැංකෝ ඔබේ ප්‍රදේශයට එන්නේ. අද ඉන්නේ දංකොටුව පොදු වෙළඳපළ රථ නැවතුම් පළාසල, හෙට එනෝ පන්නල බස් නැවතුම් පළාසලට. යාලුව මුණ ගැහෙන්න දන්නේ නැති දෙයක් අහලා දැනගත්තට කමක් නැහනේ. හොඳේ. හරි, එහෙනම් අපි WhatsApp එකෙන් මෙන්න මේ කටියවත් දාගමු. කොතනින්ද පටන් ගන්නෙ? මේනි. හයි අක්කා. එන්නකම් බලාගෙන හිටියේ ඉවසෙල්ලක් නැතුව මම සංඛා. අදත් ලස්සන සින්දුවක් ඕනේ. ජානික කසුන් දෙන්නවත් එකතු කරගන්න හාද? උම්ම එකකුත් ඕනලු අද කසුන් අයට. ආදරේ කොල්ලනි, ආදරෙන් එකතු කරගන්න. හරිද? ඊට පස්සේ අනේ අපේ නරිපැටිය ආවා. සයිප්‍රස්වල සුජීව අක්කා, මේ සුද්ධි ඔයාගේ දන්සල දෙනවද කියලා අහනවා. පොසොන් පෝය, පොසොන් පෝය 29නේ. දන්සලක් දෙන්න පුළුවන් වාතාවරණයක් නෑ වගේනේ. වලමුකෝ, හරිද? ආය දවසක දෙමු. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුවේ රංජිත් දිසානායකයි කියනවා. අවත් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් වාශි පුතා. ආදරෙයි. එයා කියනවා කෙට්ටු වෙන්න නම් රැට කන්නේ පාළු. මොනාද ටිකක් මට ඉතින් උපදෙස් ටිකක් දීලා තිනවා. අපි මේ පොඩි ජලි දේවල් ටිකක් අහන්නේ. ගාලේ රමණී අම්මානේ ආදරෙන් ආව එකතු කරගන්න. හරිද? ඔයා අහලා තියෙන දෙයට උත්තරේ චූටි වෙනසක් තියෙනවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3යි විනාඩි 47යි වෙලාව. අයියෝ යන්න වෙලාව. තව දවසක් ඉවරයි. දවස් ටික ටික ටික ටික ටික ටික ඉවර වෙයිගෙන ඉවර වෙයිගෙන යනවනේ. පටන් ගන්නවා විතරයි මතක් වෙන්නේ. ඉවර වෙනකම්ම දන්නේ නැහැ. යන්න කලින් මං ඔගලන්ට කියනවා හෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන එන අර ලස්සන හැන්ඩි බයික් එක ගැන ආයිම වතාවක්. ලක්ෂයකහමාරක් මිල අඩුවේ මේ දවස්වල මේක ගන්න පුළුවන්. හැබැයි තොග අවසන් වෙනකම් විතරයි මේ චාන්ස් එක මේ වාසිය ඔගලන්ට ලැබෙන්නේ. රුපියල් 796,500ක් වෙන බයික් එක ඔගලන්ට 6,46,500කට මේ දවස්වල ගන්න පුළුවන්. ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. ඊට අමතරව දන්නවනේ දැන් ලීසින් ගාස්ට් ඔක්කොම ඩවුන් පේමන්ට් ඉඳලා ඔක්කොම වැඩි කරලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ ලීසින් එකේ රුපියල් 50,000ක් වගේ අඩු කරලා දෙනවා කියලා කිව්වොත් ෂා ඔලුවට මාර නිදහසක් දැනුණ නේද? හා එහෙනම් ලක්ෂ එකහමාරක්ම මිලාඩුවෙන් ගමු. KD Rice Lead 125 Petrol Bike එක. මේක ඇවිල්ලා 125 cc අධිබලිත එන්ජින් එකක් පාවිච්චි කරලා හදලා තියෙන. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙන. පෙට්‍රල් සුවඳට පවා දුවන ස්කූටි එකක්. බයික් එකක්. ඉතින් ඒ නිසා ඔයාටත් පුළුවන් ඔයාගේ බයික් එක ඉක්මනටම වෙන් කරගන්න මෙන්න මේ නම්බර් එකට කතා කරලා. 077 6 4 7 4 7 6 4 7 9 7 නොගලන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඒවගේම තමයි සෙවනගල ආයුර්වේදය ගැන තික්මන්ට කියාගෙන යන්න මං ආසම නැති දේ තමයි ඔගොල්ලො ලෙඩ වෙලා ඉන්න එක, ඔගොල්ලො දුකින් ඉන්න එක, ඔගොල්ලො අමාරුවෙන් ඉන්න එක. හරිද? ඒ නිසා තමයි සෙවනගල ආයුර්වේදය ගැන මම මතක් කරන්නේ. අතුරු ආබාධ නැතුව සුව වෙනවා නම් ට සීනි තියෙනවන සෙවන කළ මදුබේහ හරණ කැප්සිියෝලස් පාවිච්චි කල බලන්න හරද. ඒ වගේම තමයි ගෙදර තියාගන්න මෝනිය එකක් තමයි සෙවනකළ මදුකා කැස්සට පැනියෝ උන සෙම්ප්‍රතික්ෂාවෝ කැස්ස ඇඟපත වේදනාවෝ මේ හැම්ම එකක්ම මට්ටු කරන්න සෙවන කළ මදෝකා කැස්සට පැනියට පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්තිය රසායනය, සෙවනගල සමෝධකම්, සෙවනගල හන්දි රාජ තෛලය මේ ඔක්කොම නිෂ්පාදන අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කරේ. ගෙන්න ගන්න වගේම වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර එකට කතා කරන්න. 047 31 33 540 වැඩි විස්තර දැනගන්න ළමයෝ. හරි, අපි WhatsApp එකෙන් මෙන්න මේ කටියවත් දාගමු. මෙන්න ලේසියෙන්ම කෙටු වෙන්න පුළුවන් ක්‍රමයක්. අනනනනේ වෙන එකකේ කියලා තියෙන්නේ. තාපඩෙම මේක කියනවා. නුවර පාර යක්කල මුදන් නායක වෙළඳ සංකීර්ණය. ඒගොල්ල කියන කතාව පොඩි ඇත්තකුත් තියෙනවා. ලේසියෙන් කෙටු වෙන්න පුළුවන්ලු ඡන්දෙ ඉල්ලල පෙරදුරෝ තින්. හැබැයි ඉතින් අපත් නැති වෙන්න පරදින්න ඕනෙලා. අමෝ අමෝ හයි වාෂි දවල්ට කෑවද? දවල්ට ඔව් කෑව කෑවා. අද මම ඌවලු ෂා මාළුයි පරිප්පුයි පපඩුනුයි. සීරියස්ලි ඔටෝ යන්න පුළුවන්ද? අන්න කොල්ලා ඔගුලගේ අම්මයි තාත්තයි මේ දවස්වල ලේලියකේම හොයනවනම් මට පොඩ්ඩක් කියන්න හොඳේ. රොෂාන් ෂාන් අනේ ආදරෙන් එකතු කරගන්න. රහට ඇති නේද? මාළුයි පරිප්පුයි පපඩුනුයි. භාෂි කුමරියා මගේ මොකද මොනවද මන් දන්නේ. මගේ කපිල අයියට මොකක් හරි වෙලා මොකක් හරි එකක් මේ එවල තියෙනවා. නුවර අම්පිටි ආරිය ටේලර් සෝමතිලක අයියා ආදිත්‍යත් එක්කම එකතු කරගන්න හරිද? ඉගවට ත්‍රිකුණමලේ පහේකනුව පුංචි බණ්ඩ ගුණසිලේ රන්දිකා මදුෂ සසන්‍ය සුපුන්දිලංක ඔයාලා කොමත් ආදරෙන්ව දාගන්න මේ සින්දු අහන්න ගින්දර සුදු මැණිකේ. අපේ ගෙදර නම් දවල්ට කන්න හම්බෙන්නේ නැලු. ගෙදර ගින්දරීගේ ප්‍රෝග්‍රෑම් එක අහන හින්දා. හවස 4න් පස්සේ තමයිලු දවල්ට කන්නේ. අපි දැන් කොහොමත් 50%ක්ම කෙට්ටු වෙලාලු ඉන්නේ. අනේ අනේ මේ ඕවනම් ඔට්ටු නෑ හරිද? විහිළුවට කිව්වනම් කමන්නෑ. ඇත්තටම නම් කිව්වේ දවල්ට හවසට 4ට කනවා නම් දෙනෝ ගුටි. නාරම්මල අඹගම්මුනේ කැඳකරේ නිමල් අයියා. දම්මියක් කවයි දොල දෙන්න ඔය ආදරෙන් එකතු කරගන්න හොඳේ. ජය වේවා. ඊ ගාවට. මෙන්න මට නමක් දාලා අඩබාසි කියලා. මොමතරයි යටියන්තර දේශානි ස්ටෝරියකේ සෙට් එක සින්දුවකට දාගෙන යන්නෝ. අපේ බුසු බුසු කොල්ලත් එකතු කරගන්න කියලා කියනවා. බුසු බුසු පැංචෝ අනේ ආදරෙන් ආවත් එකතු කරගන්න ඔම්මා. ඊට පස්සේ අපිටත් ලස්සන ගින්නර සින්දු ටිකක් ඕනේ. ධෝනි විනෝලි පුතා දිනුල හස්බන් ඉඳුනිල් එකතු කරගන්න කියලා. රාගම රසේ කියනවා අනේ ආදරෙන් එකතු කරගන්න. හරි ඊ ගාට උහන තිස්සපුර නිලන්ත අයියා දුව ඉස්සරේ වයිෆ් සුමිත්‍රා එක්කම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හයි හයි මැනිකේ. යටියන්තට මහවිල සුදර්ශනයක් හා හස්බන් මිලින්ද දුවල දෙන සඳසි ගිහංග ඒ වගේම යටියන්තට නෙත්තහර හැමෝම එකතු කරගන්න කියලා කියන කියවලා මාරුයින පැටිය උනුනු කැවුම් ගෙඩියක්වත් කන්න. අනේ මං තරහ යන්නේ මෙව්වා. ඉතින් අපිට ෆොටෝ විතරයි ලැබෙන්නේ හා. නරක ඇති කැවුම් ගෙඩි 10ක් ඔතල එව්වනම් හා. අපිත් එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගිහිල්ලා හොඳ ඉංගුරු ප්ලේන්ටියක් එක කැවුමක් කනෝනේ. අපිට කැවුම් කැවෙනවා කියලා බයිට මේවල නැත්තේ හා. වෙන්න වෙන්න අද නම් හොඳට දොන්න. ආදරේ උනුනු කැවුම් කිව්වම ඇත්තටම කැවුම් කන්න ආසෙ හිතනවා. අනේ බෑ අනේ ඔගොල්ලොත් එක්ක මම කැම જાති ගැන හිතලම මහත් වෙනවා. හරි අනේ ළමයි නේ සමා වෙන්න. අද ගොඩාක් මෙසේජස් මට මගේ ඇරෙනවා කියව ගන්න බැරුව. තරහ නෑ නේද? අපි හෙටත් හම්බ වෙනෝනේ. තරහ නැතුව හෙට මෙසේජ් එකක් එවන්න. හරිද? අද කියවන්න බැරි වෙන ඔක්කොම අය වෙනුවෙන් මන් දෙකක් ආදරේ.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 3672.
4: ඔයාට
5: ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් යෝෂිත රාජපක්ෂ මහතා අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එය අනුව සැකරු රුපියල් ලක්ෂ 50 බැගින් නූ ශරීර පතුණක් මත උදාහරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. අලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය බඩ නිලධාරීන් බඳවා ගැනීමේදී බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව විධායක අංශයේ ශිෂ්‍ය බඩ නිලධාරියක වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජ

0: නිස් YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ගේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු

සුබ සන්ධ්‍යාවක් හවස 4යි විනාඩි 10යි වෙලාව අපි වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ බදද දවසේ වැඩපටන් ගන්න හදන්නේ සතියේ මැද දවස සෑහෙන්න වැඩ තියෙන දවසක් නේද ඉතින් ඒ නිසාම වැඩ කරන මහන්සියලා ඉන්නවාට මහන්සිය යන්න පාළුව යන්න තනිකම යන්න සැපර්ට සින්දු ටිකක් අහගෙන ඉන්න තියෙන හවසරේ වැඩ තමයි පටන් ගන්න තියෙන්නේ ඔෆිස් එකේ හිටියත් ගෙදර හිටියත් පාරේ යමින් යමින් ගමන් හිටියත් කොහේ කොතන කොහොම හිටියත් ආසම කට්ටියව එකතු කරගෙන ආදරය කරන සින්දු ටිකක් අහන්න තියෙන ටයිම් එක තමයි මේක. හවසරුවේ ප්ලෙන්ටි ඔෆ් බොන ගමන් සින්දුවක් අහන්න මේ පැත්තට එන්න. බිඳ 711 95 95 95 තියෙනවා. අපිට මෙසේජ් කරන්න පුළුවන් WhatsApp එකේ. පැය දෙකක්ම තියෙනවනේ නේද? අද Facebook live වෙන්නෙත් නැති නිසා අපිට WhatsApp එකේ chat කරන්න පුළුවන් ඕන තරම් වෙලාවක්. මං කියන්නේ පැය දෙක ඇතුලේ. හරිද? එනිසා අගල බිඳ 711 95 95 95 මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ අද වෝල් පෝස්ට් එකක් දාලා තිනවා පොඩි ජොලි වැඩක් තමයි වෝල් පෝස්ට් එකේ අද තියෙන්නේ මොකද්ද කියලා කියන්න ගියොත් ඔයාලට පොඩ්ඩක් ටැපලෙන්න පුළුවන් ඒ නිසා ඔයාට අගල යන NetFM official Facebook page එකට ගිහලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා පොඩි ගේම් එකක් යන්නේ ඕකේ ඒ නිසා ඉතින් ඔය මේ වෙලාවේ ලොකු වැඩක් නැති කට්ටිය ඒ පැත්තට ගිහලා කමෙන්ට් එකක් තියන්න ලොකු වැඩක ඉන්නවා නම් වැඩේ ඉවරනාට පස්සේ ගිහලා කමෙන්ට් එකක් තියන්න හරිද ඔයා කමෙන්ට් කරනවා නම් මම ඔයාව මතක් කරන්නම් කෝල් කරන කට්ටියට චාන්ස් එක තියෙනවා මගේ හොට්ලයින් එක වාදන්නවනේ අමුතු වෙම තක් කරන්න දෙයක් නැහෙනි. ගෙදර නම්බර් එක තරම්ම කඩපාඩම් නම්බර් එක තමයි ඉතින් මගේ හොට්ලයින් එක කියලා කියන්නේ. ඡගල මේ පැත්තට කෝල් එකක් දෙන්න. අපි වැඩ පටන් ගන්න හදනේ වාගේ මගේ බෝරින් නැති විදිහෙන් ඩ්‍රයිව් එක. හවසරුවේ අසම සින්දුව හෙන හතර වටේ එක. හරි රයිට් ඕකේ. සින්දුවකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන සාමාන්‍යයෙන් හරිද? දැන් ගොඩක් වෙලාවට වයස් සීමාවක් නැතුව ඇස්වල ප්‍රශ්න ඒ කියන්නේ රෝගී තත්ත්වයන් අපිට අහන්න දකින්න හම්බ වෙනවා ඊට පස්සේ වයස් ભેදයක් නැතුව අපිට ශ්‍රවණාබාධ පිළිබඳව දැනුවත් වෙන්න දකින්න කරන්න හම්බ වෙනවා ඔයා කියන්නේ මට අත්විඳින්න ලැබුණු දෙයක් තමයි මම දන්න ෆැමිලි එකක චූටි බබෙක් ඉන්නවා වයස අවුරුදු 10ක් වගේ හැබැයි යාගේ අක්ෂි රෝගී තත්ත්වයක් ආව හිතන්න නැති විදියට සරලව කියනවා නම් ඇහි සුදාවා මම එතකොට තමයි දන්නේ පොඩි අයටත් මේ වගේ දේවල් හැදෙන්න පුළුවන් කියලා ඒ නිසා තමයි මම ඔයාලට නිතරම කියන්නේ ඔයාගේ ඇස් දෙක වයස් සීමාව මොකක් වුණත් අනිවාර්යෙන් මාස 6කට සැරයක්වත් ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න ඕන නේද ශ්‍රවණ පරීක්ෂාව කරගන්න ඕනේ මොකද ඇහෙන්නේ නැතුව පේන්නේ නැතුව ගියොත් ඔය කිසි දෙයක් කරන්න බෑනේ අනේ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්න හදන්නේ විෂන් කියා හොරණ ශාඛාව සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සායනීය සහ ශ්‍රවණ සායනීය ජූනි මාසේ 21 වෙනිදා තියෙනවා හොරණ විෂන් කියා ශාඛා පරිශ්‍රයේදී දැන් හොරණ පැත්තට ගියාම විෂන් කියා දෙක තුනක්ම තියෙනවනේ නේද ඔයා යන්න ඕන හොරණ විෂන් කියයකට යනවා නම් මෙන්න මේ කියන්නේ ජාතික තීරගිනීමේ බැංකුව ඉස්සරහා තියෙන්නේ විෂන් කියා ශාඛාවක් හරියද ජාතික තීරගිනීමේ බැංකුව ළඟ තියෙන විෂන් කියා ශාඛාවේ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ජූනි මාසේ 21 වෙනිදා දවස පුරාම මූලික අක්ෂි පරීක්ෂාව ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව ඇසේ සුදු හඳුනා ගැනීම පරීක්ෂාව ඇතුළු පරීක්ෂාවන් රසක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා නොමිලේම. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. හොරණ අවට මාව අහගෙන ඉන්න කට්ටිය ඉන්නවා නම් දවස වෙන් කරලා තියාගෙන යන්න. මේක සෑහෙන්න වටින අවස්ථාවක්. ඔයා විතරක් නෙමෙයි, ඔයාගේ චූටි බබාටත්. හරිද? අක්ෂි පරීක්ෂාව කරගන්න පුළුවන්. වෙනමම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දැන් ඊට පස්සේ ගොඩක් අය හිතන්න පුළුවන් පොඩි අය වරන් ගිහිල්ලා ඔයා තියාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියලා. පොඩි අයට ලස්සන වැඩ ගොඩක්. දවස පුරාම ක්‍රියාත්මක වෙනවා. VR box ඊට පස්සේ bouncers ඒ වගේම face painting වගේ විනෝද ක්‍රීඩා රසක් එක්ක තමයි වැඩේ යන්නේ. එතකොට පොඩි එක්කෙනාව බය නැතුව තියාගන්න පුළුවන්. එයාටත් පොඩ්ඩක් ජොලිනේ නේද? ඉතින් ඒ නිසා ඔයාට මේ අදැකීම විඳ ගන්න ගමන්ම ඔයාගේ අක්ෂි පරීක්ෂාව ශ්‍රවණ පරීක්ෂාව කරගන්න නම් ඔයා අනිවාර්යෙන් යන නම්බර 157-2 රත්නපුර පාර හොරණ පිහිටි විෂන් කියා ශාඛාවට ජූනි මාසේ 21 වෙනිදා තමයි යන්න ඕනේ. හරියටම කියනවා නම් ජාතික තීරගිනීමේ බැංකුව ළඟ තියෙන විෂන් කියා ශාඛාවට යන්න ඕනේ 07:06 932 අනුවයි විසිතුන 02 62 92 23 එහෙමත් නැත්නම් 02 34 22 හතරයි 226 55 55 2 මේ නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් එකකට කෝල් කරලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. රයිට් එක නත් මතක් කරලා ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩපටන් ගන්න හදන්නේ. හවස හතරයි විනාඩි 14යි වෙලාව. හවස 6ට කලින් ඔය අනිවාර්යෙන් මේ පැත්තට එන්නම ඕන. දන්නවනේ මම DJ Azar.

ඇහෙන නැතපෙම් හතර වටේ කතා කරන්න 0112 55 33 63 WhatsApp 0712

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: හවස 4:22යි දැන්.
4: සුබ දවස.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
8: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2222 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
10: A-Level පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අමතන්න 011-2559-669
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
1: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී.
0: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
3: ඔබ ඒලෙවල් වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදෑකර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112-559-669.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112-536-7600

ලසන සින්දුව දෙන්න පුළුවන් ද කියලා අහලා තිනවා අනිවාර්යෙන් මම ආව එකතු කරගන්නම් ඊළඟට ලෑස්ත කරගෙන තියෙන සින්දුවට හයි කොහොමද සායි මම මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා තරිඳු මැසේජ් කරලා තිනවා තැන්කියු තරිඳු ඔයාවත් මතක් කරන්නම් ඒ වගේම ලසන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල් ඔලුවේ රංජිත් දිසානායක තැන්කියු ජය වේවා රයිට් මේකත් ටියව එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ ගොඩක් අය හින්දි ට්‍රැක් එකක් මගෙන් ඉල්ලලා තීච නිසා මම ලෑස්ති කරගත් ඔයාලට හින්දි ට්‍රැක් එකක් අහන්න දෙන්න හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා ඒ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන සාමාන්‍යයෙන් අපි ගයක් හදනවා නම් ගෙදරට පාවිච්චි කරන හැමදේම ගෙදරට ගේන ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ අනම් මනම් ඊට පස්සේ හිතන්නකෝ චැනල් උළුහව් ඊට පස්සේ මේ හැමදේම ගෙදර ලස්සනට තියාගන්න ඇතුළත පෙනුම ආකර්ෂණීය විදිහට තියාගන්න හොඳ නිමාවක් තියෙන විදිහනේ අපි මේ හැමදේයක්ම කරන්නේ නේද අනිත් එක තමයි ගයක් හදනවා කියලා කියන්නේ ඔය සෑහෙන වියදම් කරලා කරන දෙයක් ජීවිත කාලෙටම එකපාරයින කෙනෙක් ගයක් හදන්නේ ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔයා ඔය හැමදේම හිතන ගමන් චුටක් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්නකොට සිවිලිම ගැනත් හිතන්න ඕනේ හරි සිවිලිමක් ගහනකොට දැන් ඔය ඉස්සර වගේ නිකම්ම නිකන් සීලින් ෂීට් එක ගෙනලා ගහන්නේ නැහෙනේ දැන් ගෙදරට ගැලපෙන විදිහට ගෙදරට ගැලපෙන පාටට අද කාලයට ගැලපෙන ඩිසයින්ස් වලට තමයි සිවිලිමක් ගහන්නේ නේද දැන් එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අය ට්‍රයි කරනවා ඔය මේ නැචරල් වුඩ් ලුක් එක සිවිලිමකට අරගෙන එන්නේ. ඒ කියන්නේ සිවිලිමට පොඩි නැචරල් වුඩ් ලුක් එකක් ආවම ගෙදරට පොඩි අමුතු එළියක් තියෙනවා. ඊට පස්සේ වහලයට හොඳ පෙනුමක් තියෙනවා. ගෙදර ඇතුළත පෙනුම හරි ලස්සනයි නේ. අන්න ඒ නිසා තමයි ගොඩක් අය මේ නැචරල් වුඩ් ලුක් එකක් තියෙන සිවිලිමක් ගන්න ට්‍රයි කරන්නේ. හැබැයි ඒ වුණාට දැන් ගොඩක් වෙලාවට ගොඩක් අයට ප්‍රශ්න වෙන්නේ සමහර වෙලාවට සීලින් ෂීට් ගනනලා ගහනවා. ටික කාලයක් ගියාට පස්සේ දිරන්න ගන්නවා. හරිද? ඊට පස්සේ වේයෝ කනවා. ඊට පස්සේ සමහර වෙලාවට ඔය වැස්සට තෙමුනොත් එහෙම අනිවාර්යෙන් ෂීට් එක ඇද වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අවුවට රත් වෙනකොට ෂීට් එක ඇද වෙන්න ගන්නවා. ටික කාලයක් ගියාම අර මතු පිට තින්තාලේපනේ නැති වෙලා යනවා. ওই වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවනේ. එතකොට දෙතුන් පාරක් සිවිලිම මාරු කරන්න වෙනවා. පොඩි වේදමක් නෙමෙයිනේ නේද? ඊට පස්සේ ඩස්ට් එක වැදිලා ඊට පස්සේ මකුළු දැල් වලට එහෙම මකුණු දැල් එහෙම වැදුනට පස්සේ සිවිලිම පිරිසිදු කරන්න ගොඩක් ඒවට හරි අමාරුයි නේ. රයිට්. ඔකට තියෙන හොඳම විසඳුම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. නැචරල් වුඩ් ලුක් එකත් එක්ක ගෙදරට නියම පෙනුමක් ආකර්ෂණ නිය පෙනුමක් එන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකත් එක්ක තමයි මේක ඇවිල්ලා කල් පැවැත්ම 100%ක් ස්ථිර කරන්න පුළුවන් මොකද මේක නැචරල් වුඩ් ලුක් එකක් වගේම තමයි කල් පැවැත්ම මතු පිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා මේක දිරන්නේ නැහැ ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ අවුවට වැස්සට හැඩේ වෙනස් වෙන්නේ නැහැ අනිත් එක තමයි මේක ෆික්ස් කරාට පස්සේ ගෙදරට මාර නිමාවක් වහලයට මාර නිමාවක් එනවා දැන් ඔය සමහර වෙලාවට නිකම්ම මේ සීලින් ෂීට් දැම්මම ෆික්ස් කරාට පස්සේ සමහර වෙලාවට මැද්දේ හිඩස් තියෙනවා ඒක කැතට පේනවා ඔය ප්‍රශ්න තියෙනවා හැබැයි වුණාට ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිර්මාණය කරලා තියෙන විදිහට මේක ෆික්ස් කරාට පස්සේ කොහෙත්ම හිඩස් පේන්නේ නැහැ කැතට පේන්නේ නැහැ හරිම ලස්සනයි. හරි අනිත් එක තමයි අර නැචරල් වුඩ් ලුක් එකත් එක්ක මේක අර ඇත්තම ලියෙන් කරා වගේ කැටයම් වෛරම් මේ හැමදේම තියෙන නිසා හරිම ලස්සනක් ගෙදරට තියෙන්නේ. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ආගේ ගෙදරට ගැලපෙන කලර් එකෙන් ඔයා අනිවාර්යෙන් සීලින් ෂීට් ගන්න ඕන නම් ගන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. රයිට් ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ. ඒ තමයි NLB ලොතරැයි මිලදී ගන්න එකනේ. සාමාන්‍ය ඔයාගේ කෝටිපති හිණේ හැබෑ කරනවා නම් විශ්වාසයෙන් මිලදී ගන්න ඕනේ NLB ලොතරැයි පත්නේ නේද? ඒ අතරින් උත් රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරිතයාගේත් එක්ක සතියේ දවස් 7ෙම දිනුම් අදින ලොතරැයිය තමයි ගොවිසත ලොතරැයිය කියලා කියන්නේ. අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගමන් ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසත ලොතරැයියම තමයි. ඉතින් ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට දායකත්වය ලබා දෙන ගමන් හැමදාමත් ඔයාගේ කෝටිපති සීනිය සැබෑ කලේ ගොවිසත ලොතරැයිය. ඉතින් ඒ නිසා ඔයාගේ ජීවිතයේ සීන සැබෑ කරගන්න ඔයා ගොවිසත ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න ඕන. සද්දිනම ජයනියත ගොවිසත ලොතරැයිය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඒ ගැනත් මතක් කරන ගමන් සින්දුවකට යන්න හදන්නේ ගොඩාක් කට්ටිය වගේ හින්දු රැකියාවක් ඉල්ලලා තිබ්බා. මේකට මාත් ගොඩක් ආස නිසා මම ලෑස්ති කරගත්ත මේක ඔයාලට අහන්න දෙන්න. බිඳුව 711 95 95 95ට ඔයා ඇතිතරම් මැසේජ් කරන්න මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 4 විනාඩි 46 දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
4: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදිනිය. ජුනි 20 ගලෙන් විදුරු වැව.
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
8: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000 WhatsApp කරන්න.
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්.
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්නියම යන දලදේ.
12: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
14: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-3131-540.
16: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.

0: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් කැඩුවා දැම්මක් කලවන් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසිත ලොතරැයි.
1: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
2: අම්මා ආතරෙන් අපිට කවපු. අම්මගේ අත්ගුණය

රයිට් වෙලාව හවස 4:45 අපි කමර්ෂල් බෙල් එකෙන් පස්සේ මේ පැතරාවි සින්දුවක් අහන්න මම ඔයාලට ලස්සන සින්දු ටිකක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන ඉන්නකොට දැන් ඊයේ අපි කතා කරපු දෙයක් තමයි දිව්‍ය කුළුබඩු ගැන නේද සාමාන්‍යයෙන් ගෙදර අම්මා හදන කෑම එක තරම්ම රසට විශ්වාසයෙන් ආදරයත් එක්ක එකට එකහු කරලා බය නැතුව ඔයාගේ කෑම වේලට එකතු කරගන්න පුළුවන් කුළුබඩු තමයි දිව්‍ය කුළුබඩු කියන්නේ කියලා මම ඔයාලට මතක් කරානේ නේද එතකොට සාමාන්‍යයෙන් අම්මා අපිට කෑම වේලක් හදලා දෙනකොට ඒකට කොයිම වෙලාවකවත් වසවිස එකතු කරන්නේ නැහැ ආදරය රැකවරණය විශ්වාසය කරුණාව මේ හැමදේම එකතු කරලා තමයි අම්මගේ කැම එක මෙච්චර රස වුණේ. ඉතින් ඒ නිසාම තමයි විශ්වාසය ඊට පස්සේ වාට ආරක්ෂාකාරීව ඊට පස්සේ පිරිසිදුව රසට කැම ටිකක් අන්න ඕන නම් මම වාට කිව්වා දිව්‍ය කුළුබඩු තමයි වාට තියෙන හොඳම තේරීම. වාගේ කැම වල රසවත් කරගන්න අපේ රහට කැම ටිකක් අන්න කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඊට පස්සේ වාට රසකාරක වර්ණකාරක මේ කිසි දෙයක් අඩංගු නැතුව නියම අපේ රසයට කැම වල කන්න ඕනේ නම් වා අනිවාර්යෙන් කැම පිසිනකොට එකතු කරගන්න ඕනේ දිව්‍ය කුළුබඩුම තමයි. හරි ඒ විතරක් නෙමේ ලංකාවේ වැනිලා වලට හොඳම වටිනාකමක් ජාත්‍යන්තරයෙන් අරගෙන ආවේ නුව වැනිලා එකනේ. එතකොට මම ඔයාලට කිව්වා දැන් සාමාන්‍යයෙන් ලෝකේ තියෙන මිල අධිකම කුළුබඩු ගත්තාම වැනිලා කියලා කියන්නේ ඒකේ අංක එකටම තියෙන එකක්. ඉතින් එතකොට වැනිලා නිෂ්පාදනය ලංකාවේ සෑහෙන්න කෙරුණාට ලෝකෙට අවශ්‍ය කරන තරම් වැනිලා සප්ලයි කරන්න, ඒ කියන්නේ සපයන්න හැකියාවක් ලැබුණේ නැහැ ගොඩක් වෙලාවට. මොකද මේක හරි විදිහට කරන්න පුළුවන් විදිහේ හැකියාවක් ලංකාවේ තිබ්බ නැති නිසා. හැබැයි වුණාට ලංකාවේ ඉල්ලුමට සරිලන, හරිද, ලෝකෙන් එන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න සහ ලංකාවේ වැනිලාවන ගුණාත්මකභාවය ලෝකෙට අරගෙන යන්නේ වගේම තමයි ලංකාවේ වැනිලා බ්‍රෑන්ඩ් එකක් කරන්න අවස්ථාව හම්බ වුණේ නුව වැනිලා එක නේද. ඉතින් එතකොට දිව්‍ය කුළුබඩු වගේම නුව වැනිලා එකත් ඔයාලට හඳුන්වා දුන්නේ සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් එකත් එක්ක. ඉතින් එතකොට සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් එක ගැන අපි කතා කරද්දී දැන් බය නැතුව කියන්න පුළුවන් එකම දේ තමයි වසර 10කට අධික කාලයක් තිස්සේ ලංකාවේ විශ්වාසය දිනාගත් සන්නාමයක්නේ සෙරන්ඩි කියලා කියන්නේ නේද. එතකොට සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් එක ඔයාට දිව්‍ය කුළුබඩු ඒ වගේම නුව වැනිලා විතරක් නෙමෙයි සෙරන්ඩිප් ට්‍රැවල් ඇන්ඩ් ටුවර්ස් ඒ වගේම සෙරන්ඩිප් ඔටෝ ට්‍රේඩින් ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩිවලොපර් ඒ වගේම සෙරන්ඩිප් ග්‍රීන් බිල්ඩර්ස් ඒ වගේම මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ වගේම ඔයාට හඳුන්වා දෙන දිව්‍ය ස්පයිසිස් එන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා. ඔයාගේ ජීවිතයට අවශ්‍ය කරන හැමදේම එදා ඉඳලා අද වෙනකන් ඔයාට බොහොම සුහදශීලී සේවාවක් සපයන ගමන් ඔයාගේ අවශ්‍යතාවයන්ට සරිලන විදිහට වසර 10ක් පුරාවට විශ්වාසය දිනාගෙන ආපු සන්නාමයක් තමයි සෙරන්ඩිප් කියලා කියන්නේ. තේන්සා මම්මේ සෙරන්ඩිප් විශ්වාසය ගැන කතා කරේම අපි කැම වේලට එකතු කරගන්න කුළුබඩු ටික එන්නේ මේගොල්ලෝ හරහා නම් මේගොල්ලෝ පිළිබඳව අපි දැනගෙන ඉන්න එක සෑහෙන්න වටිනවනේ නේද. අනේ නිසාම තමයි මම කියන්නේ දැන් සෙරන්ඩිප් ආයතනය හරහා හැමදාමත් හරි දෙගොල්ලොන්ගේ කොයි අංශයට ගියත් අපිටම දැන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් වෙන්න පුළුවන්, ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔටෝ ට්‍රේඩින් වෙන්න පුළුවන්, ඒ වගේම තමයි ග්‍රීන් බිල්ඩර්ස් වෙන්න පුළුවන්, මයික්‍රෝ ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩිවලොපර් වෙන්න පුළුවන්. මේකට මේගොල්ලොන්ගේ නිතරම තියෙන දෙයක් තමයි තමන්ගේ සේවාවේ ගුණාත්මකභාවය හැමදාමත් පවත්වාගෙන ගියන්නේ. නිසාම තමයි වසර 10කට අධික කාලයක් තිස්සේ තමන්ගේ සේවාදායකයන්ට හොඳ සේවාවක් සපයන්න, තමන්ගේ පාරිභෝගිකයව තෘප්තිමත් කරන්න පුළුවන් ආකාරයේ සේවාවක් හැමදාම අඛණ්ඩව පවත්වාගෙන ඇවිල්ලා මේ වගේ විශ්වාසවන්ත සන්නාමයක් ගොඩනගා ගන්න හැකියාව ලැබුණේ මේගොල්ලන්ට මෙන්න මේ හේතුව නිසා. තමන්ගේ සේවාව බ්‍රෑන්ඩ් එකක් කරලා හැමදාමත් සපයන්න සෙරන්ඩිබ්ලා කටයුතු කරා. අන්න ඒ නිසාම තමයි මේ විශ්වාසයත් එක්ක වසර 10ක වගකීම පාරිභෝගික විශ්වාසයත් එක්ක පාරිභෝගිකයට හොඳම දේවල් දෙන ගමන් ඔයාට දිව්‍ය කුළුබඩු සෙරන්ඩිබ් හරහා හඳුන්වා දුන්නේ. ඉතින් ඒ නිසා ඔයා මීට පස්සේ රසට කැම වේලක් කනවා වගේම වසක් විසක් නැතුව ඔයාගේ ඇඟට ගුණදායක පෝෂදායක ඔයාගේ බබාට ඊට පස්සේ අම්මා තාත්තට වුණත් බය නැතුව රසට හදලා කන්න දෙන්න පුළුවන් හොඳ කැම වේලක් දෙන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන දිව්‍ය කුළුබඩුම තමයි. නුව වැනිලා එක ලංකාවෙන් එහා ලෝකයට අරගෙන ගිය ලංකාවේ තියෙන හොඳම වැනිලා එක නිෂ්පාදනය කරන්නේ සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා. ඉතින් ඒ නිසා ඔයාට මේ සියල්ල පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන් 0711 4417 නම්බර් එකට කතා කරාම ඉතින් එන්ස අම්මගේ අත්ගුණේ රසයටම ඔයාගේ ආහාරය වට ගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් දිව්‍ය කුළුබඩු තමයි අරගන්න ඕනේ. රයිට් වෙලාව හවස 4:49 වෙනකොට මම මේ මතක් කරන්න හදන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව හරහා වාට අරගෙන එන NSB Digital Drive තෙවන අධීරය ගැන අද මේ මාසේ 17 වෙනිදා නේද. එතකොට NSB Digital Drive දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් ලංකාවේ ප්‍රධාන ස්ථාන 15 කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙද්දී අද දවසේදී දංකොටුව පොදු වෙළඳපොළ වස්ත්‍රවතන උතුම්පළ අසලදී තමයි ඔන්න මේ වැඩසටහන අද දවසේදී ක්‍රියාත්මක වෙන්නේ. දංකොටුව
පොදු වෙළඳපොළ රතනවතුම් පොළ අසල තමයි ඔන්න අද දවසේදී NSB Digital Drive වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ජූනි මාසේ 18 වෙනිදා 18 වෙනිදා පන්නල බස් නැවතුම් පොළ අසල තමයි ඔන්න ඒ කියන්නේ හෙට දවසේදී NSB Digital Drive තෙවන අධීරයේ දැනුවත් කිරීමේ ක්‍රියාන්විතය හෙට දවසේදී සිදු කෙරෙන්නේ. ඉතින් ඒකට විශේෂයෙන් මතක් කරන්න ඕන ජාතික ඉදිරි කිරීමේ බැංකුව ලංකාවේ ජනතාවට ඩිජිටල් බැංකුකරණය හා මූල්‍ය ඇතුළත්කරණය පිළිබඳව දැනුවත් කරන්න අනාගතයේ වෙනුවෙන් මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පාරිභෝගිකයන් දැනුවත් කරන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාටත් ළඟම ලොකේෂන් එකට යන්න ඔයා අමතක කරන්න එපා. හරිද? රයිට්. ඒකනත් මතක් කරලා ලස්සන සින්දුවකට යන්න තමයි හදන්නේ. හවස 4 විනාඩි 50ක් වෙනකොට හයි කොහොමද සර් අපිත් මේ වෙලාව ආව හගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ සද්දෙරම 4 වටේ හගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. චතුර මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you. ඊට පස්සේ අසා අපිත් මේ වෙලාවේ ආව හගෙන ඉන්නවා. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවර මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ කාංචනා. කාංචනාව එකතු කරගෙන කාංචනාගේම සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 විනාඩි 51 දැන්.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේල් ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
3: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලින්
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
12: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදිනිය. ජුනි 20 ගලෙන් දිඳුරු වැව.
13: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940.

0: වේමලුනු හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 50.
1: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
2: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
1: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
1: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
1: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න.
6: Brought to you by
7: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
1: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710777333.
9: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
11: FM Algo Town.
12: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02 දැන්.

0: ආරෝග්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සුම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පාස්කු ඉරදුනේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තම නතරංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවල ලෙස අභියාචනා අධිකරණය නියෝග කළා. මෙම පෙත්සම අද අභියාචනා අධිකරණයේ සභාපති විනසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි. ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ සර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල ඉදිරියේ සලකා බැලීමට නියමිතයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

හවසම හයි විනාඩි 12යි වෙලාව. අපි හතරවඩේ අහගෙන ඉන්න ගමන් අලුත් පෑයකට ඇවිල්ලා තියෙන්නේ. දෙවනි පෑය පටන් අරගෙන තියෙන්නේ. කතා කරලා මැසේජ් කරලා වාට චිල්ලකේ ඉන්න පුළුවන් සුපිරිම පැයක් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා කලින් පැයේදී WhatsApp එකේ මැසේජ් කරපු සෙට් එක වගේම අලුත් පැය පටන් ගන්නකොටත් මට ගැම්මට මැසේජ් කරපු සෙට් එකක් එකතු කරගන්න තමයි හදන්නේ. හයි කොහොමද සා, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා හසානිමි අසා. හරිද? ඔන්න මැසේජ් එක දාලා තියෙන බේර් වලින් හිරු මම ඔයාව එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම හයි කොහොමද අසායි, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත සමරවීර සින්දුවකට කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා, අපි කටාන කොංගස් සන්ධිය අරෝස්ට්‍රේලස් එකේ සෙට් එක සද්දරම වහගෙන ඉන්නවා කියලා දිනවා. ඒ වගේම දරණියගල දෙමැදින් මයුමි පබසරා thank you darling මැසේජ් කරාට. හරි අසා, උන මම නම් එක දිගට නම් 10ක් දැම්මා. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා ටෙක්ලා මැසේජ් එකක් දාලා තිනෝ ටක් ගාලා. ඔයාව එකතු කරගන්නම්. ඔය එක දිගට නම් 10ක් දැම්මා කියලා කියන්නේ අද මගේ වෝල් පෝස්ට් එකට. හරිද? පොඩි ගේම් එකක් අරගෙන ආවි කියලා මම ඔයාලට කිව්වනේ. ඊට පස්සේ හයි කොහොමද සා, මමවත් සින්දුවකට එකතු කරගන්න කියලා ෂර්මි මැසේජ් කරලා තිනෝ thank you ෂර්මි. ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්න. සින්දුවක් කියලා ගුවට නාන් ස්ටොප් එකකින් තමයි අපි අලුත් පැය වැඩ පටන් ගන්න හදන්නේ. Right, last thing again, Tina, non-stop, again, and the Kali Mammy or Matakaran Hadane. සාමාන්‍යයෙන් ඔය අලුතෙන් ගයක් හදන කෙනෙක් නා. එහෙම නැත්නම් තීනගේ රිපෙයාර් කරන්න අයිඩියා එකක් තියෙනවනะ. ගෙදර සිවිලිම මාරු කරන්න ඕනේ. දැන් මේක පරණ වෙලා. කිසිම ලස්සනක් නැහැ. අද කාලේට ගැලපෙන්නේ නැහැ. ගෙදර අය දැක්කට පස්සේ පොඩ්ඩක් නිකන් මූණත් මෙහෙක් වෙලා යනවා සිවිලිමේ හැටි දැක්කහම. තෙමිලා ඇද වෙලා. ඔය වගේ ප්‍රශ්නත් එක්ක ඔය ගෙදර සිවිලිම මාරු කරන්න හිතාගෙන ඉන්නවනම් අලුතෙන් හදන ගයක් නම් ගෙදරට සිවිලිම ගහන්න හිතාගෙන ඉන්නවනම් ඔයාට තියෙන හොඳම විසඳුම ගැන තමයි හොඳම තේරීම ගැන තමයි මම මේ කියන්න හදන්නේ. Color up strip ceiling sheet එක. මොකද අද කාලේට ගැලපෙන design එකක් තියෙනවා නම් ඒ එන්නේ color up strip ceiling sheet එකෙන්ම තමයි. දැන් ගොඩක් වෙලාවට natural wood look එකක් අරගෙන ඉන්න ගොඩාක් කට්ටිය try කරනවානේ තමන්ගේ සිවිලිමට නේද? හැබැයි උනාට දැන් ඕන තැනක මේ design එකට ගන්න තිබ්බට දිගුකාලීන පැවැත්මක් සහ වාගේ ගෙදරට ගැලපෙන විදිහට color එකක් එක්ක ඉන්නේ color up strip ceiling sheet එක විතරයි. හරි? මේක natural wood look එකක් වගේම දිගුකාලීන පැවැත්මත් ස්ථිර කරලා තියෙන්නේ. මේකේ මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. මේක දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ අවුවට හැඩේ, ඒ කියන්නේ සමහර වෙලාවට ওই ගොඩක් ceiling sheet තියෙනවා රස්නේ වෙච්ච ගමන්, ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙච්ච ගමන් ceiling sheet එක ඇද වෙන්න ගන්නවා නේද? හැබැයි color of strip ceiling sheet එක එහෙම ඇද වෙන්නේ නැහැ. තෙමුණට පස්සේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. මේක දිරන්නේ නැහැ. ඊට පස්සේ වාහිතන කාලයක් ගියාට පස්සේ මකුළු දැල් දූවිලි බැඳිලා මේක පොඩ්ඩක් නිකන් දූවිලි ගතියක් එහෙම තිනවා කියලා. ඔයාට තෙතරෙද්දක් දාලා වුණත් පිය දාලා දාන්න පුළුවන් ආයි තිබ්බා වගේම ceiling sheet එක තියෙනවා. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ වාගේතර සිවිලිම ගහනවා නම් අනිවාර්යෙන් color of strip ceiling sheet එක තමයි හරියටම හරියන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න නම් ඔයා ගෙදර සිවිලිම ගැන හිතන්න ඕන නේද? ඒ නිසා තමයි අද කාලේට ගැලපෙන ඩිසයින් එකක් එක්ක හාඩ් කලර් ආප ස්ට්‍රිප් සීලින් ෂීට් එකම ගහන්න කියලා මම ඔයාට කියන්නේ. මේක ෆික්ස් කරාට පස්සේ මැද්දේ හිඩස් හිටින්නේ නැහැ. එතකොට ඇද පේන්නේ නැහැ, කැත පේන්නේ නැහැ. ඔය ඔක්කොටම හරියටම හරියන විසඳුම තමයි කලර් ආප ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. Right, හවස පහයි විනාඩි 16යි වෙලාව. අපි නාන් ස්ටොප් එකකින් වැඩේ පටන් ගන්න හදන්නේ හවස පහේ ඉඳලා 6 වෙනකම්. ඔය ආසම සින්දු ටිකක් අහන්න පුළුවන්. මේවා ඒ කාලේ ටිකක් වැඩිපුර ඇහිච්ච සින්දු. ඒ නිසා පොඩ්ඩක් අද මම ලෑස්ති කරගත්ත ඔයාලට අහන්න දෙන්න. හරි, එහෙනම් හවස 6ට කලින් 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නම්.

0: නෙත්
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
4: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
5: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077-406-4394 කතා කරන්න
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
6: මාරයිනේ
8: තාති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
9: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි
8: තාති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රී දෙන්න නැතිනේ
9: ඉතින් දුව එයාවේ රපුන්සල් බේරගන්නනේ
8: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
11: විෂන් කෙයා හොරණ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහස්‍රමන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෙයා හොරණ නගර ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන 076-9932-923
12: එක එක දේවල් වලට සිප් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
13: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
14: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 011126636
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි

0: Inline 5 plug-in hybrid SUV. Vedi ita aakarshane penum sa DMI thakshane samaga ope gamanata suvisheshi bavak ekkaraganna. C-Line 5 mullaiti karuwen apake pradarshana garawata pevisenna. Natnam amathanna 011-2125-125.
1: Kaduwa damma kalawan kara vinadiyen hari padamata tea ek ready.
2: Ratti 3 in 1. Tawasa ataraturey bona kirithi.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0247-3131-540
4: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011-2559-669.
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011-2636-636.
6: හදරවටේ
7: brought to you by
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිතේ.
8: ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
9: ඔයත් පහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: අම්මා ආතරෙන් අපිට

සාමාන්‍යයෙන් ඔයා කොළඹ රස්සාවට ඇවිල්ලා හරිද බෝඩ් වෙලා ඉන්න කෙනෙක් නම් ගෙදර අම්මා හදන කෑම ටිකක් කන්න කොච්චර ආසයිදනේ. ඊට පස්සේ ඔයා හිතන්නකෝ අලුතෙන් විවාහ වෙච්ච කෙනෙක් කියලා ඔයා තමන්ගේ හස්බන්ඩ්. ඊට පස්සේ ගෙදර කට්ටියට රසයට කෑම වේලක් හදලා දෙන්න ඔයා හරි ආසයි නේද? සාමාන්‍යයෙන් ඔයා උයන කරන කෙනෙක් නම් ඇත්තටම පොඩි ට්‍රයි එකක් දෙනවානේ රසට කෑම හදලා දෙන්න. දැන් සාමාන්‍යයෙන් මම වැඩිපුරම ආසයි කොච්චර කොහොම වුණා පුළුවන් හැම වෙලාවකම අම්මා හදලා දෙන කෑම ටිකක් කන්න. මොකද ඒ අම්මා හදලා දෙන කෑම වල හරි අමුතු රසයක් තියෙනවා නේද? අනිත් එක තමයි අපේ අම්මලා ඒ කාලේ ඉඳලා කෑම හදද්දී කොයිම වෙලාවකවත් ওই රසකාරක වර්ණකාරක කියන දේවල් කුළුබඩු වලට අඩංගු කරේ නෑනේ. ඉදර හදාගෙන තමයි හැමදේම ගොඩක් වෙලාවට කෑම වලට එකතු කරේ. දැන් හැබැයි උනාට මාකට් එකට ගියාට පස්සේ අපේ රසය ඊට පස්සේ අපිට දැනෙන රසයක් එක්ක ඊට පස්සේ වසක් විසක් නැතුව ඊට පස්සේ අම්මා හදන කෑම තරම් රසවට කෑම ටිකක් හදාගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් අපිට හම්බුනේ නෑ මේ කාලයක් තිස්සේ. අනේ නිසා තමයි මම ඔයාලට මේ කියන්න හදන්නේ දිව්‍ය කුළුබඩු ගැන. අම්මා හදන කෑම තරම්ම රසයෙන් විශ්වාසයෙන් ඔයාගේ කෑම වලට එකතු කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. වසර ගණනාවක් පුරාවටම පාරම්පරික වටෝරු සහ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන දිව්‍ය කුළුබඩු ඔයාගේ ආහාරයට බය නැතුව එකතු කරගන්න පුළුවන්. මොකද තමයි පළවෙනිම දේ තමයි මේක සියලුම දේවල් නිෂ්පාදනය වෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන. හරිද? ඊට පස්සේ මිරිස් නම් මිරිස් තමයි. හරිද? අනම්මන වර්ණකාරක රසකාරක සැරෙන්න වෙනම දේවල් ඒ කිසි දෙයක් අඩංගු කරලා නැහැ. හරිද? ඊට පස්සේ තුන පහ නම් තුන පහම තමයි. හරිද? අවශ්‍ය කරන සියලුම දේවල් ස්වභාවිකව සපයාගෙන තියෙන්නේ. අනිත් එක තමයි රසකාරක වර්ණකාරක කිසිම දෙයක් අඩංගු නැති නිසා නියම කුළුබඩු රසය එන්නේ දිව්‍ය කුළුබඩු වලින්ම තමයි. කෑම හැදුවාම සුවඳයි රසයි සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා නිතරම කල්පනා කරනවානේ තමන්ගේ දුවට පුතාට රස කෑමක් දෙනවා වගේම ශරීරයට කිසිම ප්‍රශ්නයක් නැති පෝෂණදායි කෑම වේලක් දෙන්න ට්‍රයි කරනවනේ. අම්මලා තාත්තලාට වටිනම දේ තමයි තමන්ගේ දරුවෝ. හැබැයි ගොඩක් වෙලාවට දැන් වෙළඳපොලේ තියෙන කුළුබඩුත් එක්ක අපි දන්නේම නැතුව අපේ ඇඟට විස ඇතුල් වෙනවා නේද? අනේ නිසා වසක් විසක් නැතුව නියම රසට කෑම ටිකක් කන්න ඕනේ නම් ඔය අනිවාර්යෙන් දිව්‍ය කුළුබඩු තමයි ඔයාගේ කෑම වලට එකතු කරගන්න ඕන. ඉතින් එතකොට දිව්‍ය කුළුබඩු ගැන කතා කරද්දි වාට වෙළඳපොලේ මිලදී ගන්න හැකියාව තියෙනවා දිව්‍ය කුළුබඩු. වාට ඕනම රසයකින් මිලදී ගන්න පුළුවන් අවශ්‍ය ඕනම කුළුබඩුවක් දිව්‍ය කියලාම ඉල්ලන්න. එතකොට වාට ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි උසස්ම ප්‍රමිතිය රණුව නිෂ්පාදනය කරන නුව වැනිලා ගැන කතා කරන්න ඕනේ. ලංකාවේ වටිනාම සහ ගුණාත්මකම වැනිලා නිෂ්පාදන අතරින් එකක් තමයි නුව වැනිලා කියලා කියන්නේ. දැන් ලෝකයේ ගොඩක් වෙලාවට ලංකාවේ නිෂ්පාදනය වෙන වැනිලා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හරිද? මොකද ලංකාවේ හොඳ වැනිලා අපිට හොයාගන්න හැකියාව තියෙනවනේ. හැබැයි නුව වැනිලා එක කියලා කියන්නේ ලෝකෙට හරියටම හරියන වැනිලා රසය අරගෙන ආපු හොඳම නිෂ්පාදනයක්. ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් විදියට එළියට ආපු නිෂ්පාදනයක් තමයි නුව වැනිලා එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ මිල අධිකම කුළුබඩු අතරින් එකක් වන වැනිලා වලට නියම වටිනාකමක් ලංකාවේ හදලා දුන්නේ නුව වැනිලා එකෙන්. හරිද? ඉතින් එතකොට දිව්‍ය නිෂ්පාදන සහ නුව වැනිලා ගැන කතා කරද්දී ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සියල්ල ඔයාට එන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා. හරිද? එතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන කතා කරනකොට වසර 10ක් තිස්සේ පාරිභෝගික සන්නාමය දිනාගත්ත ව්‍යාපාර ජාලයක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. හරිද? එතකොට සෙරන්ඩිප් ගැන කතා කරද්දී දැන් දිව්‍ය කුළුබඩු ඊට පස්සේ නුව වැනිලා එක විතරක් නෙමෙයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා ට්‍රැවල් ඇන් ටුවර්ස් ඒ වගේම ඔටෝ ට්‍රේඩින් ඒ වගේම තමයි ඉන්වෙස්ට්මන්ට් ඇන් ඩිවලොපර් ඒ වගේම තමයි ග්‍රීන් බිල්ඩර්ස් ඒ වගේම මයික්‍රෝ ෆයිනන්ස් ඒ වගේම දිව්‍ය ස්පයිසිස් මේ වගේ ව්‍යාපාර ජාලයක එකතුවක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා සෙරන්ඩිප් එක්ක වාට විශ්වාසය ඊට පස්සේ පාරිභෝගිකයාට හොඳම දේ දෙනවා කියන එක එදා ඉඳලා අද වෙනකන් තියෙන ලොකු විශ්වාසයක් නේද? වසර 10ක් පුරාවට ව්‍යාපාර සම්නාමයක් පවත්වාගෙන එනවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයිනේ. ඒ නිසා පාරිභෝගික විශ්වාසයත් එක්ක අඛණ්ඩව මේ දසවෙනි වසරටත් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය එනකොට ඒ හරහා තමයි වාට මේ දිව්‍ය කුළුබඩු හඳුන්වා දෙන්නේ. ඒ නිසා වාට අවශ්‍ය හැමදේම එදා ඉඳලා අද වෙනකන් හොඳම ක්වලිටි එකෙන් ඔයාට දෙන්න ට්‍රයි කරපු සහ ඒක සාර්ථකව කරන තැනක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ. ඉතින් ඒකට මේ ව්‍යාපාර ජාලයේ තවත් එක් මුහුණුවරකින් තමයි ඔන්න දිව්‍ය ස්පයිසිස් එහෙමත් නැත්නම් දිව්‍ය කුළුබඩු ආලඟට එන්නේ. ඉතින් ඒ නිසා රසට නියම රසයත් එක්ක අම්මගේ ආදරය එකතු වෙලා හදන කෑම වේලක් කන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ කෑම වේලට එකතු කරගන්න ඕන දිව්‍ය කුළුබඩුම තමයි. ඔයාට මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් කතා කරන්න 0744 011 0744 011 0744 011 නම්බරයකට කතා කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: Net FM Hatarawati.
1: රයිට් වෙලාව හවස 5යි විනාඩි 30යි යෝගී කෝටිපති සීනේ සභා කරනවා විශ්වාසයෙන් මිලදී ගන්න ඕනේ NLB ලොතරැයි පත් අතරේ රුපියල් කෝටි 6කින් නරඹෙන සුපිරි ත්‍යාගයක් එක්ක සතිය දවස් 7ම දිනුම් අදින ගොවිසෙත ලොතරැයි ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගමන්ම ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැයි ජාතික උත්සාහ මංගල්‍ය පැවැත්වීම ඒ වගේම ආපදාවලදී සහන සැපයීම ගොවි ජන මංසල් ඉදිකිරීම කියන දැවැන්ත ව්‍යාපෘති කරන ගමන් දෙවන්ද සංවර්ධන වැඩසටහන අරගෙන යන ගමන් ඔයාගේ කෝටිපති සීනිය සභා කරන්න සතිය දවස් 7ම දිනුම්ම දෙන ලොතරැයිය තමයි ගොවිසෙත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ හින් හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩියෙන්ම දෙන ගොවිසෙත හිතේ හැටියට අරගන්න ඕන. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයිය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතේ සීනියට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මේ මතක් කිරීම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
3: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අද. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
7: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න. වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න. වාරික 60ක් වසර 5 ගිවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න. 0674411600 0112 534 3.
8: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදිනිය. ජුනි 20 ගලෙන් දිඳුරු වැව.
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333.
10: ප්‍රයිම් කොළඹෝ.
11: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
12: ඉවසන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
13: මත්තර බ්‍රෑන් හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

හවසමහයි විනාඩි 49යි වෙලාව. අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන යාළුව කට්ටියක් ඉන්නවා මේ වෙලාවේ හතර වටේ අහගෙන. මගේ මැසේජ් එක කියන්න සහ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ටෙෂාන් ගණේපොළ ඉඳලා තමයි මැසේජ් එක එවලා තින්නේ. තැන්කියු ටෙෂාන්. ඒ වගේම අසායි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අකුරු ඇස්සෙන් යශෝ මැසේජ් කරලා තිනවා. තැන්කියු යශෝ. මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. වද්දේගම හයිවේ එන්ට්‍රන්ස් එක ළඟ වඳුරුම පාරට හැරෙන තැන හැමදාම නිතහගෙන ඉන්න ආදරණීයම ෆැමිලි එකක් ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. බද්‍රවයි, ඊට පස්සේ නීතාවයි, ඒ වගේම විමංසවයි, තාත්තා ගුණවර්ධනවයි, අම්මා කේවී රාණිවයි කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. උදාරයි සෙට් එකම එකතු කරගන්නම්. තැන්කියු. ජය වේවා. රයිට්. ඊට පස්සේ අසායි කොහොමද අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා රිකිල්ල ගස්කඩ සැලොන් දිනශ්‍රීයකේ, වගේම මයිලපිටිය සැලොන් දිනශ්‍රීයකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. සන්දීපනී, නුවන්තිකා, ශාම කටි ඔක්කොම එකතු කරගන්නම්. තැන්කියු. ජය වේවා. මැසේජ් කරපු සෙට් එකට ආදරෙයි. රයිට්. ඒ කටියවත් එකතු කරගෙන මම වාට මතක් කරන්න හදන්නේ, සාමාන්‍යයෙන් රසට කෑම වේලක් ගන්න ඕන නම් වාට තියෙන හොඳම තේරීම තමයි ඔයාගේ කෑමවලට දිව්‍ය කුළුබඩු එකතු කරන එක නේද? මොකද දකුණේ රසට අම්මගේ අත්ගුණේ කියනකොට මතක් වෙන්නේ අපිට දැන් දිව්‍ය කුළුබඩු තමයි. අම්මගේ කෑම වෙන කොහොමත් වෙන රසයක් තියෙනවනේ. මම ඔයාලට කිව්වා වගේම ආදරය, කරුණාව, ඊට පස්සේ අම්මා හරි අරපරිස්සමට, ඊට පස්සේ හොඳම දේවල් එකතු කරලානේ කන කෑම ටික හදලා දෙන්නේ. හදලා දෙන්නේ මොනවා මොල් හරි වුණත් අම්මා පුළුවන් තරම් බලන්නේ පෝෂදායි දේවල්, ඊට පස්සේ ගුණාත්මක දේවල්, හොඳම දේවල් අපිට දෙන්න. අන්න ඒ වගේම තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ අම්මගේ ආදරේ වගේම හොඳම දේවල් එකට එකතු කරලා නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් එතකොට දිව්‍ය කුළුබඩු වල කොයිම වෙලාවකවත් රසකාරක, වර්ණකාරක, ඊට පස්සේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මේ කිසි දෙයක් අඩංගු වෙලා නැහැ. හොඳම ලංකාවේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය වෙන්නේ. වසර ගණනාවක් පුරාවටම පාරම්පරික වටෝරු සහ උසස් සත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ දරුවන්ට, ඊට පස්සේ අම්මා තාත්තට, පවුලේ කට්ටියට රසට කෑම ටිකක් හදලා දෙනවා වගේම තමයි වසක් විසක් නැතුව කෑම ටිකක් හදලා දෙන එකත් ඔයාගේ වගකීමක්නේ. අන්න ඒ නිසා බය නැතුව දිව්‍ය කුළුබඩු ඔයාගේ කෑම වේලට එකතු කරන්න. නියම රසයත් එක්ක ඔයාට පෝෂණයේ ගුණාත්මක බව සියල්ල තියෙන්නේ දිව්‍ය කුළුබඩු වලම තමයි. ලංකාව වැනිලා වලට ලෝකේ හරි ප්‍රසිද්ධ රටක් නේද? හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලංකාවේ වැනිලවලට ලෝකේ හරිතැනක් හදලා දෙන්න හැකියාවක් ගොඩක් වෙලාවට අපිට ලැබුණේ නැහැ නේද? අනිත් එක තමයි ලංකාවේ වැනිලවල තියෙන ප්‍රමිතිය හරි විදියට ලෝකෙට අරන් යන්න හැකියාව ලැබුණේ බොහොම අඩුවේ. හැබැයි ඒ වුණාට දැන් ඔන්න නුව වැනිලා එක ලංකාවේ හොඳම වැනිලා, ලෝකේ හොඳම මිලට දෙන්න අවස්ථාව ඇවිල්ලා තිනවා. ඒක නුව වැනිලාවල තියෙන විශේෂත්වය. මොකද නිෂ්පාදනය කරන ආකාරය, ඊට පස්සේ ගුණාත්මක භාවය පරිස්සම් කරන විදිය, ඊට පස්සේ ඒකට වටිනාකමක් එකතු කරන තැන ඉඳලම හරිම විදියට මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන නිසා ලෝකේ තියෙන ලංකාවේ වැනිලාවලට තියෙන ඉල්ලුමට සරිලන සැපයුමක් දැන් ඔන්න නුව වැනිලා එක්ක ලබා දෙන්න හැකියාව තියෙනවා. මොකද ලෝකේ මිල අධිකම කුළුබඩු අතරින් එකක් තමයි වැනිලා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දිව්‍ය නිෂ්පාදනත් එක්ක එන නුව වැනිලා දැන් ඔන්න ලංකාවෙන් ලෝකෙට අරගෙන යන්නත් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ලෝකෙන් පුදුම ඉල්ලුමක් මේ නුව වැනිලා එකට තියෙනවා. දිව්‍ය කුළුබඩු වගේම නුව වැනිලා ඔයාලට හඳුන්වා දෙන්නේ අපි එදා ඉඳලා අද වෙනකම් විශ්වාස කරන සන්නාමය, සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය. හැමදාමත් ගුණාත්මක භාවයේ විශ්වාසය, පාරිභෝගිකයාගේ තෘප්තිය වෙනුවෙන් හැමදාමත් කටයුතු කරන සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය තමයි දිව්‍ය කුළුබඩු සහ නුව වැනිලා ඔයාට අරගෙන ඉන්නේ. දැන් සෙරන්ඩිප් ගැන කතා කරද්දි මම ඔයාලට කිව්වා වගේ සෙරන්ඩිප් කියලා කියන්නේ වසර 10කට අධික කාලයක් තිස්සේ ඔයාගේ විශ්වාසය දිනාගත්ත පාරිභෝගිකයා වෙනුවෙන් තමන්ගේ සේවාව 100% ඉහළ තලයේ රඳා පවත්වා ගන්න කටයුතු කරන ආයතනයක්. මේක ව්‍යාපාර ජාලයක් නෙනේද? එතකොට ආ සෙරන්ඩිප් ආයතනයත් එක්ක එක්හස් වෙලා ට්‍රැවල් ඇන්ඩ් ටුවර්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔටෝ ට්‍රේඩින් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩෙවලොපර් වෙන්න පුළුවන්, ඊට පස්සේ ග්‍රීන් බිල්ඩර් වෙන්න පුළුවන්, ඊට පස්සේ මයික්‍රෝ ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ දිව්‍ය ස්පයිසිස් වෙන්න පුළුවන්. මේ ඕනම සේවාවක් මේගොල්ලොන්ගෙන් ලබා ගන්නකොට වසර 10ක් පුරාවට තමන්ගේ පාරිභෝගිකයාට හොඳම සේවාවක් සපයන්න හැමදාමත් කටයුතු කරේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය. ඉතින් එතකොට ඔයා දිව්‍ය කුළුබඩු මිලදී ගත්තා, ඊට පස්සේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් එක එකතු වුණා, ඊට පස්සේ ට්‍රැවල් ඇන්ඩ් ටුවර් සේවාව ලබා ගත්තා, ඊට පස්සේ ඔටෝ ට්‍රේඩින් වෙන්න පුළුවන්. මේ ඕනම සේවාවක්, මේ ව්‍යාපාර ජාලයේ ඕනම සේවාවක් ඔයා ලබා ගත්තොත් ඔයාට 100% එදා ඉඳලා අද වෙනකන් හොඳම සේවාවක් ලබා දෙන්න කටයුතු කරන උපදනක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ. අන්න ඒ නිසාම තමයි අවුරුදු 10ක් මේ සන්නාමය එකම විදියට හැමදාම දවසින් දවස ඉහළට අරගෙන ඇවිල්ලා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම තියාගත්තේ. ඒ විශ්වාසයට තවත් අලුත්
පිටුවක් එකතු කරමින් තමයි ඔන්න දිව්‍ය කුළුබඩු සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා වාට හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා ළඟම තියෙන මාකට් එකට ගිහිල්ලා වා නම කියලාම ඉල්ලන්න අමතක කරන්න එපා දිව්‍ය කුළුබඩු දෙන්න කියලා. රසට කැම වේලක් කනවා වගේම තමයි වසක් විසක් නැතුව කැම වේලක් කන්නත් ඔයාට අයිතිය තියෙනවා. ඉතින් ඒ නිසායි අයිතිය හැමදාමත් පරිස්සම් කරන්නේ දිව්‍ය කුළුබඩු තමයි. ඒකනම් මතක් කරලා අපි යන්න හදන්නේ හවස 5යි විනාඩි 54ක් වෙනකොට වැඩේ ඉවර කරලා හෙට හමුීමේ බලාපොරොත්තු වෙන අතර යන්න හදන්නේ. ආ යන්න කලින් මතක් කරන්න ඕනේ මේ සිකුරාදාව ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කයේ අතර net fm dj night face to face attack show එක අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් විස්තර වට net fm official facebook page එක follow කරලා තියාගත්තොත් බලා ගන්න පුළුවන්. හෙට වැඩ විස්තර කියන්න අපි හවස 4ට හෙටත් හම්බ වෙමු ආගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටේ. මේ දවස්වල ජනප්‍රියම සින්දුව දීලා අදට යන්න කියලා හදන්නේ. එහෙනම් පරිස්සමින් ගෙවල් වලට යන්න ඕන. ජය වේවා. මම DJ අසා. Good night.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: එන්න

0: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
1: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
0: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: අම්මා ආදරෙන් අපිට කවපු
6: කුළුබඩු නිෂ්පාදන

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 011126

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 0.112200
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
1: මුදලාලි
5: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ රිස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවතෝ තාමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
9: එහෙයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: ස්මරණයා

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 17 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීවි මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල අල්ලස් කොමිසම විසින් අතරංගුවට ගත් යෝෂිත රාජපක්ෂට ඇප. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂගේ නඩුවට තවත් විනිසුරුවරයෙක්. පෙත්සම හෙටට කල්යයි. කාදිනල් හිමිත් පාස්කු ප්‍රහාරය ගැන කලින් දැන සිටියාද? කතෝලික සභාවෙන් ප්‍රතිචාර. ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධියට 3 දෙනෙක් වරද පිළිගනි. කස්සප හිමි සහ කල්යාණතිස්ස හිමි මොණිවතරකි. ට්‍රම්ප් නොසලකා හරිමින් ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර.
0: Net News. The truth people trust.
7: රාජපක්ෂ වරුන් ඇදුණු තවත් නඩු දෙකක් අධිකරණයේදී අද සැලකිල්ලට ගැනුණා. එකක් හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ගැන, අනෙක යෝෂිත රාජපක්ෂ මහතා ගැන. ඒ ඇතුළු තවත් උණුසුම් සංවාද, සංවාදයට සීමා නොවූ ගැටුම් ගැන සම්පූර්ණ සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අල්ලස් කොමිසම විසින් අතනංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එය 90,50,000 බැගින් වූ ශරීරප තුනක් මත මුදාහරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකරුගේ විදෙස්ගමන් තහනම් කරන බවත් නියම කළා. සැකරුගේ අපකරුවන් වශයෙන් ඉදිරිපත් වන පුද්ගලයින් අදාළ වටිනාකම සපුරාලිය හැකි වත්කම් සහිත පුද්ගලයින් බවට සහතික ඉදිරිපත් කළ යුතු බවත් නියෝගයේ සඳහන් වුණා. සැකකරු අධිකරණ ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම් වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අමා විජේසිංහ සමග පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ ජූලි මාස 25 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කරන බව සඳහන් කළා. නිසි සුදුසුකම් සහිත ඉල්ලුම්කරුවන් සිටියේදී සුදුසුකම් සපුරා නොමැති මෙම සැකරු නාවික හමුදා පුහුණුවක් සඳහා එංගලන්තයට සහ යුක්‍රේනයට යැවීම සහ ඊට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවා. ස්වාමීන් ඒ අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කළා. 2006 වසරේ ඔක්තෝබර් මාස සිවිල් පුරවැසියෙකු වශයෙන් සිටි මෙම සැකරු එංගලන්තයේ රෝයල් නේවි යං ඔෆිසර්ස් කෝස් එක නැමැති පාඨමාලාවට සහභාගී වීම සඳහා අයිදුම් පත්‍ර ඉදිරිපත් කරලා තිබෙනවා. එම පාඨමාලාවට සහභාගී වීම සඳහා නාවික හමුදාවේ කැඩට් නිලධාරියෙකු වශයෙන් වසර දෙකක පුහුණු කාලය අවසන් කළ දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස තේරීපත් විය යුතුයි. ඒ වගේම ගණිතය සහ විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ විභාගයේ සමත් වී තිබිය යුතුයි. නමුත් මෙම සැකරු උසස් පෙළ විභාගය ලියලා තිබෙන්නේ කලා අංශයෙන්. ඒ අනුව මෙම සැකරුට අදාළ පාඨමාලාවට සහභාගී වීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කරනවා. ඒ අනුව විද්‍යාව, වාණිජ හා කලා අංශවල පෙනී සිට විෂයන් දෙකක් සමන්විත ප්‍රමාණවත් බවත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සම්මාන සාමාර්ථ ලබා සමත් විය යුතු බවටත් සුදුසුකම් වෙනස් කරමින් පුවත්පත් දැන්වීම පළ කරනවා. ඉන්නන්තර 2016 වසරේ දෙසැම්බර් මාස 14 වනදා මෙම සැකරු නාවික හමුදාවට බඳවා ගැනීම සිදුවනවා. ඔහු සමග ශිෂ්‍ය භටයින් 26 දෙනෙකු බඳවා ගැනීම සිදුවනවා. සැකරු මෙම පාඨමාලාවට යැවීම සඳහා ලහි ලහියේ කටයුතු සූදානම් වනවා. ඔහුගේ නම එංගලන්තයට යවනවා. මෙම සැකකරු වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් වන්නේ දෙසැම්බර් 6 වෙනිදා. ඒ කියන්නේ බඳවා ගැනීමට පෙර තමයි මොහු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉන්පසු 2007 වසරේ ජනවාරි මාස පළමුවනදා දාල පුහුණුවට සහභාගී වීම සඳහා සැකකරු එංගලන්තයට පිටත් වෙනවා. මෙවැනි පාඨමාලාවකට සහභාගී විය හැකේ නාවික හමුදාවේ විදායකංශයේ දක්ෂම ශිෂ්‍යයන් ලෙස දක්ෂතා දක්ව අයට පමණයි. 1995 සිට 2010 වසර දක්වා නිලධාරීන් 5 දෙනෙකු මෙම පාඨමාලාවට යවා තිබෙනවා. ඒවා ශිෂ්‍යත්ව වශයෙන් තමයි යවා තිබෙන්නේ. නමුත් මෙම සැකකරු සහභාගී වූ පාඨමාලාව වෙනුවෙන් රුපියල් 62,84,218 මුදලක් රජයෙන් වෙන් කර තිබෙනවා. මේ ක්‍රියාව තුළින් රජයට එවැනි මුදලක් පාඩු වී තිබෙනවා යනුවෙන් සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්ව වූ අලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මේ සැකකරු නාවික හමුදාවට මදවාගෙන තිබෙන්නේ යුද්ධයේ පැවැත් සමයේ ආරක්ෂක නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය ඇති කිරීමේ අරමුණින් බවට සාක්ෂි වලින් ප්‍රකාශ වෙලා තිබෙනවා. ආරක්ෂක අංශ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීමට නම් නායකයන් යුද පෙරමුණට යා යුතුයි. නමුත් මේ සැකකරු කවදාවත් යුද පෙරමුණට ගිහින් යුද්ධය තිබෙන ප්‍රදේශවල රාජකාරි කරලා නැහැ. එංගලන්තයේ පුහුණු අවසන් කරලා මෙරටට පැමිණීමෙන් පසු මාස දෙකකින් ඔහු යළි යුක්‍රේනයේ පුහුණුවකට යනවා. මෙම සැකකරු සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩෙක්ව මෙම කුමන්ත්‍රණය සිදු කර තිබෙන බව සාක්ෂි වලින් පැහැදිලි වෙනවා යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මෙම සැකකරුට අප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු විය හැකි බවත් අධිකරණය දන්වා සිටියා. ඉන්නතුරුව සැකකරු යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භ වී තිබෙන්නේ මීට වසර 10කට පමණ පෙර බව සඳහන් කළා. ස්වාමීනි, මාගේ සේවා දායකයාට රහිව මෙමණි චෝදනාවක් එල්ල කරන්න බෑ. ඕනෑම පුද්ගලයෙකුට පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් තියෙනවා නම් පමණයි තෝරගන්නේ. ඒ වගේ මාගේ සේවා දායකයාත් මේකට අයදුම් කළා. ඔහු තෝරාගෙන තිබෙනවා. ඒකට ඔහුට කළ හැකි දෙයක් නෑ. ඒ නිසා ඔහු පිට වරද පටවන්න බෑ. ඔහුට මහාධිකරණවල නඩු තුනක් තිබෙනවා. සෑම නඩුවකට මුහුණකඩ වාපෙනී සිට තිබෙනවා. ඒ නිසා මෙම සැකකරු පනත යටතේ ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට සාධාරණ හේතු කිසිවක් ඉදිරිපත් කිරීමට අලස් කොමිසම කටයුතු කර නැති නිසා ඔහු ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදාහරණ ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු මත මුදාහරණ ලෙස නියෝග කළා. ඉන් අනතුරුව මෙම පැමිණිල්ල අගෝස්තු මාස 4 වනදා කැඳවල ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණ ප්‍රගතිය දක්වන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අතනඟුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවල ලෙස අභියාචනා අධිකරණය නියෝග කළා. මෙම පෙත්සම අද අභියාචනා අධිකරණයේ සභාපති විනසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්ද යන මහත්වරුන්ගෙන් සමන්විත විනසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සභාපති විනසුරු වරයා නියෝග කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි. යනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනසුරු මඩුලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතයි. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරණ ජයසුන්දර මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇති බැවින් ඔහු විසින් ඉදිරිපත් කළ අභියාපෙත්සම විභාගයේ අවසන් කිරීමට අභියාචනා අධිකරණය අද තීන්දු කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරණ ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට පෙත්සම අද ශෂි මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටමැදිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම පෙත්සම් කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනත් ප්‍රදේශයකට ස්ථානමාරුවක් ලබා දීමට තිබෙන හැකියාව සොයා බලන ලෙස ඉකුද්දා අධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දී තිබුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් දල් නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ අනුව පෙත්සම් කරු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන බැවින් පෙත්සමේ ඉදිරි කටයුතු අත්හිටුවන් බවත් විනසුරු මඩුල්ල නියම කළා. අති උතුම් මැල්කම් කාදිනල් රජිත් තිම්පානන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කලින් දැන සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කතෝලික සභාව පවසනවා. කොළඹ අගරදු ගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා.
8: ජාතිතුන් මැල්කම් කාඩිනල් රංජිත් හිල්පාණන් 2019 අප්‍රේල් 21 වෙනිදා ඉදිරිවෙච්ච පාස්කු ඉරිදෙන උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වුණේ නැත්තේ එදා එල්ලවෙච්ච ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි නිසා බව ප්‍රකාශ කරමින් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාම සංවිධානාත්මක අසත්‍ය ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතී. දැන් මේ අසත්‍ය ප්‍රකාශය පළවෙනියෙන්ම සමාජගත වෙන්න පටන් ගත්තේ පිටෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කරින් ප්‍රනාන්දු මහත්මයා විසින් පාස්කු විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට 2020 වසරේදී සිදු කරන ලද ප්‍රකාශයක් ඔස්සේ. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව 2020 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදුගුරු හිමිවරුන් තිදෙනාගේ අත්සනින් යුතු මාධ්‍ය ප්‍රකාශයක් ඔස්සේ පැහැදිලි කරමු.
7: එදී වැඩිදුරටත් කරුණු දැක්වූ සිරිල් ගාමිණී පියතුමන්
8: සත්‍ය ප්‍රකාශය සමාජගත වෙච්ච මුල් අවස්ථාවේදීම මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අපි කරා. එතකොට මේ එදා පැහැදිලි කරමින් විකුත් කරපු මාධ්‍ය ප්‍රකාශයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණෝ සිරිත් පරිදි පාස්කු රාත්‍රී මෙහෙය. කියන්නේ සෙනසුරාදා පාස්කු රාත්‍රී මෙහෙය අප්‍රේල් 20 වෙනි සෙනසුරාදා සිය ආසන දෙවිමැදුර වන කොළඹ කොටහේන සාන්ත ලුසියා දෙවිමැදුරේදී සිදු කළ අතර මධ්‍යම රාත්‍රිය ඉක්මවා පසුදින පාන්දර 2 පමණ වනතුරු පැවැත්තුණු එම දේව මෙහෙයට හා දිව්‍ය පූජාවට අමතරව බෝම්බ ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදින උදෑසනද උන්වහන්සේ විසින් අගරදුගුරු නිවසේදී දිව්‍ය පූජාව පවත්වනු ලබයි. කොළඹ කොච්චිකාඩි සාන්ත අන්තෝනි දෙවිමැදුරේ සිදු වූ බෝම්බ පිරීම පිළිබඳව උන්වහන්සේට පළමුවෙන් ආරංචි වෙන්නේ පාස්කු ඉරිදා උන්වහන්සේ සිදු කළ මේ දෙවන දිව්‍ය පූජාව නිම වෙලා සිය කුටිය වෙත පෙරලා පැමිණි පසු සිද්ධිය සැලවූ වහාම උන්වහන්සේ විපතටපත් ජනතාව බැලීමටත් තමන්ට හැකි අන්දමින් ඔවුන් සැඟසීමටත් කොළඹ කොච්චිකාඩේ සාන්ත අන්තෝනි දෙවිමැදුර වෙත ගියේ සිය සහායක රදගුරුතුමන් වන පිතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ට කැටුවයි. දැන් මේක තමයි 2020 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා නිකුත් කරපු මේ පැහැදිලි කිරීමේ අන්තර්ගත වෙන ප්‍රධාන කරුණු.
7: වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ත්‍රිකුණාමල වෙරළ කලාපය අනවසර ඉදිකිරීමක් සිදු කර බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් වරදක් කළ බවට නගා තිබූ චෝදනා සම්බන්ධයෙන් විතිකරුවන් තිදෙනෙකු වරද පිළිගත්තා. එයනු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී. එයනුව විතිකරුවන් විසින් මෙලෙස වරද පිළිගත් චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ට එක් අයකුට රුපියල් 25,000 බැගින් දඩ නියම කෙරුණා. මෙලෙස වරද පිළිගත්තේ ALS විජිත කුමාර, ALS ප්‍රියන්ත සහ කොබ්බෑවලගේ නිමල් යන අයයි. නගා තිබූ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩුව තවදුරටත් විභාගයට ගැනෙනවා. ඒ අනර්ථයක් සිදු කිරීම අයුතු ජනරාශිය සහ පොලිසිය රාජකාරීවලට බාධා සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මීට දාලව විත්තිකරුවන් රුපියල් 10,000 බැගින් මුදල් ලැප නියම කෙරුණා. ඊට අමතරව ඔවුන්ට විදෙස් ගමන් තහනම් කිරීමටයි නියෝග කෙරුණේ. දඩ සහ ඇපමුදල් ගෙවීමෙන් පසු ත්‍රිකුණාමල වරාය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රකාශයක් ලබා දෙන ලෙසද විත්තිකරුවන්ට නියම කළා. මෙම නඩුවට අදාළව නොතේසි මත මෙතෙක් අධිකරණයේ පෙනී නොසිටි තවත් දෙදෙනෙකු සඳහා වරෙන්තු නිකුත් කිරීමටද ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ එල් නිලානස් පෙරේරා සහ සුදීපා ලියනගේ යන අයටයි. මේ අතර නග ඇති චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගන්නේ යැයි අධිකරණයේ පෙනී සිටි නඩුවේ සෙසු විත්තිකරුවන් 10 දෙනාගෙන්ද විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා. එහෙත් එම විත්තිකරුවන් 10 දෙනාම හිදී නිහඬව සිටියා. පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය බලංගොඩ කසප හිමියන්ද එලෙස නිහඬව සිටි නඩුවේ විත්තිකරුවන් අතර වනපා. දෙවන විත්තිකාර බලංගොඩ කස්සප හිමි වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂාන්ත නිස්සංක මහතා තර්ක කළේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රකාරව භික්ෂුන් වහන්සේලා අධිකරණයට කැඳවීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමටද ඔහු අවසර ඉල්ලා සිටියා. කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යාධි නීතිඥ කලණ කොට්ටෑවල මහතා පෙන්වා දුන්නේ වෙරළ සංරක්ෂණ පනතේ 14 වන වගන්තිය කඩකිරීම සම්බන්ධයෙන් 28 එක වගන්තිය අනුව දඬුවම් දීමේදී තැනැත්තන් යනුවෙන් නම් කර ඇති අතර තැනැත්තා කවුද යන නිර්වචනය නොකිරීම නිසා භික්ෂුන් වහන්සේලා කැඳවීම සම්බන්ධයෙන් අධිකරණයට පූර්ණ බලයක් ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සැලකිලට ගත් ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්තියේ ලිඛිත කරුණු දැක්වීම සඳහා නඩුව ජූලි මාස 7 වනදා දක්වා කල් තැබුවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබේදීත් ඊශ්‍රායල් බලකායන් විසින් දකුණු ලෙබනනයට යළිත් වරක් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා පනපා. ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායල් ප්‍රහාරක චෙට්ටියානා විසින් දකුණු ලෙබනනයේ නබාටියේ අල් ෆෞකා ප්‍රදේශයට සහ ඒ අසල පිහිටි කෆාර් බෙට්නිට් ප්‍රදේශයට මෙලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති වුවද ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර දියත් කරන බවයි. අමරික එක්සත් ජනපදයේ සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම සඳහා වන නව ගිවිසුමක එකඟතාවන් ප්‍රකාශයට පත්වී දින කිහිපයක් ගත වුවද ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා සංවිධානය අතර අකණ්ඩව ප්‍රහාර හුවමාරුවමින් පවතිනවා. මෙම සාමගිවිසුමේ නිල අත්පිටපතක් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති වුවත් එහි මධ්‍යස්ථකරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්තානය ප්‍රකාශ කරන්නේ මෙම එකඟතාවන්ට ලෙබනනයේද ඇතුළත් වන බවයි. පසුගිය අඟහරුවාදා ප්‍රංශයේ පැවති G7 සමුළු අමතමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ලෙබනනයේ සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ඊශ්‍රායලයේ දිගු කලක් තිස්සේ හිස්බුල්ලා සංවිධානය සමග සටන් වදින බවත් මේ හේතුවෙන් අධික පිරිසක් මිය යන බැවින් ඊශ්‍රායලයේ බේරුට් නුවරට එල්ල කළ ඇතැම් ප්‍රහාර තමන් අනුමත නොකරන බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඇමරිකාව හෝ තමන් නොසිටින්නට අදවන විට ඊශ්‍රායලයක් නොමැති බවයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසන්නේ තම රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තාක්කල් ඊශ්‍රායල් හමුදා ලෙබනනයේ තුල රැඳී සිටින බවයි. නමුත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රචී අනුතුරු අඟවා ඇත්තේ ලෙබනනයට එල්ලවන ඕනෑම ඊශ්‍රායල් ප්‍රහාරයක් හෝ ලෙබනන භූමිය තුල ඊශ්‍රායල් හමුදා රැඳී සිටීම අමරිකාව සමග ඇති කරගත් අතුරු කිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස ඉරානය සලකන බවයි. ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයට අනුව මෙම තීරණාත්මක සාමගිවිසුම එළඹෙන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටෝක්හිදී දෙපාර්ශ්ව විසින් අත්සන් තැබීම නියමිතයි. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගිවිසුම මගින් ඉරානයට කිසිසේත්ම නැෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොලැබෙන අතර ගල්ෆ් කලාපයේ පවතින හෝමු සමුද්‍ර සන්ධිය කිසිදු බාධාවකින් තොරව නාවික ගමනාගමන සඳහා විවෘත වන බවයි. මෙම ගිවිසුම බැරක් ඔබාමා පාලන සමයේ ඇති කරගත් ගිවිසුමට වඩා බෙහෙවින් සාර්ථක එකක් බවද ට්‍රම්ප් පෙන්වා දෙනවා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත අලුත්වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කට රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-363 076-716-1672
10: FM 95.8 Net FM දිවයින පුරා
11: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්.
13: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටුරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
14: කොහෙන්ද මේ JBL එක?
15: කීල්ස් එකෙන්
16: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
17: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

FM 아누 바엔 아누 하드라이 다시마 아덴 넷 FM

ඇත්තටම මම ආසම දේ තමයි මම දෙයක් හදවතට තේරුම් කරන්න දඟලලා වැහස වෙනවට වඩා මම දෙයක් හදවතට තේරුම් කරන්න දඟලලා වැහස වෙනවට වඩා හදවත තේරුම් කරලා දෙන දේවල් මගේ මොළයට දාගන්න එක. මොකද අපි හදවතින්ම තේරුම් ගන්න දෙයට වඩා හදවත අපිට තේරුම් කරලා දෙන දේවල් පැහැදිලි හරවත් ආරක්ෂාකාරී දේවල්. හදවතට මුල්තැන දීලා මොළෙන් දුරස් කරන බොහෝ දේවල් අවසානයේ කුමිරිඟුවක් නැත්තම් ඕගොල්ලක්. එතකොට අපි මොළෙන් එළියට අරන් හදවතට තේරුම් කරලා දුන්නත් වැඩක් නැහැ. එතකොට අපි ෆේල්. එහෙම නැත්තම් අපි හිටපු තැනට වඩා ගොඩාක් පසුපසට ඇවි. ඒක නිසා හදවතින් මොළයට නෙවෙයි මොළෙන් හදවතට තේරුම් කරන සියලුම දේවල් අපි අපිවම රකින්නවා. මොනරාගලින් දමයන්ති කියන්නේ හැම දෙයක්.

මම කලින් දැනගෙන හිටිය නෑ එයා වෙන කෙනෙක්ගේ කියලා. ඒත් එයා වෙන ඒ වෙනකොටත් වෙන කෙනෙක් මැරි කරලා. ඒත් ඒක දැනගන්නකොට මම පරක්කු වැඩි. මං එයාව අමතක කරගන්න විදිහක් හොයනවා. බල කරන්න එපා, කාලය හිටියට දෙන්න.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු.

මගේ ආදරණීය සහෝදරිය තරංගා, අද ඔයා හපු දෙයට මට කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා. කාලය ගෙවිලා යනවා, මතකයන් බොඳ වෙනවා, හිතවිලි වෙනස් වෙනවා. ඒත් හිතේ හිරුණු මතක හැමම තියෙනවා. මම කියවපු පොතක තිබුණා මිනිසා මැවුනේ වෛර කරන්නට හෝ විනාශ කරන්නට නොව ආදරය කරන්නට, ජීවත් වන්නට කියලා. ආදරණීය සහෝදරී, ජීවිතේට සමහර කුණාට එන්නේ කාලගුණ වාර්තාවකින් කියන්න කලින්. මට වඩා විශ්වාස කරපු ඒ ආදරය වෙනත් කෙනෙකුට හිමි වෙලා කියලා දැනුණු මොහොතේ මැරෙන්න හිතෙන එක සාමාන්‍යයි නේද? කිව්වේ නම් ජීවිතේම මම කියලා, හැබැයි හුස්ම වගේ රැකලා තිබුණ වෙන කෙනෙක්ව. මම අද පින්දෙනවා මගේ ආදරණීය ලොකු අක්කට. ඇය තමයි හැමදේම මට කියලා දුන්නේ. සමහර අපේ ජීවිතවලට එන සදාකාලිකව රැඳෙන්න නෙවෙයි, තනියම ජීවිතේට මූණ දෙන හැටි කියලා දෙන්න. ආදරේ ජීවිතය කරගත් වැරද්දට මම හුස්ම ගනිමින් මැරුණා. ඒත් ඊට පස්සේ සංසාර පුරුද්දකට ඔහු මුණ ගැහුණා. මාව විතරක් අල්ලගත්තා. මං එතන නැවතුණා. රමණි සුමේද දුක වගේම සතුටත් අපිට කියලා දෙනවා.

ආදරණීය තරංගා. මම දැනගෙන හිටියා එයා මට හිමි වෙන්නේ නැහැ කියලා. ඒත් හදවත පිළිගත්තේම නැහැ. තව තවත් මං එයාට අබ්බැහි වුණා. ඒත් ඒ වැරද්ද කළේ මගේ හදවත විතරයි තරංගා. එයා යන්නම ගියා. මම නැවතුණු තැනම නැවතිලා බලන් ඉන්නවා. දරණියක ලින් සමරේ.

0: 101.8 Net FM. Mandaram Rae with Taranga.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: වැදගත් රැකියාවක් සොයනවාද අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන් වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි
3: WhatsApp කරන්න 076-441-1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදාහරිත සමග බැඳෙන්න Prime
4: Colombo කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹ අදම කතා කරන්න 0710 777 333 ප්‍රයිම් කොළඹ

බොහෝ වේලාවක් දෙදෙනම ඔන්ලයින් දෙන්නටම තිබුණ එකම කරුණක්. ඔවුන් දෙන්නම අනික ඉස්සර වෙනකල් බලා වුණා. පැය ගණන් ගත වුණා. කවුරුත් එහෙත් ඉස්සර වුණෙත් නැහැ. මෙහෙන් ඉස්සර වුණෙත් නැහැ. සද්ද නොකර දෙන්නම දෙන්නගෙම ස්ටේටස් බැලුවා විතරයි. ඔන්ලයින් ඔන්ලයින් ඔන්ලයින්. කාලය ගෙවි ගියා. බොහෝ සවස් ගෙවි ගියා. ඔන්ලයින් බල බල අන්තිමටුනේ ආදරේ පැරදුණු එක. හිතුවක්කාරකම දින්නා. එක ලස්සන බැඳීමක් විනාශ නොවී රැක ගන්න තිබ්බා. ඔන්ලයින් ටයිපින් වලට මාරුණා නම් ඇයි අපි ඒවට යන්න දෙන්නේ? ඒ යන්නේ අපේ මුළු ජීවිතේම අරගෙන. අපි ඇයි එයාලගේ අතින් අල්ලන් මෙහෙම නොකියන්නේ? කාලය දැක නවතින්න. හදවතේ යම් මොහොතක තේරුම් ගනීවි අපේ හදවතේ රිද්මය. අප්සරාවේ අහංකාරකම් පසෙක ලයක පාරක් උත්සාහ කරන්න.

මනසින් නොවැටීද පයි නැවිදින්න නං හදවත තේරුම් කරන දේ මොලේට දාගෙන මොලෙන් තේරුම් අරන් අපි අපිට අයිති නැති ඕනම දෙයක් අතාරින්න ඕනේ. මොලේ තමයි එහෙම කිව්වේ කරන්න කියලා. මං දමයන්ද

අද ඔයා අහන්නේ අන්සතු බව දැන දැන මතාරින්න පුළුවන්ද කියලා නේද? ඇත්තටම ආදරේ දැනුණාට පස්සේ උස උනත් මිටි උනත් කළු උනත් සුදු උනත් මගේ උනත් නොඋනත් අතාරින්න බෑ තමයි. මැරෙන කල්ම හිතේදී එයා පරිස්සමට කාටවත් ඒකට එපා කියන්න බෑනේ. හිතයි තිමටනේ. එහෙම කියන්නේ පබෝ. ආදරණීය තරංගක් අපි ආදරය කරන මිනිස්සුන්ව දැක්කම අපිට අපිවම අමතක වෙන්නේ නැයි කියන ප්‍රශ්නෙට අදටත් මට උත්තරයක් නැහැ. ඒ රූපෙ දැක්කම දැනෙන්නේ හැගීම කියා ගන්න බෑ. අපිට අහිමි වුණ අපි ආදරය කරන මිනිසෙක් අපි හැමෙන් හරි දකිදි දැනෙන හැඟීමත් ඒ වගේයි. ජීවිත හිමිවීම වගේම අහිමිවීමුත් තියෙන බව මට මතක් කරලා දෙන්නේ. ඒ හැඟීම් තමයි. එහෙම කියන්නේ රන්දු. යාළුවේ, වැරදුන එක පිටුවක් වෙනුවෙන් පොත වසා නොදමන්. ඊළඟ පිටුවෙන් ආරම්භ කරන්න. මේවා වගකිව යුතු ජීවිත. බණ්ඩාරවෙල සාගරී. වැරදුන එක පිටුවක් වෙනුවෙන් පොත වසා නොදමන්න. ඊළඟ පිටුවෙන් ආරම්භ කරන්න. මේවා වගකිව යුතු ජීවිතා.

සුබ මන්දාරම්රයක් තරංග අක්කා. ඒ සම්බන්ධතාවය ඇතුළේ මං විඳපු තැන් වලට වඩා තිබුණේ මං විඳවපු තැන්. මං හින වුණාට වැඩිය කරේ අඬපු එක. අනෙක් පාර්ශ්වයේ මාව තේරුම් ගත තැන් වලට වඩා තිබුණේ මගේ අඩුපාඩු හොයපු එක. අවංක වීම වලට වඩා තිබුණේ මට රිදෝපු වංචා හිත. හිත සනසන්න හිතනේ ඔබ තැන් වලට වඩා තිබුණේ මං තනිවීම. එහෙම රිද්දවීම් සෑහෙන ප්‍රමාණයකට පස්සේ මං වෙනුවෙන් තීරණයක් ගත්තා. මට රිද්ද ගන්න එක නතර කරන්න. ඉතින් මං තීරණය කළා හොගෙන් වෙන් වෙන්න. අමාරුණත් මං එහෙම කළා. මං දන්නවා අපි ආයේ මුණ ගැහෙයි. ඒත් මගේ මුළු ලෝකෙම මගේ ප්‍රථම සහ එකම ආදරය වුණු ඔයා දිහා ආදරය උතුරන හැඟීම් පිරුණු ඇස්වලින් මං ආයෙත් බලන එකක් නෑ. ඔයා මගේ ජීවිතේ එක්තරා කාලෙක ජීවත් වුණු නිකම්ම නිකන් චරිතයක් විතරක් වෙයි. ජනනි භවන්තිකා, ලොකු පාඩමක් කියලා දෙනවා රිදෙන හිත්වලට.

عادت وین دامن سب من دارم راک ویوا کالے نتر کرن بہ مارنے ات پما کرن بہ تک نتی کٹ آدر وینس نو ویتی ایوید کالے اگے وے من سیل مد نامے جیون گمن دوان دیویلٹ سب آدر وانت ایک آدر وانتیا کھوینے کت نو ملگے کین اب میٹا کھوینا وینی ترنگا کا بہت دن کٹ جیوتے سترٹ وڈا دکھ تھمائی ویڈی ඒක තමයි සබදාම නීතිය. එහෙම කියන්නේ ලෙරංගන ආදරණීය තරංගාට අඳුනන සිප්පි කට්ටක්. අහගෙන දවසක් කියනවා කැමති කියලා මුහුදට. ඉතින් එදා ඉඳන් කැමති මාත් මුහුදට. මං යනවා සින්නක්කරයට මුහුද ගත්තා. ඔයා වගේ එයා බලන්න. හැම දවසකම දුන්නා එයා ඔයාව මතක් වෙන සිප්පි කට්ට. බර ගානක් සිප්පි කොටු. මට ට්‍රැක් පැනපු දවසක දෙන්නන් ඒ ඔක්කෝම බලන්න එයත් එක්ක ඔයා. එතන ඇති අඳුනන සිප්පි කට්ටක්. වලාකුළු අතරවන්ති. එතන ඇති අඳුනන සිප්පි.

0: Happening in a bit of a me. Happening in a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකම්.

ජුනි 27 28 29 බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

ආදරය පෙරදැරි කරගෙන යන ගමනේ හිත රිදෙන ගල්කට පවා මල් වෙනවා වෙලාවකට. වැටෙන තැනකදී අත දෙන හදවතක් තියනවා නම් දුර ගමන ලං වෙනවා, බර සැහැල් වෙනවා. කතා නැතුව තේරෙන බැල්මකින්, වචන නැතුව දෙන සෙනෙහසකින් අපේ පොඩි ලෝකෙ ලොකු වෙනවා. ආදරෙන් පෙරට යන හැම පියවරකම සතුටේ සුවඳක් ඉතුරු වෙනවා. එහෙම කියන්නේ චතු. 0.75 95 95 95 කොච්චර හිත කතා කරලාද? ආදරණීය තරංග, අපි අපිට අයිති නැති වුණත් පපුවේ කුත්තනක රැඳී තාමත් රිදුම් දෙන එදා මතකයන් සුන්දර වේදනාවක් ගේනවා. කවුද කියලා නෑ. සුපුරුදු ලෙංගතුකමින් හිත සුවපත් කරන තරංගාකා, ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. කාලානුරූපීව ආත්මය හැදකල ඔයා ඇත්තටම අද කොහේ ඉන්නව ඇද්ද? ඇත්තටම මං හිතුවෙම ඒ සෞම්‍ය ආත්මීය විශ්වීය තැග්ගක් කියලා. හරියට ගනර කලුවර මකන්න පුංචි එලි වීදන කනාමැදිරියෙක් වගේ. කලුවරට විතරක් ලස්සනට පේන කනාමැදිරිය එළියට කොයි තරම් ඇබ්බැහි වුණාද කියනවා නම්, මං ගිනි ගහන ඉර දැක්කෙත් ලා ගහපාටට නිවි නිවි පත්තු වෙන ගානට. ඕ, මට ඒ තරමට ඒ එළියට ආශක්ත වෙලා උන් මන්තකව බලාපොරොත්තු වෙන්න ඇති, නොලැබුණත් ලැබුණ වගේ හිතන්න. හිතට තරවටු කළා වෙන්න ඇති මං. හැබැයි ප්‍රේමියා, ඔයා නොදන්න පරම සත්‍ය මා සරලව ලියා තබන්නම්. එහෙනම් හොඳ හුස්මක් අරන් හෙමින් සීරුවට හංගින්. හන්දේලිය බින්දුවක්වත් නැති දවස්වලටත් සුදුපාට කඩුපුල් මල් පිපෙනවා නම් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් අන්තිම කැපකිරීම ඔයා අතාරින්න. අතාරින එක නම් මේ හිත මරාගෙන හරි මං ඒක කරනවා. නෝරා තිනුවියල් නහොත් නේතුවනොත්තරා, ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් අන්තිම කැපකිරීම ඔයා වත හරින එක නම්

කොහොමද තරංගක් එහෙම අමතක කරන්නේ මං? අවුරුදු 17ක් තිස්සේ ආදරේ කරනවා. එයා ජීවිත කාලෙම මගේ හිත විතරක්ම ඉඳීවි. කවදාවත් බෑ එකට එපා කියන්න කාටවත්. අලව්වෙන් ප්‍රබෝධා ආදරණීය තරංගා, අහම්බෙන් හමු වූ නුඹ අදට ඒ වෙලාවේ කියපු දේවල් තාමත් මතකයි සුදු. ඔයා හරියට අරලිය මලක් වගේ හරි අහිංසකයි. අදටත් ඒ මතක අවදි වෙද්දි දරා ගන්න අමාරුයි තරංගා. ආපහු එන්න එපා සුදු, ආපහු එන්න එපා. කොහේ හරි සතුටින් ආයෙත් ඔයා එන්න එපා. නිර්නාමිකයි. සුබ මන්දාරම් රැයක් ආදර මිහිරාවියේ. අපි අපිට හිමි නොවෙන දේව සතුටින් අතහරින්න ඕනේ නේද? ඒක තමයි උතුම් ආදර පරිත්‍යාගය. එම අතහරින්න පුළුවන් වුණාම ආදරේ සතුට වටිනාකම වැඩි වෙනවා තරංග. ඔයාට තෙරුවන් සරණයි. මං ලල.

ආදරණීය තරංගකේ මගේ හදවතට දැනුණට ඒ හදවතට මාව දැනিলা නෑ කියලා දැනෙද්දි මාව දැවෙනවා අදටත් ඒ හදවතට කවදාවත් මාව දැනෙන එකක් නැහැ හොරණින් හසිනී හැම කියන්නේ සමහර දැනුණත් නොදැනුණු ගානට ඉන්න සහෝදරි සමහරුන්ට දැනෙන්නෙම නෑ කොහේ හරි ආත්මික කර්මානුරූපීව ඔබ අරගෙන ඇති කොටහක් එයාගේ සතුටෙන් ඉතින් දැන් ඔබේ සතුට කැප කරලා බලාපොරොත්තු ලේඛනය තුළ ඉඳලා හිත හදාගෙන අයින් වෙන්න කර්මයක් ගෙවනා කියලා එදාට සනසෙන් සමහර අහිමිවීම් නිසා හොඳම හිමිවීම් සිද්ධ වෙනවා තරංග රිදුණු හැමෝගෙම හිත හැදෙන්න ඕනේ එහෙම කියන්නේ නිශාන්ති මාතලෙන් මාව ගොඩාක් රැවට්ටුවා මම මට අයිති නැති කෙනෙකුට මගේ ජීවිතයට වඩා ආදරේ කළා. නමුත් එයා වෙන කෙනෙක් ළඟට ගියා. ජීවිතේ රිදුම් අතරින් තනි වුණු කෙනෙක් මං. සඳුරුවන්. අවංකව දුන්නු දේ. කවදා හරි ඔයාට ලැබෙයි. කොමාරි.

අරංග අද ඔයාපෙන් අහනවා අහිමි බව දැනගෙන අතහැරිය ආදරයක් ගැන. එහෙම අහනකොට මගේ මතකෙට එනවා නිකවැරටි මහසෙන් විද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියට යද්දී අතීතේ ඇයි දීප්ති ආවේ අතරමැදින් 10 පන්තියට. අපි එකට ඉගෙන ගත්තා. ඇගේස් ඇස්වලින් කරපු කතා මේ ඔක්කොම එක අපි ඉගෙනීමේ කටයුතුවල යෙදුණා. ඒත් ඊට පස්සේ

ටික දවසකින් මගේ ළඟම යාළුවත් ඇත් එක යාළු වෙලා තිබුණා. මං එතනින් නැවතුණා. ඒ අතහැරීම් කෙලවර වුණේ 2001 මගේ බිරිඳ හමු වුණාට පස්සේ. ප්‍රේමයේ සදාතනික වුණා නිකවරටියෙන් චම්පිකා.

1965 මිනිස්සු වෙනස් වෙනවා. අන දෙන්නම් කිව්වත් ගියොත් ආය හරවන්න බෑ. එහෙනම් හොඳම දේ යන්න දීලා අමාරුවෙන් හරි හිත හදාගෙන ඒ අයගේ සතුට දිහා බලාගෙන සතුට වෙන එක මං කරන්නේ ඒකයි. මේ ගමෙන් දිලුෂා

सुबह मंदारम रहा कादरनीय तरंगा विंद दरागनीम इवसीम आई मिवीम निकांग वचन वनाटे वतुले गुड़ा काय थाव मन चीवत वेना मामा ते हम तमाई ओ अदतत अपिकागे थरवुम लक्ष्य तमाई पास हल्ल अध्यापने उसस पेला इति मामा ते कड़े इम दिन अन्न कियला एक दास नवसियानु अटे वसर दी दोला वसर पांतिये टातुलत वेना इतिन टिका कलाग गत वेना तरे मामा पांतिये थानी वेना යාළුවෙක් නෑ හිත කඩාවටන මානසික වැදගත්න ප්ලීස් මට උදව් කරන්න කියලා කාටද කියන්නේ මම තවත් අසරණ වුණා කරන්නම දෙයක් නෑ මට පන්තිය තව දුරටත් ඉන්න බෑ ඒ අවුරුද්ද නිම වෙන්න කලින් මම පාසල් ජීවිතයට සමුදොන්න තිත තිබ්බා මත සම්බන්ධයි අනේ රත්තරනේ නම කියන්න එපා නෑ මම නම කියන්නේ නෑ ඒත් තවත් නොකියු කතාවක් තියෙනවානේ ඒ කතාවත් අහලම ඉතිරි හරිය සම්පූර්ණ කරගමු ආදරණීය තරංගාට හිරු නැගෙන හැම උදෑසනම ඉක්මනින් එක තැනකට එන්න හීන දකින මම ආදරේ මගේ හිතෙම තියාගෙන ජීවත් වෙන මම මමයි දන්නේ මම ගැන වැලිමඩින් කවුද කියලා නෑ ආදර හිතක් අද ඔයා අහන්නේ අන්සතු බව දැනගෙන අතාරින්න පුළුවන්ද කියලා නේ අමාරුවේ මමත් එහෙම කළා ඒ වංචා හිත වෙන කෙනෙකුට ආදරය කරන කෙනෙක් මාවත් රවට්ටනවා කියලා මං දැනගත් වේදනාවෙන් උන්නත් කාලයට ඉඩ දීලා වැන් වුණා කවදාවත් මං එයට වෛර කළේ නැහැ අදටත් මං FB එකේ ආව දකින්න

හද හිටපු එයා දන්නේ. යා සුරාල ඔලියෙක් වෙලා. දැන් ගොඩාක් ලස්සන ජීවිතයක් මං ගෙවනවා. එයාට කොතනක හරි වරදින් නැති මං සමාව දුන්නා. මං රසී.

0: නමස්කාරයන්.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
2: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන්කෝඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවාගන්න.
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු.
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

ಆದರೆ ಪರಾಜಯನ ಉನಾಟ ಹಿತ ಮೆರೆಯನ್ನ ತರಂಗ ಅದ ಹಿ ನಾವೆನ್ನ ಬರೆಯು ನಾಟ ಹಿತ ಹಿ ನಾವೆನ್ನ ದವಸಕ್ಕೆನ ವ್ಯಾಟುನಾಟ ಕಮಕ್ ನಾ ನೆಗೆಟಿವ್ ನಿಗನಗನ್ನ ಓ ಕುಮಾರೇ ಹೊಯ ದೂಪು ಹೀನ ಒಯಾಮ ಕಡಲಗಿಯ ಹಿತ ಇತಿರು ನೆ ಹಿಸ್ ಬವ ವಿತರೈ ಆದರೆ ಪರಾಜಯ ಉನ ಹೆಬೈ ಮಮ ಪರಾಜಯ ಉನೆ ನೇ ಕೌರು ಹರಿಯಾನವನ එයාට යන්න දෙන්න තරංග නැවතුනේ නැති දුම්රියක් වගේ ජීවිතේ ඉස්සරහට යනවා ඔයාට සුදුසු කෙනා ඔයා තමයි හිතරි දෙනවා කියලා දන්නවා අඩන්න අඩන්න හිතෙනවා නම් අඩපං හැබැයි මේකෙන් ගොඩ එන්න පුළුවන් ඔයා වටිනවා මං මට එහෙමයි කිව්වේ ඔයාත් ඔයාට එහෙම කියන්න මං චෙතුමී

ආදරේ කියන්නේ පිස්සුවක්. ඒක නවත්තන්න දෙයියන්ටවත් බෑ. ටිෂාන් මොරගහ හේනෙන්

ආදරණීය තරංග. අගේ ජීවිතෙත් තියන සංගවණු ආදර කතාවක්. ඒත් ඒක ලෝකෙට අසම්මතයක්. අපි දෙන්නට සම්මතයක් මන් දන්නයි කොයි තරම් හරිද වැරදිද කියලා. ඒත් අතහරින්න බැරි ලබා ගන්නත් බැරි ඒ ආදරයට මං හරි ලෝභයි. කිසිම දෙයක් එයාගෙන් බලාපොරොත්තු නෑ. ආදරේ විතරමයි. මම නාවල පිටියෙන්. නමක් ගමක් නැති මගේ ආදරේ. අවුරුදු 15ක්. ඒ ප්‍රේමය මැරෙන්නේ තරංග. මං ආදරේ. හිතන ඉවන ආදරණියකට හඳින් මේකත් කියවන්න. එයාට ඇහෙන්න. ආදරණීය රන්මැණික කොයි වෙලාවෙවත් මං ගැන හොයලා බලන්න. ඔයාගේ හැම දෙයකටම වඩා මං ගැන හොයලා බලන ආදරණීය මගේ දෙවෙනි අම්මා. ආදරේ පන. මං ඔයාගේ රන් මහත්තයා. කන්දේ පොලින්. උපරිමෙන් 100ක් ආදරේ කරලා සීමාවක් නැතුව දරා ගන්න. පපුවට හෙන ගැහුවත් මොකද උඹේ සැනසීම මගේ එකම සතුට වුණාම. තහනම් උත්තේජක නම් වූ ප්‍රේමය විස වුණාම මට සිද්ධ වුණා අපහු හැරෙන්න. මෙච්චරක් රිද්දගෙන මට මාව සනසවන්න පුළුවන් නම් එකම එක සැරයක් මැවෙන්න. ජීවිතේ පුරාම අල්ලන් ගිහින් මරණයෙන් විතරක් අත්හරින්න. අවසර දෙනවා නම් මට විතරක් රැඳෙන්න. මරණයෙන් වතත් නොහැර ඊට වඩා දුර යන්න. මට පුළුවන් ඔබ වෙනුවෙන් ඕන පොරොන්දුවක් රකින්. මං නෙත්මිනී ජන් ධනංජලි. සොඳුර මිහිරාවිය තරංග. අන්සත යන්නේ නදහස් කරන්නේ කුමක්ද? නීති අනුකූල විවාහක යන්නද? නැතිනම් පෙම්සුව විඳින පෙම්වතුන්ද? හිමිකරගෙන කරන විඳවීමක්ද? හිමිකර ගැනීමකින් තොරව විඳවීමක්ද? ආදරයට ආදරය කිරීමට දෙහදක මනාපය සෑහේද? ආදරයක් අන්සතුයයි කිව හැකිද? තමාට හිමිනම් තමා ළඟ නොරැඳේද? අන්සතු පූවා නම් තමාට හිමි නැති නිසාම නොවේද? හිමිකම් ලැබ අන්සතු පූවා නම් හිමිකමේ ඵලය කිම? උතුම් ආදරයක්, සසර පතා එන ආදරයක් නම් අන්සතු වීම යනු වචනයක් පමණයි. නිර්නාමිකයි.

කරල දෙන්න උත්සාහ කරනවා. හදවත මට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. මගේ හදවත මට කියනවා ගිහින් යාව මුණ ගැහෙන්න කියලා. ඒත් මං හදවතට තේරුම් කරලා දෙනවා ඒක කරන්න බැරි වැඩක් කියලා. ඇයි මගේ හිත තේරුම් නොගන්නේ මට යව හම්බෙන්න බෑ දැන්? दिल कहता है चलो उनसे मिल।

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
0: මාරයිනේ.
2: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

ආදරණීය තරංගා. එයා මට පණවගේ ආදරය කළා. ඒත් එයා කිසිම හේතුවක් නොකිය මගෙන් ඈතට ගියා. ඒත් එයා එවි කියා තාම මම බදුල්ල මුතියංගනයට යනවා. මම නිවාඩු දවසකම ඒත් ආවේ නැහැ. මට ඕනෑක් එයාගේ වෙන්න නෙවෙයි. කිසිම හේතුවක් නැතුව දාලා ගියයිද කියලා අහන්න. අනේ තව එක දවසක් මට යමුණ ගැහෙන තිබුණා නා. යශෝදරාව වගේ මටත් ඒක අහන්න තිබුණා. හිතවතී කිසිම දෙයක් නොකිය යනවා කියලා කියන්නේ සාක්ෂි ඉතුරු නොකර කෙනෙක් මරණා වගේ දෙයක්. මට තේරෙනවා ඔබව, මට දැනෙනවා ඔබව. මොහොතක් එන්න මනුස්සකමින් මතු තුරුල් වෙන්න යන්න ඔයා මුතියංගන පන්සල්. ඔයාගේ බලාපොරොත්තුව කියන්න. සොබාදාමහන් ඉඳලා හරිම පිළිතුර ඔයාගේ කර්මය බිඳ වැටීම් වලට අනුසිද්ධ වෙයි. එදාටත් ඔයා මට මැසේජ් එකක් දෙන්න. අපි මන්දාරම් රාත්‍රියෙන් හමු වුණොත් නිසැකවම මං ඉන්නවා සතුට බෙදා ගන්න. සුව මන්දාරම් රැයක් තරංගා. අන්සත බව දරුණා කියන්නේ අපි නිතරම ප්‍රමුඛ පාර්ශ්වයක් නොවන බවනේ. ආකාර කීපයක් නිසා අතාරින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ දෙවෙනි පාර්ශ්වයක් වීමට ඇති අකමැත්ත, අන්සතු වීම යනු ලැබෙන ආදරය, ඕලාරික නීරස වීම, විශ්වාසයේ ගොඩනැගීම, වෙනුවට නිරතුරු බිඳ වැටීම් ගැන දෙගිඩියාව ඇතිවීම. ආදරය කියන විඳවීමක් නෙවෙයි, විඳීමක්. එහෙම දාර්ශනිකව හිතන්න පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි නාලක. ඒත් ආදරය ළඟ අපි හැමෝගෙම ඇසන්තයි. හැම හමුවීමකම අවසානය කියන්නේ තවත් හමුවීමක ආරම්භයක්. හැම හමුවීමක්ම සතුට ගෙන එන්නේ නැහැ. සමහර හමුවීම් හිත පුරා ආදරය ඉදිරි කරනවා. තවත් සමහර හමුවීම් කඳුළු වේදනා සහ නොමැකෙන මතකයන් තිළින කරනවා. ඒත් කාලය ගිවි ගිය පසු තේරෙන දෙයක් තියෙනවා. අපේ ජීවිතයට කිසිවෙකුත් අහම්බෙන් පැමිණෙන්නේ නැහැ. හැම හමුවීමක්ම පිටුපසම නොපෙනෙන හේතුවක් තියෙනවා. සමහර විට ඒ සංසාරයෙන් ගෙන පින්කමක් වෙන්න පුළුවන්. සමහර විට ගෙවා අවසන් කළ යුතු ණයක් වෙන්න පුළුවන්. ඒ නිසා සමහර මිනිස්සු ජීවිත කාලෙම මතක රැඳෙනවා. ආදරෙන් බැඳුණු හිත වෙන් වී ගිය මිනිස්සු සතුටින් පිරුණු මොහොතවල් සහ කඳුලින් තෙත් වූ මතකයන්, ඒ හැම දෙයක්ම සංසාරයේ දිගු ගමනක අපිට හමුවන ආදරණීය පව් සහ ආදරණීය පින්වල සටහන් පමණයි. Dr. Dinesh.

ආදරණීය තරඟ මං හිතනවා ඔයා ලස්සනට මොමුණාවිය කියලා මගේ හිත කියන දේ. මං අවුරුදු 25ක් 26ක් පන වගේ කෙනෙක්ට ආදරය කළා, සතුටුණා, විනෝදුණා, ආදරෙන් තුරුළු වෙලා ආදර කතා කිව්වා, හුරතල් වුණා. මාත් එක්ක ඒත් මං හදවත පැලෙන්න ආදරය කළා. දැන් මට අයින් වෙන්න කාලය ඇවිල්. ඒ මගේ පුතාලා දෙන්නගෙන් ඉදෙන්නම විවාහ වුණා. එයාලගේ සතුට එයාලට දෙන්න ඕනේ. ඉනිසා මං ඒ දෙන්නගෙන් මෑත් වුණා. ටෙක්ලා ලස්සන අම්මා කෙනෙක්, ලස්සන කතාවක්. හැබැයි ජීවිතේ කවදා හරි දවසක අම්මා කෙනෙක්ට කරන්න සිද්ධ වෙන දේ. මං අද වැඩසටහන පටන් ගන්නකොටත් කිව්වා, දෙයක් හිමි වුණු වෙලාවෙමයි අහිමි වෙන්න පටන් ගන්න. හිමිවීමේ ප්‍රහර්ෂය නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. හදාරිම බැරරුම් ප්‍රශ්නයක් තරංග ඔයා අහලා තියෙන්නේ. කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. අන්සතු කියලා දැනෙනකොට නෙමෙයි අන්සතුයි කියලා දැන දැනම මගේ හිතත් මටම හිතුවක් ආරවුණා. ඔව් මගේ වුණත් හැමදාම එයාගේ පැත්තම ගන්න තරමට මගේ හිත මාත් එක මුරණ්ඩු වුණා. එයාත් මගේ හිත ඒ විදිහටම පාවිච්චි කළා. දන්නෙම නැතුව එයාට මං ඇබ්බැහි වෙලා ඒත් අන්තිමට නාඳුනන මනුස්සෙක් ගන්නට මාව යපත් කළා. හැබැයි මගේ හිත පුංචි මහරි තෑග්ගක් කරන් දෙන්න ඕනි කියලා කියනවා එයාට. මාත් එක රණ්ඩු කරලා අන්තිමේ ප්‍රශ්න ගොඩක් වුණා. මගේ හිත මාත් එක රණ්ඩු කරලා අන්තිමේ ආමාශෙත් බඩගින්න තිබ්බා. හැබැයි එදා රිදුම් නොදුන් ආමාශික පේශි පවා ඔව් තරංග අද හිතටත් වඩා එම ආමාශික පේශිරි දෙනවා. එච්චරයි මං දන්නේ. මං ඉස්සර යගේ ඇස් දෙක අන්සතුනේ හිතින් අතාරින්න අතාරින්නෙත් හිතින් අන්සතු වෙන්නෙත් හිතින් රිදුනොත් අතාරින්න. මොකද හිත කියන්නේ කූඩුවක් නෙවෙයි අහසක්. ඇලුනො හිත අතාරින්න අමාරුයි තමයි, ඒත් කැඩෙනවට වඩා නිදහස් වෙන එක ලේසි. මං හිරෝ.

ඔයා දන්නවද ඔයා වෙනුවෙන් මම කරපු කැපකිරීම්? නෑ ඔයා දන්නේ නෑ. මටත් වඩා මට ආදරය කරපු මිනිස්සුන්ව මග අරගෙන ඔයාටම මේ හිත සින්නක් කර දීලා ඊට වඩා තවත් පවක් තියෙනවද? කවත් ආවත්ම අත්තකින් නොඇල්ලුවත් ඔයා මගේ මුළු හිතම හරි ඉක්මනට අල්ලගත්තා. දන්නවද ඒ ඔයා අල්ලගත්තේ මගේ හදවතේ සියුම්ම තැන කියලා? ඔව් ඔයා දන්නවා. ඒකනේ ඔයා ඒ ඉලක්කම බලලා ඒ හිය විඳේ. ඒකනේ ඔයා ඒ ඉලක්කෙම බලලා ඒ හිය විඳේ. ඔව් ආශා කළා තමයි. ඔය පපුවට තුරුල් වෙලා මුළු ලෝකෙම අමතක කරන්න. ඒත් කොහොම කරන්නද? මේ සූදු කොලේට අත්සන් කරපු පලියට ඔයාගේ උනහම වෙන කෙනෙකුට සදා කාලික වෙද්දී නෑ මං කරදර කරන්නේ නෑ. ඔයා ඔයාට කැමති දේනේ කළේ. ඒ ඔයාගේ සතුටනේ. මං ඔයාගේ සතුටෙන් සතුටු වෙන්න. ඉතින් ඔයාගේ ආදරය ආයි දකින්න නොලැබුණත් මම තාමත් ආදරේ පැණි කලවැද්දු වැල්ලවායේ නෙලා.

ඔයා කිව්වා වගේම මම මේ සබා දහමට හැමදේම කියනවා. ඒත් හේතුවක් නැතුව මට මෙහෙම වේදනාවක් දීලා. එයා නිහඬුනේ කොහොමද කියලා මං තාමත් කල්පනා කරනවා. ඒත් මම පටාචාර වගේ. අදටත් තනිවම හේතු හොයනවා. මම කරපු එකම වැරැද්ද. එයාට අවංකව ආදරේ කරපු එකක්.

0: ಮನ್ ದಾರಂ ರೇಟಾಯಿ ವಿನಾಡಿ ಪನಸ್ತುನೈ
1: ವೇಲಾವ ಒಬ ವೆತ ಗೆನ ಎನ್ನೆ
2: ರಪುನ್ಸಲ್ ವಗೆ ಮನ್ನಂ ಇನ್ನೆ ಮಾವ ಬೇರ ಗನ ಕೌರು ತೆನಕ
3: ಅಪೇ ದರುವನ್ ಅಪಟ ವಡಂ ಇದಿರೇನ್ ಇತಿನ್ ಅಗೆ ಕಥಾವಲಿಯನ್ನ ಅಯಟ ಇಡ ಹರಿನ್ನ ಕಮರ್ಷಿಯಲ್ ಕ್ರೆಡಿಟ್
4: ವಸರ ವಿಸಿ ಎಕಕ ಪುರಾ ಸತ್ಯ ಸಮಗಿನ್ ಜನತಾ ವಿಶ್ವಾಸೆ ದಿನು ನೆಟ್ ನ್ಯೂಸ್ ಶಕ್ತಿ ಅಥವ ಇದಿರಿಯಟ
5: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336 අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112267787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු.

මෙහෙම වත්තේ ආවා මතක කරලා හොඳින් සතුටින් ඉන්න පුළුවන් වෙච්ච එකම ලොකු දෙයක්. තරහ නෑ, ඒ ආදරය කරන කෙනා එක ඉන්න දීලා. යාළුවෙක් වගේ ඉන්න එක හොඳයි. එතකොට කවදාවත් තරහ වෙන්නේ නෑ, නැති වෙන්නෙත් නෑ. යත් සතුටින් මාත් සතුටින්. සතුටින් ඉන්න එකයි වැදගත්. ඔයා වහන් ඉද්දි හරි සැනසිල්ලක් දැනෙනවා තරංගක්. ස්තුතියි. ඔබ කිව් හැම දෙයකටම. ඊට වඩා මං කැමති ඔබ ප්‍රේමය අරගෙන ඇවිල්ලා තියෙන අමුතු පාරිශුද්ධ ස්ථානය ගැන යාළුවෙක් වගේ බලන්න පුළුවන් වුණා නම්. ඔබ දිනුවා ආදරය ඇතුලේ, අහිමි වුණු ආදරය ඇතුලේ දිනුවා. සොයුරිය තරංගා මං සතු දේවලුත් ඈතට යනකොට රණ්ඩුවක් නැතුව බලාගෙන හිටියා ඉවසීමෙන්. ඊටත් වඩා දැන්නම් අතහරින සන්සුන් මනසින් සුජා. සුබමන්දාරම් රැක් තරංගක්. ඒක හරිම හම්බයක්. එයා කියන්නේ මට හීනකින්වත් ලං වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා තමයි මන් දැකපු හොඳ මාතරවන්තයා. මන් දැකපු ලස්සනම හිත තිබ්බ එයාට. එයා කවදාවත් මට හිත රිදෙන එකම වචනයක්වත් කියලා නැහැ. මට විතරක් නෙවෙයි, ආගේ ළඟින් ඉන්න ඕනම කෙනෙක්ට. හිතරි දන්න මුකුත් කියන කෙනෙක් නෙවෙයි එයා. මට තියෙන එකම සැනසීමය. පුදුම නිදහසක් එතන. දන්නවද, සීමා රහිත බැඳීමක් ඕනනම් සීමා රහිතව ආදරය කරන්න. සීමා රහිත බැඳීමක කවදාවත් අතහැරීමක් නැහැ. ඉතින් අකමන්න හිතන්නේ සැනසීම ලැබෙන බැඳීම් හම්බුනොත් ඒවට නමක් දෙන්න නැතුව සීමා රහිතව ආදරය කරන්න ඕනේ. නිර්නාමිකයි.

ඔබ වෙනුවෙන් ජීවිත කතාපොත අවසන් වන තුරුම බලා සිටියමේ. එසේ බලා සිටින පෙම්වතුන් කොතෙක් නම් මේ මොහොතේ නැත්තෙ ෆිම් සුලංතලාව මත හිත තබා ඇතිද?

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

ජුනි 27 28 29 බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
2: ආයිබෝන් පින්බර රාත්‍රිය කොබ නෙත්තෆම් ධර්ම

එත්‍රාලෝක ධර්මවිජය පොසොන්නුදානය මෙවර පැවැත්වෙන්නේ සිහිලස් බණ්ඩාරවිල පුරවරයේදී. ඉතින් අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජනීය වන්දනීය පොල්ගම්පොළ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය මේ පින් කටයුතු සංවිධානය කරනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා උතුම් වූ බක්කුල මහාසෑයේ තැන්පත් කොට තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, එවැගේම තායිලන්තයෙන් අපට ලැබුණු උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගන්නට නේත්‍රාභිහි වන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වෙන බණ්ඩාරවෙල ඒ ජූනි මාසයේ 27-28 සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී. එවගේම පොසොන් පොහෝදා ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පවත්වනවා. ලංකාවේ බොහොම ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා රාශියක් එදින ධර්මදේශනා සඳහා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. එවගේම මතක් කරන්න ඕනේ පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල්ලාදී සියලු ආමිස පූජාවන්ගෙන් සමලංකృత වුණු නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයත් බණ්ඩාරවෙල නගරයේ පුරාම මේ දින කිහිපයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ පොසොන් මහේ ආශිර්ය විඳගන්නට ඔබටත් අපි ආරාධනා කරනවා. මේ පොසොන් පොහොයට අපි බණ්ඩාරවෙල යමු කියලා. ඒ අතරේ මේ උතුම් වූ ධර්මානුශාසන සඳහා ඔබේ පින්බර දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්. 0777-275-214 අංකෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නත් ඔබට හැකියාව තිබෙනවා. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. වැඩම කළා වූ පින්වත් දේශකයන්න් වහන්සේට අපි ආරාධනා කරනවා නමස්කාර පූර්වකව මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු, සාදු, සාදු.

තුන් ලෝකයම සද්ධර්මයේ අනුහසෙන් නිවාසනසා වදාළ ලොවේ ලෝඋතුරා මාමෑණි බුදුහිමියනේ අදත් මට අවසරයි. විහාරස්ථානවල වැඩ ඉඳගෙන අදත් අපි වහගෙන ඉන්න ලෝකෙ පුරාම ලෝකෙ රටවල් වලත් ඉඳගෙන අපි වහගෙන ඉන්න අපේ හාමුදුරුවනේ පුංචි හාමුදුරුවනේ ඔබ වහන්සේලාගෙන් අවසරයි මෙහෙණින් වහන්ස. ඒ වගේම අදත් පුරුදු විදියටම පුරුදු වෙලාවේ අපිව අහගෙන බලාගෙන ඉන්න නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් අපිව බලන, නෙත් ගුවන් විදුලියෙන් අපිව අහන

పొడి దరువని, దువే పుతే, తరుణ దరువని, ఆదరణీయ అమ్మే తాత్తే. అదాత్ పొరుద్దు పరిధి, జీవితేట పొరుద్దక్కరగత్తు పరిధి. బదాదా రాత్రి దెంగ్ వెరీ పిరిసక్, విశాల పిరిసక్. బదాదరే నిత్య ఫెం ధర్మదక్షిణ ఆనవ అని తెమదా వగేమ తమాయ్, విశాల పిరిసక్ ఆనవ. దెంగ్ ఇక పొరుద్దక్కరగిన తీను అనేది హరి సతుటు హితట సమార ప్రదేశవల ఏ పారిమాయ నిద్గు అని ఉదురి ఆనవ. సమహారాయ అల్లపు గిదరాయ తానవ అద బనహాన్నెద్ద హాముదురు అంగి అపిట తెహెన్ గుహన్ను దిరి సుసార కరాన్నకో కేలా సద్దిట దాన్నకు అపిట తెహెన్ కేలా కేనో వటపిటావి అయ్యత్తహగిన ఇన్నవ సమాట అద బన ఏమ దెం పురుద్ద అక్కరగిన తీరు కార్యాలవల వెడబిమే ఏ ఏ ఎత్తో ఇన్న ఇన్న తెంగవల ఆరక్షకాంశ యుదాముదా కంద ఊరువల పోలీసియే ఏ ఏ తెంగవల వేలంద సెల్వల ఏమ మే రాత్రి కాలి దెం బడు గన్నట ఆపు అయ్యత్ దహగిన ఇన్నవ బన వివిధ రాజకారి వలట ఆపు అయత్ ఏ తమంగి కటయుతు కెరిన అతరి దెంగున అహగి నిన్న సాయనాసనమ బన కియనో అద కుమన బనగ్ద కియన్నే కేలా నిద్గు అన్బిదులియట సవన్ దీగిన ఇన్నవ అద అపి వహగి నిన్న పిన్వతుని ఉన్న అద అపి తవత్ మాతృకావక్ తులిం ఒబే జీవితేట సమీప వెన్న తమయమి సూదానం వెన్ని లోతురా దహమిన్ ఒబట పార కియాదెన్నయమి సూదానం. పిన్వతుని అద దేశనావే పిన్బర దాయకత్వే గిన కటయుతు కరణ పిన్వతున్ పిలిబందవ అపి సేపత్ కరన్నట ఓన మెబందు దేశనావక్ వికాసే కరన్న దాయకత్వే దీపోయ అద వెడి వెడియెం విశాల పిరిసక్ మే బధాదా ధర్మ దక్షిణావే దాయకత్వే గన్న బవత్ అపిట పేను అద పిన్బర దాయకత్వే గిన కటయుతు కరన్నే మహానువర మావిల్ మడ పలము పటుమగ అంక 96 ధరణ స్థానే పదించి చంద్రాపీరిస్ మహాత్మ్య కాంచనా సమంతి ఎవగేమ చమిలా దియని వరుణ్ లలిత్ ఎవగేమ మంజు నిలంత కిన బేనా వరుణ్ సహా చతురి ఉషాని ఆకాశ్ ధనుజ నెలిక బినర ఇషార్ యన మునుబురు మినిబిరియాన్ విసిన్ ప్రియాంగ యన మునుబురు మినిబిరియాన్ విసిన్ తమాయ్ అద పిన్బర దాయకత్వే గిన కటయుతు కరాన్ని. ఇది మే పిరిసగే మహానువర మావిల్ మడ పలము పటుమగే అంక 96 స్థానే పదించి చంద్రాపీరిస్ మహాత్మ్య ఏతులు మే పిన్బర పిరిసగే పిన్బర దాయకత్వ ఏతువ తమాయ్ అద మే దేశనా పవత్తెన్ ఇతిన్ ఏ పిన్బర పిరిసత్ పిం సితిన్ సేపత్ కరణవా దేశనావ అవసాని అనుమోదనా కరంట అవస్థావ తబాగని. అద విశాల పిరిసక్ మే బన అహనవా మహానువర పెత్తి అద దాయకత్వే ధరణే పిన్వతున్గే జ్ఞాతి మిత్రాది పసుగియ సతివల మే దేశనావల దాయకత్వే ధరపు ఏ పిన్వతున్ అలుతిన్ సమహట గియ సతియ మే బనహన పురుద్దక్ ఎతికరగత్తు అయత్ మే సతియ అనవా దిగట మే బనహగిని నాయత్ అద మే బనహనవా. దే హదవతర హరి సతుటక్ తీనవా నిత్ నాలికా విధియట అపిట పిన్వాది అపి దయక్ జీవితే ఎత్తంట దున్నా కేన సతుట విశేషం మే నేత్రాలోక యూట్యూబ్ నాలికావట గిహిల్ల బెలువమ విశాల పిరిసక్ ఏ బన ఏ సత్య ఎతులెతి పరిశీలనే కన్నో బలనో లోకి రటవల్ వల్ల ఏమిందగిన ఇక హరి సతుటట కారణావా. అద మాతృకావట మమ గాతావక్ తబా గత్తా దమ్మ పీతి సుఖం సేతి విప్పసన్నేన చేతస అర్యప్పవేదితే దమ్మి సదహారమతి పాండితో. మీకు కెటియం అపి ఆర్తకథనీయ అమ్మ పచ్చి దువ పుత అపి ఆర్తకథనీయ విగ్రహ కరగత్తేమ లోకితేన ఉతుమ్మ రసయ పానయ దహం రసయ ధర్మేం లభన ప్రీతియ తమై ఉసస్సువయ ప్రీతియ ధర్మే హెసిరీమింగ్ ధర్మే ఎలీమింగ్ ధర్మే గెటీమింగ్ ధర్మే వెలదగనీమింగ్ లభన సతుడ సహానీయ తమై లోకే ఉసస్ ఉత్తరీతర. అద దేశనావే మా బలాపొరొత్తు వినవా మే పవై పినై పల దిన హటి ఎక్కట తీయల దాపి వినదట మే అంశయక్క అరగిననే
පින ගැන පව ගැන එහෙම කතා කරනවානේ අකුසලයේ කුසලයේ ගැන. දැන් අද මම කැමති මම අම්මලා අපච්චිලා දූලා පුතාලා ඔය ඇතු හැම දිනාටම ඈත ඉඳන් අහන් ඉන්න ළඟපාත ඉඳන් අහන් ඉන්න ඈතින් දැන් කන් දීලා අහගෙන ඉන්න ඔය ඇතු හැම දිනාටම පවේ පිනේ බරපතලකම ස්වභාවය පිනක් බරපතල වුණාම කොහොමද පවක් බරපතල වුණාම කොහොමද පිනක් නම් බරපතල වීම ගැටලුවක් නෑ හැබැයි පව නම් බරපතලව කරගන්න එපා අල්පව කරගන්නත් එපා අල්ප සාවද්දය මහා සාවද්දය කරගන්නත් එපා ඈ පිනක් නම් අල්ප වුණත් මහා වුණත් කෙසේ වුණත් ප්‍රතිඵල සුවදායකයි හැබැයි පවක් අල්ප වුණත් මහා වුණත් විශාල වුණත් කුඩා වුණත් අනු කුඩා වුණත් අංශුවක් වුණත් කෙසේ වුණත් පින්වත්නි පවනං වේදනාවමයි දුකමයි තමන් පස්සෙමයි එන්නේ වෙන කෙනෙකුට ගෙවා දමන්න බෑ ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා මේ පවයි පිනයි පල දෙන හැටි ඈත ගම්වල ඉඳගෙන සමාට දකුණු පළාතේ මිද්දෙනිය පැත්තේ තිස්ස මහරාමේ වලස් මුල්ල හම්බන්තොට පැත්තේ අනුරාධපුර පැත්තේ ලෝකේ ලෝ විවිධ රටවල් වල කොළඹ අගනුවර අහගෙන ඉන්න හැම දෙනාම බලන්න ඕන දැන් අද කාලේ පින්වත්නි වැඩිපුරම මේ පවුනේ කරගන්නේ යහපත් දෙයට වඩා අයහපත් දෙය තමයි කරගන්නේ ඔක්කොම මුදල් මත තීරණය වෙන යුගයක අයහපත තමයි ලං කරගන්නේ යහපතට වඩා අයහපත තමයි ලං කරගන්නේ පිනතුනි අද මම කියා දෙන්නේ පවයි පිනයි එකට පල දෙන හැටි කියලා කිව්වා ජටිල භික්ෂුවක් හිටියා බුද්ධ කාලේ ජටිල කියන්නේ මේ කොණ්ඩ එකට ගැට ගැහිලා තියෙන මහරහතන් වහන්සේ නමක් උතුම් රහතන් වහන්සේ නමක් මේ භික්ෂුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ ජටිලයි කියන්නේ කොණ්ඩේ ගැට ගැහිලා තියෙන්නේ ඒකට හේතුවක් තිබුණා ඒ හේතුවත් අපි මේ ඇතුලේ කතා කරමු කොණ්ඩේ ගැට ගැහිලා තිබුණේ ඇයි කියලා මේ භික්ෂුවගේ කතාව මුල් කරගෙන දැන් ඔය ඇත්තන්ටත් පින් පල දීලා ඇති පව් පල දීලා ඇති පින් පල දෙනකොට දැනෙන්නේ නැහැ පින්වත් ඒක සුඛයක් විදියට දැනෙනකොට සැපසේ දැනෙන දේවල් නිකන් ඒවා හීනයක් වාගේ දුකසේ දැනෙනේවනේ නිකන් දුක්ඵල දුන්නා කියලා දැනෙනවා අඬනවා ලත වෙනවා පසුත වෙනවා එතකොට නිකන් අපිටමද වෙන්නේ කියලා දැන් ඔයත්තන්ට තව වෙච්ච හොඳ දේවලුත් තියෙනවා ඒවයිද කියන්නේ නැහනේ ඔයත් අනේ සයනස අපිටමද මේ හොඳ ඵල දෙන්නේ බලන්නකෝ සතුටුයි සිනාව ප්‍රීතිය බලන්නකෝ කියලා එහෙම කියන්නේ නැහැ හැබැයි දුකක් ඵල දෙනකොට කියනවා අනේ අපිටමද වෙන්නේ චූටි දෙයටත් හිතරි දෙනවා එහෙම දැන් මේ ගිහි කාලේ හරිම ධනවත් අමිත භෝගී කෙනෙක් තමයි මේ ජටිල සිටුතුමා කියන කෙනා. මේ ජටිල හාමුදුරුව නැත්නම් මහරහතන් වහන්සේ. මෙයා අමිත භෝගී කියලා කියන්නේ සීමා නැති මහා ධනය තිබුණු කෙනෙක් තමයි සිටුවරේ ඒ අමිත භෝගී සිටුවරු කණ්ඩායමේ අතරේ කෙනෙක් තමයි මෙයා. මෙයාගේ උපත සිද්ධ වෙච්ච හැටි ගැන අපි කතා කරමුකෝ. බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත්නි ධනවත් පවුලක රූමත් දුවෙක් හිටියා සැපසේ හැදිලා දැන් ප්‍රධාන වශයෙන්ම ওই ගෙවල් ඇතුලේ සැපසේ හැදෙන දරුවන්ගේ ඇස් අන්දයිනේ දැන් මේ වෙලාවේ වුණත් මේ බණ ටික අහන්න වුණත් ওই ගෙවල් ඇතුලේ සැපසේ හැදෙන දරුවෝ මේ බණ ටික අහන්නේ අම්මලා මැසිවිලි නගනවනේ අනේ ආදරේ මේ බණ අහන්න ඕන අපේ ගෙවල් වල ළමයි ඒක ඉතින් අම්මලාම කරපු වරදක් අපිට බණ කියන්නයි බණ අස්සවන්නයි දෙකක් කරන්න බෑ අම්මා. බණ අහන තැනකට දරුවෙක් හදලා නැති විපත කරලා තියෙන ඔය දෙමව්පියෝ. ඒ විපත කරලා තියෙන. චූටි කාලේ ඉඳලා ඒ තැනට දරුවෝ හදන්න තිබුණා මලක් පහනක් පූජා කරන අම්මා තාත්තායි කකුල් දෙක අල්ලලා වඳින තැනට දරුවෝ හදන්න තිබුණා. එහෙම කරේ නෑ. එහෙම නොකිරීමේ වරද තියෙන්නේ ඔබ තුලමයි. ඉතින් දැන් ඔය ගොඩාක් සල්ලි තියෙන ගෙවල් ඇතුලේ සැප සම්පත් විඳිනකොට බලන්න දැන් ඔය වෙලාවකට හිතලා බලනකොට පින්නවාදී දැන් සමාජයේ දිහා බැලුවම ගෙවල් වල දූලා ගැන අපි කතා කරමුකෝ. දූලා ලස්සනට මල් කිනිත්තක් වගේ හදන්නේ තාත්තලා.
ලස්සන වටිනා සලු පිළිගෙන අද්දීලා රෙදි පෙරදිගෙන අද්දීලා පුයර වර්ග සෙන්ට් පවුඩර් වර්ගගෙන අද්දීලා තාත්තගේ ආදරේ දුව පුතාටත් ආදරේ. ඉතින් දුව මලක් වාගේ දුවෙක් ඉන්න ගෙදරක තාත්තා මේ දුවව පුදුමාකාර ආදරයකින් බලාගන්න තාත්තගේ ඇස් දෙක වාගේ දූල. තාත්තගේ ඇස් දෙක වගේ දූල දැන් ඔය බනහගෙන ඇති නෑ මෙතන නේද. ඉතින් දැන් දුව කියන්නේ පුතාට ආදරේ. පුතාටත් ඒ හා සමාන ආදර. හැබැයි තාත්තගේ ලෝකේ අම්මගේ ලෝකේ පුතා. තාත්තගේ ලෝකේ දුව. දෙන්නම දෙන්නගේ ලෝක දෙකේ හිටියා වුණාට ආදරේ එක හා සමානයි. හැබැයි ඉතින් පොඩි විශේෂත්වයක් දුවට තියෙනවා තාත්තගේ. තාත්තා පුතා පරිස්සම් කරනවා. පුතා පරිස්සම් කරන දෙයක් නැහැනේ පුතාගේ. කොල්ලානේ කියලා. දුව එහෙම නෙමේ. දුව ආරක්ෂා කරන්න ඕන. දුව කසාදයක් බඳලා යනකම් රැක ගන්න ඕන. රැකවරණය දෙන්න ඕන. ඒ දුව දුවගේ ආදරණීය ජීවිතේට අහිංසක ජීවිතේට පිරිමියෙක්ගේ බැල්ම වැටෙන් දෙන්න දුව බලා ගන්න ඕන කියලා අප්පච්චි ඒ වගකීම ගන්න. මම අර නිතරම කියන්නේ ඔබට ගෙදර තාත්තා දෙන ආදරය දෙන පිරිමියෙක් ලැබිලා නම් ඒක කාන්තාව විදිහට ඔබ පුදුම වාසනාවන්තයි. අම්මලා ඈ දැන් ඔයාට ඔය ලැබෙන ආදරය ස්වාමි පුරුෂයාගෙන් තාත්තා ඔයාට දක්වපු ආදරේ න ඈ බිරිඳවරුත් කල්පනා කරන්න ඕන. ඉතින් ඒ ආදරය ලබන ගමන් සමහරලාට ඉතින් පෙන්වත්නි දුෂ්ටකම් තියෙනවා කියන දෙයක් අහන්න නැති බිරිඳවරු නේද. සමහර ස්වාමි පුරුෂ අපිට කතා කරලා කියනවා අනේ හාමුදුරුවනේ කියන කිසි දෙයක් අහන්න නැහැ බිරිඳ. මහත්තුරු විතරක් නෙමෙයි නාහිට අහන්න නැති මහත්තුරු විතරක් නෙමෙයි ඉන්නේ නෝනලත් ඉන්න. බෙහෙත් ටිකක් බොන්නේ නැහැ. පිරිසිදු කමක් නැහැ. ඇඳුමක් අඳින්නේ නැහැ. ඉස්පිරිතාලයකට ගෙනියන්න බෑ. කියන දෙයක් අහන්නේ නැහැ. ඔය වගේ පින්වත්නි මේ ගෘහස්ත ජීවිතයට ගැළපෙන විදියට ජීවිකාව ගෙවන්නේ නැහැ. සමහරලාට සමහර බිරිඳවරුන්ට ඔය සීනි වගේ ලෙඩවල් ඇදෙනවා. ප්‍රෙෂර් කොලෙස්ටරෝල්. සමහර ඇඟවල් වල තුවාල දාලා බෙහෙත් ටිකක් ගන්න යන්නේ නැහැ. බෙහෙත් ටිකක් ගන්න නැහැ. කියන දෙයක් අහන්නේ නැහැ. හරිනේ ගෙදර මිනිස්සුන්ගෙන් පලි ගන්නවා. එකනේ අම්මලාට තේරෙන්නේ නැද්ද ඔබව ගෙදර මිනිස්සුන්ට වටිනවා කියලා. ඈ ඔබ ජීවත් වෙලා හිටියොත් තමයි ගෙදර අයගේ ආරක්ෂාව ඇති වෙන්නේ. දැන් තාත්තලාට තේරෙන්නේ නැද්ද සමහර පිරිමිත් ඉන්නවනේ තම බිරිඳගෙන් පලි ගන්න වගේ කන්නේ නැහැ. බිරිඳ වියනේවා කන්නේ නැහැ. ඈ බිරිඳට ආඩපලි කියනවා ඒ වගේ. එතකොට බිරිඳක් දැනගන්නත් ඕනේ ස්වාමි පුරුෂයාට ප්‍රියමනාප විදියට පිරිසිදු කමට රූපය ආරක්ෂා කරගන්න හැකි බමණින් රූපය ආරක්ෂා කරගනිමින්. ඉතින් මේ ප්‍රියත්වය මතනේ මේ හැමදේම රඳාපවතින්නේ පින්වත්නි. කාම ලෝකයේ ඔය ඇත්තන් ජීවිත රඳාපවතින්නේ මේ දේවල් මත. එතකොට මේ දේවල් හැකි පමණින් ආරක්ෂා කරගෙන වයසට යෑම වයෝ වෘද්ධ වීම දිරා යෑම ඒක ස්වභාවය. හැබැයි දිරා යන්න කලින් දිරා යනවනะ වයසට යන්න කලින් වයසට යනවනะ මහත්යගෙන් පලිගන්නම හිතාගෙන නාන්නේ කරන්නේ නැතුව රෙද්දක් පෙරෙද්දක් හොදන්න නැතුව ඕටු පෙරාගෙන ඉන්නවා නම් බිරිඳ ඈ. එතකොට බිරිඳ අනිත් අතට දෝෂ ආරෝපණය නගන පිරිමියාට අපේ පිරිමියා අපේ හාමුදුරුවනේ ලෝකෙම ඉන්න කාන්තාවන්ගේ රුව ගුණ වර්ණනා කරනවා මගේ නෑ කියලා. ඉතින් ගෙදර ඉන්න කාන්තාව ඉන්නේ වැලහින්නක් වාගේ වැඳිරියක් වාගේ. ගෙදර ඉන්න පිරිමියා ඉන්නේ හතුරෙක් වාගේ බිරිඳත් එක්ක ඉන්නේ හරහාටමයි. කියන වචන හරහාට කරන දේවල් හරහාට බිරිඳට දෝෂ ආරෝපණය නගනවා. ඉතින් මෙන්න මේවා ඔය ඇත්තෝ තේරුම් ගන්න ගෙවල් ඇතුලේ. ස්වාමි පුරුෂයා ගෙදර ඇයට වටිනවා. ඔබතුමා නිරෝගිමත්ව ඉන්න ඕන. බෙහෙත් ටික බොන්න ඕනේ. ඈ ලස්සනට ඉන්න ඕන. මේ අපේ තාත්තා කියලා දරුවන්ට කියන්න පුළුවන් තත්ත්වෙ තියලා ඉන්න. බුද්ධිමත්ව ඉන්න. කල්පනාවෙන් ඉන්න. අම්මා නිරෝගිමත් ඉන්න. බෙහෙත් ටිකක් බීලා ඉන්න. නිරෝගිමත්ව ඉන්න. හොඳට ආහාර පාන ගන්න. ශක්තිමත් වෙන්න. චිත්ත ශක්තියෙන් ඉන්න. මොකද ඔබතුමිය තමයි ගෙදර අය ශක්තිමත් කරන. සමහර ගෙදර අය හැමදෙස්සම කියන එකක් නැහැ. අනේ අම්මා අපිට ඕනේ, අම්මා ඕනේ, අම්මා ඕනේ කියලා. මොකද අම්මා කියනවා මම සීනි ඇදිලා මැරෙන්න හදනවා, පෙසර ඇදිලා මැරෙන්න හදනවා, ඕම් ඔහේ මැරිච්ච ආවේ, මම බේප් පෙති ටිකක් බීලා මැරෙනවා. තාත්තා කියනවා එහෙම. ඉතින් ගෙදර අය කටින් ගියේ කින්නේ අනේ අම්මා අපිට ඔයා ඕනේ, ඈ තාත්තා ඔයා අපිට ඕනේ, ඔයා තව ජීවත් වෙන්න ඕනේ. එහෙම නේ සමහර අය ඉන්නවනේ මම මැරේ ටික දවසකින් එයා මැරෙන්න ඇතෑරලා ඉන්නවා ජීවිතේ. එහෙම උපතින්ම කාලකන්ණි අදහස් ගෙනාපු මිනිස්සු ඉන්නවා. මම මෙතන මේ මතුවෙච්ච නිසා කියන්නේ මේ කාරණාව. ඉතින් එතකොට ඔය ඇත්තන්ට ගෙවල් වල ජීවත් වෙන්න බෑ පින්වත්. උපතින්ම
ධනාත්මක සිතුවිලි නෙමෙයි ඍණාත්මක, පරාජිත සිතුවිලි. එයාලා ධනාත්මක සිතුවිලි වලට ගේන්න බෑ. එයාලා පරාජිත සිතුවිලි වලින් ඒවා කර්ම පින්වත්. සංසාරයෙන් ගෙනාපු කර්ම ශක්තිය දවසක් හරි ජීවත් වෙලා ආයුෂ කෙලවර වෙන එක වෙනම දෙයක්. ලවගෝ ආයුෂ ඉවර වෙන එක හරි. හැබැයි ඉවර කර ගැනීම කියන්නේ තව එකක්. කර්ම කැඳා ගැනීම, කර්ම පැමිණීම කියන්නේ එකක්, කැඳා ගැනීම කියන්නේ එකක්. නැති කර්ම ඇඟේ දා ගැනීම කියන්නේ තව එකක්. එසම මේක තේරුම් ගන්න ඕන ජීවත් වෙනකොට. ඉතින් මම අර කිව්වේ පිනවාදි දේශනා කළේ ගෙවල් ඇතුලේ ආදරෙන් හදන දූලා, ආදරෙන් හදලා තමන්ගේ තාත්තට වඩා විශ්වාස කරනවා නේ. ඉතින් කොහේ හරි ඉන්න පිරිමි, එලෙස ඒ පිරිමියා එක හොරා පැනලා යනවා, හොරෙන් යනවා, හඳ පානි යන්න යනවා. ඊටසේ මොකද කරන්නේ? ටික දවසක් යනකොට අර ශරීර ලස්සන රූපේ තාත්තා පෝෂණය කරපු ශරීරය කිසිවක් බලාපොරොත්තු නොවි මහා දාන පතිත්තේ පිහිටපු අප්පච්චි පෝෂණය කරපු ශරීරේ තමයි ලස්සන කොණ්ඩය ශරීරය තමන්ව පෝෂණය කරේ, උස්මහත් කරේ තාත්තා. පිරිමියෙක් මොකද කරන්නේ? අරගෙන ගිහලා කොණ්ඩ කපනවා, ගහනවා, පුච්චනවා, දත් කඩනවා. ඈ හරි පවු නේද? ඈ තාත්තා පෝෂණය කරපු ශරීරය ලස්සනට කන්න බොන්න දීලා මඩ ටිකක් පෑගෙනනු. දැන් මෙතනත් හිටියා පිනවාදී දුවේ. එයා හරි ලස්සනයි. gedara aye තීරණය කරගෙන හිටියා. අම්මලා තීරණය කළා මෙයා සඳළු තලෙන් පහලට බැස්සොත් එහෙම මෙයාගේ අත පතාගෙන රජවරු සිටුවරු එනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මෙයා උඩුමාන්තලාවේ තියලා සේවිකාව වෙනම තියලා එයාට ක්‍රීඩාවට අවශ්‍ය දේවල්, ඒ ක්‍රියමේ සේවක සේවිකාව, ඊළඟට ඒ සංගීත රාවයන්, එයාට හැම පහසුකම්ම උඩුමහන්තලාවේ හදලා දුන්නා. පහලට එන්න ඕන කමක් නැහැ. සමාජය ආශ්‍රය කරන්න ඕන කමක් නැහැ. දැන් මම මේ බණ කියන වෙලාවේ එහෙම ගෙවල් කීයක ඇද්ද? සමාජයට රන් කූඩු දාපු ගිරිල්ලියෝ වගේ. සමහර ළමයි නම් කියනවා අනේ ආදර මේ ජීවිතේම කොටද? රත්තරන් කූඩු දාපු කිරිල්ලියක් වගේ, කුරුල්ලෙක් වගේ මං ඉන්නේ. බ්‍රම්පිගානේ කෑවට වැඩ නැහැ, හිරකාරියක්. කියලා ඉතින් හිරෙන් මිදිලා යන්න යනවා. අම්මලා ආදරේට දෙන ආදරේ තමන්ගේ ජීවිතේ දෙන රැකවරණේ නෙමෙයි, නිකන් නිදහස ඕන කියලා යන්න යනවා. අන්තිමට තමන්ට වෙන විපත තමන්වත් දන්නේ නැහැ. අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා? එහෙම රකින්න කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් රකීද? කල්පනා කරන්න. ඉතින් දැන් මෙයාට සියලු සැප සම්පත් ලබා දීලා උඩු මහන්තලාවේදී තියලා පින්වත්නි හරියට මල් පෙති වගේ අතපය ඇඟපසක ඒ තරම් ආදරයක් දෙනවා. රූපයෙන් අනූනයි පින්වත්නි. බොහොම ආදරෙන් සමාජයට පේන්නවත් තියන්නේ, ආරක්ෂා කරගන්න ඕනේ කියලා. දවසක් මෙයා කවුරු ඇරලා අහස බලාගෙන ඉන්නකොට පින්වත්නි අහසේ දකින්නවා පින්වත්නි අහසෙන් යනවා විද්‍යාදරේකේ. ඒ යුගයේ අතීතයේ තිබිලා තියෙනවා පින්වත්නි මේ විද්‍යාවන් තිබිලා තියෙනවා. ඒවා ප්‍රගුණ කරලා අහසින් යන්න පුළුවන්. ගුවන් ඥානකින් නෙමෙයි. ඒ කියන්නේ මේ මාර්ගඵල අභිඥා උපදවලා නෙමෙයි. විද්‍යාවන් තිබිලා තියෙනවා අහසින් යන්න පුළුවන්. යంత్ర මන්ත්‍රකම විවිධ විද්‍යාවන් දැන් අතීතයේ වුණත් යంత్ర මන්ත්‍රකම ගත්තත් පින්වත්නි කෝච්චි නවත්තන්න පුළුවන්, හිටුව පස් ගහන්න පුළුවන්. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. දැන් අද බොරු ඇවිල්ලා පින්වත්නි වාසී මන්ත්‍ර ගියයි එක එක දේවල් මේ බොරු කාර්යෝ, බොරු තොයිල් කාර්යෝයි, බොරු ආරුඩ කාර්යෝයි නිසා පිනදි සත්‍ය ශාස්ත්‍රය වැළලිලා ගිහිල්ලා. ඇත්ත ශාස්ත්‍රයක් තියෙනවා කරන්න පුළුවන්. හාස්කම් සහිත ඒ යක්කු බැඳගෙන වැඩගත්තු ස්වාමින් වහන්සේලා, විවිධ මහා පුදුම හාස්කම් දෙන තෙල් වර්ග ඉඳපු ඒ යුගයක් අපිට තියෙනවා. නැත්තේ නෑ. හෙළ දීපේ හෙළ යුගයක් තියෙනවා. ඉතින් දැන් වෙලා තියෙන බොරුකාරයෝ හාමුදුරුවරුත් ලෑස්තිලා ඉන්නවා. බොරුකාරයෝ ඉතින් එක එක තෙල් හදනවා කියලා. දැන් මේ අන්තර්ජාලයේ පහසුකම් තියෙන නිසා ඒවායේ විවිධ දේවල් පළකරන තෙල් තියෙනවා, මන්ත්‍ර තියෙනවා, මේවා තියෙනවා කියලා. සත්‍යයක් තියෙනවා, අසත්‍යයක් තියෙනවා, සත්‍ය අසත්‍ය අපිට තෝරගන්න බෑ. ඒ නිසා මේ සත්‍ය වූ මේ විවිධ වූ ඒ ඉගැන්වීම්, එහෙම නැත්නම් ඒ විෂයන්, විෂයපතයන්, භූත විද්‍යාවන්, ජ්‍යෝතිර්විද්‍යාව. දැන් ජ්‍යෝතිෂය වුණත් බොරු කරලා නේ තියෙන්නේ. ජ්‍යෝතිර්විද්‍යාවේ තියෙන සත්‍යභාවය බොරුකාරයෝ විසින් බොරු කරලා තියෙන. බොරු පලාපල කියලා, බොරු අනාවැකි කියලා. දැන් පිරිතේ වුණත් බලය හීන කරානේ සමහර අය වැව් පිරිත් කරලා ඒ වගේ වැඩ කරලා.
නේද කුණු කාණු අරෝමය වැසිකිලි ගෙනත් දාන වැව්වලට පිරිත් නූල දාලා පිරිත් කරනවා. ඒවා පිළිගත් අයත් හිටියා. පස්සේ තිබුණේ මොකද? පිරිතේ තියෙන බලය ගැන මිනිස්සු සැක සංකා පල කරන්න ගත්තා. අන්න ඒ වගේ පිරිත් නූල ගැන සැක සංකා පල කරන්න ගත්තා. ඒ මොකද? වැරදි භාවිතා කිරීම නිසා. වැරදි ඉගෙනවීම කරන්න ගිහිල්ලා. වැරදි දේවල් සමාජගත කරන්න ගිහිල්ලා. ඉතින් ඒ වගේ අර විෂය පතයන් වල තියෙන වටිනාකම් පින්වත්නි නැති වෙලා ගියා බොරුකාරයෝ නිසා. අදත් ඒමයි. එන්න එන්න ඉදිරියටත් ඒ බොරුකාරයෝ ඇති වෙනවා. ඒ බොරුකාරයෝ නිසා විශේෂයෙන් මේ ආරුඩකාරයෝ. ආ බොරු ආරුඩකාරයෝ. එයාලා බොරුවට ආරුඩ වෙලා මට අර යකා වැහිලා මට දෙවියෝ වැහිලා කියලා සමාට මේ කාන්තාව එමින් ඉන්නවා. ඒ වගේ ජීවනෝපාය කරගන්නවා බොරුවට. සත්‍යය ඉන්න පුළුවන්. ඒ සත්‍ය සත්‍ය කොතනද කියලා නිරීක්ෂණය කරගන්නට ඕනේ. හැබැයි ගොඩාක් ඉන්නේ නිකන් බොරුකාරයෝ, ආවේශකාරයෝ, රෙදි කඩන් නටන අය. ඒව තුල වෙලා තියෙන මොකද? දෙයියෝ බොරු වෙලා. පිරිත බොරු වෙලා. ඈ බලය කියන එක, ශක්තිය කියන එක බොරු වෙලා. දැන් ඒ කාලේ තිබිලා දිනවා මේ විද්‍යාවන් තිබිලා අහසින් යන්න පුළුවන්. විද්‍යාධාරියෝ ඉඳලා තියෙනවා. ඒ විද්‍යාවන් ප්‍රගුණ කරලා අහසින් යන්න පුළුවන්. මේ මාර්ගඵල අභිඥා උපදවලා නෙමෙයි පිනවත්. අහසින් යන මේ විද්‍යාව ප්‍රගුණ කරලා මේ අහසින් යන පුද්ගලයාව දැකලා ඒ පුද්ගලයා මේ කාන්තාව මේ තරුණිය දකින උඩු මහන් තලාවෙන් අහස දිහා පරිසරය දිහා බලාගෙන ඉන්න දැකලා පිනවත්. අර ඇරපු කවුළුවෙන් විද්‍යාධරය ඇතුළට එනවා. මේ දෙන්න ප්‍රේමයෙන් බැඳෙනවා. කාමයෙන් රාගයෙන් බැඳෙනවා. මොකද මේ කාන්තාවත් මේ තරුණියත් පිරිමියෙක් දකින්න නැහැ උඩු මහන් තලාවේ හිර වෙලා වගේ ජීවිතයක් ගත කරන්න. ආදරයක් විඳින්න නැහැ. එතකොට අර බැඳලා හිටපු සුනකෙක් ලියලා දැම්මා වගේ. බැඳලා හිටපු ගවයෙක් ලණුව කඩාගත්තා වගේ හිස් ලූලු අත යනවානේ. හරි වැරද්ද පේන්නේ නැහැ. ආසාවල් ළඟ, කාමයේ ළඟ අසරණ වෙනවා. තමන් තමන්ගේ ශරීරය ළඟ අසරණ වෙනවා. තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව. අන්න ඒ වගේ දෙයක්. ඉතින් දැන් පින්වත්නි මෙයා සමග කාමයෙන් බැඳෙනවා. මෙදෙන කාමයෙන් බැඳෙනකොට කාමයෙන් බැඳලා අර විද්‍යාධරයා යන්නට යනවා. දැන් පින්වත්නි ටික දවසක් යනකොට මම දැනගන්නවා අර අහසින් ආපු විද්‍යාධරයා නිසා ප්‍රේමයෙන්, කාමයෙන්, රාගයෙන් බැඳුනාට දරු ගැබක් තමන්ගේ කුසේ ඇති වෙලා කියලා. දැන් තමන්ට සේවිකාවක් තියලා තියෙනවා ළඟම හිතවත්. සේවිකාවට කිව්වා මේ ගැන කිසි කෙනෙකුට කියන්න එපා. අම්මා තාත්තටවත් දැනගන්න තියන්න එපා. ඔය සමහර ගෙවල් වල සල්ලි තියෙන තැන්වල පින්වත්නි දරුවෝ මුණ ගැහෙන දෙමව්පියෝ යන්නේ නැහෙනි, මුදල් දෙනවා විතරයි. ඒ අය අන්තර් සම්බන්ධතාවයක් නැහැ දෙමව්පියෝ දරුවෝ අතර. කතා කරන්න වෙලාවක් නැහැ, අදහස් හුවමාරු කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ගොඩාක් තැන්වල දරුවෝ වැරදි කරනවා, මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා. අන්තිමට විනාශ වුණාම තමයි දන්නේ දරුවෝ විනාශ වෙලා කියලා. රට ගිහිල්ලා අම්මලා මුදල් ලැබනවා දරුවන්ට. දරුවෝ මෙහි එවෙන් ජීවිත විනාශ කර ගන්නවා ඒ මුදල් නිසා. ඒකනේ දේශනාවේ තියෙන්නේ සුදුසු කාලේ මුදල් දෙන්න කියලා. සුදුසු කාලේ සම්පත් පවරා දෙන්න කියලා. දායාද දෙන්න ඕන සුදුසු කල කියලා කියන්නේ ඒකනේ දේශනාවේ තියෙන්නේ. පෙන් සුදුසු කල මේ ධන දාහනිය දුන්නාම දරුවෝ ජීවිත විනාශ කර ගන්නවානේ. ඉතින් දැන් රහසිගතව ඒ අදහාල කාල වකවානුව ගෙවලා කිසි කෙනෙකුට දැනගන්න නැතුව ඕර රහසෙම පින්වත්නි දරුව බිහි කළා. එහෙම සිද්ධි ඕන තරම් තියෙනවා. සමහර ඇත්තන්ගේ දරුව මේ අම්මලාගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාම ලොකුවට ඒ කුස පේන්නේ නැහැ එළියට. එහෙම අම්මලත් ඉන්නවා. ඈ කුස පේන අම්මලා ඉන්නවා හොඳට එළියට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. එහෙම කුස නොපෙනෙන අම්මලත් ඉන්නවා පින්නවාද. දරුවෙක් ලැබෙන්න ඉන්න බව, කුසේ දරුවෙක් ඉන්න බව එයා ඒත්තු ගන්න අමාරු අය. කොහොම හරි මේ දරුවෙක් කුසේ ඉන්නවා කියන කාරණාව සේවිකාව තුලිනු සංගවලා සියල්ලන්ටම සංගවල දරුව බිහි කළා. දරුව බිහි කරපු දවසේම මේ කුමාරිකාව, මේ දියණිය, මේ තරුණිය සේවිකාවටගෙන හැලියක් අරගෙන එන්න. ඒ හැලිය අතුරෙන් මේ ළමයා තිබ්බා. තිබ්බේ දරුව නාවන් නැතුව. දරුවෙක් ලැබුණම නාවන්න ඕන. දරුව නාවපු නැති නිසා කොණ්ඩේ ජටිලගෙන ගොන්ටේ ගැට ගැහුණා. ඒ ගැට ගැහුණු කොණ්ඩේ එයාගේ ජීවිත කාලෙම ගැට ගැහුණ නිසා තමයි ජටිල කියලා කිව්වේ. ජටිල සිටුවරයා කියලා කිව්වේ ඒකයි. දැන් පින්වත්නි අර මුට්ටිය ඇතුලෙන් තියලා දරුවා උඩින් මල් වලින් වහලා, මල් දාම වලින් වහලා කිව්වා මේක ගෙනිහිලා ඔරාසෙම ගඟේ පා කරන්න. දැන් දාසිය මොකද කළේ? එයාදත් එහෙම සිද්ධි ඕන තරම් තියෙනවානේ පින්වත්නි, නේද? අදත් එහෙම සිද්ධි සමහරලාට ඔය දරුවෝ රැක බලා ගන්න මේ මධ්‍යස්ථානවල එහෙම ගත්තාම
හරියට පින්වත්නි ඒ තැන්වල දරුවෝ මේ අම්මලා තාත්තලා නැතුව නෙමෙයි. ඉතින් අම්මා තාත්තා අප්‍රසිද්ධයි හොයාගන්න නැහැ. ඒ දරුවෝ කොච්චර රැයට හූල්ලන වැද්ද පැදුරු වලට වෙලා ඉඳා. එහෙම දරුවෙකුට රැකවරණයක් දෙන්න පුළුවන්. කොච්චර වටිනවද? ඈ ඔබ ඇතහැරපු දරුවෝ දැන් මේ අද මේ බණහාගෙන ඉන්නකොට ඔය ඇත්ත අතහැරපු දරුවෝ ඇති. ඈ සමහරලාට අම්මලා තාත්තලාගේ ඇත්ත වශයෙන්ම පිනවත්නි අපි මේ කාරණාව දේශනා කරන්න ඕන. අම්මලා තාත්තලාගේ මේ පංචස්කන්ධේ හුදු වින්දනයන් වෙනුවෙන් සමහරට දරුවෙක් ලැබුණා මේ දරුවා දාලා වෙන පිරිමියෙක් එක්ක යන අම්මලා. ගැහැණියයි දරුවෝ තනි කරලා දාලා වෙන ගැහැණියක් හොයාගෙන යන තාත්තලා. සමහරට කලින් කසාදේ දරුවෝ ප්‍රතික්ෂේප කරනවා. ඒ දරුවෝ බලන්න යන්නේ නැහැ, කෑම ටිකක් දෙන්නේ නැහැ. අර ගැහැණියයි අර දරුවෝ ටිකයි නොඉඳිනා දුක් ඉඳලා හැදෙන්නේ ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. සමහර අම්මලා දූලම තුන් දෙනා දාලා තාත්තට යන්න යනවා වෙන පිරිමියෙක් එක්ක තමන්ගේ ජීවිතේ සතුට කියලා මේ කාමය හොයාගෙන. වෙන ඉතින් හොයන සතුටක් නැහැනේ පින්වත්. සමහර ගෙවල් වල සමහර ස්වාමි පුරුෂයෝ හරි ආදරණීය මේසන් රස්සාවක් කරලා පාඩුවේ අහිංසකව ඉන්නවා. සමහර කාන්තාවන්ට එහෙම මහත්තුරු හරියන්නේ නැහැනේ. දූලා තුන් දෙනයි මහත්තයයි දාලා නෝනා යන්න යනවා වෙන පිරිමියෙක් එක්ක. ඉතින් අර දරුවෝ ටික හදාගෙන කොන්නේ පීරගෙන කවාගෙන පොවාගෙන තාත්තා තාමර දූලා තුන් දෙනා බලන් ඉන්නවා අම්මා එනකම්. සමහර ළමයි කියනවා අම්මා තාත්තව දාලා ගියා මෙච්චර හොඳ තාත්තා කෙනෙක් දාලා ගියේ ඇයි කියලා අපි කල්පනා කරනවා. අම්මට අපි තාම ආදරේ. අම්මා එනවනම් අපි බාර ගන්නවා. අම්මා අපිට දුවේ කියලා කතා කරන්නේ. තාත්තා තමයි අපිව බලාගන්නේ කියලා කියන තැන් තියෙනවා. ඈ තාම මම මේ බනහන අම්මලට කියන්නේ තාත්තලට. ඔබට ජීවිතයේ අතහැරුණු දරුවෝ ඈ තාම ඔබ එනකම් බලාගෙන ඇති. ඔබ ජීවිතේ වෛර කරන දරුවෝත් ඇති. වෛර කරන දරුවෝ කියන්නේ දැන් ඔබ ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙනවා අර කිව්වා වගේ. ඔබට සීමා මායිම් නැහැ. ඔබේ කය ඔබට පාලනය කරගන්න බෑ. දරුවෙක් ලැබෙනවා. දරුවෙක් ලැබුණම ඔබ මොකද කරන්නේ? ඔබ දරුවට වෛර කරනවා. හරි පුදුමයි ලෝකේ නේද පින්වත්නි? දරුවට වෛර කරන්නේ මොකද? මගේ තරුණ බව නැති කළා නුඹ නිසා තමයි මං කාලකන්ණි වුනේ. ඒ දරුවා නිසා කාලකන්ණි වුණා නෙමෙයි. ඔබට තිබුණා නම් ඔබේ පසිඳුරන් පාලනය කරගන්න ඉවක් දැනීම බුද්ධියක් අද ඒ දරුවා ලැබෙන්නේ නැහැ. ඒ දරුවට ඔබ වෛර කරන්නේ නැහැ. ඔබට තිබුණා ජීවිතය ගැන සැලසුමක් අතා. දරුව අපි වුණාම දරුවට වෛර කරනවා දරුව කරපු වැඩක් වගේ. මම මේවා දේශනා කරන්න ඕනේ. සමාජයේ තියෙන ප්‍රශ්න. ඕයින් දරුව කොච්චර විඳවනවද? දරුව අපිට කියන හාමුදුරනේ අපේ අම්මා අපිට වෛර කර මට වෛර කරනවා හාමුදුරනේ. ඇයි? අම්මා කියනවා හාමුදුරනේ මම ලැබුණාට පස්සේ ඔයාගේ ජීවිතේ විනාශ වුණේ කියනවා. එයා වෙන බාප්පා කෙනෙක් එක්ක ගිහිල්ලා ජීවත් වෙනවා. එයා මට කතා කරන්නෙත් නැහැ. බලන්නෙත් නැහැ. දැක්ක තැන කාරල කෙල ගානවා. නුඹයි මගේ ජීවිතේ විනාශ කළේ කියනවා. තාත්තා කියනවා සමහර දූලා කියනවා තාත්තා කියනවා මමලු තාත්තගේ ජීවිතේ විනාශ කරේ. තාත්තට ලැත්ත ලස්සන ජීවිතයක් තිබුණලු අන්න එහෙම. ඒතර මේවට දරුව වැරදිනේ. ඉතින් මම මේ අම්මලට කියන්න කැමති යෝජනා කරන්න කැමති කවුරු හරි කොහේ හරි බණ අහගෙන ඉන්නවා නම් ඔබට අතහැරුණු දරුවෝ මේ ඉරාඳ යට ඉන්නවා නම් අතහැරලා දාපු දරුවෝ ඔබ දරු සෙනෙහසින් ඔබ මගහැරපු දරුවෝ ඉන්නවනะ අද කතා කරන්න අද හොයාගෙන යන්න ඒ දරුවෝ තාම මග බලන් ඇති අම්මගේ සෙනෙහස හොය හොයා තාත්තගේ සෙනෙහස හොය හොයා පිරිමි අද මේ බණහන් ඉන පිරිමි ඉන්නවනะ දරුවෝ හතර දෙනෙක්ගේ බිරිඳක් දාලා ඇවිල්ලා වෙන කාන්තාවක් එක්කනම් අද ඔබ ජීවිතේ ගත කරන්නේ ඔබට වටිනවා තාත්තා අර දරුවෝ හතර දෙනා කාලද කියලා ජුට්ටක් බලන්න. ඈ ඔබත් මතක තියාගන්න අම්මේ ඔබේ ස්වාමි පුරුෂයා වෙලා ඉන්නේ බඳු පිරිමියෙක් නම් ඔබට යුතුයකමක් තියන වචනයක් කියන අනේ අර දරුවෝ හතර දෙනා බලන්න ගිහිල්ලා කැඳත් නැතුව ඇති කන්නත් නැතුව ඇති ඒත් ඔබේ දරුවෝ නේද ඔබේ ඔබේ දරුවන්ට ඔබේ ගෙදරටම හිර කරගෙන ඉන්නේ ඉඳීම නෙමෙයි. එහෙනම් මම ඔබට යෝජනා කරන අතහැරුණු දරුවන්ට සෙනෙහස දෙන්න. අතහැරණු දරුවෝ මුළු සමාජයටම වෛර කරන මිනිස්සු බවට පත් කරන්න එපා. මම ඔබට යෝජනා කරනවා අද දවසේ. ඉතින් දැන් මොකද කළේ? මුට්ටියක්ක තියලා පාගලා. පාගලා යවුවා. දැන් ගඟේ පා වෙලා යනවා පින්නවාද? ගඟේ පා වෙලා යනකොට මල් උඩින් තියලා මේ ගඟේ පහල නානවා පින්නවාද? කාන්තාව දෙන්නෙක්. කාන්තාව දෙන්නෙක් නානවා.
යමක්කමක් තියෙන තැනක කාන්තාව දෙන්නේ. මේ කාන්තාව දෙන්න දැක්ක මේ මුට්ටිය. මේ මුට්ටිය දැකලා මේ කාන්තාව දෙන්න කියන එක කාන්තාවක් කියනවා අන්න මුට්ටියක් පාවෙලා නේ ඒක මගේ. එක කාන්තාවක් කිව්වා. ඒ කියනකොටම අනික් කාන්තාව ගෝවා ඒ මුට්ටිය ඔබේ මුට්ටිය ඇතුලේ මොනවා හරි තිබ්බොත් ඒව මට ඕන. හරි කිව්වා. මුට්ටිය පාවෙලා වරගත්ත අරගෙන බලනකොට ළමෙක් ඉන්නවා. මුට්ටිය ඇතුලේ ළමෙක්. අනේ ලස්සන පිරිමි දරුවේ. නේද? හරි හරි අහිංසයි ලෝකේ රටවල් ගත්තත් පින්වත්නි අපේ රට ගත්තත් බලන්නකො. කුණු ගොඩවල් වල දරුවෝ හම්බ වෙනවා. ෂොපින් බෑග් ඇතුලේ දාලා තිබිලා දරුවෝ හම්බ වෙනවා. ඒවා දැකලා අනිත් අම්මලා මේ කම්පා වෙනවා. අනේ කියලා අඬනවා. නේද? අනිත් අම්මලාට දරුසෙනියස පහළ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මං හිතන්නේ ලෝකෙම අම්මලා තම තමන්ගේ දරුවන්ට සෙනියස පෑවනะ. අනිත් දරුවන්ට වගේම තමන්ගේ දරුවෝ අසරණ නොවෙන්න බලාගත්තා නම් ලෝකෙ හැම තාත්තගෙනෙම තමන්ගේ දරුවෝ බලාගත්තා නම් පාරවල් වල කුණු ගොඩවල් වලවත් දරුවෝ ඉන්න එකක් නැහැ. ඊළඟට පිරිමින්ට කොන්දක් තියෙන්න ඕනේ. ගැහැණියක් අනාථ වුණා නම් අසරණ වුණා නම් තමන්ගේ අතින් දරු ගැබක් එක්ක ඒ දරුවට ලෝකේ දකින්න අවස්ථාව දෙන්න පිරිමින්ට කොන්දක් තියෙන. ඒ කොන්ද නැති පිරිමින්ගෙන් ඇති වැඩක් නැහැ. ඊළඟට කාන්තාවන්ට කොන්දක් තියෙන්න ඕන. තමන්ගේ කුසේ දරු ගැබක් දරාගත්තා නම් ඒ දරුවාට මෙලොව එළිය දකින්න මොන අපවාදේ මොන නිඳා අපහාසය ආවත් අම්මා කියන পদවිය ළඟදී සියල්ල පරාද කරමින් කොන්දක් තියෙන්න ඕන අම්මලාට ඒ දරුවට ලෝකේ එළිය දකින්න අවස්ථාව දෙන්න. මරන්න විනාශ කරන්න නෙමෙයි හැංගීම් ළඟ ආශාවන් ළඟ ජීවිතවල බෙල්ල කරකවලා මිරිකලා දාන තැන්ටපත් වෙන්න එපා අම්මලා. මං හිතන්නේ එතන ඔබ දින්නට ඔබේ හෘද සාක්ෂියෙන් ඔබට දවසක සැනසීමක් ලැබී කියලා ජීවිතේම මෙරි උපදී. ජීවිතේම උපදී අනේ මගේ අතින් මෙහෙම දෙයක් වුණා බෙල්ලක් මිරිකලා දැම්මා ගැහෙන හදවතක ප්‍රාණය නිරුද්ධ කළා. මේ මස් කුට්ටියක් ඇතුලේ ගැහෙන හදවතක් නිරුද්ධ කරලා දැම්මා කියන ඒ සාපය මැරිලත් ඔබේ හදවත ඇතුලේදී. ඒක කවදාවත් අප්පච්චි ඒක කවදාවත් අම්මා නැති වෙන්නේ නැහැ. මැරිලත් ඔබට මතක් වෙයි. ඒක මතක තියා ගන්න ඕන. ඊළඟ එක තමයි සමාජයත් ඉන්න ඕන පින්වත්නි. එබඳු වැරදීමකින් වැරදුණු පිරිමියෙකුට හෝ ගැහණියකට දැන් මේකේ පිරිමියට වරදිනවට වඩා ගැහණියට තමයි වරදින්නේ. දූලා මතක තියා ගන්න ඕන ජීවිතේ වරදින්නේ පුතේ ඔබට. පිරිමියා නම් නිවැරදි වෙයි. නිවැරදි වෙන්න උත්සාහ කළායි. ගැටලුවක් නැති වෙයි. හැබැයි මේ බර දරා සිටින්න ඕන මේ අපවාද ඉවසන්නට ඕනේ සමාජයට මෝන දෙන්නට ඕනේ දුවෙක් වෙච්ච ඔයා අම්මයි. ඒ නිසා පන ගැහින හදවතක පන නැහින පව කරන්න කවදාවත් ඔයා දායක වෙන්න එපා. කාන්තාවක් දුවෙක් විදියට ඔයා දෙන්න ඕන හදවතකට පන දෙනවා මිසක්ක හදවතක පන නැහින්න නෙමෙයි මයි පුතා. අන්න ඒක පුතාලා මතක තියාගන්න ඕන. අම්මලා මතක තියාගන්න. අතෑරුණු දරු සෙනෙහස නැවත ඔයාට හොයාගෙන යන්න පුළුවන් නම් අප්පච්චි. අද මේ බණ අහලා ඔයා ගිහිල්ලත් කියන්න. හාමුදුරන්ගේ බණ ටික අහලයි මට එන්න හිතුනේ කියලා. ඈ අතෑරුණු දරු සෙනෙහස ධාරක සෙනෙහස අම්මා ඔයා අද දීගෙක ආවා තමයි අතන කලින් කසාදේ දූලා තුන් දෙනෙක් දාලා ආවේ කියලා ඔයාට අද මතක් වුණොත් අද ආපස්සට යන්න හිතුනොත් දුරකතන ඇමතුමක් අරගෙන ලොකු දුවට කතා කරලා පුතේ කියලා කියන්න හිතුනොත් බාර ගත්තා නොගත්තා බැරි වෙලා හරි ඒ දූලා තුන් දෙනා තාම අම්මා එනකම් බලන් ඉන්නවා නම් කොච්චර වැරදිද ඔයා අම්මා නේ කොච්චර පවුද ඉතලා බලන්න එයාලගේ ජීවිතේ අනාරක්ෂිතභාවය තව ගැහෙනු හිතක් අසරණ වෙලා නම් පිරිමි ජීවිත ළඟදී එතෙන්ට ඔයාගේ සෙනෙහස ඔයාගේ රැකවරණය ඕනෙම නම් අම්මා මොකද කරන්නේ ඈ ඔයා කොච්චර වැරදිද බලන්න අම්මා ඒ වගේ තැන්වලදී අප්පච්චි ඔයා කොච්චර වැරදිද බලන්න ඉතින් ඒ නිසා මෙන්න මේවා අහලා ඉගෙනගෙන ඔයාට ආපස්සට යන්න අවස්ථාවක් තිබ්බොත් දැනට ඔයා බැඳිච්ච තැන්වලින් ඒ අවස්ථාව ඔයාට දුන්නොත් ලබාගෙන ආපස්සට ගිහින්ලා ඔයාගේ ආදරණීයන්ට ඒ ඔයාගේ වචනේ ආදරය සහ ඔයාගේ අසරණකමවත් අඩුම තරමේ කියලා ඉන්න පුළුවන් නම් මං හිතනවා අද බණේ සාර්ථකත්වය එතනයි කියලා මට හිතෙනවා. බණ අසන ඔබේ සමාජෙත් ඒ වගේ තැන්වලදී පින්වත්නි
ඒ වගේ අයට උදව් කරන්න නිවැරදිවෙන් කැලෑපත්තර ගහලා කතන්දර හදලා ඔන්න හරි ඉවරයි කියලා නෙමෙයි. මිනිස්සුන්ට තමයි අම්මා වරදින්නේ, මිනිස්සුන්ට තමයි ලෝකේ වරදින්නේ, හරියන්නේ වරදින්නේ මේ ඔක්කොම මිනිස්සුන්ට තමයි අම්මා. හරියන විතරක් මිනිස්සු නෑ, වරදින මිනිස්සුත් ලෝකේ ඉන්නවා. ඔය දෙක දුක සැප පෙරලෙන නිති ලෝකෙකනේ ඉන්නේ. එහෙනම් ඔබේ දුවට වරදීද, වෙන දුවකට වරදීද, පුතාට වරදීද, කාට වරදීද දන්නේ. එහෙනම් නිවැරදි වෙන්න උදව් කරන එක තමයි හරි වැදගත්. අපිට සංසාරේ කොච්චර වැරදිලා ඇද්ද, අපි සංසාරේ නිඳා පහස කොච්චර ආලා ඇද්ද, ඔන්න ඕවානේ කල්පනා කරන්න. එතකොට මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද හිතලා බලන්න. මෙහෙම හිතන ලෝකෙක කොච්චර ලස්සන මිනිස්සු බිහි වෙයිද. දැන් මේ කාන්තාව දෙන්න පින්වාදී මේ මුට්ටිය අරගෙන බැලුවම දරුවෙක් ඉන්නවා පින්වාදී. දැන් මේ දරුවට මේ දෙන්න රණ්ඩුව. මේක ගියා අධිකරණය දක්වා ගියා. අධිකරණයටත් මේක විසඳන්න බෑ. අන්තිමට ගියා රජතුමා ළඟට ගියා. රජතුමාට මේක විසඳ ගන්න බැරි තත්ත්වයට ආවා. රජතුමා ඇහුවා කලින්ම මුට්ටිය ඕනේ කිව්ව කාන්තාව කවුද? මම. එහෙනම් එයා මුට්ටිය ගන්න. දරුවා ඕනේ කිව්ව කාන්තාව කවුද? මම. එහෙනම් එයා දරුවා ගන්න. දැන් ඔන්න හැදුවා. දැන් දරුවා ඕනේ ගියපු කෙනාට දරුවා දුන්නා. මුට්ටිය ඕනේ ගියපු කෙනාට මුට්ටිය දුන්නා. දැන් මේ ප්‍රශ්නේ රජතුමා මේ විසඳුවා පින්වත්. දැන් දරුවා හදනවා, අරගෙන හදනවා මේ නිවසට පින්වත්. කච්චායන මහරහතන් වහන්සේ දනට වඩිනවා හැමදාම මේ දරුවා හදන ගෙදරට. දන් පූජා කරන කච්චායන මහරහතන් වහන්සේට. හරි ශ්‍රද්ධාවන්ත නිවසක්. දැන් ඔය මට කියන්න ඕනේ සමහර අවස්ථාවල පින්වදී මේ එහෙම අම්මා අප්පා නැති හොයාගන්න බැරි අසරණ වෙච්ච තැන්වල දරුවෝ ගෙනල්ලා ආදරෙන් හදන දෙමව්පියෝ ඉන්නවා. සමහරලාට ඒ ගෙදර දරුවෝ හතරක් ඉන්න තැන තව දරුවෙක් ගෙනල්ලා හදනවා. එයාගේ දරුවෝ අම්මා තාත්තා හොයාගන්න නැති නිසා සමහර ළමයි දැන් එහෙම බනහන් ඉන්න ළමයි මතක තියාගන්න. එයාලා අර ගෙදර අයියලාට අක්කලාට එරෙහි වෙලා අර දේපල විනාශ කරලා අර තමන් හදාගත්තු අම්මා තාත්තට එරෙහි වෙලා මහා සාපයක් වෙන අවස්ථා තියෙනවා. සමහරට මිනී මරවනවා ඒ ගෙවල් ඇතුලේ. එතකොට ඒ අයට හිතෙනවා අපි මේ සම්පූර්ණ සතෙකුට තිරිසනෙකුට නේද කිරිපෙව්වේ කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් ඔය ඇත්ත බුද්ධිමත්ව හිතන්න ඕන එක්ක මද්ද්‍රව්‍ය පාවිච්චි කළ ඒ කුල ප්‍රවේණියම විනාශ කරනවා. එතකොට ඒ අම්මා තාත්තට හිතෙනවා දරු සෙනෙහස දාරයක සෙනෙහසට මගේ දරුවෝ තුන්දෙනාත් එක්ක තියලා අම්මා තාත්තා නැහැ කියලා අඟවන්නේ නැතුව මේ දරුව හැදුවට මෙයා සම්පූර්ණ අපිව විනාශ කළා නේද කියලා හිතෙන අවස්ථා තියෙනවා. සමහර දූලයින ඒවා පින්වන්ත කිව්වට බෑ. ඒක කර්ම ශක්තිය. අම්මා නැති වෙලා අම්මා දාලා ගිහින්ලා වෙන අම්මා තාත්තා කෙනෙක් බාර අරන් එයාලා ආදරේ දීලා හදලා එතන හැදිලා ඒ කුල ප්‍රවේණිය සම්පූර්ණ මූණේ දැලි ගාලා එතන නැත්තට නැති කරලා සමහරලාට ඔය පාස්පව් දුසිරිත කරන කණ්ඩායම් වලට එකතු වෙලා මද්ද්‍රව්‍ය වෙළඳාම් කරලා විවිධ දුරාචාරවලට යොමු වෙලා සමහරට අර කුල ප්‍රවේණිවලට හිතෙනවා දරුවෙකුට ඇයි මේ අම්මා තාත්තා නැති දරුවෙකුට ඇයි අපි පිහිට උනේ කියන තැනට පශ්චත්තාප වීමක් ඉතුරු කරන අයත් ඉන්නවා. එසම මේ හැමෝම කල්පනා කරන්න ඕන කවුරුත් නැතුව යම් කිසි තැනක රැකවරණය ලැබලා හැදුනා නම් එතෙන්ට ගෞරවයක් දීලා මේ හදාගත්තු අම්මා තාත්තා කියන වටිනකම දීලා අම්මා තාත්තා මාව දාලා යනකොට මේ අම්මා තාත්තා මාව හදාගත්තා කියලා මොහොතක් මොලෙන් කල්පනා කරන්න. මොළ හිරිවැටිලා නැනේ මිනිසුනේ, ඈ මොළ හිරිවැටුණා වාගේ වැඩ කරන්න එපා මිනිසුනේ. එතන කල්පනා කරන්න මට අම්මා තාත්තා මගේ දාලා යනකොට කුණුකොඩට මාව හදාගත්තේ මේ අම්මයි තාත්තයි. මේ අයියලා අක්කලා තමයි මට අයියලා අක්කලා උනේ. මේ සහෝදරයෝ තමයි. ඒතර මං මේ සහෝදරයන්ගේ ගෞරවය තියන්න ඕන. ඒ කුල ප්‍රවේණියේ ගෞරවය රකින්න ඕන. මේ අම්මා හදාගත්තු ලේ කිරි කරලා දුන්නු අම්මයි තාත්තයි දෙන්න හදාගත්තු අම්මයි තාත්තගේ ගෞරවය තියන්න ඕන කියලා අන්නේම සෙනෙහස පූර්වක වෙන්න ඕන. සමහර තැන්වල නම් වදාපු දරුවන්ට වඩා හදාගත්තු දරුවෝ දෙමව්පියන්ට ආදරේ අවස්ථාත් තියෙනවා. අපි දැකලා තියෙනවා. වදාපු දරුවෝ එරෙහි වෙනකොට හදාපු දරුවෝ තමයි දෙමව්පියෝ දෙන්න බලන්නේ. එහෙම අවස්ථාත් තියෙනවා. ඉතින් මේ ලෝකේ හරි පුදුමයි පින්වතුනි. ලෝකේ ගැන හිතලා බැලුවම පුදුමයි. දැන් කච්චායන මහරහතන් වහන්සේ වැඩියා. දැන් මේ දරුවා ටිකක් ලොකුයි. ලොකු වයසට ආවන් කච්චායන මහරහතන් වහන්සේට බාර කළා හාඳුරනේ පැවිදි කරන්නකෝ මේ දරුවා කියලා. පොඩි කාලෙමත් පොරොන්දු වුණා දන් දෙන අතරේ සයනහස ටිකක් ලොකු මහත් වුණා මේ දරුවා පැවිදි කරනවා කියලා. හරි ශ්‍රද්ධාවන්තයි මේ ගෙදරයි.
දැන් කච්චායන මහරහතන් වහන්සේ බාර කරාම කච්චායන මහරහතන් වහන්සේ ගිහිල්ලා ගුරුකුලයකට මේ දරුවා යොමු කරලා මේ දරුවා නතර කරා හොඳ කුළුපක දායක නිවසක බලා කියා ගන්න. නතර කරාම දැන් මේ දරුවා ක්‍රමයෙන් ඉගෙන ගන්න වයස තරුණ වයසට එමින් ඉන්නෝ. දැන් මේ ගෙදර පින්වත් මේ ගෙදර අය වෙළඳාම් කරනවා. බාණ්ඩ වගේක් තිබුණා අවුරුදු 12ක් තිස්සේ රැස් වෙලා විකිණෙන්නේ නැහැ. එදත් පොලට අරගෙන ගිහිල්ලා මේ බාණ්ඩ ටික ගොඩ ගාලා ඒ ගෙදර කෙනා ගෘහස්වාමියා ප්‍රධානියා අර ළමයාට කිව්වා මෙන්න මේ මේ මේ මේ බාණ්ඩවල ගණන් හිලව් මෙහෙමයි පුතේ මේක විකුණන්න ආවොත් විකුණන්න මම වෙනත් වැඩකට යනවා කියලා දින කීපයක් ගියා. ගිහිල්ලා එනකොට පින්වත් බලනකොට මේ ළමයා මේ සියලු අවුරුදු 12ක් විතර විකුණ ගන්න බැරුව තිබුණු වෙළඳ බාණ්ඩ තොගේම විකුණලා වාසනාව මෙයාට පිනක් තිබුණා. ඒ පින නිසා දෙවියෝ මොකද කළේ? ඒ පින මොකද්ද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ පින නිසා දෙවියෝ මොකද කළේ පින්වත්නි? දෙවියෝ වෙනත් පොළවල් වලට වෙනත් වෙළඳ සැල් වලට යන අයව පවා හරවල මෙතෙන්ට එව්වා. එදා මේ පොළට වෙළඳ සැලට විශාල පිරිසක් ආවා. දැන් චූටි දරුවේ බඩු විකුණනවා කියනකොට දැන් අපේ චූටි කාලේ අපිට මතක් වෙනවා. ඈ අපිත් ওই චූටි කාලේ ඇඹිලි පිටියේ පදලංගල වරායාය කියන දුප්පත් ගමේ මම ඉස්සර මටත් මතකයි චූටි කෙසෙල් මෝවා ටිකක් දියුල් ගෙඩි ටිකක් දැන් අදත් ඇති. දැන් ඔය ඈත පළාත්වල ගියාම පාරවල් අයින් වල එහෙම තියාගෙන නේද විකුණන. දැන් අද ගොඩාක් ඉන්නවා දරුවෝ ඔය කේක් වර්ග හදලා පාර අයිනේ තියන් විකුණන ළමයි ඉන්නවා. ආ විවිධ කෑම වර්ග හදලා ගෙවල් වලට ගේන්නලා දෙන අය ඉන්නවා. හරි උත්සාහයෙන් හැදෙන්න බලන කණ්ඩායමක් අද ඉන්නවා. රෙදි මහාන දරුවෝ, පබළු වලින් විවිධ දේවල් කරන දරුවෝ, කොස් වලින් විවිධ දේවල් කරන දරුවෝ. ඒ වගේ අද දරුවෝ කණ්ඩායමකුත් හැදිලා තියෙනවා. පොඩි පොඩි ව්‍යාපාර කරන, අනාගතයට යන ජීවිතේ සැලසුමකට හදා ගන්න උත්සාහ කරන මේ ඈත ගම් වල ඉන්න අය ඉන්නවා. දැන් ඔය ඈත පළාත්වල ගියාම අපිට දකින්න දෙහි එහෙම පාරයින තියලා විකුණනවා. බඩඉරිඟු පාරයින තියලා විකුණනවා. සියඹලා මේ පාරයින තියලා විකුණනවා. ඒ වගේ තියෙනවා විවිධ දේවල් පාරයින තියලා විකුණ. චූටි ළමයි තමයි ඉන්නේ. එයාලගේ ජීවිතේ ඉස්කෝලේ යන ගියක් හරි හොයා ගන්න, පොත් බෑග් එකක් ගන්න ගියක් හරි හොයා ගන්න. ඉතින් අද කාලේ එහෙම ගොඩක් ගොඩ නැගිලා තියෙනවා. අපි ඒ අයටත් ආශිර්වාද කරනවා. මේ ධර්ම දේශනාව සමාට ඒ වගේ අය මේ බණ අහගෙන ඇති. නිකන් ඉන්නේ නැතුව, කාලේ කන්නේ නැතුව, දුරකතනෙට කොට කොටා ඉන්නේ නැතුව, වටපිට බලන්න ගෙදර තියෙන දෙහි ගෙඩි ටිකෙන් ලුණු දෙහි ටිකක් අදලා බෝතලයකට දාලා ලේබල් එකක් කලවලා තව කෙනෙකුට ඒක විකුණලා මිල කරලා පිරිසිදුකමයි. වංචාව නැතුව, ප්‍රෝඩාව නැතුව, කපටිකම නැතුව, සත්භාවයයි පිරිසිදුකමයි නිවැරදි ගනුදෙනු කිරීමේ ගුණයයි තියාගෙන සත්භාවයෙන් සාධාරණකම තියාගෙන ගමනක් යන්න. එතකොට ගමනක් යන්න පුළුවන්. වටපිට බලන්න, වටපිට බලලා ඔයා ඔලුවක් ගන්න, ඔය ගහේ වැටලා යන දෙල් ටිකෙන් මොනවා හරි කරන්න පුළුවන්ද? වේලිලා අපතේ විසිකන ඉන්දියාප ටිකෙන් මොනවා හරි කරන්න පුළුවන්ද? ඒ වගේ උත්සාහයකුත් මේ බණහන ගමන් ඔයාගේ මනස ඇතුලේ රෝපණය කරගන්න දියුණු මනුස්සයෙක් වෙන්න, සාධාරණ දියුණු මනුස්සයෙක් වෙන්න අවශ්‍ය කරන දැනුමත් ඔයාගේ ඇඟ ඇතුලේ රෝපණය කරගන්න. මම මේ කතාව කිව්වේ මෙතන මේ මේ ප්‍රශ්නාර්ථය අපිට නැගුණු නිසා. දැන් මේ දරුවා වෙළඳ පොලේ ගිහිල්ලා අර බාණ්ඩ ටික විකුණා. අවුරුදු 12ක් විතර ගිහින් මෙයාට වාසනා ගුණයක් තිබුණා. ඒවට වාසනා ගුණයක් තියෙන්න ඕන. ලැබීම් ලබන්න වාසනා ගුණය තියෙන්න ඕන. අවංක වෙන්න ඕන. ඒ වාණිජමය ආකල්ප ඇතුලේ නිවැරදි වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන, අවංක වෙන්න ඕන. ඒ ආකල්ප දියුණු කරන්න ඕන. කපටි වෙලත් බෑ, කෛරාටික වෙලත් බෑ, ප්‍රෝඩාකාරී වංචාකාරී වෙලත් බෑ. ඒව මතක තියාගන්න. ඉතින් පින්වත්නි, දැන් මේ පුද්ගලයාට හරිම සන්තෝසයි, හරිම සතුටුයි. ඉතින් ගෙනල්ලා ඉවර වෙලා ගෙදර එක්කන් ඇවිල්ලා ඉතින් මෙහෙම දිගට මේ කටයුතු කරගෙන ගියා. සුදුසු කාලේ ආවන් තමන්ගේ වැඩිමහල් දියණිය, වැඩිමහල් දියණිය විවාහ කරලා දුන්නා. තමන්ගේ මේ වැඩිමහල් දුවව විවාහ කරලා දුන්නා. විවාහ කරලා දීලා දායාද පවරලා එයාට හදලා දුන්න වෙනම ගෙයක්. ඒ ගෙට ගෙවදින දවසේ, මන්දිරයට ගෙවදින දවසේ පින්වත්නි, ඔය තමන්ගේ මාමණ්ඩිලා නැන්දලා අසීමිත ලෙස ආදරය කරන බෑනලා ඇතිනේ අදත් මේ බණාගෙන. සමහර දූලට වඩා, තමන්ගේ දුවට වඩා බෑනට ආදරේ නැන්දලා මාමලා. දුව කියන දේ පිළිගන්නේ, බෑන කියන දේ තමයි පිළිගන්නේ. ඒ තර සමහර ගෙවල් වල පුතාට වඩා මේ ලේලිට ආදරේ. පුතා කියන දේ පිළිගන්නේ නැහැ, පුතාට තැනක් නැහැ, ලේලිට ඊට වඩා ආදරේ. ගෙදර අය නැන්ද මාම දෙන්න ලේලිට ආදරේ.
ඒවා හරි වාසනාවට ලැබෙන ආදරද ආදරය ගැන පුතාට ආදරය නැතුව නෙමේ. පුතාට වඩා පිටිං ආපු එක පිටිං ආපු කෙල්ලනේ. අපි ඒ කෙල්ලට ආදරය කරන්න ඕනෙන කියලා සමහර ගෙවල් ඇතුලේ ලේලිට දුවෙකුටත් වඩා ආදරේ. බෑනට පුතෙකුටත් වඩා ආදරේ. ඒ වගේ මේ බෑනටත් දුවව විවාහ කරලා දීලා දේපලක් දීලා ගේකුත් හදලා දුන්නා. ගෙට විවාහව මේ ගෙට මේ විවාහ වෙලා ගෙට ඇතුල් වෙන දවසේ ගෙට ගෙවදින දවසේ ගෙයි එලිපත්තට පය තියෙනකොට පිනවද නැතු විශ්වාස කරන්න පිනට නිදාණයක් පහළ ගෙයි එහා පැත්තේ රත්තරන් නිදාණයක් පොළොව පලාගෙන පහළ වුණා රත්තරන් ගන්ධක් එහෙම ඕන තරම් තියෙනවා පින්නත් මේ පිනට මැණික් පහළ වෙනවා වස්තු පහළ වෙනවා ව්‍යාපාර දියුණු වෙනවා දරුවෝ ලැබුණම සමහර සම්පත් ලැබෙනවා ඒ වගේ පින්නත් තනතුරු ලැබෙනවා ධන නිදාන පහළ වෙනවා පිනට අදත් එක තියෙනවා ලෝකේ එදා විතරක් නෙමෙයි අදත් තියෙන මේ සුළුපටු පිනක් ගැන නෙමෙයි කියන්නේ මේ පවයි පිනයි ගැන බලන්නකෝ අර ගඟේ මූදේ පා වෙලා ඇවිල්ලා මුට්ටියක ඇවිල්ලා අම්මා නැතුව මේ ජීවිතේ හැලහැප්පීන් අතර යන හැටි බලන්න දැන් පින්වත්නි මෙයා මේ නිදාණය පහළ වුණා දැන් මෙයාට රජතුමා සිටු තනතුරක් දුන්නා සිටුවරෙක් අමිත භෝගී සිටුවරු අතරට ජටිල සිටුවරයා අයිති වුණා අමිත භෝගී කියන්නේ ඒ කියන්නේ සීමා නැහැ දැන් හැබැයි මෙයා මේ වස්තුව නිසා උද්ධාමයට පත් වුණා දැන් අපේ ඔයත්තන්ගේ සහ මේ සිටුවරයාගේ තිබුණු වෙනස තමයි ඔයත්තන්ට ලැබෙන්න උඩඟු වෙනවානේ දේපල වස්තුව තියෙනවා කියලා තණ්හා වෙනවානේ දැන් මේ සිටුතුමාට ඒක තිබුණේ නැහැ මෙයා නිතරම අල්ලා ගන්න දේ අත්හැරෙනවා කියන චේතනාවේ හිටියා මෙයාට පුත්තු තුන්දෙනෙක් ලැබුණා දැන් මෙයාට පැවිදි වෙන්න තමයි ආසාව තියෙන්නේ පැවිදි වෙන්න බෑ එහෙම සිටුවරුන්ට රජතුමාගේ අවසර තියෙන්න ඕන මෙයා ඉස්සෙල්ලා කරේ මොකද්ද වෙනවාද මේ රත්තරණින් හදනවා හවඩියක් රත්තරණින් හවඩියක් හදලා පින්නවාද රන් හවඩියයි ඊළඟට රත්තරණින් හදනවා කෙවිතක් හදනවා රන් කෙවිතගේ රන් උළු කැටයේගේ හදනවා හදලා මෙයා බලනවා මෙයාට වඩා පොහොසත් අය මේ නුවර ඉන්නවද කියලා මේ රටේ මේක මිල කරගෙන ඉන්න කියලා කියනවා සේවකයන්ට දීලා මොකද සේවක විශාල පිරිසක් ඉන්න ඒ අය අනාථ කරලා දාලා මහාන වෙන්න යන්න බෑ රජතුමාගේ අවසර තියෙනවා දැන් මේ සිටුවරයා පරීක්ෂාවක් කරන තමන්ට වඩා ධනවත් අය ඉන්නවද දැන් ඔයත් අන්නන සමයට වෛරයක් එන්න පුළුවන්නේ දැන් ධනවත්තු අතර තරගයන්නේ තියෙන්නේ සල්ලි තියෙන අය අතර තරගයක් තියෙනවා සල්ලි නැති අය ඒ තරගෙටත් කොටු වෙලා ගැටීම් ඇති කර ගන්නවා සමහරට පොඩි මිනිහා තමයි ගැටෙන්නේ ධනවත්තුන්ගේ ගැටුම් ඇතුලේ සල්ලි තියෙන අය ගැටෙනවා ඈ ධනය අතර ගැටුම් ඇති කර ගන්නවා බලය පෙන්නනවා මට සල්ලි තියෙනවා කියන බලය පෙන්නනවා ඇතුවත් පෙන්නනවා නැතුවත් පෙන්නනවා ඇතුවට වඩා පෙන්නනවා ඒක තමයි ක්‍රමේ තියෙන අයගේ ඉතින් දැන් රන් උළු කැටේකි රන් හවඩියයි රන් කෙවිට ගිය අරගෙන රටේ තැනින් තැන යනවා යනකොට බද්දිය නගරයට ගියා බද්දිය නගරේ මෙන්ඩක සිටුවරයා මේක දැනගත්තා මෙන්ඩක සිටුවරයා දැනගෙන පින්වත්නි මෙන්ඩක සිටුවරයා ගෙනල්ලා අහලා පරීක්ෂා කරනවා මේ කාරණා මෙන්ඩක සිටුවරයා දැනගන්නවා මේ කාරණාව මේ රට තමන්ගේ ප්‍රදේශයේ පරීක්ෂා කරනවා ධනවතෙක් ඉන්නවද කියලා පරීක්ෂා කරනවා කියලා දැනගන්නවා දැනගෙන ඉවර වෙලා පින්වත්නි මෙයා කියනවා මේ සිටුවරයා කියනවා බලන්න ඔය දේ මොකක්ද මගේ ගෙදර පිටිපස්සට ගිහිල්ලා බලන්න මෙන්නක සිටුවරයාට පිනට පහල වෙලා තියෙනවා විශාල පින්වත්නි මේ භූමි ප්‍රමාණයක පින්වත්නි පහල වෙලා තියෙනවා මේ හරියට ඇත්තු වගේ ලොකු එළුවෝ ඒ අය වමාරණව අවශ්‍ය කරන සම්පත් ඔන්න නිදාන පහළ වෙච්ච හැටි බලන්න භූමි ප්‍රදේශේ අටකිරියක් බිම කියලා කියනවා අටකිරියක් භූමි ප්‍රදේශයක හරියට අලි ඇත්තු වගේ විශාල ප්‍රමාණයේ එළුවෝ ඒ අය අවශ්‍ය වෙලාවට රන් එළුවෝ පන නැහැ හැබැයි වමාරණව අවශ්‍ය සම්පත් ඔන්න බලන්න එතකොට දැන් මේ ටික දැකලා ඇවිල්ලා ඉවලා සේවකයෝ කිව්වා අනේ සිටුතුමනි ඔබතුමාගේ සම්පත් මොනවාද මෙන්න මේ වගේ සම්පත් තියෙනයි ඉන්නවා මේ රටේ. ඒකට සතුටු වුණා සිටුතුමා. ජටිල සිටුතුමා සතුටු වුණා.
එතුමා කිව්වා අනේ මට වඩා එහෙනම් මට පැවිදි වෙන්න යන්න අවස්ථාව තියෙනවා. එතකොට බලන්න මට වඩා සම්පත් තියෙනවා කියලා සේවකයෝ කිව්වොත් සේවකයොත් එක්ක උරණ වෙනවනේ. එහෙම සමාජිකනේ. හැබැයි එහෙම උරණ උනේ නේ. දැන් ඊළඟට මොකද කරේ? ඊළඟට පින්වත්නි සලුවක් හදලා දෙනවා. සලුවක් හදලා දෙනවා. කහවණු ලක්ෂයක් වටින සලුවක් හදලා දෙනවා. මේක විකුණගෙන ඉන්න. දැන් ඔන්න ඒකත් අරගෙන ගියා. ඒක අරගෙන ගියාට පස්සේ දැන් සේවකයෝ තැනින් තැන යනවා. ජෝතිය සිටුවරයක් නුවරට ගියා. සේවකයෝ කල්පනා කළා මේ කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රය අරන් යනකොට හොරෙකුට එහෙම අපි අහුනොත් අපි මේක පුච්චලා දාලා යමු යන්න. මේක පුච්චන්න හදනකොට ජෝතිය සිටුවරය දැනගෙන ගෙන්නලා කහවණු ලක්ෂයක් දීලා මේක අරගෙන ගෙදර 16ගේ අතර දෙනවා මේක තියාගන්න. 16 අඬනවා. අනේ ඔබතුමා කාටවත් කවදාවත් මට මෙච්චර අඩු වටිනාකමකින් එකක් දෙන්නේ නැහැ. සලුවක් දෙන්නේ. ඇයි මෙච්චර අඩු වටිනාකම එකක් දුන්නේ? මංගෙන් මොන හරි අඩුපාඩුවක් වුණාද කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා නෑ ඕක නමලා ඔබ යහනට ගොඩ වෙන තැන ඇඳට ගොඩ වෙන තැන පාපිස්ස විදියට දාගන්න කියලා. එතකොට බලන්න ඒ සිටුමාලිගාවේ ජෝතිය සිටුමාලිගාවේ වැඩකරුවාගේ පාපිස්ස කොච්චර වටිනාකමකින් යුක්තද? කාවණු ලක්ෂයට වඩා වටිනවා. මේක ඇවිල්ලා කිව්වා. මේක ඇවිල්ලා ගියට පස්සේ ජටිල සිටුතුමා කිව්වා අනේ මට දැන් පැවිදි වෙන්න කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් දැන් මම පැවිදි වෙන්න යනවා. මේ සියල්ල දරුවන්ට පවරන්න ඕන. පුතාලා කැඳෙව්වා. පුතාලා කැඳවලා රත්තරන් මිටක් ගහපු උදැල්ලක් දීලා වීදුරුමය වාගේ තලයක් තියෙන ලොකු පුතාට දීලා කිව්වා අර රන් කන්දෙන් කුට්ටියක් කපාගෙන එන්න. උදළු පහරක් ගෙව කපන්න බෑ. අනේ පියාණෙනි බෑ කිව්වා. දෙවෙනි පුතාටත් කිව්වා. එයත් රන් කන්දෙන් කුට්ටියක් කපන්න හදුවා. අනේ පියාණෙනි බෑ කිව්වා. තුන්වෙනි පුතා ගියා. තුන්වෙනි පුතා ගිහිල්ලා අර රන් කන්දට අර රන් මිට තියෙන උදැල්ලෙන් ගෙවුවා. මෙලෙක් වෙලා හරියට පුළුන් ගොඩක් වාගේ කුට්ටියක් කපා ගන්න පුළුවන්කම ලැබුණා. පුතාලා කැඳවලා කිව්වා පුතේ මේ නිධානයේ අයිතිය තියෙන්නේ පොඩි පුතාටයි මටයි. පිනට ලැබිලා තියෙන එනිසා තුන් දෙනා සමගිව මේවා භුක්ති විඳලා කටයුතු කරන්න කියලා මෙයා යන්න ගියා පින්වත්නි පැවිදි වෙන්න. ඕන්න දැන් බලන්න සංසාරේ කරපු පිනයි සංසාරේ ප්‍රබල කරපු පින්කමයි ඒ වගේම අකුසල කර්මයයි මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. සංසාරේ දැන් මීට කලින් පින්වත්නි ආත්ම භාවයක එදා පින්වත්නි මෙයා ඉපදිලා හිටියා රංකරුවෙක් විදියට. එදා සම්මා සම්බුද්ධ ශාසනය කාශ්‍යප ශාසනේ ධාතුන් වහන්සේලා විසිරුණේ නැහැ. ඒක ඝනව පිහිටියා එක ධාතුන් වහන්සේ නමක් එක කුට්ටියක් විදියට. වෙහෙරක් හදනවා පෙනවත්නි. ඒ වෙහෙර හදනකොට දෙවි මිනිසුන් එකතු වෙලා වෙහෙර බඳින්නේ. මහරහතන් වහන්සේ නමක් ගියා මේක පරීක්ෂා කරන්න. ගියාට පස්සේ උතුරු දිසාවේ පැත්ත හදන්නේ ඇහුවා මේ බාස් ලගින් ඇහුවා ඇයි මේ පැත්ත හදන්නේ නැත්තේ? ඒ පැත්ත හදන්න ප්‍රමාණවත් රත්තරන් නැහැ. දැන් මේ මහරහතන් වහන්සේ ගෙන්ගෙට ගිහිල්ලා හැම ගෙදරටම ගෙනවා නොකා නොබිහරි රත්තරන් එකතු කරන්න මේ මහා සෑය බඳින්. කාශ්‍යප ශාසනේ ධාතු තැන්පත් කරපු මේ මහා සෑය බඳින්. මේ වෙනකොට රංගරුවක් ගෙදරටත් ගියා. රංගරුවයි බිරිඳයි රණ්ඩු වෙනවා. දෙන්න අතර බයෙන් බස් වීමක් රණ්ඩුවක්. ගිහිල්ලා මේ කාරණාව කියනකොටම එකපාරටම රංගරුවා ගුවා නුඹලාගේ ඔය මේ බුදුහාමුදුරුව ගඟේ පා කරන්න කියලා වැන්නා. ටික වෙලාවක් ගමන් සිහියාවේ බිරිඳකව මහා පාපයක් කරගත්තා. වැඳ වැටිලා මහරහතන් වහන්සේගෙන් ඇහුවා අනේ ස්වාමීන් වහන්ස මම මොකද්ද මේ පාපය ගෙවන්න කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? වියතක් පමණ ප්‍රමාණ රන් මල් අදලා රන් මල් මාලාවක් හදලා මේ වෙහෙරේ චෛත්‍රාජනස් කොත් පලන්දන දවසට පලන්දලා හිසේ ඉඳලා තෙමාගෙන ඉඳගෙන වැඳගෙන සමාව ගන්න කිව්වා නිරේ අනේකෙන් වලකින්. එදාර රන්මල් මාලා හදනකොට රන්මල් වියතක් පමණ මල් හදනකොට ලොකු පුතාට කතා කරා උදව් කරන්න කියලා දෙවෙනි පුතාට කතා කරා උදව් කරන්න. ඒ දෙන්නම ගෝ බෑ. තාත්තානේ කර්මය කරගත්තේ තාත්තා ගෙවා ගන්න. අන්න ඒ අර පුතාලා දෙන්න තමයි අර හම්බ වුනේ. ඒ දෙන්නට තමයි අර නිදානේ අයිතිය නැති වුනේ. පොඩි පුතා මොකද කරේ? දෙමව්පියන්ට අපි උදව් කළ යුතුයි කියලා තාත්තට ඒ කර්මය ගෙවා ගන්න නිරේ මේ මිදෙන්න උදව් කළා. අන්නේ පුතාට තමයි අර නිදානේ උරුමය තිබුණේ. අන්න එහෙනම් පින්වත්නි මතක තියා ගන්න ඕන ජීවිතේ. පින්පව් දෙකම ඔබේ පස්සෙන් ඇවිල්ලා එකට පරිසම් දෙන්න පුළුවන්. ජීවිතේ සැප වේදනා දුක් වේදනා ගෙනල්ලා දෙන්නට පුළුවන්.
ඒ නිසා ජීවිතය සැපවත්ව ගත කරන්න නම් කුසල කර්ම කරගන්න, පව් කර්ම දුරු කරන්න, යහපතේ දෙන් අදත් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට, විශේෂයෙන්ම අද පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්ම දේශනාවේ දරා කටයුතු කරන මේ පින්වතුන්ට අපි අනුමෝදන් කරනවා. මේ පින්කම පිළිබඳවත් පව්කම් පිළිබඳවත් පවපින පරිසං දෙන හැටිත් මේ දේශනාවේ දේශනා කළේ. මහනුවර මාවිල් මඩ පළමු පටුමග අංක 96 දෙකදරණි

ධර්ම දේශනාවේ ගරුතර දේශකයන් වහන්සේට සහ පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේට නෙත් කාර්ය මණ්ඩලයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 2026 ජුනි මාස 17 දින 86 වන ජන්මදිනයේ සමරන චන්ද්‍රාපීරි සාදරණීය මෑණියන්ට අත්තම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ජුනි මාස ජන්මදිනයේ සමරන දනුජ ඉසාර ප්‍රියංග මුණුබුරන්ට ආශිර්වාද පැතීම, එවගේම 2017 ජූලි 24 වන දින අභාව ප්‍රාප්ත වූ ජේ පීරිස් ආදරණීය පියාණන් ඇතුළු මියගිය දෙමව්පිය ඥාති හිතමිතුරන් සැමට අනුමෝදන් කිරීමත් පවුලේ සැමට සෙත් පැතීමත් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තු ඇතුව අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මහනුවර මාවිල් මඩ පළමු පටුමගේ පදිංචි චන්ද්‍රා පීරිස් මහත්මියගේ බලාපොරොත්තු සඵල වේවා. ඒ හැමට දීර්ඝායස වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. නමින් ජන්මාන්තරගත සියලුම ඥාති වර්ගයාට බුදුන් දැක නිවන් දකින්න මේ පින් පාර්මිතා ධර්මයක් වේවා කියලා. බණ ඇසූ ඔබ හැම දිනාටම විභාග ආදියට පෙනී සිටින දරුවන්ට, අද මේ බණ අහපු දරුවන්ට, චූටි දූල පුතාලට හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ වාසනා ගුණ භාග්ය වේවා, දලදාහිමි සරණ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපි ආරාධනා කරනවා හෝමාග මහල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථාන අප විහාරස්ථානයේ මේ වර්ෂයේ කඨින පින්කමේ දායකත්වයේ දරා කටයුතු කරන්න කැමති නම් අපට කතා කරන්න, එහි දායකත්වයේ දරන්න කියන පින්බර ආරාධනාව කරනවා. ඒ ඇසල පෝයටේ වස් ආරාධනා කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේ කුටි සදන කටයුත්තට ඇතුළු ඒ සංවර්ධන කටයුතු වලට දායක වෙන්න කියන පින්බර ආරාධනාවත් අපි කරනවා. 0.71, 2.5, 3 අපිට කතා කරන්න. 0.71, 2.5, 3 අපිට කතා කරන්න මේ පින්බර ආරාධනාවත් කරමින් හැම දිනාටම මේ පින් ලැබේවා. දායකත්වය දරුව හැම දිනාටමත්, මන ඇසූ හැම දිනාටමත්, නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් අපිව බලාගෙන හිටපු අයට, නෙත් ගුවන් විදුලිය අහපු අයට සියලු දෙනාට මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවායි මේ විදියට අපි අදත් ප්‍රාර්ථනා කරනවා.

0: ඒ සාදු සිත් ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන් තුමන් පරන්ති. නැවත ලබන සතියේත් ඔබව සොයා වඩිනතුරු තෙරුවන් සරණ වේවා.
1: සාදු සාදු සාදු. උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්නුදානය මෙවර පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන මේ මහානීය පින්කම් මාලාව දැක බලා ගන්නට ඔබ පොසොන් පොහෝදා එන්න බණ්ඩාරවෙලට. ඒ අතරේ පොහෝ දිනේ වෙනුවෙන් නෙත FM රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ පවත්වන්නට ඔබ කැමති නම් 0772 41 51 22 0772 41 51 22 අංකයෙන් දර්ශනට කතා කරලා ඔබේ විහාරස්ථානයත් ඕනෑම පොහෝ දිනයක් වෙනුවෙන් ශ්වේත පූජාවට වෙන් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ උතුම් දඹදිව වන්දනා කරන සිහිනයක තියෙනවා නම් මේ සිහින යථාර්ථයක් කරලා දෙන්නට ට්‍රැවල් නිතායතන නිරන්තරයෙන් සූදානමින් ඉන්න බොහොම පහසුවෙන් අර්ථාන්විතව මේ වන්දනා ගමනේ දෙන්නට වන්දනාකරුවන්ගේ විශ්වාසය දිනු ආයතනයක් තමයි ට්‍රැවල් නිතායතන කියලා කියන්නේ. ඒ වගේම ට්‍රැවල් නිත් කීර්ති නාමය මේ වන විට සම්මානිතව තියෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ ට්‍රැවල් නිතායතනට කතා කරන්න 0776 716 38 72 අංකයෙන් ට්‍රැවල් නිතායතනේ කතා කරලා ඔබ දඹදිව වන්දනාව සිහිනය යථාර්ථයක් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් ඔබ දිගින් දිගටම නෙත FM රේඩියෝ ඇසරින්න. මතකයිනේ මේ පොසොන් පොයට අපි බණ්ඩාරවෙල යමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරුවේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nipt FM, Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.